0: Lakanda Radio ITN.
1: பிளவுது 5 வினாடி 55.
2: தசக்க துணக்க லக்காண்ட அபிமானிய சமகி நவுத்தம ரேடியோ ரியாலிட்டிய
3: லக்காண்ட கோல்டன் வாய்ஸ்
4: அப்பி சோயான்னே.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
3: ලක්කඩ Golden Voice.
5: നിരധിക പ്രദേശവലട്ട് മേദിനവൽ അദഹലന് കടിൻകട വെസ ഹേതുവെൻ നവതത് ഡെങ്കു അവദാനമ ഇഹലയമിൻ പവത്തിനവ ഇമനിസ ഒബ അവട്ട് പരിശ്രയൻ നിരന്തരയൻ പെരിസുതുവ തപാകനിയമട്ട് വക ബലാകന്ന അവദാനമട്ട് പെര സൂതാനമിൻ സിറ്റെന്ന
3: ഡെങ്കു മാരാന്തികായി സബുമ എക്വിമു ഡെങ്കു പരദമു അസന്ത അസന്ത
6: ඇයි කියන්නකෝ නංගි කතා කරන්න ඇත්තේ? එයා මැරිලද?
7: සත කරන්න බපුතේ පොඩක් කට වහගෙන ඉන්නකෝ.
8: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
9: ඉතින් කමුස කොහොමදලු අවුරුදු ගානක් නෙවුව මේ මෙවසගෙන හිටී මුත්තික ජීවත් වුනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක් එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා.
7: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරයක නයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයු දීලා නැහැ.
8: සති අග රාත්‍රී 8ට ITN බලන්න.
3: අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය.
10: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
11: ලකන මොමදී නිවුස් ඇලි.

0: ജീവിതത്തെ ദിനന്നട പോസിറ്റീവ് വൈബ്സ് ചാർജ്.
1: ആയിബോവാൻ സുബ ദവസക്. ඉතා ඈත කාලයක කඳුකර ප්‍රදේශයක උකුස්සන් රැළක් ජීවත් වුණා. මේ උකුස්සන් අතරින් එක පුංචි උකුස්සෙක් හිටියා. එයාට ලෝකේ අනිත් උකුස්සන් වගේම උඩටම පියාඹන්න හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒත් ප්‍රශ්නේ වුණේ අනිත් උකුස්ස හැමෝම කිව්වේ පොතේ අපිට බෑ අර අහස උසට තියෙන කඳු මුදුනට යන්න. අපිට පියාපත්වල ශක්තිය මදි. අපි බිමට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔය හීන අතහැරලා සාමාන්‍ය විදියට ඉන්න කියලා. මේ පුංචි උකුස්ස ගොඩක්කල් බයෙන් අනිත් අය කියන දේවල් අහගෙන බිමටම වෙලා හිටියා. හැබැයි එයාගේ හිතේ තිබුණු ඒ අහස උසට පියෑඹීමේ ආශාව කවදාවත් මැකිලා ගියේ නැහැ. දවසක් එයා දැක්කා වයසට ගියපු මුරණ්ඩු උකුස්සෙක් අර පුංචි උකුස්සගේ හීන අහස් මයිමට උඩින් පියාඹනවා. පුංචි උකුස්සා වේගෙන් එයා ළඟට ගිහිල්ලා මෙහෙම ඇහුවා. ඔයා කොහොමද ඔය තරම් ඉස්සරහට පියාඹන්නේ? අනිත් අය කියනවනේ අපිට බැහැ කියලා. වයසක උකුස්සා හිනාවෙලා හරිම සංසුන්ව මෙහෙම කිව්වා. පොතේ උකුස්සෙක් වගේම වෙනත් කුරුල්ලෙක් අතර තියෙන වෙනස මොකද්ද කියලා දන්නවද? අනිත් කුරුල්ලෝ වැස්සක් ආවහම ගස් කොහරවල හැංගෙනවා. හැබැයි උකුස්සා විතරයි කුණාටුවක් වැස්සක් ආවහම තවත් උඩට වලාකුළු වලටත් වඩා උඩට පියඹලා යන්නේ. මොකද උකුස්සා දන්නවා කුණාටුවේ බරට යට වෙන්නේ නැතිව ඒකේ සුළං රැල්ලම උඩට යන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වචන ටික පුංචි උකුස්සගේ පියාපත් වලට අරුම පුදුම හයියක් දුන්නා. එයා තේරුම් ගත්තා අනිත් අයගේ බය තමන්ගේ සීමාව කරගන්න හොඳ නැහැ කියලා. එයා තමන්ගේ ජීවිතයේ පළමු වතාවට තමන්ගේ හිතේ තිබුණු අර අහස මායිමටම පියඹලා ගියා. මේ වෙනකොට ඒ උකුස්සා ඒ කඳුකරේ ලස්සනටම පියඹන උකුස්සා බවට ඉතා ඉක්මනින්ම පත් වුණා. මතක තියාගන්න, අපේ ජීවිතේ අලුත් දෙයක් පටන් ගන්න යනකොට, අලුත් හීන පස්සේ යනකොට වටේ ඉන්න සමහර අය, සමහරට ඔබේ යාළුවෝ, නෑදෑයෝ, පවුලේ අය පවා කියයි ඔයාට ඕක බෑ, ඔය දේවල් අපිට හරියන්නේ නැහැ කියලා. හැබැයි මතක තියාගන්න, කුණාටුවක් එනකොට අනිත් අය හැංගෙනවා නම් ඔබ කරන්න ඕනේ උකුස්සෙක් වගේ ඒ කුණාටුවම ඔබේ ජයග්‍රහණයේ පඩිපෙළ කරගන්න එකයි. ඔබේ හින ලොකුයි නම් වටේ අය කියන දේවල් අමතක කරලා අදම අහසට පියාඹන්න පටන් ගන්න. ඔබට ඒ දේ කරන්න පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.

0: FM 93.7 Lakana Radio ITN
1: Velau de haye minadiye kai
2: Me pay Moyma mata kirima Surekimu magutunda
3: Oba dannawada Loke kudama wahane wenne yathuru padiya E wageema anathuru wedi washeen siduwanneth yathuru padiyen ඔබ දිවා කාලයේදී අතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
2: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
4: දෙත්තා. ගතිගත්. දෙත්තා.

0: වන්නි වන පෙද්බිමේ ස්වභාවිතගේ සර මතකතා වලුපිනුම් අභියස මද නලකේ හිත සනසන කුරුටු ඇඳේ රාමුවෙන් පිට කියා දුන් හඬ මේ විත දෙව් සදිසේ සක්පුරෙන් බැස ආ ඔබයි රන්මය පන්හිඳ සුවහසක් දුවදරුවන්ගේ නැනනුවන පාදන සියලුම ගුරු මෑණිවරුනි පියවරුනි ඔබට සොබම සොබ ගුරු දිනයක් වේවා කියලා අපි අද ලක්හඬ මෝනින් නිවුස් ඇලට් මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි සහ ලක්හඬ ප්‍රවෘත්තිංශය ගෙන එන තොරතුරු ලක්හඬ මෝනින් නිවුස් ඇලට් තුළින් ඔබට කියන්න. අද බොහොමයක් පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය සහ අතුරු සිරස්තලය විදිහට සටහන් වෙලා තියෙනවා. ඥානසාර හිමියෝ හිරගෙට, එතෙකම ශිරන්ති රාජපක්ෂ පිළිබඳවත් තොරතුරු සටහන් කරලා තින. අපි අවධානය යොමු කරමු මුලින්ම දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෛත්‍රීගේ ජනපති සමාව අහෝසේ, ඥානසාර හිමිගේ සිර දඬුවම යලි ක්‍රියාත්මකයි, අභියාචනාධිකරණයෙන් තීන්දුවක්. අද අකිලා නදීෂානී බණ්ඩාරයි වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අපි ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු. Nyanasara Tera's remaining prison term begins. For the more in detail, the Court of Appeal yesterday ordered that the remaining period of the 6-year prison sentence imposed on Bodubala Sena General Secretary Venerable Galgudathe Nyanasara Tera be enforced with immediate effect following the Supreme Court's decision to annul the presidential pardon previously granted to him by former President Maithripala Sirisena. Nyanasara Himi Yalit Hire Ranjan Katugampala ada Lankadipata vaarthawa genenawa. දිවයින පුවත්පත සටහන් කරන්නේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට ඥානසාර හිමියෝ සිරගෙට. අද සහ හෙට යලි උසාවි දෙකක් හමුවට කොළඹ සම්බන්ධයෙන් තද සඳහන් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු AJA අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් එතෙකම දිනමින පුවත්පතත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා. මට මානසික ආතතියක් තිබෙනවා ආරණ්‍යයට ගියේ භාවනා කරන්න. අපි අනුන්ගෙන් බත් කාලා රට වෙනුවෙන් වැඩ කළා. බන්ධනාගාර බසයට යමින් ඥානසාර හිමියන් සඳහන් කරනවා. ඥානසාර හිමිට ජම්පරය අන්දවයි කියලත් අද තොරතුරු සටහන් කරනවා. අකිලා නදීෂානි බණ්ඩාරයි අද වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව ගලගුඩත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ ඊයේ නියම කළා. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන් තුනිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අභියාචනාධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලැබුවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ලේ ඥානසාර හිමියන්ට පනවන ලද දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝග කළා කියලත් සඳහන් කරලා තියෙනවා. එතෙකම අද මේ ඥානසාර හිමියන් සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. තමන් ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කළේ උසාවිය මගහැරීමට නොව භාවනා කළේ දැඩි මානසික පීඩන හේතුවෙන් බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. ඒත් එක්කම නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත බවයි උන්වහන්සේ භාවනාවේ නිරත වුණේ කියලා තද සඳහන් කරලා තියෙනවා. අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 6ක සිට දඬුවම ඊයේ දින සිට යලි බලාත්මක වන පරිදි වහාම ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ භාරය රක්ෂිත බන්ධනාගාරයේ වෙත රැගෙන යමින් සිටියදී උන්වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේ කියලා සඳහන් වෙනවා. සිර දඬුවම් නියම වූ ගලගුඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ඉවත් කර සිරකරුවන්ගේ පොදු ඇඳුම වන ජම්පරය ඇඳ වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා ඊයේ තහවුරු කළා කියලත් අද තොරතුරු සටහන් කළා තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතව සියලුම පුවත්පත්. රට ඉඳන් එද්දී අල්ලන්න එපා. ශිරන්ති අපේක්ෂිත ඇප ඉල්ලයි. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතා ඒ විදිහට සටහන් කරන්නේ. අත්අඩංගුවට ගැනීමේ අවදානමක් අපේක්ෂිත ඇප ඉල්ලා ශිරන්තිගෙන් පෙත්සමක් කියලා තද AJA අබේනායක දිවයිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ. එතකම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සිංගප්පූරුවේ නෙද්දී අල්ලන්න එපා. ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක්. අයදුම් පතාද විභාගයට කියලා මනුප්‍රිය ගුණසේකරයි වාර්තාව අරගෙන ඉන්නේ. එතකම ඩෙල් නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ශිරන්ති රාජපක්ෂ ෆයිල්ස් anticipatory bail petition. Furthermore, in detail, sitting a risk of being arrested, Shiranti Rajapaksha, wife of former President Mahinda Rajapaksha, filed a petition yesterday at the Malika Kanda Magistrates Court seeking anticipatory bail. වැඩිදුර තොරතුරු වලට අපි අවධානය යොමු කරමු. රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වූ තමන් යලි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හේයින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා හෙටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියමිතයි කියලයි සඳහන් කරන්නේ. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලා දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පත. අපි ඊට කලින් අවධානය යොමු කරනවා අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සහ බිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී තමන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය මේරි ලුවිස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇපයක් ඉල්ලා පෙත්සමක් ඊයේ ගොනු කර තිබුණා කියලයි සඳහන් කරන්නේ දිනමින පුවත්පතේ. මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් අද දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි ඇතුල් පිටුවල තොරතුරු වලටත් අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් අද කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. අත්අඩංගුවට ගැනීමකින් තොරව අපේක්ෂිතව තමන්ට ලංකාවට පැමිණීමට හැකිවන අයුරින් නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ශ්‍රීනාන්ද රාජපක්ෂ මහත්මිය ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය සලකා බැලීමෙන් අනතුරුව මාලිගා කන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය කළ නියෝගයකට අනුව අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද දිනේ කැඳවීමටයි නියමිතව තිබෙන්නේ. අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්ෂිතව තමන්ට ලංකාවට පැමිණීමට හැකිවන අයුරින් නියෝගයක් නිකුත් කරන ලෙසට ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයේ වග උත්තරකරු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරනු ලැබ සිටිනවා කියලා තද සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. රජයගත් සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මූල්‍ය සාක්ෂරතාවය 35% සිට 58% දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කරනවා. එය විශාල ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. ඒ කොළඹ කොටස්හුවමාරුවේ 40 සංවත්සර උත්සවයට එක් වෙමින් අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ඇතක් වෙනකන් අපේ රටේ මූල්‍ය සාක්ෂරතාවය පැවතුනේ 35% කියන එක මෙතන කියවුණා. ඒක ඉතාමත්ම පහළ මට්ටමක්. මේ වෙනකොට 158% ආසන්නව ඉහළ නැගිමින් තියෙනවා. නමුත් ඒත් මදි. ඉතින් ඒ නිසා අපි මේක ප්‍රගතියක් හැටියට දකින අතරම තව වර්ධනය වෙන්න බොහෝ අංශ තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලියි. අපිට අවශ්‍ය වෙන්නේ මුදල් සහ මූල්‍ය පද්ධතිය ගැන දැනුම සමාජයේ සීමිත පිරිසකට විතරක් සීමා වෙච්ච රටක් නෙවෙයි. රටේ සෑම පුරවැසියෙකුට තමන් උපයන මුදල නිවැරදිව කළමනාකරණය කරගන්න, නිසි ලෙස ඉතිරි කරගන්න, අවදානම් තේරුම් අරගෙන ආයෝජනය කරන්න ඉතාමත්ම වැදගත් වංචාකාරී මූල්‍ය ජාවාරම් වලට අසු නොවී සිටින්න පුළුවන් දැනුවත්භාවයක් ලබා දෙන සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවලින් ඔබ්බට ගිහින් රටේ පාක්දන වෙළඳපොළ ශක්තිමත් කරන්නත්, තරුණ පරපුරට නව ආයෝජන අවස්ථා නිර්මාණය කර දෙන්නත් අපි කැප වී සිටිනවා. අපේ දරුවන්ට මම කියන්නේ වෙනස් විදියට හිතන්න, අවස්ථා එනකම් බලා ඉන්න එපා, අවස්ථා නිර්මාණය කරන්න.
0: එම සැමරුම් උත්සවයේදී කොළඹ කොටස් වෙළඳපළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතාද අදහස් පළ කළා.
2: අපි දැන් ක්‍රියාත්මක වෙන්නේ ඩිජිටල් ලෝකයක් තුළ, විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා නොඑක් දත්ත තොරතුරු නිරන්තරයෙන්ම අප වෙත යොමු කරනවා. සමහර මේ තොරතුරු සහ දත්ත සත්‍ය තොරතුරු, සමහර විට අසත්‍ය තොරතුරු සහ දත්තත් අප වෙත ඉදිරිපත් වෙනවා. දැන් කොටස් වෙළඳපළේ ආයෝජනය කරන අපි කතා කරනකොට ඉතාමත් වැදගත් කාර්යයක් තමයි නිවැරදි බුද්ධිමත් ආයෝජන තීරණ ගැනීම සඳහා නිවැරදි දත්ත සහ තොරතුරු පාවිච්චි කිරීම.
0: ශ්‍රී ලංකා සුරකොම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය DBPH දිසා බණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: ආර්ථික අර්බුදයෙන් රටක් හැටියට ගලව ගත්තා. ඒ වගේම ආර්ථික ස්ථායිතාවය කරා ගමන් කරා වුණාට අද අපිට තව තියෙනවා අභියෝගයක් යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය වෙන අවසාන ඉලක්කය කොහොමද කියලා තේරුම් ගන්න. එහෙදී අපිට බලාපොරොත්තු වෙන දේ තමයි ආර්ථික ස්ථායීකරණයෙන් එහාට ගියපු ආර්ථික පරිවර්තනයකටත් අවසානයේ තිරසාර වර්ධනයකටත් ගමන් කරන්නේ.
0: එතෙක්ම අද සියලුම පුවත්පත්වල සඳහන් කළ තියෙන මේ IMF 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් මේ විරාමයෙන් අනතුරු අපි මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ Morning News Alert එක. Morning News Alert. වෙලාව 6:15.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධන නිධානය ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB Rolodos වසර්විස් පහක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-32-11-400
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුව

විලෝදෙහයි විනාඩි 27 වනතත් ලක්හනේ මෝනින් නිවුස් සලට් සමගින් අපේ විරාමයට ප්‍රථමව සඳහන් කළා මේ IMF 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් අද පුවත්පත්වල වාර්තාවන තොරතුරු පිළිබඳව ලංකාදීප පුවත්පතටයි අවධානය IMF 7 වැනි සමාලෝචනයට කාර්යමණ්ඩල එකඟතාව ලෝක වෙළඳපොලේ වෙනස් වීම වලට අනුව තෙල් මිල අඩු වැඩි කරන්න රජය ඉඩදිය යුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී කියයි කියලායි අද ලංකාදීප පුවත්පතේ සටහන. එතකම අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතත් තොරතුරු සටහන් කරනවා. IMF 7 වැනි සමාලෝචනය සාර්ථකයි. ඩොලර් මිලියන 345ක වාරිකයට එකඟතාව කියලායි අද මහින්ද අලුත් ගෙදර දිනමිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ. එතකම ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ප්‍රධාන සිරස්තලයේ විදිහටයි තොරතුරු වාර්තා වෙන්නේ. 7th review IMF Sri Lanka reached staff level agreement and 4-year EFF economies continued resilience amid successive shocks commended Sri Lanka will have access to $345 million in financing. For the more in detail, IMF staff and Sri Lankan authorities have reached staff-level agreement on economic policies to conclude the 7th review of Sri Lanka's reform program supported by the IMF's extended fund facility. අනුමත වුණොත් ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් ඉදිරි වාරිකය දෙන්න මෙදා අයවැයත් ඕනේ. ඉන්ධන විදුලිය ගැනත් යලි රජයේ අවධානයට දෙනාධාර නිවැරදිව ඉලක්ක කරගත යුතුයි කියලායි ශ්‍යාම් නුවන් ගණේවත් අද දිවයිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා කියලායි සටහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට අපි වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් කොහොමද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් ලැබෙනවා කියලත් සඳහන් වෙනවා. මෙම වාරිකය ලැබීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ණය වාරික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති මුළු මූල්‍ය සහාය ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වා හෙළ යනු ඇති. මෙම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත් වන අතර එය කරුණු කිහිපයක් මත රඳා පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. ඒ අනුව IMF ණය වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2027 අයවැය මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගේ මූල්‍යදායකත්වයේ තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා මූල්‍ය සහතික කිරීමේ සමාලෝචනය සම්පූර්ණ කිරීම යන කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට පෙර සපුරා ගැනීමට අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.

0: එම ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවද ලේකම්වරයා සඳහන් කළා කියලායි අද දිනමින පුවත්පතේ සටහන. එතෙක්ම මේ සම්බන්ධයෙන් අද අතුල් පිටුවලත් කරුණු සඳහන් කරනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එක් එක් පෙරපාසල් සඳහා විවිධ වූ අධ්‍යාපනික ක්‍රම එළඹෙන වසරේ සිටි ඉගැන්වීමට නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. ඊයට යෙදී තිබූ ජනාවාස දිනේ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී ජනාවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ නිවාස 5000ක් ඉදිකර දීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ඒ අනුව ප්‍රදේශ කිහිපයක ඉදිකර නව නිවාස ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමටයි පියවර ගැනුනේ කියලත් සඳහන් කරනවා. එහිදී අග්‍රාමාත්‍යවරිය අදහස් පළ කළා. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහස්ද පළ කරේ කියලා.
1: නිවාසක් කියන්නේ මිනිස්සුගේ මූලික අයිතිවාසිකම්, අභිමානය, සුරක්ෂිතතාවය වගේම පෞලක සතුට රැඳිලා තියෙන ආදරණීය එකමුතුවක්. අපේම තැනක ජීවත් වෙන්න ලැබීම කියන එක අපි හැමෝගෙම සිහිනයක්. ඒ සිහිනය බලාපොරොත්තු අර සිමෙන්ති ගල් ගඩොල් වලින් විතරක් නෙවෙයි, ඒ ගෙදර තුල තියෙන සුරක්ෂිතභාවය, එකමුතුකම, ජීවත් වෙන නිවාසයේ ඉන්න සියලු දෙනාට ලැබෙන සේවාවන්, මේ සියලු දේ තුලින් තමයි අපේ ජීවිතය සුරක්ෂිත වෙන්නේ. මෙතෙක් කාලයක් අපේ රටේ පැවති රජයන් යම් ආධාරයක් දීලා ජනතාව ප්‍රතිලාභීන් පිරිසක් විතරක් කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් අපේ රජය සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. අපේ එකම ඉලක්කය වෙන්නේ ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන් හැමෝටම තමන්ගේම කියලා අභිමානවත් වාසස්ථානයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීමයි. කිසිම පුරවැසියෙක් අත් නොහැර දත්ත මත පදනම් වන විද්‍යාත්මක සංවර්ධනයක් ඇති කිරීමටත් පාරිසරික අතිරසරභාවය, උසස් ඉදිකිරීම් තත්ත්වයන් සහ ආර්ථිකය සමග දරාගත හැකි නිවාස පද්ධතියක් ගොඩනැගීමත් අපේ අරමුණක්.
0: රට සමාගම් සීමාවෙන් ඉන්ධන හිඟයක් ඇතැම් පිරවුම් හල් වසා දමලා කියලයි සඳහන් වෙන්නේ. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරනවා අතුල් පිටුවලට. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න යහන් බාස්තර වාර්තාව අරගෙන එනවා. විදේශීය සමාගම්වල ඉන්ධන නිසි අයුරින් නොලැබීමෙන් ඉන්ධන හිඟයක් ඊයේ දිනේ ඇතිව තිබුණා. බොහෝ ඉන්ධන පිරවුම් හල් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ වසා දමා තිබූ බවද ඉන්ධන පිරවුම් හල් හිමියන් සඳහන් කළා. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදේශීය ඉන්ධන සමාගමක් වන සිනොපෙක් පිරවුම් හල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත් IOC සමාගම ඔක්ටේන් 93 පෙට්‍රල් ලීටරයක් රුපියල් 465කට අලෙවි කළ බවත් ඉන්ධන පිරවුම් හල් හිමියන් වැඩිදුරටත් සඳහන් කළා කියලයි ලංකාදීප පුවත්පතේ සටහන. ඉන්ධන හිඟයත් සමග පිටපළාත්වල ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ අතර ඉන්ධන ලබා ගැනීමට ඇතැම් පෙදෙස්වල ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමටද සිදු වූ බව ඉන්ධන පෙරවුම් හල් හිමියෝ වැඩිදුරටත් සඳහන් කළා. විදේශීය තෙල් සමාගම් ඉන්ධන ලබා දීම සීමා කර ඇති අවස්ථාවේ චීන සමාගම් වන සිනොපෙක් සමාගම ඔවුන්ගේ බෙදුම්කාර ජාලය වන අලෙවි නියෝජිතයන් 149 දෙනාට ඉතාමත් අක්‍රමවත් ආකාරයෙන් ඉන්ධන සපයන බවද ඔවුන් චෝදනා කරනවා කියලයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ තොරතුරු විදිහට. එතකම අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. අද සඳහන් කරනවා ඉදිරි වසර තුනේ උද්දමන ඉලක්කය 5% මහබැංකුව නිර්ණය කරයි කියලයි වාර්තා කරලා තියෙන්නේ. ශ්‍යාම්නුවන් ගණේවත්ත වාර්තාව අරගෙන එනවා. ශ්‍රී ලංකාවේ උද්දමන ඉලක්කය ඉදිරි වසර තුන සඳහා 5% ලෙස නිර්ණය කර ඇතැයි මහබැංකුව සඳහන් කරනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් අතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තියෙනවා. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෑතකදී අත්සන් තබන ලද නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව ගිවිසුමේ සඳහන් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනතේ 26 වගන්තියට අනුකූලව 2026 ඔක්තෝබර් මාස පළමුවෙනිදා මෙම නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. මෙම ගිවිසුම 2026 වර්ෂයේ ඔක්තෝබර් මාස පළවෙනි දින ඇති අංක දෙදහස් පන්සිය අට ඇල

0: ඉරාක් 28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි මහ බැංකුව සඳහන් කරනවා. ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 වගන්තියට අනුකූලව උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ පරාමිති සෑම වසර 3කට වරක් හෝ සුවිශේෂ අවස්ථානුගත තත්වයන් මත අවශ්‍ය වන්නේ නම් ඊට අඩු කාල පරාසයකින් හෝ සමාලෝචනය කිරීමක් කියන තමයි අද වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට දෙවයින පුවත්පත තවත් බොහොමයක් තොරතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. මේ විරාමයේ අනතුරු රැඳි සිටින FM 93.5 93.7 ලක්කඬ මෝර්නින් න්ියුස් ඇලර්ට් එක. ලක්කඬ මෝර්නින් න්ියුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 6:30.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.

මෙලව දෙහයයි විනාඩි 31 එපිසෝඩනම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩල දිනුම් මදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා සඳුදා දවස අපි සූදානම් කොහොමද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් මොනේ කියලා බලන්න. මාජන සම්පත 1231 වන ජයග්‍රහය දිනම් වරේ දවසේදී ක්‍රියාත්මක වන ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 8 අංක බිංදුව අංක 2 අංක 4 අංක 3 සහ අවසන්යටත් අංක 2 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4173 වන ජයග්‍රහී දිනම් වරේ ඊදාසේදී ක්‍රියාත්මක වන වයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 41 අංක 43 අංක 45 සහ අවසන්යට අංක 73 විදිහට. මෙගා පව 2679 වන ජයග්‍රහී දිනුම් වාරයේ W ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකයේ අංක 21 අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 5 අංක 25 අංක 40 සහ අවසානයේට අංක 60 විදිහට. දර නිදහනේ 2361 වන ජයග්‍රහී දිනුම් වාරයේ I ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 13 අංක 66 අංක 67 සහ අවසානයේට අංක 68 විදිහටයි සටහන් වෙන්නේ. අඳහන 1640 වන ජයග්‍රහී දිනුම් වාරයේ කන්‍යා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 34 අංක 36 අංක 42 සහ අවසානයේට අංක 62 විදිහට සටහන් වෙනවා. අද සම්පත 906 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 2 අංක 4 අංක 3 සහ අවසානයටත් අංක 2 විදිහට. NLB ජය 599 වන ජයග්‍රහී දිනුම් වාරයේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක බිංදුව අංක 8 අංක 9 සහ අවසානයටත් අංක බිංදුව විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 447 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන මේෂ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 10 අංක 26 සහ අවසානයට අංක 30 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට ආගෙන ඉන්න වෙලාව 2:06 වෙනාඩි 33යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: Velao de hai minadi 37
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, දියසැල බැඳෙන්නෙත් නැති.
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන.
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානයයි රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංකයේ රූෆින් සීලිම් ෂීට්
6: NLP හදහන ලංකාවේ වැඩිම තැකි දෙන තැකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

වෙලාව දෙකයි විනාඩි 40යි. අපි දෙවයින පුවත්පතටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. හිටපු අමාත්‍ය ජයකොඩිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 3 වෙනිදා. අද AJA අබේනායකයි වාර්තාව අරගෙනන්නේ. අපි මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට අවධානය යොමු කරමු. දීර්ඝ විස්තරයක් සහිතව අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මාස 3 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා කියලායි සඳහන් වෙන්නේ. මෙම නඩුකරයේ ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සාක්ෂ්‍ය සටහන් කර ගැනීම සිදු වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 3 වෙනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුවත්පත. මිදිගම රුවන්ට හිරගෙදරින්ම මරණ තර්ජන. මවගෙන් මහභාගයේ පොලිසියට පැමිණිල්ලක්. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ. අද අනෙකුත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන අපේ අවධානය යොමු කරනවා. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ කොයි විදිහටද කියලා බලන්න ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරියයි වාර්තාව අරගෙන ඉන්නේ. වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලිනායකයෙකු බවට සැලකෙන රුවන් කුමාර හෙවත් මෙදිගම රුවන් නැමැත්තාට මරණීය තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් ඔහුගේ මව මහභාගයේ පොලිසියට ඊයේ පැමිණිල්ලක් කළා. මෙම පාතාල කල්ලිනායකයාට මරණීය තර්ජන එල්ල වී ඇතැයි කියන පාර්ශ්වය ගැනද මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග මගින් තොරතුරු අනාවරණය වුණා කියලායි සඳහන් වෙන්නේ. මිදිගම රුවන් නැමැත්තාගේ මව නීතිඥ සේනක පෙරේරා මහතා සමග පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කරනවා. ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් මහභාගයේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා කියලත් අද සඳහන් කළා තියෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති මෙම විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින කෙහෙල් භද්‍ර පද්මේ නැමැත්තාට එම බන්ධනාගාරයේම රඳවා සිටින හරක්කට ආයතුරු තවත් පාතාල නායකින් කිහිප දෙනෙකු පහර දී කුඩා තලයකින් අතක්ද කපා පසුගිය 21 වෙනිදා තුවාල සිදු කර තිබුණා කියලත් අද සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට පොඩි පැටී මැරුවාට කරන්දෙනිය සුද්දාගේ පහක් මරන්න හිටියා. පොඩි එවුන් හිටියත් කමක් නැහැ. බල්ලන් බලලුන් එක්කම ඉවර කරපන්. අම්බලංගොඩ දී කොටු වුණු පාතාල වෙඩික්කරු වමාරයි. ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරියද වාර්තාව අරගෙන නෝ මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට කරන්දෙනිය සුද්දාගේ පැත්තේ 4-5 දෙනෙකු ඉන්න ගෙදරකට ගහන්න ආයුධෙහෙම සූදානම් කරගෙන ඉඳපන්. පොලිසියේ නිලධාරීන් විදිහට ගිහින් වෙඩි තියලා බෝම්බ ගහපන් කියලත් කිව්වා. පොඩි එවුන් හිටියත් කමක් නෑ, කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැතුව ඉවරයක්ම කරලා දාපන්. ගෙදර බල්ල පූසු හිටියත් ඒත් මරන්න තමයි දුරකථනයෙන් කතා කළ කෙනා දැනුම් දුන්නේ ඇයි අම්බලංගොඩ ප්‍රදේශයේදී පානදුර මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ කොටු වූ පාතාල වෙඩික්කරු බව කියන පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර තිබෙනවා කියලයි උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ සඳහන් කළේ කියලාද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දීර්ඝ විස්තරයක් සහිතව. සිසුන් 30කට වෛරස් වුණ රුහුණු කෘෂි පීඨය ඔන්ලයින් වෙයි. අද මේ සම්බන්ධයෙන් සෙලුම් පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ක්‍රිෂාන් ජීවක ජයරුක් අද වාර්තාව අරගෙන එනවා. වෛරස් උණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යාපීඨයේ අවසන් වසරේ හැර සෙසු වසරවල සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට පමණක් සිදු කිරීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය PA ජයරත්න මහතා සඳහන් කළා. උණ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් පාලන අධිකාරිය රැස්වීම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව කෘෂි විද්‍යාපීඨයේ පළමු 2 වැනි සහ 3 වැනි වසරවල සිසු සිසුවියන්ට පමණක් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කරනවා. 3 වැනි වසර හේවත් අවසන් වසරේ සිසු සිසුවියන්ට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු කරගෙන යාන බවද එතුමන් වැඩිදුරටත් සඳහන් කළා කියන තමයි වාර්තා කරලා තියෙන්නේ අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත. එල්නිනෝවෙන් 1,01,000කට බලපෑම්. පවුල් 40,000කට
වතුර බෙදයි කියලත් සඳහන් කළ තියෙන නිමල කොඩිතුවක් වාර්තාව අරගෙන එනවාද? එලිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් පවතින වේලි කාලගුණයෙන් පවුල් 49796කට අයත් 164348 දෙනෙකුට බලපෑම එල්ලවී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මෙම තත්වයේ දිස්ත්‍රික්ක 12කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 33කට බලපා ඇතැයිද මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කරන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව මොන්රාගල, අම්පාර, බදුල්ල, අනුරාධපුර, මන්නාරම, මාතලේ, මුලතිව්, මඩකලපුව, පොළොන්නරුව, වවුනියාව සහ අම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මින් වැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා කියලත් අද සඳහන් කරනවා ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට. කබ්‍රාල්ට එරෙහි ග්‍රීක බැඳුම් කර නඩුවේ නියෝගයේ 20වෙනිදාට කල්යයි. චන්දන ජයවීරයි අද වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන්. හෙටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවන්නේද නැද්ද යන්න නියෝගය ලබන 20වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඊයේ නියෝග කළ මනෝජ් තල්ගොඩපිටිය, උදේෂ් රණතුංග සහ බුද්ධික සී රාගල යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිසුන් මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා කියලත් සඳහන් කරලා තියෙනවා. ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ පළමු වරට ශ්‍රී ලංකාවට. ලෝක විවාහක සංචාරක රූ රැජින 2026 තරඟයේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් වුණා. වාර්ෂිකව පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා සෑම වසරකම ශ්‍රී ලාංකීය රූමතියන් සහභාගී වුවද එම ඉතිහාසයේ පළමු වරට මෙම තරඟාවලියේ කිරුළ දිනා ගැනීමට නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් වීම විශේෂත්වයක් කියලාද ඇගේ ඡායාරූපයකට සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා දින මින පුවත්පත. සල්ලි නැතිව සැලසුම් වැට උඩ. ලංකාව දිගටම දේශගුණික අවදානමක එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නවතම වාර්තාවක් කියයි. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. සේලුම පුවත්පත් අද සටහන් කළ තියෙන ප්‍රවෘත්තියක් මේක. එතකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේම තවත් පුවතකට. රස්සාවකට කියා ගෙන්වාගෙන උස්බෙකිස්තාන් තරුණිය සල්ලිවලට විකුණලා ලාංකික ත්‍රීරෝද රථ ඇදුරු වසර 10ක් හිරේ. අද ලංකාදීප පුවත්පතමයි මේ සම්බන්ධයෙන් උත්තරතුරු සටහන් කරන්නේ. මානවප්‍රිය ගුණසේකර වැඩිදුර තොරතුරු විදිහට වාර්තාව අරගෙන ඇවිල්ලා තිනවා. මේ විදිහට දරුවන් බලා ගැනීමේ රැකියාවක් දෙන බවට පොරොන්දු දී ලංකාවට ගෙන්වාගත් උස්බෙකිස්තාන් තරුණියක බලහත්කාරයෙන් ගණිකාවෘතියේ යෙදවීමට චෝදනාවට වරදකරු වූ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණ වෙනිසුරු ලංකා ජයරත්න මෙනවේ බරපතල වැඩ සහිතව වසර 10ක සිට දඩුවමක් නියම කර තිබෙනවා. විතිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට නියම කළ මෙම බරපතල වැඩ සහිත සිර දඩුවමට අමතරව රුපියල් 100,000 දඩයක්ද ඔහුට ගෙවීමට සිදුවෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මෙව තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තියෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් රසක් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැදි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 6:48යි.

0: වෙලාවද 6:53 අපි සෝදානම් විදේශ තොරතුරු වලට අවධානය යොමු කරන්න. ඉම්රාන් නිදහස් කර ගැනීමේ විරෝධතා පාගමන ඇරඹේ. හමුදාව සිරුවෙන් කියලායි සඳහන් කරන්නේ අද චාරුප සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ තෙහෙරීකේ ඉන්ෆාස් පක්ෂය සංවිධානය කළ විරෝධතා පාගමන කයිබ පක්තුන්ක්වා ප්‍රාන්තයේ සිට ආරම්භ වී තිබෙන බවයි සඳහන් කළ තිබෙන්නේ. ඉම්රාන් ඛාන් සම්බන්ධව පවතින ගැටලු විසඳීම සඳහා වත්මන් රජය සාකච්ඡාවකට එකඟ වීමෙන් පසු විරෝධතා පාගමන සතියක පමණ කාල සීමාවක් කල් දමා තිබූ අතර සතියන්තයේ පැවතීම සාකච්ඡා බිඳවැටීම හේතුවෙන් කයිබ පක්තුන්ක්වා ප්‍රාන්තයේ මහා ඇමති සොහෙල් අෆ්රිඩිගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාන්තයේ ලක්කී මාට්වා දිස්ත්‍රික්කයේ සිට ඉස්ලාමාබාද් අගනුවර දක්වා පෙරේදායම පාගමන ආරම්භ කර තිබෙනවා කියලයි වාර්තා වෙන්නේ. අද ඡායාරූප සමගිනොයි තොරතුරු සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. ඊශ්‍රායල් නිදහස් දිනයේදී ගිනිසිලුව දැල්වීමට ඉන්දීය නියමුවාට ඇරයුම්. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. දිවි පරදුවට තබා ෆ්ලයි ඩුබායි ගුවන් යානය පැහැර ගැනීමේ උත්සාහය ව්‍යර්ථ කරමින් ඊශ්‍රායල් මගින් සියයකට වැඩි පිරිසකගේ ජීවිත බේරාගත් ඉන්දීය ගුවන් නියමුවාට ගෞරවනීය අමුත්තෙකු ලෙස ඊශ්‍රායලයට පැමිණෙන ලෙස එරට අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු ඇරයුම් කර තිබෙනවා කියලයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ලබන වසරේ මැයි මාසයේදී එරට පැවැත්වෙන නිදහස් දින ජාතික උත්සවයේදී ගිනිසුළු දැල්වීමේ අවස්ථාව ඉන්දීය ගුවන් නියමු කපිතාන් ස්මිට් මච්චාර්ට සහ ඊශ්‍රායලයේ සමීපතම විදෙස් පාර්ශ්වකයෙකු ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලබා දීමට තීරණය කළ බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ කියලත් අද තොරතුරු සටහන් කරනවා. ඕනෑම අරගලයක් නවත්වන්න සූදානම්. පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් කියයි. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සියලුම පුවත්පත් සටහන් කරලා තියෙනවා. එතෙකම අද සඳහන් කරන ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උත්සන්න වෙයි. පාසල් 500ක් වසා දමයි කියලයි සඳහන් වෙන්නේ. ප්‍රංශයේ පුරා උග්‍ර වෙමින් පවතින ශිෂ්‍ය උද්ඝෝෂණ සහ කැරලි මර්ධනයට පොලිසිය සමග ඇති වූ ගැටුම් හේතුවෙන් එරට උසස් පාසල් 400ත් 500ත් අතර සංඛ්‍යාවක අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. එරට අධ්‍යාපන අමාත්‍ය එඩුවාඩ් ජෙෆ්රි තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ගුරු හිඟය, පන්ති කාමරවල පවතින අධික තදබදය සහ පාසල් ගොඩනැගිලි අලුත් වැඩියා නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් පැරිස් අගනුවරින් ආරම්භ වූ ශිෂ්‍ය උද්ඝෝෂණ මේ වන විට මාසෙයි මොන්පෙලිය සහ නැන්ටේස් ඇතුළු ප්‍රධාන නගර රැසක ව්‍යාප්ත වී තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. විදේශ තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු. මෙතමයි විදේශ තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි සූදානම් ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරන්න. රුමේෂ් දිනු රන් පදක්කම් දෙකට රුපියල් කෝටි පහක මුදල් තෑග්ගක්. අද ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. එතකම සඳහන් වෙන රුමේෂ් තරංගට ශාන්ත පීතර ආදී සිසු උපහාරය සූදානම් කියලත් අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ රන් පදක්කම් දෙකක් දිනාගත් රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කොට ඇති ත්‍යාග මුදල් පිරිනැමීමේ ක්‍රමවේදය අනුව රුපියල් කෝටි පහක මුදලක ත්‍යාගයක් තිළින කිරීමට නියමිතයි කියලයි සඳහන් කරලා තියෙන්නේ. යෝන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය පරදවති. අද මේ සම්බන්ධයෙන් උත්තරතුරු සටහන් කළා තියෙනවා. පාකිස්තානයේ පැවැත්වෙන අවුරුදු 19 පහළ කාන්තා තුන්කොන් 20x20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී බංග්ලාදේශය කඩලු 4කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩිකාවන් සමත් වුණා කියලයි අද වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. ක්‍රීඩා තොරතුරු විදිහට අපි ක්‍රීඩා පිටුවෙන් යන්න සූදානම් වෙන්නේ පත්තරවල කාටූන්ස් කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
1: කාටූන්ස්
0: දිනමින අංජනගේ කාටුනේ ඥානසාර හිමිට සේනාසනයකදී ඥානසාර හිමිව සේනාසනයකදීලු අල්ලලා තියෙන්නේ. එතකොට අර අත්සම්වලට මොකද කරන්නේ කියලා තමයි ප්‍රශ්නාර්ථයක් එක්ක අද දිනමින පුවත්පතේ සටහන. දිවයින ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් ඥානසාර හිමියන් සම්බන්ධයෙන් උයි අද ෆේස්බුක් කාටුණයත් ඥානසාර හිමියන්ට දීලා තිබුණු දඩුවම ඒ ආකාරයෙන්ම දෙන්න තීන්දුව කරලලු. කාට කාටත් හොඳ පාඩම්, හොඳට නරකට දෙකටම කටමය කියලයි සටහන් කළ තියෙන්නේ අද ෆේස්බුක් කාටුනේ. අපේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේලත් අවධානය යොමු කරමු. අද ඇතුල් පිටුවලයි කාටුනේ සඳහන් කරලා තියෙන්නේ. ශිරන්ති නාවොත් පාස්පෝර්ට් කැන්සල් කරනවලු. විමල් හදලා දෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. අපි අද ලක්කන මෝර්නින් නිවුස් ඇලට් නිමා කරන්න තෝරගන්නවා දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ. පළමුදා විවෘත කළ පේරාදෙනිය දුම්රියපාලේ පීලි පැනලලු. කවදාවත් පීලි නොපැනී කියලා හිතපු මාලිමාවෙත් දැන් පීලි පැනලලු කියන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. මේවා තමයි අද දවසේදී පුවත්පත්වල කාටුන්ස් විදියට සඳහන් වෙලා තියෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: ඔබලා ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝකලමාදීනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
1: ලකන්ද රේඩියෝ ITN.
2: Good morning, ඔබේ හතයි දැන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: සුබ දවසක්
0: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි පැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන්නේ.
8: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
9: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
10: සහයෝගීතා අනුග්‍රහය
11: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
12: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 06 406 478 478

0: ஹதாய் அதாய் நவேயாய்
1: குட் மார்னிங்
0: உதே ஹதாய் வினாடி அட்டாய் தப்பர நவேட அபி கதா கேரி ஹதாய் அட்டாய் நவேயாய் ஏகாய் தேகாய் துனாய் ஆ ஆ ஏ ஊ ஏ ஓய ஒக்கோம நேத ஓய ஒக்கோம அபிட கேல துன்னே ஹேம நத்தங் அகுரு கரி அபி மே அதே இன்ன தனட எனகாங் ஈ கமனே லோகூம ஹய்ய ஊனே அபே தேஸ் பேதுவே අපේ අම්මටයි තාත්තටයි පසුපසින් එහෙම නැත්තම් ඒ දෙන්නා සමාන්තරවම හිටපු කෙනෙක් හිටියා. ඒ තමයි අපේ
1: නේද? ගුරුවරු.
0: ගුරුවරු. අද තමයි මේ ගුරු දිනය සමරන්.
1: සමරන්. ඔව්.
0: අද ඉස්කෝලවලට මේ යන පොඩිත්තු බුලත් අතක් කරන් යනවා. ඒකත් එක්කම සමහර විට කුඩයක්, සාරියක්. පොඩි මොකක් හරි සිහිවටන සමරුමක්. නේ?
1: නැත්තම් මේ මොන හරි පොඩි උත්සවත් එහෙම තියෙනවනේ.
0: හරි.
1: ඉස්කෝලවල.
0: ඉතින් මමත් අද උදේ පාන්දර මගේ මේ මාධ්‍ය උගන්වපු ගුරුතුමාට මැසේජ් එකක් දාලා ගුරුතුමනි ඔබට සුබ ගුරු දිනයක් කියලා තමයි මැසේජ් එක. ඔබ තාම ඉන්නවද කියලා. ඒ කියන්නේ දැන් සමහරවිට අපේ කාර්ය බහුල නේද? කම ඇතුලේ මේ අපිට සමහරවිට ඔවුන්ව නිතර සිහිපත් කරන්න එහෙම නැත්නම් හොයා බලන්න
1: කතා කරන්න බැරි වෙන්න පුළුවන්.
0: ඔව්. හැබැයි මේ අද වගේ දවසක අපි හැමෝටම මතක් කිනු. අපිටත් ගුරුවරයෙක් හිටියා. නේ.
1: ඒ හින්දා තමයි මේ ඉන්නේ මම.
0: ඔව් මටත් ගුරුවරයෙක් හිටියානේ කියලා. විෂයන් නටම උගන්වපු ගුරුවරු සියල්ල නැති වුණත් නේ අපේ ජීවිතේ කොහේ හරි තැනක අපිව පෝෂණය කරපු වේවැල් පාරකින් ආදරයෙන් කතා කරපු ඒ ආදරණීය ආමන්ත්‍රණයකින් ඒ ඕනම විදියකින් අපිව මේ සමාජයට හැඩගස්සපු මේ විදියට කාගෙන්වත් මැරුම් නොකා ජීවත් වෙන තත්ත්වයට පත් කරමු. ආදරණීය ගුරුතුමන්ලට ගුරුතුමියන්ලට අපේ ගෞරවය නේද?
1: උපහාරය.
0: ඔව්. එයයි සිහිපත් කිරීමම එයයට කරන ගෞරවයක්. ඉතින් අද ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ලෝකය ඊයේ දවසේ තමයි ලෝක ගුරු දිනය සැමරුවේ. අපි ඒ ගැන මතක් කළා. එන්නේ මෙන්න මෙහෙම පොඩි කතාවකට සත්‍ය සහ බොරුව කියලා දෙකක් තියෙනවානේ.
1: ඔව්.
0: ඕක අපි හරියට තේරුම් ගන්නවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොහොම වුණත් මේ සත්‍ය සහ බොරුව අතරේ බොරුව පැත්තට බහුතරය වැඩි වුණත්
1: වැඩි.
0: ඒ බොරුව කවදාවත් සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ හිතන්න ඔබ කිසියම් කණ්ඩායමක් ඇතුලේ යමක් බොරු මතයක් වෙනුවෙන් පෙනී හිටින ප්‍රමාණය එතන ඉන්න අයගෙන් 98%ක් හිටියා කියලා.
1: ඔව්.
0: 2% සත්‍ය පැත්තේ. හැබැයි කිසිම මොහොතක කවදාවත් අර බොරුව සත්‍ය වෙන්නේ
1: නැහැ.
0: ඒ නිසා බොරුවක් සත්‍ය කරන්න බෑ. ඒ වෙනුවෙන් පෙනී ඉන්න පිරිස අනුව.
1: අනිවාර්යයෙන්.
0: කවදාවත් බොරු ඇත්ත කරන්න බෑ. නේ? වචන වලින් කොච්චර කිව්වත් කොච්චර ආඩෝප දාලා කිව්වත් කොච්චර සැරසිලි කරලා කිව්වත්
1: කවදාවත් බොරුවමයි.
0: බොරුවමයි. ඒක මේ කවදා හරි දවසක එළි වෙනවා. මේ කතාව කොහෙටද හොඳටම ගැලපෙන්නේ කියලා ඔබට යෝජනා කරනවා ගලප ගන්න කියලා. හතයි විනාඩි 11යි එමනම් අපි අද දවස් පටන් ගන්නවා.
1: පෝස්ට් එක ගැන පොඩ්ඩක් කියමුද අද කමෙන්ට් කරන්න කියලා.
0: පෝස්ට් එක ඔව්. මොකද්ද අද
1: පෝස්ට් එක? අමතක නොවන ගුරුවරයා ජීවිතේ.
0: ආහ්. අනිවාර්යෙන්. එතුමියව මෙන්ෂන් කරන්න මේ Facebook ඉන්නවනේ.
1: එහෙම නැත්නම් නම හරි දාන්නේ
0: නේ. කමෙන්ට් කරන්න. පෝස්ට් එක තියෙනවා ලක්කන මෝර්නින් පේජ් එකේ.

0: லாகாண்ட ரேடியோ ITN
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා තැගි වැඩි වෙලා අංක 3යි ලග්නේකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
0: ලකාණ්ඩ රේඩියෝ ITN
5: හතයි විනාඩි 16යි වෙලාව. අපි මේ වෙලාවේ මතක් කරන උදේ පාන්දර උදේ කෑමක ලෑස්ති කරනවාට විජය නිෂ්පාදන ගැන හැමදාමත් කියනවා වගේ නේද? වස විසෙන් තොරව වගේ කෑමක හදාගන්නකොට විජය නිෂ්පාදන තමයි පාවිච්චි කරන්න ඕනේ. ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා විජය නිෂ්පාදන.

0: උදහාතය වෙනාඩි 21යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්මාර්ථ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: 7:21 වෙලාව අපි මේ හද මේ හද ඔක්තෝබර් මාසය හැවින්දා ගුරු දිනේ සමරන වෙලාව. ඉතින් ඉස්කෝලේ හද උදෑසනෙම පොඩි පොඩි නේද? උත්සවයම තියෙනවා. ඉතින් ඒවා ගැනත් මතක් කරනවා. අපි ගිය කාලෙත් එහෙම ලස්සන දේවල් සිද්ධ වුණා. ගුරුවරයා සහ ළමයා අතර තියෙන බැඳීම තවදුරටත් ශක්තිමත් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා.
0: අනිවාර්යයෙන්ම.
3: එදාට වැඩිය අද. මොකද ඒක ඕනේ.
0: ඔව්. ගෙදර
3: මොකද්ද?
0: මොකද්ද මගේ මයික් එක ඔෆ් කරලා කරන්නේ?
3: මම අම්මාව කවුරු හරි ටීචර් කෙනෙක් මතක් කරා.
0: ඉතින් මගේ මයික් එක ඔෆ් කරලා හරි.
3: දෙකම ඔෆ් කරා මොකද මට කිය හචිමන්.
0: හරි. ඉතින් මේ ගෙදර දෙමව්පියන්ගෙන් පස්සේ අපි වැඩිපුරම සමීප වෙච්ච තැනනේ පාසල සහ ගුරුවරුන් කියන්නේ.
3: මේ අපේ ටීචර්ස්ලා අපිව මතක් කරන මොනවා කියනවද දන්නේ?
0: ඒක දන්නේ වාට කිව්ව කියන්නේ. වයින්වත් දැල්ලෙත්.
3: ඔක මේවයි කියන්නේ.
0: ඉන්නකන් අපේ ලේ ටික පුච්චලා.
3: ඔද ගිහිල්ලා ගුරු දිනේ යනවා. ආදරේටනි හරි මේ අර මං ඊයේ කිව්වාගේ හොරෙක් මංකොල්ලකාරයෙක් කුඩුකාරයෙක් ගංජකාරයෙක් නේ
0: නොවි
3: මිනිමරුවෙක් නොවි බේරගත්තේ ඒ අය තමයි. එහෙම නැත්තම් මේ වෙලාවක කොහේ හරි ඔය මැගසින් එකේ හරි කොහේ හරි ඉන්න හිටිය චරිත තමයි අපි. මේක කාට කාටත් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඔබ ඒ කාලේ ගෙවපු ජීවිතත් එක්ක හොඳටම හිටපු අයට මේ කතාව අදාළ නෑ. ඒත් අපේ ඒ කාලේ පාසල් කාලේ එතරම්ම ලස්සන නෑ. අපිට හිටියා නරක මිතුරන්. විවිධ දේවල් වලට ඇබ්බැහි වෙච්ච අය. නමුත් නේ අපි මොකක් හරි වෙලා බේරිලා තියෙනවා.
0: ගලවගෙන තියෙනවා.
3: ඔව්. රටම එකට ජාතික වැඩසටහන ගැන කියන්නේ ඒ කියන්නේ ඔබව ඔබට පුළුවන්කමක් තියෙනවා මේ රටේ සමාජීන පුරවැසියෙක් විදියට වගකීම් සහගතව මේ කාර්යවේදී රටම එකට වැඩසටහනේදී ඔබට අදාළ පුංචි ඒ කාර්යභාරය ඉෂ්ට කරන්න. වෙනුවෙන් තමයි අපි ඔබට කියන්නේ 19:27 කෝල් එකක් දෙන්න කියලා. ඒ කෝල් එකක් දෙන්නේ මොකද්ද කරන්නේ?
0: කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ඔබ එහෙම කෙනෙක් ගැන දන්නවනම් ඔබට පුළුවන් ඒ ජීවිත එතනින් ගලවගෙන ආපහු යහපත් මාර්ගයකට යොමු කරන්න උදව්වක් වෙන්න. මේක නීතිය ක්‍රියාත්මක කරන අයගේ විතරක් වගකීමක් නෙවෙයි, දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, මිතුරන්ගේ, එවැගේම මාධ්‍ය වගකීම් වගේම හැම පුරවැසියෙක්ගේම කැපවීම මේ හැම දෙයකටම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි ඔබට හැම වෙලෙම කියන්නේ හැම කෙනෙක් ගැන දන්නවනම් අහක බලාගෙන සද්දන කරේ ඉන්න පානේ අපිට වැඩක් නැහැ කියලා 19:27 කතා කරලා කියන්නේ. මොකද ඔයා දෙනේ පුංචි කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් පේර ගන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ කරන්නේ අපේ රටේ අනාගතය වෙනුවෙන් කියලත් හොඳට මතක තියාගන්න ඕනේ.
3: ඒ වගේ මතක් කරනවා අපි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන වසර 77ක් තිස්සේ ඔයාගේ ගෙදර ඔයාගේ සෞඛ්‍යමය නේද පහසුතාවයන් වලදී ගොඩක් තැන්වලදී ඔබ වෙනුවෙන් පෙනී හිටපු නිෂ්පාදන පෙළක් තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ.
0: ඔව් මේ දවස්වල ඔබ ළඟ තියාගන්න ඕනේ අනිවාර්ය නිෂ්පාදනයක් තමයි මේ වැල්මී පැණිය සහ ක්‍රිමිරාජ පෙයාව කියලා කියන්නේ. මොකද වහිනවා පායනවා වහිනවා පායනවා. ඉතින් ඒ හින්දා විවිධ අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. එම්ප්‍රිසාව කැස්ස ඔය වගේ දේවල්. ඉතින් ඒ හින්දා ක්‍රිමිරාජ පෙයාව වැල්මී පැණිය ඒ වගේම සඳුන් පැණිය කුරුලෑසු ඔය වගේ නිෂ්පාදනත් තියෙනවා. වෙළඳ සැලට හරි ෆාමසිකට හරි ගෙන්ව ගන්න 0112 753 889 8 කතා කරන්න පුළුවන්.

0: එකෙන බාධා මොනවද කියලාත් අපි අඳුර ගන්න ඕනේ. මේ වෙනුවෙන් අපි කියනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක පාවිච්චි කරන්න. මොකද උඩ පැත්තේ තියෙනවා ජල විකර්ෂකාලේපනේ. ඒ නිසා ෂීට් එක උඩ පැත්තෙන් පරිස්සම් නේ. දේසෙවල් බැඳින්නේ නැහැ. ඉතින් වතුර වැටිච්ච ගමන් ඉක්මනට ඉවත් වෙලා යනවා. පාසි බැඳින්නේ නැහැ. දුර්වර වෙන්නේ නැහැ. යටි පැත්තේ මැටි ලේයර් එක.
1: මේ මැටි ලේයර් එකෙන් එළිය කොච්චර රස්නේ වුණත් ඒ රස්නේ කන්ට්‍රෝල් කරලා තමයි නිවස ඇතුළට දැනෙන්නේ. ඒ හින්දා කූල් එකේ ඇතුළට වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම නිවස ඇතුළට දෙනවා හරි අලුත් ලස්සන පෙනුමක්. ඉතින් මේ වාසි දෙක හින්දා තමයි අපි ආර හැම වෙලෙම කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් තෝරගන්න කියලා. වියදමත් අඩුයි, පෙනුමෙන් ඉහළයි, ඒ වගේම වැඩි කල් තියාගන්න පුළුවන්. ඒ වගේම මේ කාලෙට ගැලපෙන එකම රූෆින් ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක.

අඩකුඹුරි රළුමාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා

0: ಹಲವು ವಿನಿಯೋಜಿತಾನ್ವಿತಿ ರಾಕ್ಷಣೆಯ ಲಿಯಾಪದಿಂಚಿಯ ಅವ್ರದ್ದು ಹತರಕ ಸೇವಾ ಬಸ ವಗಕಿಮ ಸಮಗ ಟಿವಿಎಸ್ ಅಗ್ರಿಬಿಸ್ನೆಸ್ ವಿತಿ ಸೊನಾಲಿಕಾ ಟ್ರಾಕ್ಟರಿ ಮಹಾಪುಲವಟ ಮಹಾಬಲಯ
1: ಅತಾರಿನ ಬೇವಗೇದ ನೇ ಒಬಟ ಪುಲುವಾನ್ ವಿಷಮತೆನ್ ಮಿದೆನ್ನ ಜೀವಿತೇ ಕೊಡಯನ್ನ ಇವಾಗ ವೇನು
2: NLP ಹದಹನ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: දැන් එතකොට තමුන් එදින්දා කුණී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න නතරම අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
4: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතහන්නේ.
4: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැය්‍යෙන් ඇරෙන්න.
3: ඈ?
5: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිලා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
6: ලකන්ද රේඩියෝ ITN
7: ශ්‍රී ලංකාව පල්ලම්බහි.
8: කොහෙද?
7: නෑ මම මේ කියන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කියන්නේ.
8: අදත්
7: අර ආසියානු ක්‍රීඩාවලියේ පදක්කම් සටහනේ රටවල් 46ක් අතරින් 28 වෙනි තැනට අපි ඇවිල්ලා තියෙනවා. ඒක එහෙම වෙන්න හේතුව තමයි ශ්‍රී ලංකාව එක රදී පදක්කමයි ලෝකඩ පදක්කම් දෙකයි. හරි. ඊට පස්සේ අපි අර මැච් වල පෙරදිච්ච මේ මෙව්ව හේකුත් තිබුණානේ. අපි ඉන්දියාවට පෙරදුනා නේද? සමහරවිට පාකිස්තාන්
8: නේද?
7: මොකක් කර රටකට පෙරදුනා අපි. නේද? රට මතකත් නැහැ. හරි ඉක්මනට අමතක කළා දාලා
8: දී. මරටකටම පරිදිලා.
7: හරි මේ කොමුණත් මේ ඔය මං කිව්වේ මේ ක්‍රිකට් විතරක් නෙමෙයි මෙතන තිබුණා තවත් ක්‍රීඩා රසක්. ඉතින් අපි පදක්කම් සටහනේ පහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් පහළට ගියා කියලා කියන්නේ ආ ඉහළට එන්න හොඳ ජවයක් ගැම්මක් ගන්න නේද?
8: ඔව්.
7: පොඩ්ඩක් රෙස්ට් කරලා කල්පනා කරලා වැරදුණු තැන්
8: හදාගෙන.
7: ඔව්. එහෙම අවස්ථාවක් තියෙන තැනක්. හරි. අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි ප්‍රතිඵල ටික බලමු. අපිට දිනුමක් ගැන කියන්න තියෙනවා නම් ටැබ් එක නැද්ද ඔතන?
8: නැත.
7: ටැබ් එක ගෙනාවේ නැහැ එතකොට.
8: නැහනේ.
7: මෙතනට එනකොට ටැබ් එක ගේන්න ඕනේ. මොකද දැන් ඊයේ රේඩියෝ එකෙන් අපි වහගෙන හිටපු ප්‍රතිඵල අහගෙන හිටපු ඔබ දැන් බලනවා ප්‍රතිඵල අපි උදේට කියනකන්.
8: ඔව්.
7: හරි. එතකොට ඔයාලට පුළුවන් කමක් තියෙනවා ඔන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න. ඕනේ නම් ඔයාලට පුළුවන් කමක් තියෙනවා NLB ලොතරැයි ප්‍රතිඵල කියලා තියෙනවා වෙබ්සයිට් එක වෙනම. ඉතින් ඒකට ගියාට පස්සේ ඊ රිසල්ට් එක බලන්න පුළුවන්. හරි මම කියන්නම් මෙන්න සුබ දවසක් ලොතරැයි ඊ දවසේ දිනුම් මැද්ද. මේෂ ලග්නය අංක 10 26 සහ 30. ඒ වගේම යූ අක්ෂරය අංක 0 අංක 8 අංක 9 අංක 0 තමයි ජය ලොතරැයි ඒ වාසනාවන්ත ප්‍රතිඵලේ. ඊට පස්සේ ඊළඟට අප මතක් කරන්නේ අද සම්පත අංක 3 අංක 2 අංක 4 අංක 3 අංක 2 අංක 2 අංක 4 අංක 3 අංක 2 ඌ අක්ෂරයත් එක්ක. හඳහන ලොතරැයි ගත්තනම් ඔයාට කන්‍යා ලග්නයත් එක්ක ජයග්‍රහය ප්‍රතිඵලය 34 36 42 සහ 62. ධන නිදානය අයි අක්ෂරයත් එක්ක 13 66 67 68. මෙගා පව W අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 21 ජයග්‍රහය අංක අංක 5 අංක 25 අංක 40 සහ අංක 60. ගොවිසත ලොතරැයිය Y අක්ෂරයත් එක්ක අංක 41 අංක 43 අංක 45 සහ අංක 73. මහජන සම්පත ඔබ ගත්තනම් මෙන්න ප්‍රතිඵලයේ ඌ අක්ෂරය අංක 8 අංක 0 අංක 2 අංක 4 අංක 3 අංක 2. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත අංකවල වාසනාවන්ත ටිකට් පත්වල අංක ටික මතක් කරේ. ඒ වගේම අද දවසෙත් ඔබට මතක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ වා ටිකට් එකක් ගන්නකොට විශේෂයෙන්ම දශක 6ක් පුරාවට ඔබ කෝටි ගණන් මිලියන ගණන් ලක්ෂ ගණන් මුදල් සහ ත්‍යාග හිමි කර දුන් ලොතරැයි ලෝකයේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලයේ රට පුරාම මේ විදිහට වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් වාසනාවන්ත ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන ලොතරැයි පත තමයි ආයුබෝ කියලා කියන්නේ අලුත් ටිකට් එක. ආයුබෝ ලොතරැයි කියන්නේ දිනුමක් ඇතත් නැතත් ඔබ දහසක් හදවත් සූපත් කිරීමට සතිය දින 7ක් පුරාම දිනුම් මදුන් ලබන නවතම ලොතරැයි. ඉතින් ඔබට ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ටිකට් එකක් ගන්නවා වැය කරන පුංචි රුපියල් 40 රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ඍජුම දායකත්වයක් ලැබෙනවා. ඉතින් ඒ විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙත අමිල දායකත්වයක් ඉටු කරන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වගේ පහුගිය දවස්වල ප්‍රජා සත්කාරක ව්‍යාපෘති කීපයක් සිදු කළා. ඉතින් ඒ ගැන මතක් කරනවා නම් මීහලදම ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමුවා. රාජාංගනීය ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමුවා. නිකවරටිය ඕයි වන්නිනායක මධ්‍ය මහාවිද්‍යාලය වෙත අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමුවා. ඉතින් මේ වගේ කාරණාවන් ගණනාවක් වෙනින් ජාතික උතුරයි මණ්ඩලයේ තමන්ගේ දායකත්වය දෙනවා කියලත් මතක් කරනවා. ඔබ වියදම් කරන රුපියල් 40න් තමයි මේ හැමදේම කරන්නේ. ඒ නිසා අද ටිකට් එකක් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ 7 විනාඩි 34යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තැඟි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ.

0: කතයි විනාඩි 42යි. ෆෝන් එක ගත්තා, ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා. ඇඳුමක්. ආ. ඕඩර් කරන එක නෙමෙයි ලැබෙන්නේ. ගොඩක් කලාට එහෙමයි. ඔය කෑම සයිට්ස් වල තියෙන. අර ඊට්ස් මේ ඊට්ස් කියලා තියෙනවනේ.
1: ඔව් ඔව් ඔව්.
0: පින්තූර වල තියෙන ෆොටෝ එකේ තියෙන එක නෙමෙයි කෑමේ
1: කියන්නේ.
0: නේ. එතකොට අපි කරන්නේ සමහර විට එවෙලෙම ඇරලා බලලා ඉතාලි ඉක්මන් ප්‍රතිචාරයක් දක්වනවා ඒක අරගෙන ඉන්න ඩෙලිවරි බෝයිට. ඒ හාදයට මූත් කරන්න දෙයක් නැහැ.
1: නෑ නේද?
0: දැන් සමහර විට දැන් නඳුමක් වගේ නම් කුරියර් කරන වෙනම ආයතනයකින් කරන්නේ. අර ආයතනයත් එක්ක එහෙම කිසිම සම්බන්ධයක්
1: නැහැ.
0: ඒ වෙලාවට සමහර විට අර බයික් එකක් දාලා එවනවා. හරි. ඉස්සරහට ඔය ඩෙලිවරි බෝයිව අපිට මුණ ගැහෙන එකක් නැහැ.
1: අනේ අයියේ.
0: ඒ වෙනුවට රොබෝ කෙනෙක් එවන්න කියලා දැන් ලෝකයේ කල්පනා කරමින් ඉන්නවා. සාමාන්‍යයෙන් ඔන්ලයින් ෂොපින් කියන්නේ අද වෙද්දී අපේ ජීවිතේ සාමාන්‍ය දෙයක්.
1: ඔව්.
0: ඇඳුමක්, පොතක්, කෑමක්, තෑග්ගක් නේ ඕන උදෑ ෆෝන් එකකින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.
1: ඔව්.
0: ඕඩර් කරන පාසල් එක දොර ළඟට අරගෙන ඉන්නේ ඉස්සරහට ඩෙලිවරි පර්සන් කෙනෙක් නෙවෙයි කියලා මේ කියන්නේ. රොබෝ කෙනෙක් එන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ තත්ත්වය එංගලන්තේ එක්තරා සමාගමක් අලුත් ඩෙලිවරි රොබෝ තාක්ෂණය නැත්නම් රොබෝට් අතදා බල්ලා ඉන්න මේ මූලිකම අවධියේ තමයි අපි මේ කතාව අද ඔබට
1: කියන්නේ.
0: මේකේ විශේෂත්වය තමයි මේ රොබෝ රෝද මත ගමන් කරන සාමාන්‍ය ඩෙලිවරි රොබෝ කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සෙක් වගේ කකුල් දෙකෙන් ඇවිදගෙන ඉන්නේ මෙයා. පඩිපෙල් නගිනවා, ලිෆ්ට් වල යනවා.
1: නියමයි.
0: ඔව්, ස්ටෙයාර්කේස් වලින් පයින්නවා. හරි.
1: හරි.
0: අමේ අපි කතා කරන මේ රොබෝට පැයට කිලෝමීටර් 6කට ආසන්න වේගකින් යන්න පුළුවන්. කිලෝග්‍රෑම් 15ක් විතර බර උස්සගෙන ඉන්න පුළුවන්. පෝර බෑග් එකකට දාලා මොන හරි දුන්නත් මෙයා අරගෙන යනවා. කිලෝ කීයද? 15.
1: 15.
0: කිලෝග්‍රෑම් 15 කියන්නේ ලේසි නේ?
1: ලේසි නෑ, ලේසි නෑ. සැලකිය යුතු ප්‍රමාණය.
0: හාල් මේ මිටි කිලෝ 10යි තව 5යි ගේන්න පුළුවන්. අත් දෙකට අරගෙන එනවා කඩේ ඉල්ලෙන්න. තමහර මිනිසුත් එන්නේ ඔවා මේ කියන්නේ බර වැඩි වුණා රොබෝල වගේ තමයි. අතින් කටින් නහයෙන් හැමතැනින් මෙලි
1: එල්ලගෙන එන්නේ. බෙල්ලෙත් එල්ලගෙන එන්නේ.
0: බැලුවම මේක හිතෙන්නේ ඊළඟට අපේ ගෙදර වැඩ කරන්නේ රොබෝ කෙනෙක් ආ කියන තැනට මේක එයිද
1: කියලා. අනේ ඒක නියමයි නේ.
0: ඔව්. එතකොට දැන් මානව රූපී රොබෝල ගැන ඕන තරම් කතා කරලා තියෙනවනේ. අද වෙනකොට ගෙවල් පිරිසිදු කරන රොබෝලත් එහෙම නැත්නම් අපි කියන්නේ වැකියුම් කරන වැකියුම් ක්ලීනර්ස්ලත් තනකොළ කපන අයත් ආ ඔටෝමේටඩ් මැෂින්ස් එමනම් ස්මාර්ට් රෙෆ්‍රිජරේටර්ස් වගේ උපකරණ අපේ ගේ ඇතුලේ තියෙන එක්තරා විදිහක රොබෝල තමයි කියලා මේ සමාගම කියනවා.
1: හරි.
0: එහෙනම් ඒකට අර මානව රූපී හැඩයක් නැති වුණත් දැන් ගෙදර තියෙන මේ රොබෝ එක කියලා කියන්නේ මේ වැකියුම් එක. ඒක රොබෝ කෙනෙක් වගේ කියලා ඒගොල්ලන් කියනවා.
1: හයි වොෂින් මැෂින් එක බලන්නකෝ.
0: ඒකත් රොබෝ කෙනෙක් වගේ
1: තමයි. ඒකනේ.
0: නේ. ඉතින් කොහොම හරි අනාගතයේත් රතවාහන පාලනයට භාණ්ඩ ගබඩා කිරීමට රෝහල් වල භාණ්ඩ ගෙන යාමට ඒ දැන්ටත් තියෙනවා එවන රෝහල් වල නම් තියෙනවා.
1: ඔව්.
0: දැන්ටත් අර මේ කියන්නේ සාත්තු සේවය වගේ කරන්නේ නේ. ඒවට ඉන්නව රොබෝල.
1: ඔව්.
0: ඉතින් එතන ඇඳගාවි ඉන්නව, හිටගෙන ඔහේ ඉන්නව. ඉන්නවා. ඊට පස්සේ patient ඕන එක මොන හරි අවශ්‍යතාවය කිව්වම එයා යනවා, ගේනවා, කවනවා, පොනවා කියන ඒවා විතරයි තාම උනා කියලා. තාම මේ වීඩියෝ තාක්ෂණයෙන් හෝ එහෙම නැත්නම් සනාථ කරගන්න සාක්ෂියක් නැති.
1: ඔව්.
0: නමුත් ඔය බේත් අරගෙන යන ඒවා වගේ ඒවා
1: මට ගැටි
0: කොවිඩ් කාලේ මේ සමහර දියුණු රටවල මේවා ක්‍රියාත්මක වුණා.
1: ඔව්.
0: තාක්ෂණය දියුණු වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියන එක නෙවෙයි. හරි. රොබෝ කෙනෙක් පාර්සල් එකක් ගෙනාවත් ඒ තාක්ෂණය නිර්මාණය කරන්න, පාලනය කරන්න, නඩත්තු කරන්න කවද උණු කරන්නේ?
1: මිනිස්සෙක් ඕනේ.
0: මිනිස්සෙක් ඕනේ. ඕඩර් එක දාන්නත් මිනිස්සෙක් යපි.
1: රොබෝට පුළුවන් අපිට ඕන එක හිතලා ගෙනද්දි.
0: රොබෝලා ඕඩර් කළා, රොබෝලා ලව්ව ගෙන්නගෙන රොබෝලා ලව්වම ඔක්කොම කරගන්න දවසකුත් එන්න ඉඩ තියෙනවා. හරි. දැන් මොබයිල් ෆෝන් එක අපිට කොච්චර සපෝට් එකක් දෙනවද? ඒක ඉතින් සීමා සහිතයි. හැමදේම කරන්න බෑ.
1: අනිවාර්යයෙන්.
0: දැන් මේ ළඟදී ඉඳන් ඔයා මේ gedara ඉස්සරහා ගේට් එක කන්ට්‍රෝල් කරන්නෙත් මොබයිල් ෆෝන් එකකින්නේ.
1: ඔව් නේ. දැන් මේ වගේ පහසුකමකුත් තියෙනවනේ.
0: AW රෝලර් ඩෝස් මේක අඳුන්නලා දුන්නා ලංකාවට. ෆස්ට් ටයිම් තමයි මේක ලංකාවට මේගොල්ලෝ අඳුන්නලා දෙන්නේ. ඉතින් රෝලර් ඩෝස්, රෝලර් ෂටර්ස්, ස්විංග් ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස් on my english
1: my god superb
0: එතකොට ආඩ පුළුවන්කමක් තියෙනවා මේ කෝල් කරන්න 0112 78 3331 english
1: එච්චරම
0: අපි හොඳට ඉස්කෝල යන කාලේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත කොල්ලෝ 0112 0112
1: අන්න පුදපු ගමන් කෑව
0: කවුද පුතයි හරි 0112 7831 මේකේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ඔයාට පුළුවන් මෙන්න මේ කලර්ස් පාට වලින් ගන්න
1: කලර්ස් පාට
0: දැන් බලන්න මේ ඉංග්‍රීසි වලින් ගන්න බ්ලැක් වලින් ගන්න ක්‍රීම් ලයිට් ග්‍රීන් ඩාර්ක් ග්‍රේ ලයිට් ග්‍රේ බටර් මිල්ක් ලයිට් බ්ලූ බ්‍රවුන් එතකොට කොෆි බ්‍රවුන් වුඩ් ෆිනිෂ් එක තියෙනවා නම් ඒකත් පුළුවන් අට ගන්න හරි ඉතින් මේ හැමදේම වසර 10ක් විශ්වාසවන්තව වට මේ කියන්නේ වගකීම් කාලයක් දෙනවා ඒ වගේම තමයි වසර 25ක නේද මේගොල්ලන් ශාස්ත්‍රීය පළපුරුද්දක්
1: තියෙනවා
0: AWP රෝලර් ඩෝස් ගැන ඒ මතක් කරේ එහෙනම් තව සින්දුවක් අහලෙමු
1: සින්දු
0: අහන්න කලින් ඉක්මනට පැල්වත්ත යෝගට් ගැන කතා කරලා
1: පැල්වත්ත යෝගට් ගැන කතා කරනවා නම් පෝෂණ ගුණය නැවුම් කිරි රස සෞඛ්‍ය ආරක්ෂිත බව මේ හැමදේම එකට එකතු වෙච්ච පැල්වත්ත යෝගට් කියලා කියන්නේ ඔයා ගන්න ඕනේ ඔයා කන්න ඕනේ යෝගට් එකක් ළඟම තියෙන සුපර් මාකට් එකෙන් ග්‍රොසරි එකෙන් සිලර බඩු කඩෙන් මේ ඕනම තැනකින් ඔයාට පැල්වත්ත යෝගට් ගන්න පුළුවන්
0: පැල්වත්ත කියලා කිව්වම යෝගට් විතරක් නෙමෙයි කිරි නිෂ්පාදන ගොඩක් තියෙනවා
1: අයිස්ක්‍රීම් බටර් කිරිපිටි මේ හැමදේම

0: மெய்பெய் மொழிவு மத கிரீம சுரேகி முமாகத்துட
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
0: සුපකවලක් පරිස්සමින් කිහිල්ලෙන්න.
2: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
4: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
8: ලකන රේඩියෝ ITN.

0: තරුයායි යාවා
1: මේ
0: රෙකෝඩිං එකට මෙන්න මේ ගොල්ලු ඉන්ද්‍රජිත් දොළමුල්ල
1: හරි
0: හරි ඊට පස්සයාවා ගැලක්සිස් බෑන්ඩ එකේ අජිත් පෙරේරයියා ඊට පස්සේ හිටියා ලක්ෂ්මන් හිල්මි ලක්ෂණ හිල්මි අයත් හිටියා ඊට පස්සේ හිටියා ප්‍රේෂන් ජයමහා ප්‍රේෂන් අයත් හිටියා තව හිටියා කෙලවරේ පුටුවේ හිටියේ කවුද මංජුල වර්ණකුල සූරිය හරි තව ඉන්දික ප්‍රසාද් සෙට් එක ඔව් මාර ප්ලේලිස්ට් එකක සින්දු ටිකක් ගහන්න පුළුවන් ගායකයෝ ටිකක්
1: ඔව්
0: එතකොට ඒගොල්ලෝ ඔක්කොම 90 දශකයේ නේද 90 අග සහ මුල ඒ පස්සේ එහෙම ගන්න පුළුවන් මේ මම කල්පනා කරේ ඒගොල්ලන් වාඩි කරලා සින්දුවක් කියන්න සින්දුවක් අහගෙන ඉන්න පැය දෙකක් වැඩසටහනක් තිබ්බේ ඒ පැය දෙක ගත වෙනවා තේරෙන්නේ
1: ඇත්තට
0: ඉතින් මම ඔය මේ කතරුභාග ප්‍රශ්න එහෙම දැන් හිල්මි අයගෙන් එහෙම පොඩ්ඩක් ඇහුවා මං හව අයියේ කමක් නැද්ද අපි කතා කරමුද කියලා ඊට පස්සේ ආ කතා කරා එයා කිව්වා දෙගොල්ලන්ටම සාධාරණයක් වෙන්න ඕනේ කියලා රැවුලයි කැඳයි දෙකම
1: බේරගන්න
0: ඉතින් මේ ලස්සනම සින්දු ටිකක් තියෙන යුගයක් ඔය නේද 70 80 90 ඉතින් ඒ කාලවල බිහි වෙච්ච සුපිරි සින්දු ටිකක් දැන් අපිට තියෙනවා අහන්න ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ නිර්මාණකරුවන් මේ වෙලාවේ තමන්ගේ මතේ ඉදිරිපත් කරමින් ඉන්නේ. එතන එක ලස්සන අදහසක් කිව්වා මේ අජිත් අයියා අජිත් කියන. ගැලක්සිස් හැටේන කඳුළු. අරක ප්‍රථමහාදු.
1: ප්‍රථමහාදු.
0: හරි. අජිත් අයියා ඔය දැන් ওই මාධ්‍ය හමුවල කතා කරනවානේ පාර්ශව දෙපැත්තම.
1: ඔව්.
0: ඒ කතා කරන අය නීතිඥ මහත්වරු ටිකක් ඉස්සරහට දාලා ඒගොල්ලන්ට මේ ගැන කතා කරන්න කියලා අර අපි ආදරය කරන නිර්මාණකරුවා ගායන ශිල්පියා. මේ පසුපස අපිට නොපෙනෙන්න හිටියානම් කොහොමද කියලා.
1: අහහ.
0: එහෙනම් අපිට අර දැන් අපි දැන් අපෙත් ඔය ෆෑන් බේස් එකක් දෙපැත්තට බෙදිලා වගේ ඉන්නවා.
1: ඔව්.
0: සමහර කියනවා මේගොල්ලෝ හරි. සමහර කියනවා මේගොල්ලෝ
1: වැරදි. අරගොල්ලෝ හරි කියලා.
0: ඔව්. එතකොට අර අපි අර ආදරය කරන ගායන ශිල්පියාට ගීපද රචකයාට සංගීතඥයාට වෙන හානිය අවමයි කියලා. يعني සමහර කෙනෙකුට මේක වැරදිට පේනවනේ.
1: ඔව්.
0: පේනකොට අපි කාවහරි දැන් කොටු කරගන්නවා. එහෙම නැත්නම් එක පැත්තකට අපිත් හිට ගන්නවා. ප්‍රේක්ෂකයෝ රසිකයෝ. ඒක හොඳ අදහසක් නේ. එහෙම වුණා නම් නීතිඥෝ නීතිඥයින් අතර විතරයි නේද?
1: ඔව්.
0: නීතිඥයින් එහෙම වුණා කියලා මේ අපිට
1: ප්‍රශ්නයක් නෑ.
0: ඔව්. ඒක හොඳ එකක්. හැබැයි ඇයි එහෙම නොවුනේ කියලා මටත් හිතුණා. කොහොම නවුත් මේ වෙලාවේ ඉතින් ඔය හැමෝම කතා කරන ප්‍රශ්නේ ගැන අපි නියන් චුට්ටක් ඔබට මතක් කරේ. ඉතින් ලස්සනම සින්දු ටිකක් ලියපු සංගීතවත් කරපු ගායනා කරපු ආදරණීය කලාකරුවෝ පිරිසක් අපේ රටේ
1: ඉන්නවා. ඒ කියන්නේ හැම කාලෙම අහන්න පුළුවන් සින්දු ටිකක් ඒතියේ.
0: ඔව්. අපි කියන්නේ මේ අපේ ශ්‍රාවකයෝ රසිකයෝ බෙදී වින් වෙන්න ඕනේ නැහැ.
1: අනිවාර්යයෙන්ම.
0: මේ ප්‍රශ්නය AI විසඳලා අපිට
1: හොඳ විදිහක් හදලා දෙයි නේද?
0: හොඳ දෙයක් කරයි. නේද?
1: අපි කලබල වෙන්නේ නැතුව ඉමු පොඩ්ඩක්.
0: අපි කතා කරමු RDB බැංකුව ගැන මේ පැයෙන් යන්න කලින් RDB බැංකුව FD එකක් දාන්න ඔයා ඔයාලට පුළුවන් කමක් තියනවා නම් නැත්නම් යන්න මොකද හොඳම පොලි අනුපාතයක් දෙනවා RDB බැංකුව.
1: ඒ වගේම තමයි එහෙම එහෙ රස්තිය අදු වෙන්න ඕනේ නැහැ දිවයින පුරා ශාකා 272ක් තියෙනවා. ඉතින් ළඟම ශාකාවට යන්න ගිහල account එකක් open කරන්න ඔයගේ සල්ලි ටික දාන්න. ගෙදරට මොකද සල්ලි ගැන කිසිම විදිහකින් බය වෙන්න හේතුවක් නැහැ. ඒ හින්දා RDB බැංක එකේ account එකක් open කරන්න.
0: 7:59 වෙලාව

0: උදේ 8 විනාඩි 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානයේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: රෝහල් පහක් වහලා දෙසීයක් නිරෝධායනේ ඉන්නේ තරුණියක් මරණයට පත් වුණා. මේ කියන්නේ සයිබීරියාවේ රසායනාගාරයකින් මාරක බැක්ටීරියාවක් කාන්දු වීමේ සිදුවීම. කාන්දුනාට පස්සේ තරුණියක් මැරුණා. රෝහල් පහක් වහලා දැම්මා. දෙසීයක් නිරෝධායනේ ඉන්න එක තමයි නරකම කොටස. මේ දෙසීය හරි විදිහට සුවපත් වෙලා සමාජගත වුණොත් ප්‍රශ්නයක් නෑ. එහෙම වුණොත් ප්‍රශ්න ගණනාවක් මතුවේ. සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කරා මේ රෝගී තත්ත්වය ටිකක් මහාමාරියා හා සමාන රෝගයක් කියලා. ඉතින් යර්සීනියා පෙස්ටිස් කියන බැක්ටීරියාව නිසා තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක වේගයෙන් බෝ වෙනවා.
1: හරි.
0: නිසි ප්‍රතිකාර නොකළොත් මාරාන්තිකයි. ඔය ඉරිකුට්ස් කියන පළාතේ ඔක අයිති වෙන්නේ රුසියාවට. අයත් සයිබීරියාව කියන මේ මෙව්වයකට. එතකොට පර්යේෂණ සිදු කරන රසායනාගාරයක තමයි මේ රෝගී කාන්දු වෙලා තියෙන්නේ. බැක්ටීරියා එක කාන්දු වෙලා තියෙන්නේ.
1: හරි.
0: මේ රසායනාගාරයේ සේවය කළා ඩාරියා ශිපිලෝවා. අවුරුදු 28යි ලස්සන ගෑන් ළමෙක්. එයාවිලා රසායනාගාර ශිල්පිනියක්. එයාගේ අතින් තමයි මේ කාන්දු වීම සිද්ධ වෙන්නේ.
1: බලන්නකො ඉතින්.
0: පර්යේෂණ සඳහා නියදී එකතු කරමින් ඉන්නකොට ශිපිලෝවා අතින් සජීවි බැක්ටීරියා අඩංගු පරීක්ෂණ නලයක් බිඳිලා ගියා. ඒ අනුව පළමු ආසාදිතයා වුණේ ශිපිලෝවා. ඉන් පස්සේ ශ්වසනය ඔය කියන්නේ ශ්වසනය අපහසු වුණා මෙයාට. ඉතින් කොහොම නමුත් මේ ඊට පස්සේ ශ්වසන ගැටලු කියන්නේ උත්සන්න වෙලා අසාධ්‍ය වෙලා ශිපිලෝවා රෝහල්ගත කළා. දැඩි නියුමෝනියා තත්ත්වයක් ඇති වුණා. ඊට පස්සේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලැබුවා. එයා පහුගිය සතියේ මැරුණා. එතකොට ශිපිලෝවාට සමීප 200 දෙනෙක් තමයි මේ වෙනකොට නිරෝධායනය කරලා
1: තියෙන්නේ.
0: ඊට අමතරව ශිපිලෝවා රෝගී වීමත් එක්කම රෝගියු තවත් 5 දෙනෙක් ඉන්නවා කියලාත් කියනවා. ඒගොල්ලෝ ආසාදිතයෝ කන්ටැක්ට්ස් විදිහට දැන් අඳුනගෙන
1: තියෙනවා.
0: එතකොට වා හිතන්න ඒ නිසා මහජන උත්සව සියල්ල මේ වෙනකොට අවලංගු කරා මේ පළාතේ. රෝහල් වහලා දැම්මා. ඒ ආශ්‍රිත හැමදේම මේ වෙනකොට පාලනය කරලා තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් හුදකලා නගරයක් පළාතක් බවට පත් කරලා තියෙනවා. මේ ඔක්කොම ඇතුලේ අපිට මේ බැක්ටීරියාගේ නම ශිපිලෝවා විතරයි අලුත්. නැත්තම් අපිට මේ වගේ අත්දැකීම් හොඳටම
1: හුරුයි.
0: දැන් තියෙනවා අපිට අවුරුදු ගාණක් ලෝකේටම ගෝලීය වසංගතය නේ. COVID-19 එහෙම නැත්තම් කොරෝනා ඔය කියන තත්ත්වයන් වලට මූණ දීපුව අපිට මේ වගේ එකක් කියනකොටත් ආයෙ ඇඟ හිරිවැටෙනවා.
1: අනිවාර්යෙන් අපි ඒ කාලෙට ගිහිල්ලා කල්පනා කරනවා එහෙම කාලයක් අපිටත් තිබ්බනේ.
0: නරකම කාලයක් අපි ගත කරලා ආවේ. ජීවිතය ගැන විශ්වාසය අතහැරලා හිටියේ. නමුත් අපි ආයෙ මතක් කරන්න ඕනේ අපි ඒවටත් සාර්ථකව මූණ දීපු රටක්.
1: අනිවාර්යෙන්
0: ලෝකයේ සමහර රටවල මිනි කඳු ගොඩ ගැහෙtti නේද? අපිට පුළුවන් වුණා යම් පමණකින්
1: ඒක පාලනය කරගන්න.
0: පාලනය කරගෙන ඒ තරම් අවදානමකට නොයා මේ කතාව ඉවර කරගන්න. ඒ නිසා වීරෝදාර රණවිරුවන් සෞඛ්‍යංශ නේ අත්‍යවශ්‍ය සේවාව මේ වෙලාවේ වැඩ කරපු විදිහ
1: ඔය හොඳක
0: වනිමාරි. එතකොට මේ කැපකිරීම වල ප්‍රතිඵලය තමයි මේ ඔබ මම තාම සජීවීව ඉන්නේ.
1: අනිවාර්යෙන්. ඔව්.
0: දැන් ඔය හුදකලා පළාත මේ පළාත හුදකලා කිරීම කියන එකත් එක්ක අපිට ඔබේ ගමට එළවලු ලොරියක් හාල් ලොරියක් සතියකට සැරයක් සතියකට දෙපාරක් මෙන්න මේ දවසේ එනවා ඔය වගේ කාලයක් මතකද ගත
1: කරා?
0: මතක නැහැ.
1: තිබ්බද?
0: මම හිතුවා අමතක වෙලාද දැන්නේ. නෑ නෑ අපිට එහෙම එකක් තිබ්බා. අපි ඒ වෙලාවේ ගෙදර ඉන්න අය උරුදු පුද්ගලයන් අරගෙන උස්සගෙන ගිහිල්ලා නේද යුද හමුදාව පොලිසිය ඇවිල්ලා සිවිල් ආරක්ෂක බලකාය ඇවිල්ලා ඒ ඉන්නත්කරණය කළා. මතකයිනේ?
1: ඔව් ඔව්.
0: පෝලිං උදේ පෝලිමට ගිහිල්ලා ඉන්නව එන්නත ගහගෙන. ඉතින් ඒ අතරින් ඇතම් පිරිසක් නේද? ඒවා කියන්නේ යම් අවදානම් සහගත පිරිසකුත් හිටියා. ඒ අය ජීවිතෙන් වන්දි ගෙව්වා. කෙසේ වෙතත් ඉතින් මේ මම මේ ගැන මතක් කරේ ඒ බය අපිට දැන් දැනින්න ඕනේ. මොකද මේ කියන වෛරසය තව ලෝපුරා පැතිර ගියොත් ලංකාව කියන අපි වගේ පුංචි රටකට මේක එනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
1: අනිවාර්යෙන්. අපි ඒවල් දොරොත්තු දෙන විදිහ අපි දන්නේ නැහැ.
0: ඔව් දැන් අපිට මේ ආයි ඒ වගේකට ඔරොත්තු දෙන්න මේ පුළුවන් වටපිටාවක් නැහැ. අපි එකපාරක් ඒවෙන් බැටකාලා හෙමින් හෙමින් නැගිට ගන්න ඉන්න කාලෙක මේ ඉන්නේ. ආයි එකක් ඇවිල්ලා නේද? ආයි ඇදගෙන වැටෙන්න ඕනේ නැහැ. ආර්ථිකය පැත්තෙන් එහෙම වෙච්ච දේවල් ඔබට මතකයි.
1: අනිවාර්යයෙන්.
0: ඒවේ ප්‍රතිඵල කොයි විදිහකටද වෙනස්ම පැත්තකට ගියා. ඉතින් ඒ නිසා මේ මම ඒ ගැන මතක් කරේ අද පුවත්පත්වලත් මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙනවා. ඉතින් ලෝකේ තවත් ප්‍රවෘත්ති කීපයක් ගැන අවධානය යොමු කරොත් මේ වෙලාවේ ප්‍රංශය එක පැත්තකින් ඇවිලෙනවා. ප්‍රංශයේ වීදිවල නේද?
1: ඔව්.
0: ශිෂ්‍ය විරෝධතා පැවතිනවා. ඒ වගේම ඉන්දියාවේ තවත් විරෝධතාවයක් තියෙනවා. ඊට පස්සේ දැන් පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් කියන ඕනෙම අරගලයක් නවත්තන්න සූදානම් කියලා.
1: ඔව්.
0: පාකිස්තානයේ ඔය තවත් මේ පක්ෂ විරෝධතාවයක් තියෙනවා. ඊට පස්සේ ඉම්රාන් නිදහස් කර ගැනීමේ විරෝධතා පාගමන ආරම්භ වෙලා තියෙනවා. ලෝකෙ එකම නිකන් අවුල් ජාලාවක් බවට පත් වෙලා තියෙනවා මේ වෙලාවේ.
1: හැමතැනම ප්‍රශ්න ගැටලු
0: විවිධාකාර හේතු නිසා. අතයි විනාඩි 12යි අපි අලුත් පැයකින්.

ඉලෙක්ට්‍රික් යතුරුපැදියතුළු තවත් ගණන. TLB වාසි කොයි කාටත් වාසි.

0: അതായി വിഷയ വിളാവ് അപ്പൊ റോട്ടമിക്കട ജാതിക്ക് വേണ്ട സ്ഥലം എനിക്ക് ഒപ്പിട്ട് ഒപ്പമേ വിശേഷം വിഷമദ്രവ്യം തുറ വട്ടപ്പിട്ടാപ്പക്ക് ജീവത്വീമേ നീത് ഈ ദവസ് ഇവൻവിൻ തമായി മീ ഹമദേപ്പ് കയറാണ് ഇത് ഇങ്ങ ആരക്ഷകാംശു ഇവട്ട് അദാല രാജ ആയത്തിന് മീ ഹമദേനാം ഇക്കത്തുലായിട്ട് മീ ക്രിയാൻവിധിയിട്ട് ഒബേ ദായകത്ത് തിന്ന പുലുവാങ്കമക്ക് തീനോ പൊടി ദയായി ഒബ് കരണ്ടോണി
1: දහනමය විසි හතට කෝල එකක් දෙන එක විතරයි. මේකට ඇබ්බැහි වුණාට පස්සේ ඒකට හේතු හොය හොය එක වළක්ව ගන්න මහන්සි වෙනවාට වඩා ඊට කලින් අපි ඒවලට බැඳෙන එක වළක්ව ගන්න, ඒවලින් මුදව ගන්න අපි මුල් කාලෙම ඒකට ඕන කරන පියවර ගත්තා නම් මං හිතන්නේ මීට වඩා මේකට ඇබ්බැහි වෙන පිරිස අපිට ගලව ගන්න පුළුවන් වෙනවා. දහනමය විසි හතර කතා කරන්න මේ අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන්, අපේ සමාජය වෙනුවෙන්, විශේෂයෙන්ම අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබ ගන්න තීරණ.
0: ඒවගේම RDB FDA එක ගැන ගොඩක් අය මේ උනන්දුයි. මොකද FDA එකට හොඳම රේට් එකක් හම්බෙනවා. මේ දවස්වල සල්ලි ටිකක් හම්බෙච්ච එකක් බැංකුවේ ගිහින් දානකොට බලන්න දුවගෙන දුවගෙන ගිහින් ළඟම තියෙන බැංකුව, එහෙම නැත්නම් මෙච්චර කාල ගනුදෙනු කරපු බැංකුව, එහෙමම කියනට වැඩිය හොඳ රේට් එකක් දෙන සහ රාජ්‍ය සුරක්ෂිතතාව සහිත බැංකුව මොකද්ද කියලා.
1: ඒ තමයි RDB බැංකුව. ඉතින් ඒ හින්දා ශාඛා 272ක් තියෙනවා. එහෙම රස්තය දු වෙන දෙයක් නැහැ. ළඟම තියෙන ශාඛාවට යන්න, හැම ටවුන් එකකම ශාඛාවක් තියෙනවා. ළඟම තියෙන ශාඛාවට ගිහලා account එකක් open කරලා ඔයා මහන්සියෙන් හම්බ කරපු සල්ලි පරිස්සමෙන් තැම්පත් කරලා
0: නූඩල්ස් එකක් කියලා කියන්නේ අපි සමහර ලාවට උදේට නේද බහුලව ගන්න ආහාරයක්. බත් ටිකක්, ඉදියාප්ප ටිකක්, පාන් කෑල්ලක්, එහෙම නැත්නම් නූඩල්ස් එකක්. නූඩල්ස් එක ඉක්මනට හදාගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂම විජේ නිවසේගෙන නූඩල්ස් ගැන කියන්න ඕනේ. මේක හදාගන්න ගියාට පස්සේ අර අපි කියන්නේ මේ මේ කරදරයක් නැහැ. ඉක්මනට තැම්බෙනවා, ඊට පස්සේ බෙරි වෙන්නේ නැහැ, අඩි අල්ලන්නේ නැහැ, ඇලෙන්නේ
1: නැහැ.
0: මේ හැමදේම නිසා තමයි ඔබට මතක් කරන්නේ අපි විජේ නූඩල්ස් එක ගන්න කියලා. ඉතින් දැන් ඔයාලට සුපර් මාකට්ස් වලින්, එහෙම නැත්නම් ඕනම තැනකින් ළඟම තියෙන පොඩි කඩේ වුණත් නේ, ඕන තැනක තියෙනවා විජේ නූඩල්ස්. විජේ නිවසේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන පෙළ.

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිත ගඩපතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනගන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් දහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9985 අමතන්න.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන සාධන අභිමාන රයිනෝ
7: ශ්‍රී ලංකාවේ අංකයක රූෆින් සහ සීලිං ෂීට්.
8: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
10: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: අපේ අම්මා ගෙදර ආවද?
12: නැහැ. අම්මෝ

0: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.

0: ඔයාට මතකද මීට දවස් කිහිපයකට කලින් බුකිය කලඹවපු ප්‍රවෘතියක් තිබුණා? ඒ තමයි අර මේ ෆ්ලයි ඩුබායි ගුවන් යානය පැහැර ගැනීමේ උත්සාහය.
1: ඔව් ඔව් ඔව්.
0: ඊශ්‍රායල මගින් 100කට වැඩි පිරිසක් නේ මේකේ හිටියා. එතකොට මේක බේරගත්ත නියමුව ඉන්දිය ගුවන් නියමුවයි.
1: ඔව්.
0: ඉතින් මෙයා අමුත්තෙක් නේ ඊශ්‍රායලයට. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා බෙන්ජමින් නෙතන්‍යාහු කිව්වා, ඔයා එන්න ඊශ්‍රායලේ නිදහස් දවසේ ගිනිසිලුව දල්වන්න කියලා.
1: වාව්.
0: මේක මාර ප්‍රවෘත්තියක්. ලබන වසරේ මැයි මාසෙ තමයි නිදහස් දිනේ තියෙන්නේ ඒගොල්ලන්ගේ. ඒ උත්සවයේ ජාතික උත්සවයේදී ගිනිසිලුව දල්වන්න එතනට එන්න කියලා කිව්වේ මේ ගුවන් නියමු කපිතාන් මේ මච්චාර්. මච්චාර්ට තමයි එන්න කියලා කිව්වේ. හරි. ඉතින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටත් එන්න කියලා කිව්වා. මේක ලස්සන කන්සෙප්ට් එකක්.
1: ඇත්තටම මම ආර කැපකිරීමක් ඒ වෙලාවේ කරේ.
0: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහල්ගත වෙලා ඉන්නේ. මම දැක්ක සවුත් මේ කුමාරයා මේ ඩුබායි කුමාරයාත්
1: ගිහිල්ලා
0: බලන්න ගිහින් හිටියා. ඉතින් රජයේ රෝහලක ප්‍රතිකාර ලැබුණා. ඉන්දිය ගුවන් නියමුව සමග මේ දුරකථන සංවාදයේ එම වීඩියෝ පටයක් නිකුත් කළා තමයි බෙන්ජමින් නෙතන්‍යාහු මේ බව කියලා
1: තියෙන්නේ.
0: ඔබ ඊශ්‍රායලයේ සහ ඉන්දියාවේ පමණක් නොව ලොවටම වීරෙක් කියලා අග්‍රාමාත්‍යවරයා කියලා තියෙනවා. ඉන්දිය ගුවන් නියමුව තුවාල ලැබලා නේද සහාය නියමුව විසින් මේ නියම කුටි ඇති ඔය අත්පොරෝකින් පහර දීලා තියෙනවා. මේ මේ මේ මේ තුවාල වෙන්න හේතුව ඒක. ඉතින් මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් නැත්නම් සලසුම් සහගත ක්‍රියාවක් වෙන්න පුළුවන් කියලා කියනවා. කොහොම නමුත් ඊට පස්සේ හදිසි පිටවීමකදී හෝ ගින්න පාලනය කිරීමේ දොරටු බිඳ දැමීමේ ආරක්ෂක උපකරණයක් ලෙස භාවිත කරන නියම කුටියේ තියෙන ඔය ක්‍රෑෂ් එක්ස් කියලා එකක් නේ. ඒක අත්පොරවක් වගේ එකක්. ඉතින් ඒකෙන් තමයි මේ පහර දීලා නේද මේ සිදුවීම සිද්ධ වෙලා කියලා කියන්නේ. ඉතින් බලන්න මෙයාගේ නම සමිට් මච්චාර් වෙන්න ඕනි. හරි. ඉතින් මේක මේ නෙතන්‍යාහුගේ පැත්තට හරි ලොකු ක්‍රෙඩිට් එකක් එන සිදුවීමක් වෙලා තියෙනවා. මෙයා නෙතන්‍යාහු කියන කෙනා නිකන් තව බලන්න ඒ බලන්න අපේ අගමැතිතුමා වගේ එකක් ඊශ්‍රායල් වැසියන්ට දැන් මේ හරහා ෆීල් වෙලා
1: තියෙනවා.
0: ඔව්. ඉතින් මේ ඉන්දියාව ඊශ්‍රායල් එක්ක සමීප සබත්තාවයක් පවත්වගෙන ආව නම් තවදුරටත් ඒක නේ
1: වැඩි දියුණු වෙන්න පුළුවන්.
0: ඔව්. ශක්තිමත් වෙන අවස්ථාවක් විදිහට මේක සම්බන්ධ ලෝක දේශපාලන විචාරකයෝ
1: කියනවා.
0: 8 විනාඩි 36යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩල.

0: උදෑටයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධ රටරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: அதான் விடாடி ஹத்தலி சாயை வெலா லென்ஸ் ஆயிக்கா ஹாஸ்பிட்டல் மதாக்கிறான்னு வகையா சம்பந்த அப்படி ஹெமதிஸ்டம் கீனோ அஸ்துக்கு பீனோ மதி வகை நாங் கண்ணாடி தான் வெலா நாங் அஸ்வலி இட்டு புகாங் கதுலு வேணுவானாங் நீது அஸ்வல நிகாங் பொடி நிகாங் நிகாங் பொந்த வெலா வகை
1: பேனவானாங்
0: ஓய் ஓய் கோட்டம விசந்தும இக்மனட்டம ஆட்ட தினமா லென்ஸ் ஸ்ட்ரைக் ஆயிக்கா ஹாஸ்பிட்டல் ரஜே அனுமத ஆயத்தனையா
1: ඔයාගේ වගේම ඔයාගේ ආදරණීයයන්ගේ ඇස් ගැන ඔයා අවධානයෙන් ඉන්නවා නම් ඔයා මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කෝල් කරන්න ඇස්වල පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පෙනීමේ පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 0706 478 478 0112 785 858 මෙතනට ගියාම ඔයාට ඇසේ සුදිවත් කරගන්න පුළුවන්. එතකොට තිය වැඩිය සායන තියෙනවා, ග්ලොකෝමා සායන තියෙනවා, ස්කන්නඩි සේවා තියෙනවා, ලමාක්ෂි සායන තියෙනවා, බාහිර රෝගීන් ශක්තිය තියෙනවා. ඉතින් මේ හැම සේවාවක්ම ඉතාමත් සුහදශීලීව ඔයාට ලබා ගන්න පුළුවන්. යනවා නම් රොබර්ට් ගුණවර්ධන
0: ැනගතයුතු පණවිඩයක් නෙවෙයි ලෙන්ස් ටෙක් යන රටම දැනගන්න ඕනේ. මොකද අපි දන්නවා රජේ මේ අපි හිතන්නේ දැන් අපි කියන්නේ ඇස් සම්බන්ධව ගිහිල්ලා නේද ස්වාට්ටු යනවා කියලා
1: කියන්නේ.
0: ඒ ගිහිල්ලා මාස ගණන් අවුරුදු ගණන් බලන් ඉන්නවා සමහර දේවල් කරගන්න. ඊට පස්සේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මම මේක ප්‍රයිවට් කරගන්නවා කියලා ලොකු ගාණක් එකතු කරගන්න වෙනවා, තරාගන්න බෑ මේක. අන්න එහෙම කෙනෙකුට තමයි කියන්නේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටලෙට කෝල් එකක් දෙන්න. ඔයා ඒ කතා කරගත්ත ප්‍රයිවට් හොස්පිටල් වල ගණන් තියෙන. ඒවට වැඩිය සෑහෙන්න අඩුවෙන් ඔයාලා මේ කතාව කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අපි මේ පැයදීම රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන ඔයාලට කියන්න ඕනේ. ලේයර් දෙකයි මේක වැස්සට සහ නේද උණුසුම් කාලගුණය කියන දෙකටම ඔරොත්තු දෙන්න හදලා තියෙනවා.
1: ඔව්, වැසට ඔබටයි දෙකටම ඔරොත්තු දෙනවා. වැසට ඔරොත්තු දෙනවා නම් ජල විකර්ෂ කාලයේ පනේ තමයි. කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. වතුර රැඳිලා අනිත් ෂීට් වලට දැනෙන ප්‍රශ්න ගැටලු මේ මුකුත් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක දැනෙන්නේ නැහැ. මොකද ඒ පහසුවෙන් ඉවත් වෙලා යනවා. කළු වෙන්නේ නැහැ, දේශවල බැඳෙන්නේ නැහැ, ඉක්මනින් දිරාපත් වෙන්නේ නැහැ. එතකොට මැටිලේයර් එකෙන් අතුල් පැත්තේ තියෙන මැටිලේයර් එකේ හින්දා කොච්චර එරිය රස්නේ වැඩි වුණත් ඒ රස්නේ කන්ට්‍රෝල් කරලා තමයි නිවස ඇතුළට දැනෙන්නේ. ඒ වගේම ලස්සන අලුත් පෙනුමක් ගේ ඇතුළට ලබා ගන්නත් පුළුවන්.
0: හරි, ඒ වගේ මතක් කරනවා මෙතනදිම විජය නිෂ්පාදන ගැන, විජය නිවසින් යන නිෂ්පාදන සියල්ල ගැන අපි හැමතිස්සෙම තත්ත්ව සාතික ගැන කතා කරනවා. ලෝකේ විවිධ දියුණු රටවල ඔබ දන්නවා නේද හැම දෙයකටම කෑම සම්බන්ධව තියෙන ඉතාම මේ කියන්නේ ක්‍රමවත් නේ මේ මේ මේ ක්‍රමවත් ක්‍රියාවලියක් තියෙනවා.
1: ඒවා
0: ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව නේ, සෞඛ්‍ය මේ හැම දෙයක්ම ගැන හිතලා තමයි ඔබ දන්නවද විජය නිෂ්පාදන ආයතනේ මේ හැම ප්‍රොඩක්ට් එකක්ම නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා ඒ වේයයට තත්ත්ව සහතික සියල්ල තියෙනවා. ලංකාව සහ ජාත්‍යන්තරයේ පිළිගන්න ආහාරයක් වෙනුවෙන්නේ නිෂ්පාදනයක් වෙනුවෙන් තියෙන්න ඕනේ, කුළුබඩු නිෂ්පාදනයක් වෙනුවෙන් තියෙන්න ඕනේ. සියලු තත්ත්ව සහතික තියෙන ප්‍රොඩක්ට් එක තමයි
1: විජය නිෂ්පාදන කියලා කියන්නේ.
0: විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඒ නිසා ලෝකෙම පිළිගන්නවා මේ ප්‍රොඩක්ට් එක හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කියලා. ඒ නිසා නිතින් දැන් මේවට මාකට් එක හැදිලා තියෙන්නේ.
1: ඉල්ලුම තියෙන්නේ.
0: ඔව්, ලෝකේ ගොඩක් රටවලින් ලංකාවේ කුළුබඩු ඉල්ලනවා. ඒ ඉල්ලනකොට කියනවා විජය ප්‍රොඩක්ට්ස් වලින් එවන්න කියලා. මේක හරියටම ආට සාක්ෂි සහිතව සනාථ කරගන්න ඔයා පිටරට ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් කිසියම් ළඟම කෙනෙක් ඉන්නවා නම් ඔහුට ඔයයට කියන්න ඒ ඔහොහෝ ඇයි ඉන්න රටේ සුපර් මාකට්ස් වල විජය ප්‍රොඩක්ට්ස් තියෙනවද කියලා බලන්න කියලා.
1: ඔව්.
0: ඔප්පු කරගන්න පුළුවන්.

0: රේඩියෝ ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
3: 19:85 RDB. ඒ කියුවේ වෙන එකක් හොඳේ. රයිට් RDB එකට වර කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. කතා කරන්න කියන බ්‍රාන්ච් එකට යන ශාඛා තියෙනවා 272 රටපුරා. FDI එක ඕපන් කරනකොට හොඳම තැන තමයි RDB එක කියලා කියන්නේ. යාළුවෙකුට උනත්, ගෙදර කෙනෙකුට උනත් නේද? පෙම්වතාට පෙම්වතියට උනත් කියන්නේ FDI එක ඕපන් කරනවා නම් මොකද්ද?
4: RDB බැංක එකට යන්න කියලා.
3: මේ පැයෙන් යන්න හදන යන්න කලින් පැලොත් නිෂ්පාදනය මතක් කරනම් අයිස්ක්‍රීම් වර්ග කීපයකින් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. බටර්ස්කොච්, බ්ලූබෙරි, බනානා, වැනිලා, ස්ට්‍රෝබෙරි, චොක්ලට්,
4: ෆ්‍රුට් ඇන්ඩ් නට්.
3: හරි, මේ හැමදේම
4: පැලොත්
3: අපි නම් ඊළඟ පැයදී හම්බ

0: විනාඩි දෙනවා ගෑයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනතිහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දින

0: ලක්න ප්‍රවෘත්තිය සමගින් මම වෙනුරේ ගිනලිය ප්‍රවෘත්තිය සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම් මහතා අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් ආසන්නයේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මගින් ඔහු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට අවස්ථාවේ සැකකරු ළඟ තිබී අයිස් මද්‍රව්‍ය තොගයක්ද හමු වී තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාපනේ වී ඇත්තේ සැකකරු කාලයක සිට මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටි අයෙකු බවයි. ඔහුගේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකෙන්නේ තවත් පුද්ගලයෙකු අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් බවත් පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. සෞදි අරාබියේ සහාය ලැබෙන යේමන් රජයේ හමුදා බබ් අල් මන්ඩේම් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවලින් හෝතී සටන්කාමින් පළවා හැර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ ක්‍රියාත්මක කළ ෂණික හමුදා මෙහෙයුමකදී ඩුබා ප්‍රදේශයේ ප්‍රධාන ස්ථාන රැසක් රජයේ හමුදා අත්පත් කරගත් බවයි. සෞදි ගුවන් ප්‍රහාරවලට සහාය ඇතිව ඉදිරියට ගිය රජයේ හමුදා බබ් අල් මන්ඩේම් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා නගරය දක්වා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මෝකා නගරයේ තම පාලනයට ගත් බව යේමන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශ උදේ 10ට බලාපොරොත්තු වන්න.

0: ධනවාදය සමාජවාදය
1: බැරෑරුම්
0: අහවල් අහවල් වාදය මේ වාදය ධනවාදය සහ සමාජවාදය අතර පැහැදිලි කිරීමකට යන්න ඕනේ
1: එච්චර ඕනේ නෑ
0: අද ලෝකයේ තියෙන හැම රටක්ම වගේ දුවන්නේ ධනවාදය එක්ක කියලා කියනවා කැපිටලිසම් ඒ කියන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයේ උඩ
1: ඔකේ
0: ධනවාදයට විරුද්ධව කෑ ගහන එකට වෛර කරන රටවල් පවා අකමැත්තෙන් හරි මේ ක්‍රමයේ තියෙන ලක්ෂණ තමන්ගේ රටවලට අරන්
1: තියෙනවා
0: මොකද ලෝකේ හැම රටක්ම අන්තිමට මේ ධනවාදයට තමයි නේ අයිති වෙන්නේ
1: අයිති වෙන්නේ
0: එතකොට ධනවාදී කියන්නේ අදීයේ වගේ මේ නිකන් කරලියට ආවත් මේක පසුපස තියෙන ඉතිහාසයේ කතාවක් දැන් ඕක මේක දේශපාලන කෝණයෙන් මේක ඕනනම් එක එක්කිනාට දැන් කාව කාවරි මතක් කරගන්න පුළුවන් ධනවාදී ආර්ථික ක්‍රමයක් ප්‍රටාවක් අනුගමනය කරපු අය ඒකට කැමති නැති වෙච්ච අය ඊට පස්සේ ඔය හරි කොහොම හරි ගත්තම කාර්මික විප්ලවයක අන්න ඒ වගේ අයත් අතීතයකට යනවා මේ ධනවාදී ගැන කතා කරනකොට
1: හරි
0: මේක හැඩගැහෙන්නේ ඒ කාලේ මේ ක්‍රමය නිසා අපේ ලෝකයේ මීට අවුරුදු 100 ගානකට කලින් තිබුණට වඩා දහස් ගුණයක් ධනවත් වෙලා තියෙනවා අලුත් දේවල් හොයාගන්න මහන්සිලා වැඩ කරන්න මිනිස්සුන්ට ලොකු ආශාවක් ඇති වුණේ මේ ධනවාදී නිසා කියලා කියනවා හැබැයි අනිත් පැත්තෙන් බලද්දී ධනවාදී නිසා සල්ලි තියෙන එක තවත් සල්ලිකාරයෙක් වෙනවා දුප්පත් මිනිස්සයා දුප්පත් වෙනවා
1: වෙනවා
0: ස්වභාවික සම්පත් විනාශ කරනවා මිනිසුන්ගේ අයිතිවාසිකම් නැති කරනවා කියන චෝදනා ලොකු ලොකු චෝදනා ටික මේකට එනවා ඉතින් ධනවාදී කියන්නේ ලෝකයට ආපහු සාපයක්ද කියලා හිතෙනවා නැත්නම් ආශිර්වාදයක්ද කියලා හිතෙනවා ඔය ධනවාදය එහෙම නැත්නම් සමාජවාදී කියන දෙකම හරි සමාජවාදයට කියන්නේ සෝෂලිසම් නේ
1: ඔව්
0: හරි ඊට පස්සේ තියෙනවා තව එකක් කොමියුනිස්ට් වාදී කියලා මේ මොනවා වුණත් මේ හැම ක්‍රමයක්ම හදලා තියෙන ආර්ථික විද්‍යාවේ තියෙන එකම එක ලොකු ප්‍රශ්නයකට උත්තර හොයන ඒ ප්‍රශ්න තමයි අපේ ලෝකයේ තියෙන සම්පත් සීමිතයි එතකොට මිනිස්සුන්ගේ ආසාවන් අවශ්‍යතා අසීමිතයි
1: අසීමිතයි
0: සීමිත සම්පත් අසීමිත ආසාවන් වෙනුවෙන් කොහොමද නේද
1: පාවිච්චි කරන්න ඒ කරන්නේ
0: ඔය කියන්නේ ප්‍රතිඵල ගන්න ඵලදායීව පාවිච්චි කරන්න ඔය සමාජවාදී ආණ්ඩුවක් හරි මොහක් හරි මධ්‍යම ආයතනයක් හරි තමයි මේකට උත්තර දෙන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලා අපි මේ අවුරුද්දේ ට්‍රැක්ටර් 1000ක් හදනවා ඒක ගොවියන්ට දෙනවා කියලා ආණ්ඩුවක් තීරණය කරනවා. හැබැයි ධනවාදී මේ ප්‍රශ්නේ උත්තර දෙන්නේ නිදහස් වෙළඳපොළ හරහා. එතකොට ওই නිදහස් වෙළඳපොළකදී මිනිස්සුන්ට ඕන දේ එයාලා සල්ලි දීලා ගන්නවා. මිනිස්සු සල්ලි දීලා ගන්නේ මොනවද? කම්පැනියේ දේවල් තව තව වැඩියෙන් හදනවා. එතකොට රජයක් මැදිහත් වෙන්නේ නැතුව ඉබේම මිනිස්සුන්ට ඕන දේ හැදෙනවා. හැබැයි නිදහස් වෙළඳපොළ කියලා කියන දෙයට ධනවාදී විතරක් අයිති දෙයක් නෙවෙයි. එහෙනම් ඔක ධනවාදී විශේෂ විශේෂත්වයක් කියලා කියනවා මම මේක කියන්න හේතුව අපි දැන් ගොඩාක් තැන්වල ආර්ථික විද්‍යාව ධනවාදී සමාජවාදී ඔහොමම කතා කරගෙන
1: ඉන්නෝනේ
0: අර අර කොටසෙන් අපි මේ කතාව නවත්ත ගමු අසීමිත උමනාවල් වලට සීමිත සම්පත් පාවිච්චි
1: කරනවා
0: ඔව් ඔයාගේ පර්ස් එකේ තියෙන සල්ලි සීමිතයි හැබැයි වට අසීමිත ආශාවන් ටිකක් තියෙනවා
1: අවශ්‍යතාවයන් අසීමිත
0: අවශ්‍යතා හරියටම ගත්තොත් මූලික අවශ්‍යතා තුනයිනේ
1: තියෙන්නේ
0: නේ තුනක් හතරක්නේ
1: ඔව්
0: උමනානේ වැඩි දවල්ට බත් කන්න ඕනේ. ඒක තමයි අවශ්‍යතාවය. නාසි ගුරන් එකක් ගන්න ඕනේ. ඒක උමනාව.
1: උමනාව.
0: එතකොට අපිම නේද අපේ වියදම හරියට බැලන්ස් කරලා නැත්තේ.
1: නැත්තේ.
0: ඇඳුමක් අඳින්න ඕනේ විලිබහ ගන්න. මොකක් කරි රිදි කඩමාල්ල.
1: Have I branded her?
0: බ්‍රෑන්ඩ් එකක් අඳින එක උමනාව. එතකොට අපි නේද වරද්දගෙන
1: තියෙන්නේ.
0: කියලා හිතෙනවනේ.
1: ඔව්.
0: මේ වතුර එකක් බොන්න ඕනේ. අපිට කොහෙන් හරි ගඟක දැලක දොලක යන වතුර ටිකක් අත් දෙකට ගත්තා පිරිසිදුයි නම් බිව්වා.
1: බිව්වා.
0: අපිට ෆිල්ටර් කරපු වතුර බොන්න ඕනේ.
1: ඔව්.
0: නොමිලේ බොන්න තියෙන අවස්ථාව අපි රුපියල් 80ක් කියලා බොනෝ. නේ. වාහනයක් ගන්න ඕනේ රෝද හතරක් තියෙන. ගන්න පුළුවන්. මොරිස් මයිනර් එකක් වගේ. නෑ අපිට ඕනේ BYD එකක් ගන්න. තේරෙනවා නේද? අපි විසින් නේද මේක සංකීර්ණ කරගෙන තියෙන්නේ.
1: අවශ්‍යතාව සහ උවමනාව අතර තියෙන වෙනස.
0: එතකොට අපි කාටවත් බැරි බැරි ඉඳලා හරියනවද?
1: නෑ.
0: 70 වසර සාපේ.
1: නැත මිත්‍රවරුනි නැත.
0: ආන්නවලතයි නේද? අපි බැන බැන ඉඳලා වැඩන්නේ.
1: කන්නාඩි ඉස්සරහට ගිහලා ආඩ බැන ගන්න.
0: අපි අපිට බැන ගන්න ඕන. හා? අපිට මේක සංකීර්ණ කරගෙන තියෙන්නේ. පඩිය 50000යි 105ක වැඩදා ගන්නවා මාස.
1: වියදම් තියෙනවා.
0: ඒ කියන්නේ 50000 ඇති අපේ ජීවිතේ. 2500 ඇති.
1: ඉතුරු කරගන්න බලන්නේ.
0: 2500 ඇති. මේ ඊට පස්සේ කවුරු හරි මොනවාරි ගණන් කිව්වද එහෙම එහෙම ගණන් මක්
1: නෑ නෑ නෑ නෑ
0: අපි මේ මෑත කාලේ කිව්වා එක මිනිස්සෙකුට මාසයක් ජීවත් වෙන්න යනවා කියලා
1: 16000
0: කොළඹ දිස්ත්‍රික් ඇති
1: ජීවත්ලා බලන්න
0: කවුරු හරි බෑ කියනවා නම් මේ මෙතනට ගන්න කෝල් එක මම ලියලා දෙන්න බඩු ලිස්ට් එක
1: අපි මේ කොස් කටින් ප්ලෑන් එකක් දුන්නා
0: නේද දෙන්න අපිට පුළුවන් ඕවා කටින්
1: කටින්
0: 9යි විනාඩි 12යි

0: ಅವತ ಹಿನ್ನಾ ಬೆಳಿ ಸಿಂಧು ಅನ್ನ ಇವಿ ರಾಯು ಚಮ್ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸಮಸ ಹತರಜ
2: ಸಮ ಅನುಗ್ರಹಯ
3: NLP ಹದಹಲ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಯ್ಯ NLP ಹದಹನ ඔබත් අදම NLP හනහට බලාගන්න.
4: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
6: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි.
8: ලක්ෂ දහය පහේ පනස් දහසේ සහ විසි පන්දහසේ මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසී කොයි කාටත් වාසී.
9: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියම

0: සතියේ දිනවල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: මුල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
5: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
4: සුබකමනක් පරිස්සමින් කිහින්නෙන්න.
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
6: දහාට වංගුව
5: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: දහාට වංගුව දහාට වංගුව සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
10: 9 විනාඩි 24 වෙලාව අපේ AWB රෝලර් ඩෝස් ගැන කතා කරානේ කීප දෙනෙක් කතා කරලා ඇහුවා ස්ලයිඩින් ගේට්ස් තියනවද කියලා
11: හා තියනවනේ
10: ඔක මගේ ළඟ නැහැ මෙන්න මේ නම්බර එකට කෝල් කරන්න කියලා
11: හරි
10: ස්ලයිඩින් ගේට්ස් දැන් දාන්නේ මොඩර්න් ඒවන දාන්නේ
11: ඔව් නේ
10: දැන් ඉස්සර කාලේ නම් කෙලින්ම නේද මොන ස්ලයිඩින් ගේට්ස් හරි එතකොට ස්වින් ගේට්ස් උත් වාඩ පුළුවන් ඕන ඔප්ෂන් එකක් විදියට තෝරගන්න පුළුවන් රෝලර් ඩෝස් රෝලර් ෂටර්ස් ඒ දෙක දන්නවනේ හරි AWB රෝලර් ඩෝස් ඉතින් ඔයාට ක්වලිටි රෝලර් ඩෝ එකක් කරගන්න ඕන නම් වාගේ ගෙදරට එහෙම නැත්නම් ෆැක්ටරි එකට ඔෆිස් එකට රයිට් වාට කතා කරන්න තියෙන මෙන්න මේ නම්බර එකට 0112 78 33 31 0112 78 33 31 කතා කරන්න විවිධ වර්ණ වලින් ලබා ගන්න පුළුවන් මොබයිල් ඇප් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඈ ඒ වගේම තමයි
11: පළවෙනි කතාවටනේ
10: ඔව් පළවෙනි කතාව ලංකාවට මේක හඳුන්වා දුන්නේ මේ අය කාඩරි තුනොත් එහෙම නෑ ඔක ඊට කලින් තියෙනවනේ කියලා ඒත් මේගොල්ලෝ තමයි ඉන්ට්‍රොඩියුස් කරේ හරි එතකොට මේගොල්ලෝ ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු සුපර් මාකට් ඇතුළු ව්‍යාපාරික සන්නාම ගණනාවක් එක වැඩ කරලා තියෙනවා ඒ නිසා බය වෙන්න දෙයක් නෑ

0: ඔබේ හැමතේම තියෙනවා. ඔයාට ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේට හරියන නිෂ්පාදනයක් අනිවාර්යයෙන්ම ක්‍රිමි රාජ නිවසේ තියෙනවා. ඉතින් කෝල් කරලා බලන්න 01127538089 ඕනම වෙළඳ සැලකින් ෆාමසි එකකින් ඔයාට මිලදී ගන්න පුළුවන්.
1: ඇසේ සුබ ඇවිල්ලා නම් ඔයා වෙන මුකුත් කරලා හරියන්නේ නැහැ. ඕක නේද? විශේෂඥයෙකුට පෙන්වන්න ඕනේ ඇස් සම්බන්ධ.
0: ඔව් එහෙම එහෙ ගිහිල්ලා පෙන්වන්නත් එපා.
1: ලෙන්ස්ට පෙන්න. ලෙන්ස්ට කයිකියා හොස්පිටල්.
0: ඔව් නැත්නම් කතා කරන්න මෙන්න මේ නම්බරයකට 06 476 478 012 785 858 මෙතනට ගියාම ඔයාලට පුළුවන් දියවැඩියා සායන, ග්ලූකෝමා සායන, ස්කන්නඩි සේවා, බාහිර රෝගියංශ, අර කිව්වා වගේ ඇසේ සුදිවත් කිරීමේ සත්කම මේ හැම දෙයක්ම ඉතාමත් සුහදශීලීව කරගන්න ඇසේ පෙනීම හරි ඇසේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පොඩි හරි වෙනසක් තියෙනවා නම් බල බල ඉන්න එපා, කල් දාන්න එපා. ඔයාගේ ඇහැ විදියට පරිසම් කරලා ආපහු ආව ඉවන එකම තැන තමයි ලෙන්ස් ටිකයි කියා හොස්පිටල් එක කියලා කියන්නේ.
1: ඉතින් මේ පණිවිඩය තව කෙනෙකුට දෙන්න අමතක කරන්න එපා. මොකද මේක වටින පණිවිඩයක්. තව කෙනෙක්ට පෙනීම දෙනවා කියලා කියන්නේ නේ. අන්න ඒ නිසා තමයි මේ ගැන ඔයාට මතක් කරේ. 9:27 දැන් වෙලා.

0: වසර 25ක විශ්වාසය. AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස්. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාග මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-1100.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හදහන. ඔබත් අදම NLP හනහට බලා ගන්න.
5: ලකන්ඩ රේඩියෝ ITN
6: 9:47 අපි එහෙනම් යන්න වෙලාව හරි නේද? යන්න කලින් මතක් කරන්න ඕනේ අපිත් එක්ක හිටපු අනුග්‍රාහකගෙන අපි කිව්වා. ජාතික ලොතරැයි මණ්ඩලය මේ දවස්වල කරන නේද ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. ඒ ගැන චුට්ටක් මතක් කරන්නම්. මොකද රටේ සංවර්ධන කාර්යයන්වලදී දායකත්වය දෙන ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ආයුබෝ ලොතරැයිය අලුත් තිනුම් මැදීමක් ඇතත් නැතත් ඔබම දහසක් හදවත් සුවපත් කිරීමට සතිය දින 7 පුරාවටම දිනුම් මැදින මේ අලුත්ම ලොතරැය ගැන කියන්නේ ඔබ වියදම් කරන රුපියල් 40 තමයි රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ඍජුවම දායකත්වය ලබා දෙන අවස්ථාවක් ලැබෙන්නේ මේ ටිකට් එක හරහා. ඉතින් ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙත ලොකු දායකත්වයක් ඉටු වුණු ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වගේ පහුගිය දවස්වල ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් කළා. ඉතින් මීහලදාම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලෝහල් වෙත අත්‍යවශ්‍ය උපකාර මේ උපකරණ බෙදා දුන්නා. ඒ වගේම රාජාංගනයේ ප්‍රාදේශීය රෝහලට දුන්නා මේ වගේ අත්‍යවශ්‍ය උපකරණ. ඊට පස්සේ නිකවරටිය ඔයි වන්නිනායක මධ්‍ය විද්‍යාලයට දුන්නා. ඉතින් මේ වගේ ව්‍යාපෘති රැසක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඔයා ඉස්සරහට මිලදී ගන්න ආයුබෝ ලොතරැයිය තමයි රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට මේ විදියට ලොකු දායකත්වයක් දෙන්නේ. ඉඳ රුපියල් 40ක් වියදම් කරනකොට අය දෙපාරක් හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දිනුමක් තිබුණත් නැතත් නේද රටට ඔබ දිනුමක්
7: අනිවාර්යයෙන්.
6: එමනම් පැලොත් නිෂ්පාදනය මතක් කරමු. අපි යන්න වෙලාව හරි.
7: පැලොත් නිෂ්පාදන ගන්නවා නම් රසය, ගුණය, සෞඛ්‍ය ආරක්ෂිත බව, නැවුම් බව මේ හැමදේමත් එක්කම ආට ගන්න පුළුවන් හැම නිෂ්පාදනයක්ම පැලොත් නිවසින් යෝගට්, අයිස්ක්‍රීම්, බටර්, කිරිපිටි මේ හැමදයක්ම සුපර් මාකට් වලින්, ග්‍රොසරි වලින් ළඟම තියෙන කඩින් මිලදී ගන්න පුළුවන්. දේශීය දේවල් අගය කරන ඔබට තමයි අපි පැලොත් නිෂ්පාදන මිලදී ගන්න කියලා කියන්නේ.
6: ඒ වගේම මේ විජේ නිෂ්පාදනය නම් අපි උදේ ඉඳන් කතා කරලා තියෙනවා. දියුණු තරම් කඩෙන් කනවට වැඩිය කෑම වේලක්නේ. ඒතර හදා ගන්නවා කියන එකේ වටිනාකම ඔබට දැනෙනවා මේ කාලේ හොඳටම. ඉතින් කඩෙන් කෑවත් ඒ බලාපොරොත්තු වෙන තෘප්තිය ලැබෙන්නේ නැහැ කෑම වේලකින්. බඩ පිරෙන්නෙත් නැහැ, හිතට සතුටකුත් නැහැ.
7: ලෙඩත් වැඩි වෙනවා.
6: ඔව්, වියදමක් විතරයි. ඒ නිසා තමයි මතක් කරේ ගෙදර කෑම ටික හදා ගන්නකොට 100%ක් ස්වභාවික විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න. ඒ වගේ RDB බැංකුව ගැන කිව්වා. අදත් මතක් කරනවා.
7: ශාකා 272ක් තියෙනවා. ළඟම තියෙන ශාකාවට ගිහලා account එකක් open කරන්න පුළුවන්. මේ දවස්වල FD එකට තියෙන ඉහළම පොලිය අනුපාතය ලබා දෙන්නෙත් RDB බැංකුව. ඉතින් ළඟම ඉන්න කට්ටියටත් කියන්න, ඔයත් මේ තීරණය ගන්න, ඔයාගේ සල්ලි ටික පරිස්සම් කරලා හොඳම පොලියක් අරගෙන RDB බැංකුවේ account එකක් open කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සෑමට දැනුම් දීමයි.
2: AWB Rolodos වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල. AWB Rolodos 077-3211-400.
3: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
4: සුබ දවසක් ශ්‍රී ලංකා.
5: සහයෝගීතා අනුග්‍රහය.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: වෙලාව උදේ 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින් එළිය ප්‍රවෘත්ති සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: නීති විරෝධී ලෙස උපයාගත් බව කියන මුදලින් මිලදී ගන්නාලද රුපියල් ලක්ෂ 200කට ආසන්න වටිනාකමක් සහිත මෝටර රථයක් සහ බැංකු ගිණුම් 32ක් ක්‍රියාවිරහිත කර තිබෙනවා. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන එන නඩුකරයකට අදාළව සැකකාරියක් පිළිබඳව නීති විරෝධී වත්තම් විමර්ශන කොට්ටාසය පරීක්ෂණ ආරම්භ කළා. එම කාන්තාව නීති විරෝධීව මිලදීගත් දේපළ සහ ඇගේ නමින් පවත්වාගෙන බැංකු ගිණුම් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කළේ ඒ අනුවයි. සැකකාරිය වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක් පවත්වාගෙන යමින් මධ්‍ය විචාරමෙන් නීති විරෝධීව උපයාගත් මුදල් එම ආයතනයේ ගිණුම් වලට බැරි කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිව තිබෙනවා. ඒ අනුව දින 14 කාලයක් සඳහා ඒවා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැලේසියා ගුවන් සේවයට ඇත්‍යානයකින් දිවි ඉඳ පැමිණ තිබෙනවා. ඇය සිංගප්පූරුවේ සිට මැලේසියාවට ගොස් ඒ සිට බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එලෙස පැමිණ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුම 12:10ට පමණ ගුවන්තොටුපළින් පිටව ගොස් තිබෙනවා. තර්ජනයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ෆෙයාර්ෆෙඩ් ගුවන් කඳුරේ බෝම්බ හෙළන ගුවන් යානා ඉවත් කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. මෙම ගුවන් කඳුර අවට කලාපයේ පසුගිය 27 වනදා සැකකටිත මෝටර රථ 3ක් පිළිබඳව දැනුම් දීමක් කර තිබුණා. ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කර තිබෙනවා. ඒ සමග ෆෙයාර්ෆෙඩ් ගුවන් කඳුරට යම් තර්ජනයක් පවතින බවටයි ආරක්ෂකංශ අනතුරු අඟවා තිබුණේ. ඒ හේතුවෙන් ඇමරිකාවට අයත් B1 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානා කඳුරෙන් ඉවත් කර යලි සී රටට කැඳවීමට පියවරගත් බව පෙන්ටගනය සඳහන් කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10යි විනාඩි 5යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
2: දසම් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා සම්මේලනයේ කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: AWB Rolodos වසර 25ක විශ්වාසය. ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 0772311400.
9: අයිබන් සුබදසනක්.
1: සුබදසනක්.
9: අද කවද්ද?
1: අද ඔක්තෝබර් 5 වෙනිදා.
9: අද අඟහරුවාදා දවස. හරිද?
1: හරි.
9: අද ඔක්තෝබර් 6 වෙනිදා. පස්සේ නැනේ දවස් 5 පිළිපස්සේ දෙන්නේ.
1: ඒකේ තමයි.
9: හරි. ඔක්තෝබර් 6
1: වෙනිදා.
9: අඟහරුවාදා දවස. හරිද?
1: හරි.
9: අද සුවිශේෂී දවසක්.
1: ඔව්.
9: අද මොකද සුවිශේෂීත්වය?
1: අද ලෝක ගුරු දිනය.
9: අද ලෝක ගුරු දිනය. ගුරුවරයා කියන්නේ කවුද?
1: අපිට ජීවිතේ පාර පෙන්නපු කෙනෙක් නේද? චුටි කාලේ.
9: ඔබේ අර්ථකථනය. ගුරුවරයා කියන්නේ කවුද කියලා ඇහුවොත් නිර්වචන ලියන්න කියලා කිව්වොත්
1: හරි
9: ඕන කෙනෙකුට ඕන තරම් නිර්වචන ලියන්න
1: පුළුවන්. ඔව්.
9: ඒ හැම එකක් එකතුලෙම තියෙන ගුරුවරයා. ගුරුවරයා කරන්නේ උගන්වන්නේ.
1: ඔව්.
9: ජීවිතේට මඟ පෙන්වන්නේ.
1: හරි පාරු පෙන්වන එක.
9: ඒ නිසා පාසලේදී ඔබට ඒ උවදන ලැබුණා.
1: හරි.
9: පන්සලේදී ලැබුණා. මගතොටේදී ලැබුණා.
1: ඔව්.
9: කන වෙලාවට, බොන වෙලාවට, යන වෙලාවට, නිදා ගන්න වෙලාවට ඒ ඕදන ලැබුණත් ඒක ගුරු ඕදනක්.
1: ඔව්.
9: එතකොට ඔබට ගුරුවරයා කියන්නේ කවුද කියන කෙනා ඕන විදිහයකට අර්ථකථනය කරගන්න පුළුවන්.
1: ඔව්.
9: හරිද?
1: හරි.
9: ඒ හැම කෙනෙක් වෙනුවෙන්ම 18 වංගුවේ රවුමක් ගන්න කලින් අපි නේද අපේ කෘතවේදීත්වය පළ කරමු.
1: ඔව් මුලින්ම අපි ලෑස්ති වෙලා ඉන්නවා නේද ඒකට.
9: මට මතකයි මගේ ඉස්කෝලේ තෝමස් සින්යෝ කියලා හිටියා විදුහල්පතිවරයා.
1: හරි.
9: නම තෝමස් සින්යෝ. හා. හරි.
1: හරි ලස්සනවා නේද ඉස්සර කාලේ.
9: මගේ ඉස්සල්ලාම පාසලේ. ඔය තෝමස් සින්යෝ සරට දැනුම තිබුණා, බුද්ධිය තිබුණා. හරි උසයි. මහතයි.
1: ඔව්.
9: ඒ වගේම තිබුණා ඇඟිල්ලේ මහපට ඇඟිල්ලේ කවදාවත් නොකපපු නියපොත්තක්.
1: හා ඒ මොකද?
9: ඔය නියපොත්තෙන් තමයි හරි ආදරෙන් සුමට වැවිලා අපේ කනාල.
1: කනාල් හරි.
9: නේද? තෝමස් සින්යෝ විදුහල්පතිවරයා ජීවිතෙන් සමුගත්ත.
1: හැබැයි
9: අපේ මතක එහෙම තියෙනවා.
1: තියෙනවා නේ.
9: ඔබටත් ඔබේ ඉස්කෝලේ කාලේ එහෙම ගුරුවරු මුණ ගැහිලා ඇති.
1: ඒ වගේ මතක අද අපිට කියන්න පුළුවන් දසුන් නේද?
9: සමහර වෙලාවට සමහර කෙනෙක්ට කියන්න පුළුවන් ඒ ලබා දුන්නු දඬුවම් වලින්, හොදම් වලින්, මඟ පෙන්වීම් වලින් තමයි අපි අද මෙතන වැජබෙන්නේ කියලා. ඔය ඇතුලේ අඳුරු තැනුත් ඇති, පැහැබර තැනුත්
1: ඇති.
9: මොනවාන අද ලෝක ගුරු දිනේ. හරිද? අපි ඔවුන්ට යමක් ඉගැන්නුවා දේ වෙනුවෙන් කෘතවේදීත්වය
1: පුදකරන්න පුළුවන්.
9: රයිට්. අකුරු වල වාගෙම දිවි ඇද හැදු. මම කියන්නේ
1: කියන්නේ
9: අකුරු වල වාගෙම දිවිය ඇද හැදුව ශිල්පයෙන් පඩිපෙලක් දිවි කන්දේ තැනුව අද අපේ යහපත එදා සිට පැතුව ගුරුන්පා වඳිනෙමි හරිපාර කිව්වා. රයිට්. මේ උපහාරව සමස්ත ගුරුවරුන්ට.

0: අපේ ගුරුතුමායයි තාමත්
1: ඉස්කෝලේ.
0: දැන් වෙලාව 10යි 12යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධ රටරයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
0: අපි අද 10 රංගුවේ මෙහෙම වැඩක් කරමු.
1: මොන වගේ වැඩක්ද?
0: හරි
1: කියන්න.
0: අද ලොකු ගුරු දිනේනේ.
1: ඒකනේ.
0: ඔබට දෙනවා. ලස්සන
1: මතක
0: ඉස්කෝල කාලයක්. හරිද? පාසල් කාලයක් තියෙනවා. ඉස්කෝල ගියා. යන බාන ඉස්කෝල නම?
1: ඕනේ බෑනේ. ඕනේ.
0: එහෙම කිව්ව ගමන් දන්නවා මෙයා ඉස්කෝලේ ගිහිල්ලා
1: නෑ කියලා.
0: නෑ කියලා. හරිද?
1: හරි.
0: ගියන් අද ලොකු ගුරු දිනේ ගුරුවරුන්ට උපහාර කරන වෙලාවේ නේ.
1: ඒකනේ.
0: අනේ එහෙම කතා කරන්න ඕනේ නෑනේ. හරි. ඔයා ගියපු ඉස්කෝලේ මතක ඇති ඔයාට.
1: ඔව්.
0: හරි. මම ගියේ නම් ඇත්තටම මේ පුංචි ඉස්කෝලේ.
1: හා.
0: ඊට පස්සේ දෙවෙනියට ගියා තව ඉස්කෝලේ.
1: ඔව්.
0: තුන්වෙනියට යන්න උනේ නෑ ඉස්කෝලේ.
1: මමත් ඉස්කෝලේ දෙකට විතරයි ගියේ. මං ගියා හැම.
0: වෙලාවට දෙකින්ම එපා ගිය බින්ද ඊට පස්සේ ගෙදර
1: ඉන්නවා. ඔව් ඒකේ තමයි. හරි.
0: දැන් ඔබට දින හැම ලස්සන මතක.
1: ඔව් ලස්සන රස මතක ඇති ඉස්සර කා ඉස්කෝලේ ගියපු ඒව.
0: පොඩි මැසේජ් එකක් දාන්න මතකයක් එක්ක මෙන්න මේ අංකෙට
1: 07.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්න.
0: අපි ලස්සන මතක හොයමු. රයිට්.
1: හරි.
0: අද මතක පීරන්න හොඳ දවසක්.
1: ඔව්.
0: දැන් මතක පීරන්න කලින් මතක හොයාගෙන යන්න කලින් මතක අවදි කරගන්න කලින් මතක අවදි වෙන්නත් එක බොන්න හොඳ ස්ට්‍රොන් ටී එක.
1: හා.
0: රයිට්. වා බොනෝන බොන්නෝන පළවත් කිරිපිටි හැඳි දෙකක් විතර දාපු. කහඩ ටිකක් වැඩිපුර දාපු.
1: ඔව්.
0: හා. සීනි අඩුවෙන් දාගත්තක් කමන්නේ.
1: පදමට
0: දාගත්තු.
1: හොඳ
0: ස්ට්‍රොන් ටී එකක් බොන්න. බිව්වට පස්සේ ওই මතක ඔක්කොම ඇවිස්සේ.
1: ඔව්.
0: විඩාබර ගතිය නැති වෙලා යන. අලුත් චවයකින් වාඩ වැඩ කරන්න පුළුවන්.
1: ඔව්.
0: රයිට්.
1: හා.
0: එහෙම බීලා අපිට මැසේජ් එකක් දාන්න පළවත්ත කියලා කියන්නේ අපේ රටේ
1: අපේ දෙයක් දන්නවා කිරිපිටි විතරක් නෙමෙයි ඔයාට කිරියාශිත ඕනම නිෂ්පාදනයක් පළවත් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් රස මතක මතක් කරන ගමන් ආට රස කිරිතේ එකක් බොන්න. ඉතින් ඔයා ගන්නවනේ පළවත්ත කිරිපිටි එකක්ව තමයි.
0: වචන පොඩ්ඩක් හිර වෙනවා
1: කියලා. මම රස මතක මතක් කරන ගමන් කිරි එක අමතක වුණා.
0: හරි ගිහිල්ලවත් ඒක බිලෙන්
1: දැන් යන්නේ. හරි.
0: මම මේ වැඩේ හරියට කරගන්න ඕනද? හරිද?

0: දහයයි දහ හතයි. ඔබ ඉන්නේ දහට වංගුවත් එක්ක. හරිද? දැන් ලෝක ගුරු දිනේ අද ඉරාමත් මොහොතින් සමරන ඉස්කෝල රසක.
1: ඔව්.
0: හරිද? ඒ වගේම තමයි දරුවන්ටත් අලුත් අත්දැකීමක්. දරුවන්ට ප්‍රීතිමත්ම දවස් දෙකක් තියෙන ඉස්කෝලේ. මොකද්ද?
1: ලෝක ළමා දිනේ.
0: ලෝක ළමා දිනේ එකක්.
1: ඔව්.
0: අනිත් එක ලෝක
1: ගුරු දිනේ.
0: ගුරු දිනේ. හරිද?
1: හරි.
0: ඒක ඇත්තටම මේ ගුරුගෝල සම්බන්ධතාවය හොඳට හදාගන්න හරි වටිනවා.
1: ඔව්.
0: අර අපි ඉස්සෙල්ලම ඇහුව සින්දුවේ තියෙන තනක් තියෙන එක තනක්. හරිද? සිප්කිරි පෙවූ මූසිලේ නුඩුමාලේ අපේ ගුරුතුමා ඉස්කෝලේ. රයිට්? අපි කෘතවේදීත්වය කියන්නේ. හරිද?
1: හරි.
0: අනේකා වෙනුවෙන් අපිට යමක් කරන්න දක්වන උනන්දු කැමැත්ත. හරිද? අද ඔබ ටිකක් හිතර ගන්න. ඔබට යමක් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් කරන්න. සමහර ඉන්න මිනිස්සු වෙනුවෙන් උපකාර කරනවා. සමහර ඉන්න සත්තු වෙනුවෙන්
1: උපකාර
0: කරනවා. හරිද? සෝෂල් මීඩියා ඇතුලේ ඔබ දකින්නවා වෙන්න පුළුවන්. ලේනුන් වෙනුවෙන් වෙන්විච්ච කාන්තාවෝ ඉන්නවා. බල්ලු වෙනුවෙන් වෙන්විච්ච කාන්තාවෝ ඉන්නවා. බලු වැඩ කරන්න නෙමෙයි.
1: ඔව් බලාගන්න නේද?
0: බලන්න උදව්
1: කරන්න.
0: පූසෝ වෙනුවෙන් වෙන්විච්ච කාන්තාව ඉන්නවා. ඒ කට්ටිය කරන්න පූසු රැක බලා ගන්න එක.
1: ඔව්.
0: සහ උදව් අවශ්‍ය සත්තුන්ට උදව් කරන එක. තව කට්ටිය ඉන්නවා. මොනවාද? හරක් බලා ගන්නයි.
1: හරක් බලා ගන්නයි නහ.
0: ඉන්නවා. හරිද? මේ කරන්නේ ඉතින් තමන්ගේ ජීවනෝපාය.
1: ඔව්.
0: ඔය මොනවා කරත් මට කියන්න ඕන කම තියෙන්නේ.
1: මොකද්ද?
0: ඔයා බලන්න කොට්ටාවේ එන්ට්‍රන්ස් එකෙන් අධිවේගී මාර්ගයට ඇතුල් වෙලා.
1: ඔව්.
0: යන්න මත්තෙන් එක්සිට් වෙන්න. පාරේ යනකොට සත්තු කී දෙනෙක් ජීවිත පූජා කරලා
1: තියෙනවද?
0: තියෙනවද? ඔය අමිහිරි අත්දැකීම උතනින් එහාට මත්තලෙන් එහාට ඇවිල්ලා අම්පාරට යනකම් අපි ගියපුවාම තනමල්ලිල වැල්ලවායේ බුත්තල ඔය මොන්රාගල සිඹලාඬු හරහායම යනකොට ඕන තරම් ඉන්නවා. සමහර වෙලාවට හිතෙනවා අපි ඒ වෙනුවෙන් යමක් කරලා තියෙනවා කියලා. තලගොයි ඉන්නවා, ඉත්තෑවෝ ඉන්නවා. හරිද?
1: හරි.
0: නිකන් මට හිතුණා යනකම.
1: මොකද හිතුනේ?
0: අපි සත්තුන්ට දැන් අර කතාවක් තියෙනවානේ, අපි චිකන් කන්නේ, මාළු කන්නේ, හාල් මැස්සෝ නම්
1: කනවා,
0: බැදලා හොඳයි.
1: ඔව්.
0: හරිද?
1: එහෙම හිතනවා නේ.
0: ලොකු සත්තු කන්නේ.
1: ඔව්. පුංචි සත්තු තමයි අපි කන්නේ.
0: පුංචි සත්තු ගොඩක්
1: කනවා. ඔව්. කරුවල හිමුනේ දිටි. හරි.
0: අපිට පුළුවන් නම් ඇත්තටම හැම සතෙක්ටම කරුණාව දක්වන්න. අර මැරලා ඉන්න සත්තු ගැන හිතුවා මට හිතුණා.
1: හා මොකද්ද?
0: ඒ වෙනුවෙන් මොනව හරි කරන්න බැරිද?
1: ඔව්.
0: දැන් අපි දන්නවා අධිවේගී මාර්ගයේ දෙපැත්තේ දාලා තියෙන වැටක්.
1: ඔව්.
0: හරිද? දැන් අර පාර දෙපැත්තේ වැටක් ගහන්න බෑනේ.
1: බෑ. ඔව්.
0: හරිද? හැබැයි වාහනේ අරයි යන ඔයාට පුළුවන්.
1: අවදානෙන් යන්න නේද?
0: ස්වන්ව ඒ අනතුරු වලක්වන්න.
1: ඔව්.
0: අපි මිනිස්සෙක් කෑතින් එනවා නම් අපි බ්‍රේක් කරනවා.
1: ඔව්.
0: බල්ලෙක් කෙනා නම් ටිකක් බ්‍රේක් කරනවා. ඔව්. හරකෙක් වගේ ඉන්නවනම් වාහනේ තලාබහානි වෙයි කියලා බ්‍රේක් කරනවා.
1: ඔව්. ඈත තියාම බ්‍රේක් කරගෙන යනවා කොහොමත්.
0: තලගොයේ ගැරන්ටි එක එහෙම ඉන්නවනම්
1: ගානක් නෑ ඔන්න ඔය යනවා. අහුවෙන්නේ නෑ, එන්නේ පේන්නේත් නෑනේ.
0: ලයිට් එකට ගෙම්බු පයින්නවා පේනවා.
1: යනවා ඒ පාගෙලා.
0: එන වේගෙට වැඩි වේගෙන් යනවා.
1: ඔව්.
0: එහෙම නෙවෙයි. ඔබ ටිකක් වෙනස් විදියට හිතන්න. රයිට්?
1: ඒ හැමදේ හැම කෙනෙක්ගෙම තියෙන ජීවිත නේද?
0: ජීවිත. හරිද? එන්ට පොඩක් වෙනස් විදියට හිතන්න.
1: හරි.
0: මට හිතුණා දුක කියන්න.
1: ඔව්.
0: හරිද? පොඩ හිතලා බලන්නකෝ.

0: උදේ 10 විනාඩි 25යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 2706 478 478

0: ಅವತ ಹಿನ್ನಾ ಬೆಳಿ ಸಿಂಧು ಅನ್ನ ಇವಿ ರಾಯು ಚಮ್ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸವಸ ಹತರಜ
2: ದಹ ಅಟ ವಂಗುವ
3: ದಸಮ ವಿತ್ ಯಶೋ ದಸಮ ವಿತ್ ಯಶೋ
1: ಹೆಮ ವಂಗುವಕಮ ಅಲ್ಪ ಕಥಾವ
2: ದಹ ಅಟ ವಂಗುವ ದಹ ಅಟ ವಂಗುವ
4: ජෝසප් බාලිකා විද්‍යාලයට තමයි ඔන්න චන්දි ගිහිලා තියෙන්නේ ඉස්කෝලේ කාලේ. ඊට පස්සේ යා කියනවා යාගේ ලස්සන මතක ගොඩාක් තියෙනවා කියලා ඉස්කෝලේ කාලේ අමතක වෙන්නේ නැතුව.
5: ඒ කියන්නේ ඉගෙනගෙනම නෑ මට කියන විදිහට.
4: මතක එකතු කරලා තියෙන්නේ. හරිද දසුන්? ඉස්සර ඉස්කෝලේ කාලේ දැන් ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් ගෙදරක් තිබල වේ ළඟ. එසේ ඒ ගෙදර ගාවට යනකොට අපි ඒගොල්ලෝ හොරෙන් ජම්බු කඩන්න. ඊට පස්සේ දන්නවනේ තින් ඔය කෙල්ලෝ කාලේ නේද? හොර වැඩනි කරන්න හරි දක්ෂ. ඊට පස්සේ ගියාට පස්සේ එතනින් ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ එහෙමත් යනවා. ඊට පස්සේ ජම්බු හොරෙන් කඩලා කෑවට පස්සේ ටීචර් කෙනෙක්ට අහුවෙලා හොඳටම බැනුම් ඇහුවා කියලා තියෙනවා. ඉතින් ඕවා හරි ලස්සන මතකලු ඒ කාලෙ ඉතින් දැන් ඉතින් ඒගොල්ලෝ වයසට ගිහිල්ලා බබාලා ඉන්නවා. දැන් අම්මලා ඉතින් නේද?
5: ඔයාලා නම් බැනුම් අහලා බීරින්නේ නැති. ඔය ජම්බු ගන්න.
4: ඔව්.
5: කොල්ලෝ එහෙම අඹ එහෙම කඩපුවාම
4: ගුටි කාලා ඉතුරු වෙන්නේ.
5: ගුටි කාලා ඉතුරු වෙන්නේ.
4: පන්න පන්න ගහන්නේ සර්ල් ඇවිල්ලා නේද? 10 to 10 වංගුවාගෙන ඉන්නවා මේ වෙලාවේ සරච්චනටයි අපිව ආදරෙන් මතක් කරනවා. ওই විදිහට මහගෙන ඉන්න හයි ගුඩ් මෝර්නින් ඔයාලා දෙන්නටම අදත් වෙනදා වගේ ඔයාලා වහගෙන ඉන්නවා කියලා තින ඔෆිස් එකේ සද්දටම ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තින තැන්කු සෝ මච්. අපේ ස්ට්‍රෙස් නැති වෙන්න අහගෙන ඉන්න ඔය දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එක. අද ඉන්නවා එතන ලක්ෂිතා මිස් ගයනී අනුරමාලි එවැගේ ඉන්දිකා මිස් ප්‍රින්සි අමිලා නදීෂානි වරුණි චත්‍රිකා රංග මේ සෙට් එකම ඉන්නවා. මට මේ මැසේජ් එක දැම්මේ අකලංක. ඔන්න ආදරේ මතක් කරන ඔයාව
5: රයිට් තයිද
4: මාතලේ දෙලිනි ගුඩ් මෝර්නින් ඔයාට. අපි හොඳින් සතුටින් ඉන්නවා. ඔයාට කොහොමද දෙලිනි? අපි ආදරෙන් ආව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. දහර වංගි ඔයාල දෙන්නට සුබ්බුම්බ සුබූ දැසනක් කියලා තින ඔඩ සුබ්බුම්බ සුබූ දැසනක්. ඒ වගේම අපිට ලස්සන සින්දුවක් දෙන්න අපිට ලස්සන පාසල් අතීතයක් තිබුණ අපේ ගුරුවරු මං හරිම ආදරෙන් මතක් කරනවා කියලා තිනවා මේ වෙලාවේ. තැන්කියු සෝ මච්. ඔයාලා දෙන්නත් අපේ පවුලේ අයටත් අහන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන අවන් පිටි රේණුකා. බලන්න රේණුකා මේ සින්දුව ලස්සනයිද කියලා.
5: රේණුකා වගේ වඩත් පුළුවන් ඉක්මනටම අපිට මෙසේජ් එකක් එවන්න. මෙන්න මේ අංකෙට
4: 0703 93.5 93.5

0: දැන් වෙලාව 10යි විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: 18 වංගුව.
3: දසම විත් යෂෝ. හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව. 18 වංගුව.
0: දහාට වංගුවේ අපි ඉන්නේ.
3: වංගු ගහන ජීවිතේ.
0: මට හිතුණ පොඩි කතාවක් කියන්න.
3: මොන වගේ කතාවක්ද?
0: මේ දවස්වල ගරිපුරම කතා වෙනෝනේ අර කතුරු භාගය ගැන.
3: ඔව්, භාගයක් ඉල්ලනවනේ.
0: භාගයක් ඉල්ලනවනේ.
3: ඒකනේ.
0: ඔය භාගය ඇත්තටම එහෙම දෙන්න ඕන නම් දුන්නොත්. ඔය වැඩිපුරම හම්බේ නැයි ඉන්නවා ගම්වල.
3: ඒක නේද?
0: මේ එහා පැත් ඉන්නෝ ඇන්ටි කෙනෙක්. හරිද? කතුරු භාගයේ ඇත්තටම යන්ට ඉල්ලුවොත්
3: මොකද වෙන්නේ?
0: කෝටි ගණක්
3: හම්බෙන්න පුළුවන්.
0: වැඩිම පද ලිව්වේ යන්ටි තමයි.
3: හරිද?
0: හරි. ඔයා වගේ. හරිද?
3: පද හැදුවද?
0: මට මේ කතාව කියන්න ඕන වෙන මෙහෙම එක.
3: දැන්
0: ඔය මේ කතුරු භාගයේ කතාව
3: දැන්
0: මේ වෙලාව ටිකක් ලොකුවට යනවනේ.
3: ඔව්.
0: මම දැක්ක ඔකට මේ අජිත් මුතුකුමාර මහත්තයාගේ සින්දුවකට එක්කෙනෙක් ඉල්ලලා කෝටි ගණක් ඉල්ලලා ඉන්ද්‍රවාසියක් කියලා තිබුණානේ.
3: ඔව්.
0: දවස යාකරපු වැඩි මොකක්ද දන්නවද?
3: ඔව්.
0: එයා ඒ
3: තනුව කාගේවත් නෙමෙයි, ඒක අයිති පොදුයි.
0: ඔව්. ඒ තනුව සංගීතඥයාගේ ඉතින්.
3: ඔව්.
0: ඒක ඔහුගේ සංගීත කණ්ඩායමනේ තනුව හැදුවේ.
3: ඔව්.
0: ඌ කරපු වැඩි තනුවට දැම්ම වෙන
3: පද ටික.
0: හරිද?
3: හරි.
0: මෙන්න
3: ඒකත් ගියා ට්‍රෙන්ඩින්.
0: අර කතාවක් තියෙන්නේ. උඹට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද?
3: ඔව්.
0: කියලා අජිත් මුතුකාරණවත් දැ.
3: දුන්න රිටර්න් එක. හා හා.
0: මේ විදේශීය ප්‍රසංගයකදී කියන ලස්සන කතාවක්.
3: මොකද්ද කියන්නේ?
0: මෙන්න මේ සින්දු මතකද බලන්න.

0: මේ සිංදුව පද්මශ්‍රී පණ්ඩිත ඩබ්ලිව් ඩී අමරදේව මහත්තයා ඔය ප්‍රසංගේ කියන්න කලින් හරි ලස්සන කතාවක් කියනවා.
1: ගැතේ රසම කතාවක් ඇති.
0: රසම කතාවක්.
1: කියන්න බැලන්ද?
0: අමරදේව මාස්ටර් කියනවා මගේ සිංදු සමහර අය වෙනස් කළා
1: කියලා.
0: අපි කැලණිය විශ්වවිද්‍යාලෙ ගියපුවාම මගේ මේ පෙර දිනයක කියන සිංදුව කැලණිය විශ්වවිද්‍යාලේ ළමයි ලියනවා මෙහෙම සිංදුවක් පදපේලියක්. පෙර දිනයක මා පෙම් කළ යුවතිය
1: හරි
0: රට කජු විකුණනවා හරිද
1: මගේම ලියුමේ
0: ගොට්ටක් ගහලා රට කජු මට දෙනවා හරිද රට කජු කන්නද ලියුම
1: බලන්නද මගේ හිත
0: බිම්මසනවා මගේම ලියුමේ මොනවා
1: බලන්නද
0: මම රට කජු
1: කනවා
0: ඕක යනවා පෙර දින විශ්වවිද්‍යාල
1: එතන මොකද වෙන්නේ
0: එතන කොහොමද කියන්නේ දන්නවනේ
1: කියන බල අපි අහගෙන ඉඳලා කිව්ව මොලේ දැනගන්න ඉති
0: පෙර දිනයක මා පෙන් කළ ඇතිනිය වෙන කෙකු දක්කනවා මගේම කලිතම අගේට ඇගෙනගෙන උගේ වගේ යනවා හරිද
1: හරි
0: ඉතින් ටික ඕනේ
1: ඕනේ
0: මම කල්පනා කරේ දැන් ওই ලියලා තියෙන සින්දුවලට දැන් ගීපද රචකයන් හරිද අතුරු භාගිල්ලලා ওই පොඩි යනවනේ
1: මම යනවා ආందోళන ආත්මක එක
0: යනවනේ ওই තනුවලට විවෘතව පදයන් ලිව්වොත් මොන වගේ වලියයිද
1: එතන ප්‍රශ්නයක් තියෙනවා
0: වලගය හිතන්න නේ අර පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටක ජුවි කුරුණා වගේ කියන මේ වගේ ලස්සන සින්දුවකට එහෙම ලිව්වනා
1: ඒකනේ
0: ওই තියෙන සින්දුවලට ඔයාලා මොනවද
1: ලියන්න බැරිද
0: එහෙම වුණොත් එහෙම කතුරුභාගයේ ඉල්ලන අයට පොළොව පලාගෙන යන්න වෙන්නේ මොකද ඊට වැඩි කලාකරුවෝ පදරච්චකයෝ එළියේ ඉන්නවා කියලා හිතන්නේ නේ
1: තමන් විතරක් නෙවෙයි නේද
0: එනිසා කතුරුභාග ඉල්ලන කොට ප්‍රශ්න හදා ගන්න කොට අපි හිතන්න ඕන ලකෝ දේවල්
1: තියෙනවා
0: අපිට වැඩි අය එළියේ ඉන්නවා
1: ඉන්නවා කියන දේ මතක තියාගෙන ඉන්න
0: ඉන්නෝ සමහර දේවල් උන්ට වැඩි අර යන්න හොඳ නැහැ සීමාවෙ තියා ගන්න ඕන නේ
1: හරි
0: මට කියන්න හිතුනේ මෙන්න මේ සින්දුවත් එක්ක අමරදේව මාස්ටර් කියපු ඒ කතාව. හරි හෘදයාංගම ඔහු කියනවා.
1: ඔව්.
0: ඒ වගේම තමයි ඒක ඇතුලේ. අපි හිතන්න උන කතාවකුත්
1: තියෙනවා.
0: තියෙනවා.
1: හරි බලන්න.

0: සමහර වෙලාවට මේවා මේ ටිකක් බීට් එක ඉච්චර නැති වුණාට මේ වෙලාවට
1: අහන්න පුළුවන් ලස්සන ගීත නේද?
0: මතක හුස්සන ගීත. 10:42යි දැන්.
2: අපේ අම්මා ගෙදර ආවද?
1: නැහැ. අම්මා

0: සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින්. ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB දනඩ දහන එළතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: දිනබලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංදතිය දහර සංදතිය 18 වංගුව
2: දසුන් විත් යෂෝ හැම වංගුවකම අලුත්
1: කතාවක් 18 වංගුව
3: අපි 18 වංගුවේ ඉන්නේ 10:45 දැන් වෙලාව රයිට් අපි ලෑස්ති 18 වංගුවෙන් අද ලෝක ගුරු දිනයේනේ මේ ලෝක ගුරු දිනේ සුවිශේෂීත්වයන් රසක් තියෙනවා ඒ ඇතුලේ අපිට හිතුණා ගුරුවරයෙක් විදිහට කාලාන්තරයක් වැඩ කරලා හරිද
4: හරි
3: විශ්‍රාම යනකොට ඒකත් හරි ලස්සන මතකයක්නේ හරිද ඒ මතකෙත් එක්ක මට හිතුණා මේ අපිට යන්න පුළුවන් කියලා අපේ සහෝදර රංගන ශිල්පියෙක්ව මුණ ගැහෙන්න දිමුතු චින්තක මහත්තයව
4: හරි
3: ඔහු සුවිශේෂී චරිතයක් සහ සුවිශේෂී පුද්ගලෙක් හරිද අපිට කතා කරන්න පුළුවන් වෙයි මට හිතන්නේ ෂෝ මේ දුරකතනේ විසන්දි වෙලා නේද අපි අයමතුමක් ගමුද බලන්න
4: ගමුනේ
3: හරි ඔයා උත්සාහ කරනවා මම පොඩක් මේක පොඩක් කියන්න හේතුව අපි එතුමාට ගන්න ඇයි කියලා හරිද දෙමු චින්තක මාත්මයට අයමතුමක් ගන්න හේතුව තමයි එතුමා අවුරුදු 25ක්ම සේවය කළේ අනුරාධපුරයේ ගුරුවරයෙක් විදිහට එතුමා මේ පසුගිය 25 වෙනිදා විශ්‍රාම යනවා ඒ විශ්‍රාම යනකොට එතුමාට තියෙන ලොකු මතක ගොන්නක් ඒ වගේම තමයි අවුරුදු 36ක් ගුරුවරයෙක් විදිහට සේවය කළාට පස්සේ ලොකු මතක ගොන්නකුත් තියෙනවා දැන් සාමාන්‍යයෙන් අනුරාධපුර ඒ කියන්නේ අපි උඩරට කලාවියේ පැත්තට ගියපුවාම ඉහි ටිකක් දුෂ්කරයි ගුරුවරු වුණහමත් යන්න ටිකක් අකමැතියි හැබැයි දෙමුතු මහත්තයා එහෙම තමයි ඉන්නේ එහේ ඉඳලා කලාකරුවෙක් විදිහට තමන්ගේ ගමන සරු කරගන්නවා වගේම එතුමන් එකතු කරගත්ත අත්දැකීම් එක්ක අලුත් පරපුරට මඟ පෙන්වීමකුත් කළා ලෝකෙ දිනන්න එතුමා නිර්මාණ රසක් බිහි කරනවා විතරක් නෙවෙයි ඒ ඇතුලේ නවක දරුවන්ට නැත්නම් ශිල්පීන්ටත් ඉස්සරහට එන්න මඟ පෙන්වීමක් කරනවා ඉතින් මට හිතුණා අද අපිට දිමුතු මහත්මයා පොඩක් සම්බන්ධ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා 18 වංගුවට ඔබට මතකයිනේ දිමුතු මහත්මයා නේද එහෙනම් අපි එතුමාට ඇමතුමක් ගන්නේ එතුමාත් එක්ක චුට්ටක් කතා කරන්න අපි උත්සාහ කරමු අද ලෝක ගුරු දිනයේ දවසේ අපි කිව්වා ඔබට ඉස්කෝලේ යන ගමන් ඔබට තිබුණු මතකයන් අවශ්‍ය ගන්න මේ පැත්තට එන්න කියලා මෙසේජ් කරලා තියෙනවා බොහෝ දෙනෙක් අපි ඒ මතකත් අවුස්සලා අපි අද ලෝක ගුරු දිනයට ලොකු වටිනාකමක් එකතු කරමු රයිට් right?

0: ඇත්ත මේ වෙලාවෙත් පාසලක ඉන්නේ තෙමුතු චේන්දක අපේ ආදරණීය රංගන ශිල්පියා සහ ගුරුවරයා. සමහර වෙලාවට හිතෙන් ඉන්නේ අර වෙනද දරුවන්ට උගන්වපු ගුරු මේසේ ළඟ නේද දිමුතුයි.
1: නෑ මම ඇත්තටම දැන් ඉන්නේ විරුගොල්ලේගම විද්‍යාලයේ. අද ගුරු දිනේ වෙනුවෙන් දේශනයක් කරන්න ඇවිල්ලා.
0: ඒක තමයි මං කිව්වේ. සමහර වෙලාවට අපි විශ්‍රාම ගියාට මතකෙන් ඉන්නේ අර දරුවන්ට උගන්වපු ගුරු මේසේ ළඟ. සමහර තැන් වල. දෙමුතුයි මම කැමතියි දැන් ඔබ අවුරුදු 36ක ගුරු වෘත්තියට තමයි සමුදෙන්නේ. දැන් ආපස්සට හැරලා බලද්දි අද ලෝක ගුරු දිනය. ගුරුවරයෙක් විදිහට ඔබට දැනෙච්ච දේවල්, ළමයින්ට දුන්න දේවල් ගැන ඔබට මොකද හිතෙන්නේ?
1: මං හිතන්නේ මං ඇත්තටම සන්තෝෂ වෙනවා. හේතුව ගුරුවරයෙක් කියලා කියන්නේ 7:30 1:30 ගුරුවරු නෙමෙයි. ගුරු අර විභාග සහතික වලට ඒ සමානත්ව ලබා දෙන කෙනෙකුත් නෙමෙයි. ගුරුවරයෙක් කියන්නේ දරුවෙකුට ජීවිතය කියා දෙන පරමාදර්ශී පුද්ගලෙක්. ඒ කටයුත්ත මං ඇත්තටම මං පහුගිය කාලේ කරලා තවමත් කරමින් සිටිනවා. විස්රාම ගියත් ඇත්තටම සතුටු වෙනවා. අද මගේ දරුවෝ මම ඉගන්නපු දරුවෝ අද ඉහළ තැන් වල ලංකාවේ සහ පිටරට ජීවත් වෙනවා. ඉංජිනේරවරු, වෛද්‍යවරු, කලාකරුවෝ ගොඩක් අය ඉන්නවා. ඉතින් ඇත්තටම ගුරුවරයෙක් හැටියට විස්රාම වෙන මොහොතේ අපරිමිත සතුටක් තියෙනවා. දුකයි පාසල දාලා හැර යන්න වුණාට. හැබැයි පාසල් වලම තමයි මමත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
0: ඔබේ 36 වසරක ගුරු වෘත්තිය අමතක නොවන අත්දැකීමත් අපි අද බෙදාගමු. ගුරුවරයෙක් විදිහට
1: මම හිතන්නේ ජීවිත ඒ 36 වසරම අමතක නොවන සිදුවීම. මට එක දෙයක් මතක් වෙනවා. එක පාසලක මම දුෂ්කර පාසලක හිටියා. ඒ ඉන්නකොට දරුවන්ට කතා කරලා මම කිව්ව දේ තමයි පාසලට ආවම ඔබේ අම්මා තාත්තා කියන්නේ මම කියලා. එහෙම කියනකොට මට තේරෙනවා එක ගැහණු දරුවෙක් හතරේ පන්තියේ මේ දරුවෙක් මගේ අතට අත ස්පර්ශය කරනවා. ටික වෙලාවක් යනකොට අතට අත තියාගෙන ඉන්නවා. මං ඊට පස්සේ අනිත් ළමයිට කිව්වා පොත් තරම් අපි 10ට යන් කියනකොට මං දුවගෙන් අත අල්ලලා ඇහුවා ඇයි පුතේ මේ කියලා. මට තාත්තා මතක් වුණා සර්. තාත්තා කොහෙද? මං තාත්තාව දැකලා නැහැ. මං හිතනවා තාත්තා කියන්නේ කෙනෙක් වගේ කෙනෙක් වෙන්නේ ඇති. ඒ තමයි ජීවිතේ අමතක නොවන සිදුවීම.
0: එහෙම දරුවන් කී දෙනෙකුට නම් පියෙක් විදිහට නේද මවක් විදිහට කරන්න පුළුවන් කාර්යභාරය කරලා ඇද්ද ඔය ජීවිතේ නේද 36 වසරක් ඇතුලේ දිමුතුයි.
1: ඇත්තටම ලක්කන ගුවන් විදුලිට ගොඩාක් ස්තුතියි. මේ ගුරු දිනේ අනුරාධපුරයේ මේ සමුත්තේකම අධ්‍යාපන කලාපේ අද මාර්ට් එකේ ඉන්නවා ගුණපාල මහත්තයා, ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමා, ඊළඟ සමුත්තේ අධ්‍යාපන කලාපේ උපදේශන ගුරුතුමා, පාසලේ ගුරුවරුන්, දරුවන් මේ ඔක්කොම අහගෙන ඉන්නේ ලක්කන.
0: හරිම සතුටුයි දිමුතු චින්තන මාත්මය අපි සම්බන්ධ කරගත්තේ. බොහොම ස්තුතියි දිමුතු අයියේ. අපි තව අවස්ථාවක මුණ ගැහේ. මොකද දිමුතු අයියත් ඇත්තම ලක්කන්ට හරිය ලැබෙන්දී අපි ලෝක ළමා දිනයේ දිනවලට එතුමන්ට සහභාගීත්වය ලබා දෙන්න කියලා කිව්වහම કોઈ අවස්ථාවකවත් මගහැරියේ නැහැ. නිරන්තරයෙන්ම සම්බන්ධතාවය ලබා දෙමින්, සහභාගීත්වය ලබා දෙමින් කරන්න පුළුවන් සියලු දේවල් අපි වෙනුවෙන් කළා, දරුවන් වෙනුවෙන් කළා. බොහොම ස්තුතියි. එක දනකදී ආපසු ඇරලා බලනකොට ජීවිතේ තෘප්තිමත් වෙන්න පුළුවන් නම්, මතක ගොන්නක් එක සතුට වෙන්න පුළුවන් නම්, එහෙම තමයි ගුරුවරයෙක් විදිහට ජීවිතේ එකතු කරගන්න ඵලය. නැත්නම් අපි වෘතිය ඇතුලේ අර පඩියකට සීමා වුණු කෙනෙක් නෙවෙයි, හදවතක් සහ අර සහකම්පනයක් එක දරුවන් එක ජීවත් වුණු එක තැනකදි මවක්, එක තැනකදි පියෙක්. ඔබ අර කියපු කතාවම ඇතුලේ දෙමුතුයි අපිට ඒක දැනුණා. බොහොම ස්තුති. අද ලෝක ගුරු දිනේ ඔබ ගුරුවරයෙක් විදිහට වෘතියේ ජීවිතයෙන් සමුගත්තද? හැබැයි ඒ ගමනේ තවත් පියවරක තමයි ඔබ මේ වෙලාවෙත් ඉන්නේ. මම හිතන්නේ අපි මිය යනකම් ඒ ඇතුලේ ජීවත් වෙනවා.
2: ඒ මතක එක්ක නේද?
0: ඔව්. ඒ වෙනුවෙන් කැප වෙනවා සමහර තැන් වල.
2: හරි.
0: එනිසා මේ දිමුතු අයට බොහොම ස්තුති. ඒ වගේම තමයි මේ වෙලාවේ දිමුතු අයිය වගේ සියලුම ගුරුවරුන් ඒ කරන කැපකිරීමට අපි හිස නමා ආචාර කරනවා. අර කියපු කතාව හරි ලස්සනයි නේ.
2: හා ඒක තමයි මාවත් නිකන් මතකයකට එක්කන් ගියා වගේ හිතුණා.
0: ඇත්තට සමහර වෙලාවට ආදරයේ හීන වෙච්ච ආදරේ හිස්තන් තියෙන දරුවන්ට ස්කෝලේ ගුරුවරයෝ තමයි
2: දෙමව්පියෝ වෙලා තියෙන්නේ.
0: වැඩි ඕනේ මම මගේ දරුවන්ට පොඩ්ඩක් සර කරපුවාම මම ගිහින් කියන්නම්කෝ ටීචර්ට.
2: ඒ තරම් ළඟයි ගුරුවරු නේද?
0: ගුරුවරු ඒ තරම් ළඟයි. ඒක තමයි ඇත්ත. ඔව්. ඔය කතාව හැම දෙමව්පියෙකුටම සමහරලාට මේ වෙලාවේ දැනෙනවා. ඒ තරම් ගුරුවරු ජීවිතේට දරුවන්ගේ ළඟයි, සමීපයි.

0: 10 வினாடி 57ஏ
1: அடகுமுரே ரலுமாவதி நீல்குருல்லா சோனாலிகா ஆஷ்வபல 50க எஞ்சின் தாரிதாவ அவம இந்தன தஹனே பஹசுவின் ஹெசிரவீம நடத்துவ சா அமதர கோடஸ் கெனிமே பஹசும 2 வீல் 4 வீல் சோனாலிகா டிராக்டரே தென் டிவினிபுரா அதி டிவிஎஸ் சோனாலிகா அலுவி நியோஜிதான் வெதின் ராட்சணிய லியாபதிஞ்சிய அவுர்து ஹதர்க்க சேவாவசா வகக்கிம சமக டிவிஎஸ் அக்ரி பிசினஸ் வெதின் சோனாலிகா டிராக்டரே மகப்புலவட்ட மகபலயா
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: Right, මේ සින්දුවේ පස්සේ අපි යනවා 11ට නියමිත ප්‍රවෘත්ති විකාශයට ඉඩ වෙන් කරන්න ඊට කලින් මතක් කරන්න ඕන අපිට අනුග්‍රහ කරගෙන පළවත්ත ගැන ඔබ මේ වෙලාවේ වැඩ කරලා නම් ඉන්නේ මහන්සිය පොඩක් දැනෙනවා නම් ඉක්මනටම හොඳ strong tea එකක් බොන්න හරිද උණු වතුර ටික අරගෙන පළවත්ත කිරි එකක් ගෙනල්ලා ඒකෙන් පිටි හැඳ තුනක් විතර දාලා හරිද කහ ටිකක් වැඩිපුර දාලා
5: රස කිරි tea එකක්
4: හදාගෙන බොන්න පළවත්ත කියලා කියන අපේ රටේ අපේ දෙයක් යහගුණ පිරිච්ච දෙයක් ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්නවා ධන නිදානේ
5: ඔයාලට කෝටිපති හීන 20 ලක්ෂ උපති හීන මේ හැම දෙයක්ම හැබැයි කරගන්න පුළුවන් අපි මේ ගැන තාට්ටි විස්තර ගොඩාක් ඉස්සරහට කියන ඉතින් ළඟම දින ලොතරැයි කූඩුවෙන් ධන නිදානේ ලොතරැයි අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂ උපතියෙක් වෙන්න
4: මේකෙන් පස්සේ අපි ප්‍රවෘත්ති හමු ඊට පස්සේ ආයෙ මොන ගෙහමු

0: दशमपहा अनुतुनाय दशमहाता लखांडे रेडियो आईटीएन सभे श्रीलंकिया हांडे
1: एकलाई विनाडी खाई
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බී තනඩි තහනම ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින් එළිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: අන්තර්ජාලය මගින් නීති විරෝධී ලෙස මුදල් ඔත්තු සඳහා සෝදු ක්‍රීඩාවෙන් නැත වූ විදේශිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඒ තලංගම් පොලිස් ස්ථානයේ ලැබුණු දුරකථන නැවතුමක් මත සිදු කළ වැටීමකින් කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරින්තුවක් මත තලපතුගොඩ නිවසක් පරීක්ෂා කෙරුණා. අපරාධ වාර්තා කොට්ටාසයේ අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධංශයේ පොලිස් සංචාරක කොට්ටාසයේ නිලධාරීන්ගේ සහයතිවයි වැටීම සිදු කළේ. එහිදී නිවසේ රැඳී සිටි විදේශිකයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් ඉන්දීය ජාතිකයන්. පරිගණක හයක් ජංගම දුරකථන 39ක් ඇතුළු උපාංග රැසක් ද හමු වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ.
5: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: මෙක්කා ගිවිසුම යටතේ සෞදි අරාබිය වෙත සිය හමුදා බට පිරිස යැවීමට තුර්කිය සහ පාකිස්තානය එකඟ වී තිබෙනවා. යෙමනේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අන්‍යෝන්‍ය ආරක්ෂිත ගිවිසුමක් යටතේ මෙම තීන්ද එළඹ ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව සෞදි අරාබියේ වෙත හැකි ඉක්මනින් හමුදාව පිටත් කර යැවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. රියාද් නුවරදී තුර්කිය පාකිස්තානය සහ සෞදි අරාබි විදේශ අමාත්‍යවරුන්ගේ හදිසි රැස්වීමක් පැවැතුණා. එහිදී මෙම තීරණයට එළඹ තිබෙනවා. ලක්නෝ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ 18 වංගුව
1: දසම විද්‍යාෂෝ
2: අපි පටන් ගන්නවා
3: අලුත් බීට් එකකින් අලුත් පැයක් දෙවෙනි පැය
2: රයිට් ඔයාට පුළුවන් ඉක්මනට මැසේජ් එකක් මේ පැත්තට එවන්න ඕපු මැසේජ් උත් අපි කියවන්න
3: ලෑස්ති 0703935437ට මැසේජ් එකක් එවන්න
2: මේ පැයේ අපි කියනවා දැන් දවල්ට යන ලෑස්ති නේවා
3: ඔව් ලෑස්ති
2: මම දැක්ක පත්තරේ දිනනවා දෙහි කිලෝවක් රුපියල් 1000යි කියලා
3: බිස්නස් එකක් කරමුද
2: එමනත්තේදී නොකයිමුද
3: නොකයිමුනේ
2: ඒ කියන්නේ දවල්ට ගොඩකොළු සම්බෝලයක් හදාගන්න දෙහි චුට්ටක් මිරික ගන්න නැත්තම් ඉතින්
3: වැඩක් නැහැ කල්කැල තණ්ඩනේ
2: නෑ තක්කාලි වලට වැඩි දෙහි වල තියෙන කුණේ වෙනස්
3: ඔව් වෙනස් වෙනස් මං කියන්නේ අර ආදේශකයක් විදිහට ඕන නම් ඉතින්
2: එහෙම කරගන්න පුළුවන්
3: පුළුවන් පුළුවන්
2: හරි අපි කියන්නේ කෙක්කින් හරි ගමන් නැ කොක්කින් හරි ගමන් නැ
3: වැඩි වෙනවා නෝ
2: මැටින් හරි ගමන් නැ පූසා නියවල හරි එහෙම හිතලා ඉන්න අතරේ කමක් නැහැ හැබැයි දෙහි මොහේ නායට
3: ඔව්
2: දෙහි වල තියෙන ලොකු ගුණයක් ඔව් අපි කතා කරමු මේ ගීතින්
3: පස්සේ
2: මැසේජ් කරලා නැද්ද
3: ඉන්නවා කියන වෙලාව ඇතිද අපිට
2: අපි දෙකක් විතර කියමුද
3: බලන්න කියමුනේ මේ වෙලාවේ හෂානි මැසේජ් එකක් දාලා තියෙනවා ඉස්කෝලේ කාලේ මතක තමයි තින් අපි ඊගෙන වට කියනනම් ඉස්සෙල්ලා ওই විදිහම අහගෙන ඉන්න සුබ දවසක් අපිත් අහගෙන ඉන්නවා බොරලස්කමු දිනිත විමුක්තිය හර්ෂ ඉන්නවා හේමචන්ද්‍ර මල්කාන්දි කමල් සඳ මේ හැමෝම එකතු කරගෙන අපි යමු මේ සින්දුවට

0: 18 වංගුව
1: දසම විත් යෂෝ දසම විත් යෂෝ
2: දැන් වෙලාව 11යි 10යි right අපිට මතක් කරන්න කාරණා කිහිපයක්ම තියෙනවා
1: හරි
2: අද ඔබට පුළුවන්කම තියෙනවා මේ එකේ ඉඳන් ලක්කන 30 වසරක අභිමානේ golden voice
1: chat එකත් එක්ක එකතු වෙන චාවිත් එක්ක
2: එකතු වෙන පුළුවන්කම තියෙනවා හරිද නම් පෞගේ දවසවත් මම දැක්කා මේ වැඩසටහන අපේ අතරෙත් එනවා මේ අපිට බැරිද කියලා.
1: අපිට බැරිද කියලා නේ. දැන් බඳවා ගැනීම ටික කරලා ඉවරනේ. දැන් දෙවෙනි වටේ තමයි ඊළඟට ලැස්ති කරලා තියෙන්නේ. අපි බලමු ඊළඟ පාර රිට්‍රයි එකක් දෙන්න නේද?
2: ඔව්. ඒක තමයි කියන්නේ. පළවෙනි මැසේජ් එක එනකොටම ඔයාලා ඉක්මනට ඇප්ලයි කරන්න.
1: ඔව්. අපායට උනත් කලින් යන්න කියනවානේ.
2: මොකද එතකොට ලෝදි හැලියෙම ඉක්මනට උණු වෙලා යන්න තියෙන්න පුළුවන්.
1: පුළුවන් ඒකනේ.
2: right I told the message කළා දින.
1: ආ මේ වෙලාව ඩිලා නිරෝෂි ඉන්නවා අපි දෙන්න වහගෙන අපි ආදරින් ආව මතක් කරනවා ස්කෙඩි කමෙන්ට් එකේ සද්දරිම ලක්කන දාලා තිනෝ මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ඉන්නෝ ශිරාණි ඉරංගි කාන්ති වගේම චාන්දනී රේණුකා කට්ටියම අපි ආදරින් මතක් කරනවා ওই විදිහටම අහගෙන ඉන්න මට දෙන්න පුළුවන්ද සිහින නෙළුම් මල් සින්දුව කියලා අහලා තියෙනවා අද මගේ පුතාගේ උපන්දිනේ ජනින්දු රෂින් දම්සර පුතාට අවුරුදු 15යි කියලා තිනෝ අපි සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන පුංචි පුතා ඔයාට අම්මා තාත්තා ලොකු අම්මා විජිත මාවතේ දර්ශනී ඔන්න ලොකු අම්මා යා තමයි ලොකු තාත්තා අයියා හැමෝම අපි ආදරෙන් මතක් කරනවා පුංචි පුතාට විශ් කරන්න චමල නැන්දා මංජු මාමත් ඉන්නවා 18 වංගු අහගෙන thank you so much ඔය විදිහටම ඉන්න අපිට සින්දුවක් දෙන්නකෝ අහගෙන ඉන්නේ ආජිත් මුදුකුමාරණගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා අපි දෙන්න බටරයි එකක් දෙන්නම් කොහොම හරි වැඩ කරන ගමන් හැමදාම අහනවා අචලාපාන දුර ඉඳන් තමයි මේ මැසේජ් එක දැම්මේ වැඩ කරන හැමෝම ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා ඒ විදිහටම ඉන්නවා
2: වත්ත මැසේජ් එකක් දැම්මලා තිබ්බට මැසේජ් එකක් දාන්න මෙන්න මේ අංකෙට
1: 07 03 93 5 97 7
2: මේ වෙලාවේ Facebook log එකලා තියෙනවා යන්න ලක්කන official Facebook page එක පැත්තේට
1: අපි දෙන්නගේ post එකක් තියෙනවා like එකක් දාලා comment එකක් තියන්න

0: දැන් වෙලාව 11 විනාඩි 16යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,550 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ
3: සෑම සවුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
5: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
6: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා.
7: එහෙන් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයිවර්.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිල් රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: දහ අට වංගුව
3: දස්සන විත් යෝෂෝ දස්සන විත් යෝෂෝ
4: හනික වරෙව් පොල්ලනේ මෙන්න මෙහෙවරෙව් හනික වරෙව් පොල්ලනේ මෙන්න මෙහෙවරෙව් මෙන්න

0: Monday ho ingia ne.
1: ek to mai.
0: Kale ekata passe api iduwe me roddi warna kula suriye sinduwa kahanna wenasak karanna.
1: Hari.
0: Hodai eka podak
1: nagala giya ne.
0: Right. Milaga sinduwa thimmo tamai.
1: Harida?
0: Hari. Kawuda kiyanne ko apita ikmanata message karala tiyenne?
1: Chandi message ekak dahala dena. Good morning dennadama aadaren ahagane innawa kiyala tiyana. Thank you so much. Mulinma mage putha aasuma sinduwa giye kiyala tiyenawa. Itin lassana sinduwa api denawa. Itin eyaage puthata guru dineeta guruwarunta ara lassana geetiyak kiyala tiyana dasun. Apita video Good morning. කොහොමද ඔයාලා දෙන්නට අපි 12 වෙද්දී හොඳටම වැස්ස පටන් ගන්න හිඳ සද්දර 18 වංග අපි දැන් ඉඳලා ආගිරි ඉන්නවා කියලා තියෙනවා. බාරටම වැඩ ඔයාලා දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. Thank you so much. හින්දි සිංහව කොන්න අහලා තිනා පුළුවන්ද කියලා දෙන්න ඕන දසුන්ගෙන් තමයි යහන්න ඕනේ.
0: අපි යමුකම.
1: දෙමුනේ. බලංගොඩ ප්‍රියදර්ශනී අපි ආව ආදරෙන් මතක් කරනවා. ඔය විදිහටම අහගෙන ඉන්න ආදරෙයි ගොඩක් අපිත්. ඊට පස්සේ මට හිතුණා යන්න අලබෝමුල්ලේ ජගත් රෝහණ. පාසල් කාලේ සඳුරම කාලේ සමනලයෝ වගේ පියාඹලා ගියපු කාලයක් නේ තියෙන්නේ. වේවල් පාරවල් කාලා ගුරු මව්පියෝ. ඉතින් මොන දේ වුණත් ගුරුරු හිටි අපේ දෙවරු වගේ. ඉතින් අපි ආදරෙන් මතක් කරනුනේ ගැන. ඉතින් ඔන්න ජගත් රෝහණ අපි ආදරෙන් ආවත් මතක් කරන එයා ඉගෙනගෙන තියෙන්නේ අලුබෝමුල්ල එස් මහින්ද විද්‍යාලේ. ඉතින් ඒ රස මතක තියෙනවා කිව්වා.
0: Right, ඒ සිරුද නේද කරගෙන අපි ආමු නේද?
1: යමුනේ මේ සින්දු අහන්න.
2: සොයාගත් ගමන් දිනුනු වෙන්න ඕනේ නම්.
0: ආමේ?
1: හා.
0: මොකක්ද දන්නවද?
1: මොකද්ද?
0: අද මේ මට දැන් මතක් වුණේ.
1: මොකක්ද?
0: මං අද එන ගම. ඔය වටපිටාව බලාගෙන එනවනේ.
1: ඔව්.
0: එක ත්‍රිවිල් එකක් පිටිපස්සේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා.
1: මොකද්ද තිබ්බේ?
0: හරිද?
1: ඒ වරන් බලනවා.
0: ඔව්. මම මේක දැක්ුණාට පස්සේ මට හිතුණා ඇත්තටම මෙයා නිකන් අපි අර ඊයේ කිව්වේ.
1: හා.
0: මේ කවුද? මල්සරා විදලා තියෙන මොටයි ඉතාලේ
1: හරිද
0: යාර දිනවා මට අවංක ආදරයක් හම්බෙනවට වඩා හරිද පාර යද්දී ඩයිනෝසරයෙක් හම්බ වෙන්න තියෙන chance එක වැඩි
1: වැඩි යන්න ඉතින් මට හීයෙන් තමයි විදලා තියෙන්නේ
0: අවංක ආදරයක් යාට හම්බෙනවට වඩා
1: ඩයිනෝසර කෙනෙක්
0: මහ පාරේදී ඩයිනෝසර කෙනෙක් හම්බෙන්න තියෙන chance එක
1: වැඩි නේද එහෙනම් තව කල් තියෙන ඔයාට අනංගය විදින්න
0: මේ කල්පනා කරේ හිතන දේවල් එකක් කියලා.

0: දැන් වෙලාව 11:26යි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: කාටත් කලින් වත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොඩින් ඉස් අලු.
4: 18 වංගුව.
1: දසන් විත් යෂෝ.
5: දසන් විත් යෂෝ.
4: ගැන
0: කියනවාද?
1: දෙහි ගැන කියනවාද?

0: මේ කියන්න බලන්න පැලොත් ගැන.
1: පැලොත් නිෂ්පාදින කියලා කියන්නේ අපේ එදා ඉඳලා අද වෙනකන් අපි ළඟ විශ්වාසවන්ත විදිහට ඉන්න කෙනෙක්නේ. ඉතින් ඔයාට කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදනයක් මුලදී ගන්නකොට පැලොත් බටර්, පැලොත් යෝගට්, පැලොත් අයිස්ක්‍රීම් මේ ඕනම දෙයක් වඩ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩ්‍රින්කින් යෝගට් එකක් තියෙනවා. දැන් ඩ්‍රින්කින් යෝගට් එක පොඩ්ඩක් අපිට මහන්සි වෙලා එළියට ගිහිලා ආවට පස්සේ පොඩ්ඩක් මහන්සි වගේ නම් ඔයාට චොක්ලට් රසට, ස්ට්‍රෝබෙරි රසට, වැනිලා රසට මේ ඕන රසයකින් හරි රසට උකුවට ඩ්‍රින්කින් යෝගට් එකක් බොන්න පුළුවන්. ඉතින් ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම වැලදී අරගෙන බලන්න.
0: ඒ වගේ තමයි රුපියල් 40ක් දීලා බය නැතුව ගන්න ධන නිධානයේ ටිකට් පතක්.
1: ඔයාට පුළුවන් කෝටිපති සිහින 20 ලක්ෂපති හීන මේ හැම දෙයක්ම එකම තැනකින් හැබෑ කරගන්න. ඉතින් ඔබ බලකු වෙන්නේ නැතුව දැන් දැන්ම ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරැයි අරගෙන බලන්න.
0: ධන නිධානය අනිවාර්යයෙන්ම ඔබේ කෝටිපති සිහිනේ සැබෑ කරනවාමයි විශ්වාසයෙන් ගන්න. හරි?
1: හරි.
0: යන්න බලන්න කවුද මෙසේජ් කරලා තියෙන කියලා අපි
1: ඉක්මනට මේ වෙලාවේ ඉන්නවා අපි. අපිව ගුඩ් මෝර්නින් දෙන්නටම අපි අහගෙන ඉන්නවා කියලා දිනවා. මහනුවරින් තමයි මේ ඉන්නේ කපිල, ඉන වයිෆ් ඉන්නවා, ශෂිනී පුතාලා තුන්දෙනා, නවෝද්‍ය සෙනුර මියුරු. මේ හැමෝම අපි ආදරෙන් මතක් කරනවා මේ ඇහෙන සිද්ුවට.
0: ඔයා Facebook එකේ පැත්තේ ඉන්නේ
1: නෑ? මං තාම ගියනවා. ගියාද Facebook එකේ පැත්තට?
0: ඔයා ගියා නම් ඉක්මනටම අපිට කමෙන්ට් එකක් දාන්න. රයිට්?
1: හරි.
0: ඒ වගේම තමයි ලයික් එකක් දාන්න, හාට් එකක් දාන්න. මම දැක අදත් ඇඩ්මින් ඔබේ මතක උස්සලා තියෙනවා.
1: ඔව් ඉස්සල් මතක.
0: බලන්න.
1: හරි.

0: එකොළයි විනාඩි තිස් දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාන්තික ලොතරැයි මණ්ඩලය.
5: කාලයක් තියෙනවා අපි කොස් ගස්යට කොස් කෙටිගේ වැඩල

0: අඹ ගස්සයට අඹ ගෙඩියට වැටලා
1: වැටිලා යනවා සත්තු කාලා නේද.
0: ඔව්. ඒ වගේම තමයි දෙහි ගස් ටික යට
1: දෙහි වැටිලා යනවා.
0: දෙහි වැටිලා යනවා. ඔව්. ඇත්තටම පොඩක් ඔය උඩහා පැත්තට ගියපුවාම කොහෙද වැල්ලවාය. ඊට පස්සේ පොළොන්නරුව මොන්රාගල අම්පාර ඊට පස්සේ අනුරාධපුර පැත්තට ගියාම වාම කාලයක් තියෙනවා දෙහි සෑහෙන ලැබෙන අස්වැන්න.
1: ඒ කාලෙට
0: ඔව් විකුණනකොට අර කුණු කොල්ලෙට ගන්න කියලා සමහරු මිලක් නැහැ කියලා අහිඳින්නෙත් නැහැ.
1: ඔව් ඔව් ඔව්.
0: හරි. කොහොම නමුත් ඒ දෙහි අපරාධේ.
1: හා.
0: ඔබ ඔබේ වත්තේ ගහක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබේ වත්තේ තියෙන ගහේ පළ දරන්නේ ඔබට කන්නම විතරක්
1: නෙවෙයි.
0: නෙවෙයි. හරිද? ඒවා වෙළඳ පොළට දාන්න. නැත්තම් තව කෙනෙකුට දෙන්න.
1: ඔව්.
0: හරිද? එතකොට තමයි ඇත්තටම හැමෝම සතුටින් ඉන්නේ. නේද?
1: දෙහි කල් දියා ගන්න ක්‍රමයක් තියෙනවද? එහෙම දෙල විකුණන්නත් පුළුවන් ඉතින්
0: මේ දේවල් හදලා. තියෙනවා. මේ දවස්වල දෙහි කිලෝ එකක් රුපියල්
1: 1000යි. 1000යි. ලේසි නෑ.
0: සෙල්ලන්නේ නෑ. ගහේ දෙහි තියනවා කියලා මේ මිල හොඳයි කියලා ගැට කඩන්න
1: එපා. එහෙම ගැටේ ඉඳන් කඩලා ගිහිල්ලා විකුණනවා කොහොම හරි සල්ලිනේ කියලා.
0: ඊට පස්සේ ඉතින් අනේ මන් දන්නේ සෙත් කවි කියන අරය නැහැ මේ වගේ
1: ගැට විකුණලා.
0: ඔව් ගැට විකුණලා මේ වගේ යුෂ නැහැ කියලා. ඉතින් එහෙම කරන්න එපා. රයිට්? වදනෝ දෙහි වල තියෙන ಗುಣ
1: මොනවාද
0: කියන්න බලන්න.
1: මට හිතෙනවා මේ වෙලාවේ අපි දෙහි ටිකක් කෑවොත් හොඳයි කියලා. ඒ දන්නවා ඒ තරම්ම ಗುಣ තියෙන දෙයක්. විටමින් C බහුලයි දැන් දෙහි වල. ඒ නිසාම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වගේම ශාරීරික අපේ සෛල තියෙනවනේ. ඒ සෛල ටික ආරක්ෂා කරගන්න පුළුවන් මේ විටමින් C නිසා.
0: විටමින් C තියෙනවා. විටමින් B6 තියෙනවා. විටමින් A තියෙනවා. විටමින් E තියෙනවා. හරිද? එතකොට මේකේ තියෙනවා තව නියාසික්. ඊට පස්සේ තව තියෙනවා ෆෝලෙට්. හරිද? ෆෝලෙට් තියෙනවා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? කොපර් තියෙනවා.
1: කැල්සියම්,
0: යකඩ, මැග්නීසියම්. හරිද? සින්ක්. එතකොට ෆොස්ෆරස්. මේ ඔක්කොම තියෙනවා. හරිද? ඔයා දන්නවද? මේ දෙහි වලට පුළුවන්කම තියෙනවා. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්
1: කරන්න.
0: ඔයාගේ උදරය නිරෝගීව තියාගන්න.
1: දැන් ඔය ගන්න කෑම ටික තියෙනවනේ ඒ කෑම වල යකඩ ටික අවශෝෂණය කරගන්න පුළුවන් වෙනවා. හේතුව තමයි දෙහි වල විටමින් C තියෙනවනේ. එතකොට ඔයා කන ඒ ශාක ආහාර වල තියෙන යකඩ ටික ඔයාගේ ශරීරයට අවශෝෂණය කරගන්නත් උදව් වෙනවා මේ දෙහි නිසා.
0: ඒ හින්දා තමයි ඔය එළවලුව බෑවට පස්සේ පොඩ්ඩක් ඕකට දෙහි චුට්ටක් මිරිකන්න
1: කියනවා නේද?
0: ඒ වගේම තමයි ගොටුකොල සම්බලයක් කනකොට අර පැෂන් ෆෘට් මේ වගේ සම්බලයක් කනකොට නේද? මේ අම්මලා මොකද කරන්නේ? රතුණු ටික දාලා මේව කරලා අවසන් ඔය දෙහි ටිකක් දාලා
1: දානවා නේද?
0: එතකොට හරි රසක් යනවා. ඒ වගේම තමයි දන්නවද? 1970 ඉඳන් කරපු පර්යේෂණයකින් කියවිලා තියෙනවා.
1: මොකද්ද?
0: ශීතකරණයේ තියලා මුදවාගත් දෙහි වලට පිළිකා ශෛල විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. අපි කරන්නේ දෙහි ලෙල්ල අයින් කරනවානේ. දෙහි ලෙල්ල අයින් කරලා ඇතුලේ තියෙන බිකිටික අරගෙන නැත්නම් ඇතුලේ තියෙන ටික අරගෙන මිරිකා. නැත්නම් අපි
1: යුෂ ටික ගන්නෙ.
0: යුෂ ටික ගන්නෙ. හැබැයි දෙහි ඔය බිකිවල අභ්‍යන්තරයේ තියෙන යුෂවලට වැඩිය දෙහි තියෙන අර පැංගිරි වලට පුළුවන්කම තියෙනවා කියලා කියනවා.
1: පිළිකා සෛල නැති කරන්න.
0: නැති කරන්න. ඒක හරි ඖෂධමය ගුණයක් තියෙනවා කියලා තමයි කියන්නේ.
1: හරි.
0: රයිට්. එනිසා ඔබට පුළුවන් නම් දෙහි ටික හරියට කලමනාකරණය කරගෙන පාවිච්චි කරන්න අයිස්පිටාලයකට යන්න ඕනේ.
1: නෑ ඉතින්.
0: නෑ.
1: දෙහි ගෙදරම තියෙනව නේද?
0: ඔව්. අපේ අම්මලත් කියන්නේ බඩ රිදෙනවා කියලා කිව්වහම
1: ඔව් දෙහි අර ගම්මිරිස් චුට්ටකුයි මේ
0: ලුණු කැටයුවල හපලා ගන්න කියලා
1: ඔව් එහෙමත් නෑ දැන් යුෂටික මිරිකල පොඩ එක උගුරට බොන්න කියනවා
0: එහෙම බිව්වහම සෑහෙන ඖෂධමය ගුණයක් වටිනාකමක්
1: තියෙනවා
0: ඔච්චර වටිනාකමක් ගුණයක් තියෙන දෙහි වලට තමයි අර වැඩියෙන් වැඩි හැදෙන කාලේ පොළොවට පස්සල යන දෙන්නේ.
1: ඔව් ඒකනේ නේද?
0: එනිසා ඔබ පරිස්සම් කරගන්න.
1: අහහ
0: රයිට්. ඒ වගේම තමයි ගෘහණිය හැමෝම දන්නවා ලුණු දෙහි දාන්න.
1: ඔව්.
0: ඉස්කෝලේ ගියපුවාම උගන්වනවා.
1: ඔව් ගෘහ විද්‍යා පාඩමට.
0: ඔව් ලුණු දෙහි දාන්න. එතකොට ඔක ආහාර හිඟ කාලේ පාවිච්චි කරන්න
1: පුළුවන්.
0: හරි රස කෑමක්.
1: හරි.
0: හරිද? එනිසා ඔයාලා දන්නේ නැත්නම් අත්තම්මට හරි දෙහි ටිකක් අරගෙන ගිහලා ලුණු පැකට් එකක් එක දෙන්න ලුණු දෙහි දාලා දෙන්න
1: කියලා. ඔව්. ඉගෙන ගන්න මේ දේවල් ඉතින් කවදා හරි ප්‍රයෝජනවත් වෙයි ඔයාට.
0: අපරාදී නැත්තම් ගස් වල හැදෙන්නේ පොළොවට පස් වෙන්නම නෙවෙයි.
1: ඔව්.
0: එහෙම පස් වෙලා ගියොත් ඒක හරි අපරාධයක්. ඔබට එහෙම පොළොවට පස් වෙලා යන්න ඒවා තිබුණට එහෙම නැති අය කොච්චර ඉන්නවද?
1: ඔව් නේද?
0: අඩුවට හරි විකුණලා දාන්න. ගස් වල හැදෙන්නේ ඔබට කන්නම විතරක්
1: නෙවෙයි.
0: නෙවෙයි. රයිට්? හිතන්නේ?
1: හරි.
0: දෙහි වලට විතරක් නෙවෙයි. කොස් වලට, අඹ වලට, ඔබේ වත්තේ පළතුරක් ඇදලා පොළොවට පස් වෙනවනම් ඒ සියල්ලට ඔය කතාව වළංගුයි.

0: අභියර දෙහිගෙන කිව්වනේ වැඩි හැදිලා තියෙනවා නම් කාට හරි දෙන්න.
1: ඔව්.
0: ඔය සමහර රටවල් වල Apple එහෙම වැඩියෙන් හැදිලා තියෙන කාලෙට.
1: හරි.
0: ඒ අය කරන්නේ shopping bag එකක දාලා.
1: ගෙදර ඉස්සරහෙන් දීලා තියෙනවා නේ නැති කෙනෙක්ට ගන්න.
0: ගන්න. කැමති නම් සල්ලි දීලා යන්නත් පුළුවන්. පොඩි පෙට්ටියකුත්
1: තියෙනවා.
0: ඔයාට එහෙම හිතනවා නම් එහෙම හරි කරන්න.
1: ඔව් දන් දෙන්න.
0: ඔව්. එතකොට තමයි ලැබෙන්නේ.
1: ඔව්.
0: 11යි විනාඩි 40යි දැන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: සුබදවස
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි
3: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
4: කැමති එකක් අපේ අතේ. සුබදවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබදවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 18 වංගුව.
6: දසුන් විත් යෂෝ. දසුන් විත් යෂෝ.
0: දහඩ වංගුවේ ඉන්නේ.
1: හා
0: අපිට මතක් කරන්න දෙයක් තියෙනවා.
1: ගොඩක් තියෙනවා මතක් කරන දේවල්.
0: මට පොඩ්ඩක් ඇහැ කෙවෙනවා කෙවෙනවා වගේ.
1: මට පේනවා ඇස් පේන්නේ නැහැ කියලා. සින්දුවක් පේන්නේ නැහැ.
0: කියන දේ නෙවෙයි කියවෙන්නේ. ඒ කියන්නේ ඇහැට පේන දේ වෙනස්. එහෙම ආබාධයක් තියෙනවා නම් වාට.
1: ඔව්.
0: යන්න ඉක්මනට ඇස් දෙක පෙන්න ගන්න ගිහිල්ලා.
1: හරි දසුනුත් එන ඔයත් එක්ක යන්න. ඔයා යන්න ඕනේ හොඳ මුතන තුමුයි. ලෙස්ට් එකේ ආයි හොස්පිටල් එක නම්බර 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්. ඉක්මනට මේ නම්බර එක ලියා ගන්න. 0-70-64-78-478 මේ තමයි ලෙස්ට් එකේ ආයි හොස්පිටල් එක.
0: යෂ්. සමහර මිනිස්සු ඉන්නවා.
1: මොන වගේද?
0: නම්බුව කරේදියන් ඉන්න මිනිස්සු.
1: ඒ පුංචි කතාවක් දසුන්නේ ඒක.
0: හරි. සමහරු ඉන්නවා නම්බුවට බම්බු ගහගන්න කියලා
1: ඕන දෙයක් කරන විදින අය.
0: නම්බුව කියන්නේ මොකද්ද?
1: ඒක හදාගත්ත දෙයක් නේද ඉතින් තමන් විසින්.
0: සාමාන්‍යයෙන් නම්බුව කියලා කියන්නේ තමන්ට ලැබෙන ගෞරවය. පිළිගැනීම. සමාජ ස්තරයෙන් ඉහළට එසවා ගැනීම වෙනුවෙන් තමන් ආරූඪ කරගත්ත දේවල් වෙන්නත්
1: පුළුවන්. ඔලුව උදුම්ම ගත්ත මිනිසුත් ඔය අතරේ නැතුවම නොවේ.
0: නෙවේ. හරිද? නම්බුට බම්බු ගහ ගන්න කියලා ජීවිතේ විඳින මිනිසුත්
1: ඉන්නවා.
0: නැතුවම නෙවේ. මට කියන්න ඕන කම තියෙන්නේ.
1: මොකද්ද?
0: නම්බුව නැති වෙන්නේ මොනව හින්දද?
1: කරන කියන වැඩ නිසා.
0: නව නින්දා වැඩ කරන හින්දානේ.
1: නව නින්ගිරාවක් මේක අපේ පවුලට.
0: දැන් මට පේනවා ඔයා නව නින්ගිරාවක් කරන්න යන්නේ පවුලට.
1: ඒකනේ.
0: මම දන්නවද නව නින්ගිරාව?
1: නෑ.
0: ඈ?
1: නෑ.
0: නව නිග්‍රහයන් දන්නවද?
1: කියන්න බලන්න. මම දැනගෙන කරන්නම් ඊට පස්සේ.
0: රයිට්. දැන් මං හිතන්නේ 5ක් 10ක් විතර කරලා තියෙන 9ක්.
1: ඒක තමයි. ඊටු හතර කියන්න බලන්න.
0: හරිද? වැඩි වෙනුත් එකක් කරලාද මොදු තියෙන්නේ?
1: මේක තමයි.
0: එක තමයි යාගමට කරන නින්දා.
1: හරි.
0: අයිත් එක උපන් බිමට කරන නින්දා. අයිත් එක තමයි ඒ කාලේ කිව්වේ රජුට කරන නින්දා.
1: නින්දා. ඔව්.
0: දැන් කියන්නේ රජයට කරන
1: නින්දා.
0: නින්දා. හරිද? අයිත් එක තමයි උගත් සාස්ත්‍රයට කරන නින්දා. නින්දා.
1: හරි.
0: ඒක නම් දැන් උදේ ඉඳන් කරන.
1: ඒක තමයි.
0: අනිත් එක තමයි ගෝත්‍රයට කරන නින්දා. අනිත් එක තමයි ඥාතීන්ට කරන නින්දා. අනිත් එක තමයි අපි වගේ කල්යාණ මිත්‍රයන්ට කරන නින්දා. අනිත් එක තමයි මව්පියන්ට කරන නින්දා. අනිත් එක තමයි ගුරුවරයන්ට කරන
1: නින්දාව.
0: දැන් මං කකිමේ මේක නොකරපු නින්දාවක් නෑ මට මේ.
1: ඒක තමයි නේද?
0: ඔය නින්දාව කරන්න එපා.
1: එපා.
0: හරිද? ඔයක තමයි නව නින්දාව.
1: ඔව් නව නින්ගිරා කියලා කියනවා නේද?
0: කියනවා. නම්බුව රැක ගන්න ඕන නම් නව නින්ගිරාව ගැන දැනගෙන ඉන්න ඕන.
1: ඔව්.
0: නම්බුවට බම්බු ගහ ගන්න කියන ජීවිතේ විඳින්න ඕන නම් මේ වගේ ලස්සන සින්දුවක් අහගෙන ඉන්න ඕන.
1: හරි.
0: අපිට නෑනේ ওই නම්බු.
1: නම්බු නම්බු බම්බු මුකුත් නෑ අපිට.
0: අපිට තියෙන්නේ පිට්ටු තම්බල බම්බු. 11:45 දැන් ඈ.
1: හා

0: ಆದರೆ ಆಗಿನ ಅಸನ ಕ್ಯಾಮಗ ಕದಲದೇನು ರಸದ ಕ್ಯಾಮಗ ಕದಲದೇನು ದೆಂಕುಲ ಹಾದಿ ಸಟಾಯುಲ
1: ಮರತಾನಿ
0: ಅದ ಮುಖದ ಮೆನುವೇಕ
1: ಅದ ರಸ ಕ್ಯಾಮಕ ಅದಮುತ
0: ಗಮೇ ಎಲಿಯಟ ಅದಮು ಮುನಾದ ಗಮೇ ಕ್ಯಾಮ ವಿದಿರ ಅದನ ಕೆಸೆಲ್ ಮುವ ರಸದ ಉಯನ
1: ಮುಲ ಕರಕಲಾಲ ಹೆಮ ಪರಿಪು ಅನಿತಿ
0: ಇದ ಪರಿಪು ಅನದ
1: ಮೇ
0: ಕನ ಪರಿಪು ಮಂದಿ
1: ಇನೇ ಉಯನ ಪರಿಪು ತೋನಿ ಮಟ
0: ಅಂಬ ಮಾಲುವ
1: ಅನೇ ಮಟ ಓನಿ ದೆ
0: ನಂಬರ್ ಎಲ್ಲ ಮಾಲುವ ಹರಿದ ಒಗರೆ ದಿ ಪ್ರೋಟೀನ್ ಟಿಕಾ ಕಿಕುತು ಕರಕಂತ ತಿಪೆ
1: ದು
0: ಅಬಿ ಬೆವ್ ಮಾಲು ಟಿಕಾ ಎಮ ನತ ಮೂನು ಮಾಲು ಟಿಕಾ
1: ಹರಿ
0: ಹರಿದ ಪಾಪಡ ಮುಗುತ್ ಬೆದಗೆನ
1: ಕಹುಮದ
0: ಮಿರಿಸ್ ಕರ್ಲುಗುತ್ ಬೆದಗೆನ ತತ್ತಕಿನ್ ತ್ಯಾಗೆನ
1: ಹರಿ
0: ಆ ಇರಕಲಿನ್ ಗೊಟುಕೊಳ ಸಂಬೋಲ ಟಿಕಾ ಕದಾಗ
1: ಓ ಏಕತ್ತ ಓ ನಿತಿ ಮೆಲುಮಕ್ಕೆ ಬೆ ಮುಕಕುನ
0: ನತ್ತ ಇದಿ ಅಗುನ ಕೊಲ ಮೆಲುಮುಗುತ್
1: ರಸಮ ರಸೈ ಅಂಬೈ ಅಗುನ ಕೊಲೈ ಮಾರು
0: අපි මේ වැඩ වැඩි කරනවා ගෙදර ගෘහණියන්ට.
1: දැන් මටත් බත් පිඟාන කෝණේ දසුනෝ කටවුසලා වගේ.
0: අපි කැන්ටින් පැත්තේ ගිහලා බලමු ඈ මොනවද තියෙන්නේ කියලා.
1: හරි හරි.
0: දැන් මම මේ කියන්න ගියේ ඔය විදිහට කැමරටක රස කරගන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම විජේ නිෂ්පාදන එකතු කර අනිවාර්යයෙන්ම ඔබ පැල්වත්ත නිෂ්පාදන එකතු කරගන්න
1: ඕනි. පැල්වත්ත කියලා කියනකොට තින් දසුන් මන් දන්නෝ යන්නේ තමයි හදන්නේ කියලා. පැලවත නිෂ්පාදන එකතු කර ගන්නකොට ඔයාට රසට ගුණට හදාගන්න පුළුවන් කෑම ටික. ඉතින් පුංචි පොඩ්ඩක් එහෙම රසයේ පොඩි වෙනසක් කරන්න ඕනකමක් තිබුණා නම් ඔයාට පැලවත ගිතෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පුංචි පොඩ්ඩන්ගේ කෑම ටික ගුණ කරගන්න හොඳම දේ තමයි පැලවත ගී කියලා කියන්නේ. ඉතින් ඔයා මිලදී ගන්නකොට පැලවත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්නේ පහරිද?
0: කෑම වල කාලවල පැලවත යෝගට් එකකුත් කන්න.
1: හරි.
0: රසට. රයිට්. එතකොට කෑමකේ තියෙන රස දෙගුණ තෙගුණ කරගන්න ඔයාට පුළුවන්. තව කවුද ඉන්නේ කියන්න?
1: රොලඩෝ එකේ ඉන්නවද අපි?
0: රොලඩෝද ඉන්නේ අපිට කියන්න. අපි ගියමු ධන නිධානේ
1: කියන්න. ධන නිධානේ කියන්නේ ජීවිතේ හීන හැබැයි කරගන්නවා නම් ඕනේ පුළුවන් ධන නිධාන මිලදී ගන්න. විශේෂම දේ තමයි දසුන් කෝටි 12කට අධික ඒ වගේම කෝටි 9කට වඩා වටින කෝටි 8කට වඩා වටින මුදල් ත්‍යාග මේ වෙනකොට ධන නිධානේ ලබා දෙලා තිනා. පසුගිය මාස 8 වෙනකොට ධන නිධානේ ලොතරැයියත් එක්ක සුපිරි ත්‍යාගලාභින් 3 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තිනවා. ඒ විතරක්ම නෙවෙයි මේ වසර තුරදී ඒ කියන්නේ ගෙවි ගියපු මාස 9 තුලදී ධන නිධානේ ලොතරැයියත් එක්ක ලක්ෂ 20 ත්‍යාගලාභින් 45 වගේම 200 ත්‍යාගලාභින් 612ක් බිහි කරන්නත් හැකියාව හම්බුණා. ඉතින් ඔයාලට පුළුවන් ඊළඟ වාසනාවන්තයා වෙන්න පරක් වෙන්නේ නැතුව ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධානේ අරගෙන බලන්න.
0: මම දැක්කා මේ අවුව තදකම නැත්නම් මේ දැඩි ගිරිස්මය
1: ඔව්
0: මානසික ආබාධ වලට හේතු වෙනවා කියලා.
1: මට තේරෙනවා. ඉතින් මට ඕක දීපි දැන් ඔයාලට අපි කොහොමද ඕක
0: පොඩ්ඩයි ඉන්න පුතු වෙන්නේ නැගිටලාවත් බලන්න.

0: 11යි විනාඩි 55යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
6: අපි 18 වංගුවේ ඉන්නේ දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ
7: දවල් නිවුස් එක අහන්න
6: යන්න ලෑස්ති වෙන්නේ අපිට බලන්නකම තියෙනවා අපිට මැසේජ් එකක් කරේ නැත්තම් ඉක්මනට මැසේජ් කරන්න මේ පැත්තට අපි ලෑස්ති ඔබට 12න් පස්සේ නේද ප්‍රවෘත්ති හාල ඉවර වෙලා ඒ ගැන ඔබ දැනුවත් කරන්න ඕන අපි කිව්වා
7: කියන්නේ හරි
6: ඒ නිසා අපිට ඉක්මනට මැසේජ් එකක් එවන්න එනං ඉතින් අපිට යන්න අවසර දෙන්න නේද
7: ඔව් 07 03 93 53 93 7ට මැසේජ් එකක් එවලා තියන්න අපි යනවා එනං

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
1: Balaya Daniya Hamuwe Hisa Nonama Neethiye Adhipathya Thawuru Vi Thibenawa Me Thamai Apata Avashya Supilipan Rata
2: Ape Aanduwa Wasana Dekai Ratata Subai
3: Meya Mudal Giva Pracharaya Karana Lada Denwimake
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්.
5: ප්‍රවෘත්ති සිරස්තල.
6: ඉන්ධන බෙදාහැරීම ගැන තෙල්ැමති අනුරගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශය. සිංගප්පූරුගේ ශිරන්තේ යළි රටට එද්දී FCID අධ්‍යක්ෂට අධිකරණ එන්නයි නියෝග. සලීට වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යරුන් දස් දෙනා සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අද අධිකරණයට. ගල්ගුඩාත්තේ හිමි සිවිල් ඇඳුමෙන් මහා අධිකරණයට. නමල් මහේස්ත්‍රාත් අධිකරණයට. හිසට සෙබන දෙන ජනාවාස නිවාස ව්‍යාපෘතිය අඛණ්ඩව. පේලිපැන්න ගම්පොළ පේරාදෙණිය දුම්රිය මාර්ගය යළි ධාවනයට විවෘත කෙරේ. බාපල් මණ්ඩේප සමුද්‍ර සන්ධියෙන් හෝති සටන් කාමෙන් පළවා හරේ.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවට ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වෙනිදා මූල්‍යාපරාධ විමර්ශන කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඇගේ අප අයදුම් පති පිළිබඳව කරුණු දැක්වීම සඳහා ලබන 12 වෙනිදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසයි මූල්‍යාපරාධ විමර්ශන කොට්ටාසයේ ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇතේ. ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයිදුම් පත්‍රය මාළිකකන්ද මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කැඳවා තිබෙනවා. ඒ අනුව ඇප අයිදුම් පත්‍රය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ ස්ථානාධිපතිවරයා වෙත අධිකරණයේ නොතිසි නිකුත් කළා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්තනගුණ ගැනීමේ අවධානම පවතින බැවින් ඇය වෙනුවෙන් අපේක්ෂිත ඇපයක් ලබා දුන් ලෙස මෙම අයිදුම් පත්‍ර ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර විදේශගතව සිටි ශ්‍රීලංකාවේ රාජපක්ෂ මහත්මිය අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට ඉදිරිපත් කිරීම සඳහායි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් තිබෙන්නේ. මෙම නඩුව පවරා තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරාෂ්ට්‍රයේ ඉඩමක් ක්‍රිෂ් සමාගමට බදු දීමේ දෙසිදු බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධෙනුයි. එම ගනුදෙනුට අදාළ රුපියල් මිලියන 70ක මුදලක් ලබාගත් බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදනා ඉල්ල වී තිබෙනවා. අල්ලස දෝෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් පවරා ඇති මෙම නඩුවේ සිවුල් සැකරු ලෙසයි නාමල් රාජපක්ෂ මහතා නම් කර ඇතේ. පසුගිය සැප්තැම්බර් 29 වනදා අධිකරණ හමුවේ මෙම නඩුව කැඳු අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා අද්දිනෙතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව ඔහු අද යළි අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේ. මෙතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාපස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු කටයුතු ක්‍රියාත්මකයි. එම නඩුවට අදාළව ඔහු ලබන 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලියන අය ජාතික රෝහලේ මුදා නොහැරීමට අදාළව වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යරුන් දස් දෙනා සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා අද පසුරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. පාස්කල් දින සිදුව තස්ස ප්‍රහාර මාලාවේ සැකකරුවෙකු ලෙස නම් කරමින් වන්දනා ප්‍රශ්න කළ දැන්ට ජාතික රෝහලේ සාමාන්‍ය වාටෝක නේවාසික ප්‍රතිකාර ලබන සැකකරු සුරේෂ් සලී පසුගිය 28 වනදා වන විට අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව නෙත මුදහැරීමට හැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විවෘත අධිකරණ හමුවේ සිදු කළ ප්‍රකාශයට අනුව ඔහු මුදහැර නැති බව මෝසමක් ගොනු කරමින් අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නිකුත් කළ නොතිසියක් ප්‍රකාරව මෙම පිරිස අධික නිහමුවේ පෙනී සිටීමට නියමිතයි. සුරේෂ් සලී උදාහරණයට නොහැකි බවට ජාතික රෝහලේ පෝෂණවේදී මානසික වෛද්‍යරුන් ඇතුළු දස් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයේ අසනින් යුතුව වෛද්‍ය වාර්තාවන් නිකුත් කර ඇති බවත් ඊට අනුව සැකකාර සුරේෂ් සලී උදාහරණ නැති බවත් අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අධික නිහමුවේ දැනුම් දී තිබෙනවා. ඒ අනුව වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධික නිහමුවේ පෙනී සිටින ලෙස නොතිස නිකුත් කරමින් නියෝගය නිකුත් කර තිබෙනවා. සිරිතනුව නියම සිටින බොදුපල සේනා සංවිධානයේ මහලිකම් පූජ්‍ය ගල්කුණත්තේ ඥානසාර හිමියන් අධික නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය වෙත රැගෙන වී තිබෙනවා. ඒ උන්වහන්සේ නිකුත් කර ඇති වූ වරිද්දුවකට අදාළවයි. ඉස්ලාම් ආගමිකයන්ගේ ශුද්ධ වූ කුරාණයේ සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් වලින් එම දහමට අපහාසයක් සිදු වී ඇති බව පවසමින් පූජ්‍ය ගල්කුණත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණ හමුවේ නඩු පවරා තිබෙනවා. එම නඩුව පසුගියදා කැඳු අවස්ථාවේ ඥානසාර හිමියන් අධික නිහමුවේ පෙනී සිටියේ නැහැ. උන්වහන්සේ අසනීපතත්වයෙන් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කෙරුණා. ඇපකරුවන්ද අධික නිපිනී සිටියේ නැහැ. ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුව කෙටින් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධ නීතිපතිවරයා වෙත නියෝජනය ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලුව මහාධිකරණ විනිසුරුවරයා අදාළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නිසාත් ඇපකරුවන් අධික නිහමේ පෙනී නොසිටීම නිසාත් ඥානසාර හිමියන් අත්අඩංගුවට අධිකරණ ඉදිරිපත් කරන ලෙස වරින්ද නිකුත් කළා. ඥානසාර හිමියන් අත්අඩංගුවට මේ වන විට සිරතලුවමට යටත් කර තිබෙන බැවින් බන්ධනාගාර නිලධාරීන් විසිනුයි එම හිමියන් අධිකරණය වෙත රැගෙනු ලැබුවේ. තමන්ගේම තරක් ලස්සන ජීවිතයක් නිවාස වැඩසටහන යටතේ ඉදිකළ නිවාස 5000ක් ලෝක ජනවාස දිනයට සමගාමීව විවෘත කර තිබෙනවා. අවසි තරමට සැමට සෙමනක් තේමාවෙන් මාතර දිස්ත්‍රික් වැඩසටහන පැවතුනේ අතුරුලිය වේනගම් ප්‍රදේශයේදී. ඒ අමාත්‍ය සුනිල් හඳුන්නැති මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ නිවාස 175ක් ඊයේ ජනතා අයිතිරපත් කෙරුණා. තවත් නිවාස 329ක වැඩ අවසන් වෙමින් පවතිනවා. ඉදිකිරීම් අවසන් කළ නිවාස ජනතා ඉදිරිපත් කරමින් අදහස් පළ කළ අමාත්‍ය සුනිල් හඳුන්නැති මහතා
7: ගයක් හදා දුන්න බලියෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රජයක් හැටියට අපට පුළුවන් වුණ උදව් කරන්න. දැන් මේ නිවාසලාභීන්ට අපි යම් කර්මාන්තයක රස දෙන්න, ව්‍යාපාරක රස දෙන්න, ව්‍යවසායකත්වයක රස දෙන්න අපට පුළුවන්කම තියෙවි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔවුන්ගේ අස්වැසුම සමෘද්ධි ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන්කම තියෙවි. තව මොනහරි උදව් කරන්න අපට රාජ්‍ය යාන්ත්‍රණයෙන් පුළුවන්කම තියෙවි. හැබැයි ඒ වගේම ඔවුන්ට තියෙන්න ඕන ඊට වඩා ලොකු හැඟීමක්. විශේෂයෙන් මේ නිවාසලාභී අම්මා තාත්තගෙන් අපි ඉල්ලීමක් කරනවා. දැන් ඔබේ එක හීනක කොටසක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඔබේ දරුවන්ට දැන් උගන්වන්න. හොඳ පුරවැසියන් වෙන හැටි උගන්වන්න. සමාජ වගකීම් ධර්ම හැටි උගන්වන්න. ඔවුන්ට ඉස්සරහට යන්න උදව් කරන්න. අපි ඔබට උදව් කරනවා ඔබේ ජීවිතේ ගොඩනගන්න. ඔබට තියෙන්නේ ඒ ශක්තියෙන් ඔබේ පවුල, ඔබේ වටපිටාව ඉතාම හොඳ සුන්දර වටපිටාවක් හදාගන්න.
6: නිවාස සීනේ සැබෑ යුවලක්ද මෙහිදී අදහස් පළ කළා.
8: හිතා ගන්නවත් බෑ මේ වගේ ගයක් හදනවා කියන එක සීනියම්ම විතර ඇත්තටම. මේ සිද්ධ වෙන ගේ කැල කොහොම හරි හදාගත්ත නැත්නම් ජීවිතේකටම හිතා ගන්න බෑ. කරන්න ඕන මොකද්ද කියලා.
9: ලොකු හිණයක් තමයි ඉතින් දරුවෝ ඇත්තටම කරගන්න බැරි එකක් තමයි කරුල්ලුන්නේ. හරිම සතුටුයි ඒ ගැන.
6: නිවාස 5000ක් වැඩසටහන යටතේ කෝටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය දෙකල නිවසක් ප්‍රතිලාභී පෞලුවත පිළිගැනීම සිදු කරන්නේ නියු ජමාත්‍ය චතුරංග අභිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
10: මේ වර්තමාන රජය ප්‍රධාන වශයෙන්ම මූලික අවශ්‍යතා ගැන තමයි සැලකිල්ලට දක්වන්නේ. ඉතින් ජනතාව අහනවා එකතු වෙන බදු මුදල් වලට මොනවද වෙන්නේ කියලා. ජනතාව තේරුම් ගන්න ඕනේ අපි සාමූහිකයක් විදියට එකතු කරන බදු මුදල් රටේ පොදු පහසුකම් දියුණු කරන්න, ජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්නත් තමයි යන්නේ. ඒ නිසා ජලය, ආහාර, ප්‍රවාහන, නිවාස කියන දේවල් ජනතාවගේ මූලික අවශ්‍යතා. ඉතින් මේ රජයේ මේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වෙනවා.
6: තෙබිරිකසාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය දෙකල නව නිවාස දෙකක් පිළිගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකැන මහතුරුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
11: මන් රජයේ ප්‍රතිපත්තිය පදනම් කරගෙන නිවාස සාධන වැඩක් තියෙනවා. එතකොට ඒකට අදාළව අපි බොරෙල් ආසනේ විශේෂයෙන්මත් ඊට අදාළ මැදිහත්වීම් ටික කරගෙන යනවා. ඉතින් අපි පොරොන්දුවක් දීලා තිනවා ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳන්න. ඒක පියවරෙන් පියවර පියවරෙන් පියවර සුදුසු පරිදි ඊට අදාළ රජයක් විදිහට අපි තීන්දුව තීරණ අරගෙන ඒකට මැදිහත්වෙමින් තිනවා.
6: ලෝක ජනවාස දිනයේ සමගාමීව මහරගම් ප්‍රාදේශීය කම් කොට්ටාසිය දෙකල නිවාස 8ක් ප්‍රතිලාපින් වෙත බාර දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගලිකමුව හැලපිරි ප්‍රදේශයේදී නම් නිවාස ප්‍රතිලාභී පවුලක් වෙත පිරිනමා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක ජනවාස දිනයේ සමගාමීව නිවිතිකල මැතිවරණ කොට්ටාසිය දෙකල නිවාස 35ක් ප්‍රතිලාපින්ගේ අයිතියට පත් කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුෂා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය කාලයේ පුරා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට අපහාස කළ පිරිස වලට තවදුරටත් ඒ සඳහා ඉඩ නොදිය යුතු බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එදී කතානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන යන බව කියන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා කරුණු මතු කළා.
12: මේ රටේ නීතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇති වෙලා තියෙන ප්‍රමාදයේ ස්වාබැලීම පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මමත් ඇතුළු ඉදිරිපත් කරපු ඉල්ලීමක් ගැන ඒක 2026 අටවැනි මාසේ 20 වෙනිදා ඉඳලා අද වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ ඔබතුමා කෙරෙහි දෝෂ දර්ශනයට ලක් කරමින් තමයි මේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරේ. දැන් ඔබතුමා නියෝගයක් ලැබලා දීලා තියෙනවා. මම ඔබතුමත් එක්ක මේ මොහොතේ වාද කරන්නේ නැහැ. ඔබතුමාගේ නියෝගයේ සඳහන් පරිදිම ඔබතුමාට විරුද්ධව විස්තරාත්මක විශ්වාසභංග යෝජනාවක් අපි සිකුරාදාට බාර දෙනවා.
13: ගරු කතානායකතුමනිම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරාට පසුව ඊළඟට එදෙන පළවෙනි පාර්ලිමේන්තු සතියේම එය විවාදයට ගන්නා ලෙස අපි යෝජනා කරන ආණ්ඩුපක්ෂයේ පැත්තෙන් මේ නිශ්චිත චෝදනාව හෝ ඔබතුමාට අදාළ ප්‍රශ්නය පැන නගින්නේ අධිකරණ කටයුතු පිළිබඳව එතුමාලා යෝජනාවක් ගෙනාවා තේරීම් කාරක සභාවක් දාන්න කියලා. ඊට පස්ව අපි දිගින් දිගටම දුටුවා මාස ගාණක් තිස්සේ. ඊට පස්සේ අපි ඒක උපදෙස් ගත්ත නීතිමය වශයෙන් අධිකරණ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුවත් අධිකරණය ගැන එහෙම සාකච්ඡා කරන්න බෑ. ඉතාම නිඳිත ආකාරයෙන් විනිශ්චයකාරවරුන්ගේ නම් ගම් කියමින් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් නැති විදියට සමහර චෝදිත පුද්ගලයන් මෙතන ඉන්නේ. ඉතාම ස්ටෑන්ඩින් ඕඩර්ස් උල්ලංඝනය කරමින් මෙතන බරපතල ලෙස හැසිරුණා. ඒ නිසා තමයි අපි ආණ්ඩු පක්ෂය ලෙස සාවරයකට ආවේ. අධිකරණයේ පිළිබඳව මේ ආකාරයේ සාකච්ඡාවකට සිලෙක්ට් කමිටි පත් කරන්න යෑමෙන් අනිවාර්යයෙන්ම අපේ මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අපිට බිඳින්න වෙනවා. දැන් අපි 22 වෙනි සංශෝධනයෙන් කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ බන්ධනාගාර ගොඩනැගිලි නඩු ප්‍රමාණය ඒවා විසඳන්න අවශ්‍ය කරන අධිකරණ වැඩි කිරීම. දැන් උදාහරණ ගත්තොත් මහා අධිකරණ විනිශ්චයකාරු 10ක් වැඩි කළා. මෙතුමලගේ පනතට විරුද්ධ වුණා. දැන් මෙතුමලට සිලෙක්ට් කමිටි එකක් ඉල්ලන එක කිසිම පදනමක් නැහැ. ඒකට විරුද්ධ වුණා. ඉතින් ඒ විරුද්ධ වෙච්ච අයට තව තේරීම් කාරක සභාවක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පොර පිටියක් කර ගැනීම මිසක් ස්ටෑන්ඩින් ඕඩර්ස් කැඩීම මිසක් වෙන දෙයක් නෙමෙයිනේ අපිට තව එතුමල ඔප්පු කරලා තිබෙනවා. ඔබතුමා ඉල්ලපු සෑම තේරීම් කාරක සභාවකම අපි දීලා තිබෙනවා. ඒක දීලා කියන්නේ ඔබතුමාට අයිටි එකක් තිබුණා ඉල්ලන්නේ. මේ තේරීම් කාරක සභාවට අපි විරුද්ධ වෙන්නේ කිසිවක් නිසා නෙමෙයි. ඒක අපේ නිස්සාරණිය ඔයගොල්ලෝට විරුද්ධ නිසා. ඒ නිසා විශ්වාසභංගය පුළුවන් නම් අද බාර දෙන්න අපි සිකුරාද ගන්න කැමතියි.
6: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේදී ගන්න ලැබූ තීරණ පිළිබඳව විවාදයක් ඇතිකර ගත යුතු නැතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
14: ගරු විපක්ෂනායකතුමා
15: එදර 11 ලක්ෂයක් නඩු ප්‍රමාදයක් තිබෙන මොහොතක අපේ යෝජනා අපේ අදහස් මේ කරුණු කාරණා රැසක් පිළිබඳව ජනතා පරමාධිපත්‍ය people sovereignty කියන විෂය යටතේ තමයි අපි ඉල්ලුම් කරලා තිබෙන්නේ තේරීම් කාරක සභාවක්.
14: කතානායක විදියට බිස්නස් කමිටියට යොමු කරලා තීරණයක් ගත්තා. ඒ අනුව කතා කරමු මේක විවාදයට භාජන වෙන කාරණාවක් නෙවෙයි.
6: පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හේතුවෙන් මතුව ඇති තත්ත්වය හෙට හෝ අනිද්දා වන විට යම් තාක් දුරට සමනය වන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. තත්ත්වය සමනය කිරීම සඳහා කංජිත නීතිගත සංස්ථාව පෙට වඩා ඉන්ධන නිකුත් කිරීම වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
16: අද ඉන්ධන පෝලිම් ඇති වෙලා තියෙනවා. ඉන්ධන බෙදුම්කරුවා නේ කියන්නේ ෂෙඩ් එකේ අයිතිකරුවා ඕඩර් එක දැම්මත් ඔවුන්ට ඉන්ධන සපයන්නේ ඒ ඕඩර් කරන ප්‍රමාණයට නෙමෙයි. අවසන් කිව්සුම එකකතාවය ගස්සම් කරලා තියෙනෙත් ඔබතුමාලා බලයට ආවට පස්සේ.
14: ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න.
16: ඔව් මේ ප්‍රශ්නෙට තමයි එන්නේ. මේක පෝලිම තිගයි.
17: ඔබතුමා අතුරු ප්‍රශ්නේ පටන් ගත්තේම වැරදි ප්‍රකාශයක් කරලා. 2025 4/11 වෙනි දින අපි අන්‍යෝන්‍ය අවසන් කිරීමේ කිවිසුම තමයි ඉදිරිපත් කරේ. හැබැයි මීට පැවති හැම කොන්දේසියක්ම 2022 දෙකේ තමයි අවසන් කොන්දේසි ඇතිරි කරලා තියෙන්නේ. ඒ කොන්දේසි වලින් තමයි ওই ඉන්ධන බෙදා හැරීම සහ මිලකරණය සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන්නේ. යුනයිටඩ් පෙට්‍රෝලියම් එක සමග පමණක් 2025-04-11 මෙහෙම කොටස අවසන් කරනකොට ඒ කිවිසුම තමයි අපේ කාලෙදී අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මැද පෙරදිග තත්ත්වයත් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් මිල පෙබරවාරි මාසෙ තිබුණේ ඇමරිකානු ඩොලර් 88යි. පහුගිය අගෝස්තු මාසෙ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට සැප්තැම්බර් මාසේ ඇවරේජ් වැලියු එක 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳපොළේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. උදාහරණයක් ඇරෙට ගත්තොත් ලංකා IOC සමාගම පෙබරවාරි මාසයට සාපේක්ෂව ඔටෝ ඩීසල් 145% වෙළඳපොළට ප්‍රසන්ටේ 145% අඩු කරලා තියෙනවා. සුපර් ඩීසල් එක 80% ආදී වශයෙන් අඩු කරලා තියෙනවා. 92 ඔක්ටේන් එක 3%. සයිනපෙක් එක 66% ඩීසල් අඩු කරලා තියෙනවා. 92 30% ආදී වශයෙන් අඩු කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා. පෙබරවාරි මාසයේ සාපේක්ෂව ඩීසල් ප්‍රමාණය 27% වෙළඳපොළ නිකුත් කිරීම වැඩි කරලා තියෙනවා. 44% සුපර් ඩීසල් වැඩි කරලා තියෙනවා. 107% ඔක්ටේන් 95 සහ ඔක්ටේන් 92 9% වැඩි කරලා තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ මේ තියෙන ගිවිසුම් 90 කිසි ලෙසකින් අපිට ඉන්ධනහල් සඳහා මෙන්න මේ විදිහට නිකුත් කරන්න කියලා නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ලංකාව තුල අවම තෙල් තොග පවත්වාගෙන යාම සඳහා යම් කිසි විධානයක් නිකුත් කරන්න තමයි. ඒ අනුව අපි ගිය සතියේ එහෙම කරලා නැති සමාගම් වලට අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ඒ අදාළ දැනුම් දීම එක් සමාගමකට කරලා තියෙනවා. හැබැයි අපි දන්නවා වෙළඳපොළේ මේ වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමාගම් වලට දැනුම් දීලා තියෙනවා ඊයේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වෙළඳපොළේ හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න කියලා. විශේෂයෙන් මේ පහුගිය දවස් දෙක තුල ඇතිවෙන විශේෂ හේතුවක් තමයි මම අර කලින් කිව්වා වගේ උන් සීමා කරලා තියෙනවා. ඊරිද දවස ගත්තොත් සාමාන්‍යයෙන් වෙළඳපොළට තෙල් නිකුත් කරන්නේ නැහැ. ඒකත් එක්ක සඳුදා යම් කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් ණයට තෙල් නිකුත් කරන්නේ නැහැ. හැබැයි ඛනිජ තෙල් නීතික සංස්ථාව ණයට තෙල් නිකුත් කරනවා දවස් 3ක් ඉදිරියට දාලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අමතර බර ඛනිජ තෙල් නීතික සංස්ථාව විසින් ලබා ගන්න නිසා බදාදා බ්‍රහස්පතින්දා වෙනකොට මේ ප්‍රශ්නය යම් තාක් දුරට සමනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කර කතානායකතුමනි. පෞද්ගලික සමාගම් වලට මේ ඒ කට්ටියත් එක්ක ඇති වෙලා තියෙන ගිවිසුම් අනුව නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ.
6: පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකටද අමාත්‍ය අනුර කරුණාකරණික මහතා පිළිතුරු ලබා දුන්නා.
18: ඒ නිසා ඔබතුමාගේ අපි ඉල්ලන කරුණා කළා මේ සම්බන්ධ මැදිහත් වෙන්න. අපිට පාර්ලිමේන්තු විදියට මොක වෙනස් කරන්න උවමනා නම් ඒකත් ගේන්න ඒකටත් අපි උදව් කරන්න. මොකද හේතුව ඒ සමාගම් වලට දීලා තියෙන ෂෙඩ් ප්‍රමාණය ගත්තන් පස්සේ CPC එකේ ෂෙඩ් ප්‍රමාණය බොහොම ස්වල්ප වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තමුන්නාන්සලටම තමයි මේක කරගහන්න සිද්ධ වෙලා තියෙන්නේ.
17: මේ කිසිම කිවිසුමක ඉන්ධනහල් වලට ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් කිවිසුම් වල කිසිම කොන්දේසියක් නැහැ. ලංකාව තුල අවම තෙල් තොග පවත්වා ගැනීම සඳහා තමයි කොන්දේසිය තියෙන්නේ. ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනටමත් අදාළ සමාගම් වලට ඒ පිළිබඳ දැනුම් දීලා ඉදිරියේදී කටයුතු කරනවා. අපි මේ වෙලාවේ නිශ්චිත වෙලාවෙදී අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මේ බර ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාව විසින් අරගෙන හැකියතාක් උපරිම සාමාන්‍ය ඉස්තලේ තියෙන 154ක විතර ප්‍රමාණයක් දැන් 182ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඩීසල් නිකුල් වෙළඳපොළට නිකුත් කරන ප්‍රමාණය මාකට් එකෙන් 182ක් දරන්නේ ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාව. ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන්කම. ඒ නිසා ඒ වගේ කීමෙන් යුතුව ඛනිජ තෙල් නීතික සංස්ථාව කටයුතු කරනවා.
6: රාජ්‍ය තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ සේවයේ මූලෝපායක කාර්යභාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ රාජ්‍යංශයේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් රාජ්‍ය තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයයි එය සංවිධාන කළේ. එම විශේෂ සාකච්ඡාව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉරංග වීරරත්න සහ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසුරියන මහතුරුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර තිබෙනවා.
19: AI තාක්ෂණය කොහොමද අපේ තියෙන හැම වෘත්තියකටම බලපාන්නේ කියන්නේ. ඒ වගේම ඒ වෘත්තීන් වලට AI පාවිච්චි කරලා ඉවරලා කරන කාර්ය ඉතාමත් ඊට වඩා හොඳින් කරන්නේ කොහොමද කියන එකත් අපි දැනගත යුතුයි. ඒකමයිනෝ අපේ ICT සර්විස් එකට. අපි කොහොමද අපි දැන් කරන අපේ දැන් මේ යම්කිසි මට්ටම තියෙනවා නම් ඒක දැනුම කොහොමද වර්ධනය කරගෙන අපි කරන වැඩේ ඊට වඩා හොඳට කරන්න කියන එකත් අපි දැනගත යුතුයි. ඒ සඳහා අපි AI Center of Excellence කියලා මධ්‍යස්ථානයකුත් ආරම්භ කරලිවෙලා අපි රජයේ සහ පෞද්ගලික අංශ කියන දෙකත් ආශ්‍රිතව ඒ දැනුම වැඩි කරන වැඩසටහනකුත් අපි රජ විසින් පටන් ගන්න යන්නේ. ඒකත් මේ අවුරුද්ද අවසානයේ ඉන්නේ අපි පටන් ගන්නවා. ඒ පටන් ගත්තාම අපිට පුළුවන් වෙයි මේ ලෝකයන තාක්ෂණයේ දියුණුව එක අපි ඉන්න මානව සම්පතත් අපිට අවශ්‍ය විදිහට දැනුමින් වැඩි දියුණු කරගන්න.
6: ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ බලුකිස්තාන පළාත් අතර සෞඛ්‍ය සහභාගීතාවේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. ඒ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ බලුකිස්තාන් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා සහ පාකිස්තානයේ බලුකිස්තාන් සෞඛ්‍ය අමාත්‍ය බග් මුහම්මද් ඛගාර් මහතා තුන්දිනල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටිනවා. ඒ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ පැවැත්තුණා. රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සෞඛ්‍ය මානව සම්පත් සංවර්ධනය නවීන තාක්ෂණය සහ ඩිජිටල් සෞඛ්‍ය ක්‍රමවේද භාවිතය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. විශේෂඥ දැනුම සහ අධ්‍යක්ෂ හෝමාරුව වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි ඒකාබද්ධ සහභාගීතාව වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු තිබෙනවා. වත්මන් රජයේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේමගේ මහතා ප්‍රකාශ කළා. ANVQ4 සුසුකම් ලද වෘත්තීය නිපුණ ශිල්පීන් 464 දෙනෙකු වෙනුවෙන් සහතික පට පෙන්නැමීමේ උත්සවයකට එක්වෙමින් එක්කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. සහතික පත් පෙන්නැමු වෘත්තීය ක්ෂේත්‍ර අංශ 6කින් සමන්විත වෙනවා. මෝටර් කාර්මික ශිල්පීන්, මෝටර් විදුලි කාර්මික ශිල්පීන්, මෝටර් රථ වායු සමීකරණ ශිල්පීන් සහ මෝටර් රථ පින්තූර රථ ක්ෂේත්‍රය ඊට ඇතුළත්. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ අධ්‍යාපනයේ මෙන්ම වෘත්තීය අධ්‍යාපනයේ දැවැන්ත වෙනස්කමකට රජය කටයුතු කරමින් සිටින බවයි.
20: මේ අධ්‍යාපනයේ හිම නතර වෙන එකක් නෙමෙයි. ලෝකය වෙනස් වෙනවා, කර්මාන්ත වෙනස් වෙනවා, හැකියාවන් තව ඉල්ලා හිටිනවා. ඒ ඉල්ලා හිටින හැකියාවන් දිගේ ඔබට ගමන් කරන්න වෙනවා. එහෙම ගියාට පස්සේ තමයි ඔබත් ජය අරගෙන රටත් ජය අරගන්න පුළුවන් ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ. වත්මන් රජය විශේෂයෙන්ම අපි අධ්‍යාපනය කෙරෙහි විශාල උනන්දුවකින් කටයුතු කරනවා. අධ්‍යාපනය කෙරෙහි තමයි දැවැන්ත විශ්වාසයක් තියලා තියෙන්නේ. අධ්‍යාපනයේ වෙනසක් නෙමෙයි, අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ පරිවර්තනීය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීලා විශේෂයෙන්ම පාසල් විෂය නිර්දේශයටම වෘත්ති අධ්‍යාපනයත් ඇතුළත් කරලා වෘත්ති අධ්‍යාපනය දැවැන්ත ප්‍රමාණකින් ඉදිරියට ගෙනෙලා ලංකාවේ අපේ ගැටලු විසඳ ගන්න ගමන්ම අපේ ලෝකයේ මානව සම්පත ඒ උනතාවයට උත්තරයක් හොයන්නත් අපේ පැත්තෙන් අපි මැදිහත් වෙන්න මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා.
6: සෞදි අරාබියේ සහාය ලබන යේමන් රජයේ හමුදා බාපල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවලින් හෝති සටන්කාමින් පළවා හැර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඊයේ ක්‍රියාත්මක කළ ෂණික හමුදා මෙහෙයුමකදී ඩුබා ප්‍රදේශයේ ප්‍රධාන ස්ථාන රැසක් රජයේ හමුදා අත්පත් කරගත් බවයි. සෞදි ගුවන් ප්‍රහාරවල සහාය ඇතිව ඉදිරියට ගිය රජයේ හමුදා බාපල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා නගරය දක්වා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මෝකා නගරයේද තම පාලනයට ගත් බව යේමන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. ඩුබා ප්‍රදේශයේ ගුවන් පතයක් ඇතුළු උපාය මාර්ගයේ ස්ථාන කිහිපයක්ද රජයේ හමුදා යළි අත්පත් කරගෙන තිබෙනවා. රතු මුහුද සහ ඒඩන් බුක සම්බන්ධ කරන බාපල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ගෝලීය නාවික සහ බලශක්ති ප්‍රවාහනයට අතිශය වැදගත් මාර්ගයක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත් රජයේ හමුදා සිදු කර ඇති ජයග්‍රහණවල සම්පූර්ණ ප්‍රමාණය ස්වාධීනව තහවුරු කිරීම නොහැකි වී තිබෙනවා. හෝති සංවිධානය යේමන් රජයේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. මෙතර මක්කම සහ මෙඩීනා වෙත හෝති තර්ජන එල්ලවීමත් සමග සෞදි අරාබියේ ආරක්ෂාව තර කිරීම වෙනුවෙන් කඩිනමින් හමුදා බල පිරිස යෙදවීමට තුර්කිය සහ පාකිස්තානය එකඟතාවය පළ කර තිබෙනවා. පස්වෙනි ආසියා පැරා ක්‍රීඩාවල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් ජපාන තානාපති කාර්යාලයේදී පැවැත්වුණා. ජපානයේ අයිචි නගෝයාහිදී පස්වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. ඊට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවය පැවැතුනේ ජපාන තනාපති අකියෝ ඉසුමාටා මහතාගේ ප්‍රධානත්වයෙන්. යවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් AHAM අරුණ බණ්ඩාර මහතා අතුරු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පස්වැනි ආසියා ක්‍රීඩා උළෙලේ කෙටි වීඩියෝ පට ප්‍රදර්ශනයක්ද මෙහිදී සිදු කර තිබෙනවා. ඉන්ධන බෙදාහැරීම ගැන තෙල් ඇමති අනුරගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශය. සිංගප්පූරුගේ ශ්‍රීරන්ති යළි රටට එද්දී FCID අධ්‍යක්ෂට අධිකරණයට එන්නයි නියෝග. සලීට වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යරුන් දස දෙනා සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අද අධිකරණයට. ගලගොඩත්තේ හිමි සිවිල් ඇඳුමෙන් මහා අධිකරණයට. නාමල් මහේස්ත්‍රාත් අධිකරණයට. හෙසට සෙවන දින ජනවාස නිවාස ව්‍යාපෘතිය අඛණ්ඩව. බබල් මණ්ඩේ සමුද සන්ධියෙන් හූති සටන් කාමෙන් පළවා හරි. ලකන මීළඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
0: ජාත්‍යන්තර ආයුර්වේද දින සැමරුම පසුගියදා සිදු කෙරුණා. ඊට සමගාමීව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ක්‍රියාත්මක කළ වැඩසටහන් සහ අපේ රටේ ආයුර්වේද සේවාවන්හි පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය යොමුවන්නේ. ඒ ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගන්නේ ආයුර්වේද සංස්ථාවේ සභාපති ගීතාමණි ගුණවර්ධන මහත්මිය.
21: එකොළොස් වෙනි වතාවට ලෝක ආයුර්වේද දිනේ සමරනු ලැබුවා. එහි තේමා වුණේ නිරෝගී හෙට දිනක් වෙනුවෙන් ආයුර්වේදය යන්න. ලෝක ආයුර්වේද දිනයත් සනිටුහන් කරමින් අපි දේශීය වෙදකම හා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ නවීන විද්‍යාත්මක පර්යේෂණ සහ සායනික තහවුරු කිරීම ඔස්සේ ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ තීරණාත්මක පියවරක් විදිහට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවත් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ

0: අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා.
1: ආයුර්වේද ප්‍රතිකාර සඳහා විශාල පිරිසක් යොමු වන නිසා ආයුර්වේද ඖෂධවලට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. එනිසාම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට මේ වසරේ වැඩි මූල්‍ය ප්‍රතිපාදනයකුත් වෙන් කර තිබෙනවා. ඒ අනුව කොහොමද මේ නිෂ්පාදනයන් ඉහළ නැන්වීමට පියවරගෙන තිබෙන්නේ?
0: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අපේ ඖෂධ නිෂ්පාදනයේ 75%ක් පමණ අපි නිෂ්පාදනය කරන්නේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර කිරීම සඳහා ලබා දීමට. අපේ ප්‍රධානම අරමුණක් තමයි මේ අවුරුද්දේ රජයේ ආයුර්වේද රෝහල් සහ මධ්‍යම ප්‍රතිශාලා සඳහා රජය විසින් වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන වැඩි කරලා තියෙනවා. එතකොට ඒ වැඩි කරපු මූල්‍ය ප්‍රතිපාදන සඳහා අවශ්‍ය උපරිම දායකත්වයෙන් ධාරිතාවයෙන් යුක්ත නිෂ්පාදනයක් අපි කරන්න අපේක්ෂා කරනවා. ඒ සඳහා අපි පැය 24ම සේවය කරමින් උපරිම ධාරිතාවයෙන් යුක්ත නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබා ගන්නා සියලුම අමුද්‍රව්‍ය අපි අපේ රසායනාගාර තත්ත්ව පාලනයෙන් යුතුව තමයි අපි මිලදී ගන්නේ. ඉන් අනතුරුව අපේ නිෂ්පාදනයේ සිදුවන සෑම අවස්ථාවකදීමත් අත් රසායනාගාරයේ පරීක්ෂණ වාර්තාවන් එක්ක තමයි අපි මේ නිෂ්පාදනය කරන්නේ. අපි උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා ඉහළ ප්‍රමිතියකින් යුතු ඖෂධ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ටත් ඒ වගේම පරිබෝධයන්ටත් ලබා දෙන්න.
1: ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී පවතින අභියෝග මොනවද? ඒ වගේම මේ අභියෝගවලට මුහුණ දීමට තිබෙන වැඩපිළිවෙල මොකක්ද?
0: අමු ඖෂධවල යම් හිඟයක් ඇති වුණා. පසුගිය අවුරුද්දේ ඇතිවෙච්ච දිස්ත්‍රික් උනාසුර නිසා අනුරාධපුර ප්‍රදේශයේ යලි කලාපයේ ඇතිවෙච්ච ගංවතුර තත්ත්වය නිසා. නමුත් ඒ තත්ත්වයත් මගහරවා ගනිමින් දැන් අපි උපරිම ධාරිතාවයෙන් යුතුව ඖෂධ නිෂ්පාදනය කරනවා. දැනට අපිට ඖෂධ කීපයක හිඟකමක් තියෙනවා. උදාහරණයක් විදිහට කිරාත කියන ඖෂධය ගත්තොත් අපේ බිම්වල වියලි කලාපයේ නිරන්තරයෙන් හැදෙන පැලයක් දැන් අපි අනුරාධපුරයේ මඩකලපුව පුත්තලම කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල ඒ වගේම ඇඹිලිපිටිය වගේ දිස්ත්‍රික්කවල වගාකරුවන් කිහිප දෙනෙක් හඳුනාගෙන එම ඖෂධත් වගා කිරීමේ කටයුතු කරගෙන යනවා. මීට අමතරව අපි මේ මැසි වගාව වැඩි දියුණු කිරීම සඳහා අපි උපකාර කරනවා මේ මැසි වගාව කරන ප්‍රදේශවලට. මේ තැනි විශාල ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් ඉදිරි අනාගතයේදී ගුණාත්මක තත්ත්වයෙන් යුතු මේ තැනි ලංකාවේ සිටින පාරිභෝගිකයන්ට ලබා ගැනීමේ කාර්ය සඳහා කරනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමේ.
1: ඒ වගේම සභාපතිතුමිය අපිට කියන්න නව ඖෂධ නිෂ්පාදන හඳුන්වා දීමට මොකක්ද ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට තිබෙන සැලසුම? එවනුවෙන් කොහොමද පරිශ්‍රණ ක්‍රියාත්මක වන්නේ?
0: අපි ගිය අවුරුද්දේ නව නිෂ්පාදන පහක් එළි දැක්වුවා. දැනට අපේ පරිශ්‍රණ හා සංවර්ධන කමිටුව නව නිෂ්පාදන සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පරිශ්‍රණ කටයුතු කරමින් ඉදිරියට යනවා. අපි බලාපොරොත්තු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක ඇති කරගත් මේ අවබෝධතා ගිවිසුම තුළින් අපිට සායනිකව තහවුරු කරගත් විද්‍යාත්මකව තහවුරු කරගත් ඖෂධ නිෂ්පාදන අපිට ඉදිරියේදී මහජනතාවට හඳුන්වා දෙන්න පුළුවන් වෙයි කියලා.
1: අපි රටේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයන්හි නවතම තත්ත්වය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව පැහැදිලි කළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනියට අපගේ ස්තුතිය පිරිනමනවා. නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ නිෂ්පාදනය කරන අපේ රටේ ආයුර්වේද ඖෂධ ඉදිරියේදී ජාත්‍යන්තර තලයට ගෙන යාමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මේ නව වැඩපිළිවෙල ශක්තිමත් පදනමක් බවට පත්වනු ඇති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12 විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 18 වංගුව.
1: දසුන් විත් යෂෝ. දසුන් විත් යෂෝ. හැම වංගුවකම අලුත් කතාවක්.
0: 18 වංගුව. 18 වංගුව.

0: අම්මත් ඉඳලා හිටලා ඔහොම කියනානේ.
1: යම රජාට බන්දන්න කියලාද?
0: බන්දින්න ඉන්න කෙනා යම රජෙක්ද කියලා අහනවා.
1: ජීවිතේ හැමෝටම ගුරුවරු වෙන්න බෑ. මගේ ජීවිතය අද මං මේ කරන රැකියාවට මොළ ඉඳලා මකුරක් නෑර කියලා දුන්න ආදරණීය ඉනෝක අක්ක තමයි එයාගේ ආදරණීය ගුරුතරුව. එදෙන් ඉනෝක ඉතින් ඔන්න ආට මතක් කරලා තිනවා ආගේ ආදරණීය ගෝලේ, ඔයාට සුබම සුබ ගුරු දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙන නොදී. ඒ වගේම වැඩ කරන තැන සෙට් එකම ඉන්නවා ඉනෝකා, මානෙල් කුමාරී ඉන්නවා, මොනිකා, චමිල, ගයා, කුසුම්, ජානා, ඒ වගේම චෝටි කුමාරී, නිසංසලා, මදුෂානි, නිල්බනී ඉන්නවා. නොදී තමයි මට මේ මැසේජ් එක දැම්මේ. ආදරේ නොදී, ඔය විදිහටම අපි වහගෙන ඉන්නවා. සුබ උදෑසනක් නෙවෙයි දැන් දහවලක් සුපිරි දහට වංගුව ලස්සන ගීත ඇහෙනව මාවත් ගීතයකට එකතු කරගන්න. සුමිත් තමයි සෞදි වල ඉඳලා අපිව අහගෙන ඉන්නේ මේ වෙලාවේ. අපි දෙන්නටම කලින් සුබ උදෑසනක් කිව්වා. ඉතින් සුබ දහවලක් දැන් ඉතින්නේ ඔයාට. චමිල පුෂ්ප කුමාර ඉන්න නිට්ටමු ඉඳලා අපි වහගෙන ඉතින් වන ලස්සන කවියක් කියවලා තිනා. තැන්කූ සෝ මච්. ඉතින් සියලුම ගුරුරුන්ට උපහාරයක් වෙන්න කියලා කියනවා. ජය මාමත් ඉන්නවා. ඉතින් ඔයාගේ මැසේජ් එක ගොඩාක් දිග මැසේජ් එක, අපි ළඟට කියන්නම් ඒක. දසන් යශු ඔලහටෝන් වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් සුබ දවසක් ඔය දෙන්නටම ආදරේ කියලා තියෙනවා. අපිත් ගොඩාක් ආදරේ ඔය විදිහටම ආගෙන ඉන්නවා. ගුගුලට කලින් තායක මැසේජ් එකක් තියෙනවා. ලස්සන වැඩසටහන කරනවා කියලා තියෙනවා. මොරොන්තුරි, රොෂන්, ශාමා, සෙනක, රුචිකා ඉන්න අපි දෙන්න වාගෙන. ඉතින් අපි හැමෝම ආදරෙන් එකතු කරගෙන අපි හැමෝම මේ කුකුලාව අහන්න.
0: කුකුලා, කුකුලා කියන එක එක එක විදිහට පාවිච්චි කරනවා. කුකුලෙ ගේන්න කියලා කියනවා රෑට උයන්.
1: උයන්.
0: එතකොට ගේන්න චිකන්. ඊට පස්සේ කියනවා අර මගේ දිහා බලන්නේ කුකුලා වගේ.
1: කුකුලෙක් වගේ දොසුණු කුකුල් පාට් එකක් දාන්න එපා දසුන්.
0: අන්න එහෙම කියලා කියන එක එක
1: බැල්මට්ටකට.
0: හරි. ඔය වගේ කොටා ගන්න පොර කුකුල් වගේ කොටා ගන්න එපා කියලා කියනවා.
1: කියනවා රණ්ඩු වෙනකොට.
0: රණ්ඩු වෙනකොට.
1: හරි.
0: තෙමිච්ච කුකුලා වගේ මොකෝ ඔය කියලා
1: අහනවා. ඔෆිස් එකට එනකොට උදේම වැහි දවසක එහෙම වස්සානවා.
0: එහෙම කියනවා. කුකුලා තමන්ට කැමති විදියට
1: යොදා ගන්න පුළුවන්.
0: මේ අශාන්තිට හම්බිච්ච කුකුලා.
1: ඒක තමයි. අහලා බලන්න.
2: අශාන්ති. This one's for the kukulas out there.

0: 12:42 දැන් වෙලාව.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ටේකියා සුරකිමු මගතොට.
4: දශක තුනක අක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
6: අපි සොයන්නේ
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
7: ඔය වයසට ගියත් අවසන්.

0: ಅವತ ಹಿನ್ನ ಬೆಳಿ ಸಿಂಧು ಅನ್ನ ಇವಿ ರಾಯಿ ಚಮ್ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸವಸ ಹತರಜ
2: ದಹ ಅಟ ವಂಗುವ
3: ದಸನ ವಿತ್ ಯಶೋ
4: ದಸನ ವಿತ್ ಯಶೋ
5: රයිට් අපිට මැසේජ් කරපු යාළුවෝ තව කීප දෙනෙක් ඉන්නවා. මොකද කියන්නේ උදහසකට ලක් වෙනවද කියාගෙන යනවා.
6: උදහසකට ලක් වෙන්න වෙනවා මේක කියුවේ නැත්තම්. කෙටියෙන් කියන්න නෝ ජය මම ඉස්සර ගිහින් තියෙන්නේ මේ කලබෝවිල් ස්කෝල්ට බුද්ධ ഘോഷයකට ඊට පස්සේ ගියාට පස්සේ දසුන හතේ පන්දී ඉන්නකොට දඟකාරයිනේ. එතකොට ගේ පන්දී ළඟ තාප්පයක් තිබ්බා. ඒ තහප්ප තිබ්බා කෙසෙල් කොටුවා. ඊට පස්සේ හොරෙන් ගිහිල්ලා කෙසෙල් කෙනක් කවාගෙන ඇවිල්ලා කපන්දියේ තියෙනනේ කබඩ් එකක්. ඒ කබඩ් එකට දාලා කෙසෙල් එක ඉදෙනකන් තිබිලා කෙසෙල් කෙනා. ඊට පස්සේ ඔය කාය ඉස්සර කාලේ දෙනෝ අපිට කෑම බීමෙන් මුදේට එහෙම අන්නේ බනිස් එහෙම දෙනකොට ඒ කෙසෙල් එක අරගෙන අය කට්ටිය කාලේ දිනුවට පස්සේ ටීචර් අහලා දිනුවා මේක කොහෙන්ද මේ ජය ඉගෙන ආවේ කියලා. ඊට පස්සේ ඕන ටීචර්ට ඇහුවෙලා ඊට පස්සේ ඔතින් බැනුන් අහලා එහෙම තියනවා කියලා තියෙන. ඉතින් ඒ කාලේ කරපු වැඩක් තමයි ඕන දාමේ ජය මම කියලා තියෙන්නේ. ඕන ඊට පස්සේ ටීචර් දනුව බක් දීලා තිබ්බා කිව්වා ගල්ගොඩේ දන ගහගෙන ඉඳලා. සුජන ප්‍රදේශයේ ඉඳලා අපි වහගරේ ඉන්න ජානකි මොනිකා ප්‍රියන්ත බිනෙල්කා ඉන්නවා. ආර් වී කියෝ සටි මා කියෝ සටමි ඉන්න ශානිකත් ඉන්න අපි වහගෙන අපි හැමෝම ආදරෙන් මතක් කරන ලස්සන සින්දුවක් අහන්න. ලස්සනම ලස්සන දවසක් අක්කි කොහොමද කියලා හිතන අපි ගොඩක් හොඳින් ඉඳුවා. ඉනෝකා කණ්ඩල මිඳන තමයි මේ මැසේජ් එක දාලා දෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කිව්ව සින්දුවක් අහන්න. කවුද මේ මෙන්ඩිස් ඉන්න අපි වහගෙන ඉටලි වලින් අපි ආදරෙන් මතක් කරනවා. අපිට සින්දුවක් දෙන්න මහත්ය උපුල් දිලන්ත නිලන්ත ඒ වගේම කවිෂා සලීෂා දිලීෂා ඉන්නවා. එයාගේ ආදරණීය දෝනිලා ටික ඒ හැමෝම එකතු කරගෙන අපි යමු.

0: අපිට පුළුවන් තව සින්දුවක් අහන්න බ්‍රේක් එකකට කලින් ඒ අතරතුර ඔබට කියන්න පුළුවන් එවල දෙන මැසේජ්.
1: ඔව් නේ අපි මතක් කරමු මේ වෙලාව අපි දෙනවා ගෙන ඉන්නවා දසුන්ියා ෂෝ 18 වංගු අහන ගමන් අපි වැඩ කරනවා කියලා තියෙනවා. Thank you so much. ඔය දෙන්නට සුබ දවසක් ආදරේ කියලා තියෙනවා. අපිත් ගොඩාක් ආදරෙයි. සුබ දවසක් දෙන්නටම ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙනවා. Thank you so much. අපිත් දෙන ලස්සන සින්දුවක් මහත්තයා පුතාලා දෙන්න ඉන්නවා අපි වහගෙන. ඒ වගේම ගොඩකවල ඉඳලා තමයි මේ දමයන්ති නයනාංජලි අපිට මැසේජ් එකක් දැම්මේ. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා කවීෂා. ඔයා කුරුණෑගලින් තමයි මේ අහගෙන ඉන්නේ. අපි ආදරෙන් මතක් කරනවා කවුද මේ ඉන්නේ හැමදාමත් අපි වහගෙන ඉන්න ආදරණීය කෙනෙක් නම දාලා නේ. ඔයා අපි මතක් කරන හරිම ආදරෙන් ඕටත් පුළුවන් මේ විදියට එවන තමරා කුමාරි අපි ඔයාව මතක් කරන හරිම ආදරෙන් ඔය විදියට මාගෙන ඉන්නවා.
0: මේ සින්දුවෙන් පස්සේ අපි කියන්න නෝමල් මැසේජස් ටික නේ.
1: හරි ඔව්.
0: ඊය අපි දවල් කිව්වා හවස වහිනවා කියලා. ඒ වගේම හවස වැස්සා. අදත් ඇවිල්ලා තියෙනවා හවස වහිනවා කියලා.
1: අකුණු අනතුරු ගැන තියෙනවා කියලා නේද? අපි ඒකනක් කියමු.
0: පරිසංගණ හවස වහී ඈ.

0: එහෙම සින්දු අහනවා වගේ නෙවෙයි.
1: ඔයාගේ
0: ගෙදර ආරක්ෂාව ගැන වාදේ පාරක් තුන් පාරක් හිතන්න ඕනේ.
1: හරිද?
0: ගේ ලස්සන කරගන්නවා මහන්සුනවා වගේම ගේ ලස්සනතාව වැඩි කරගන්න රෝලඩෝ එකක් එහෙම දානකොට ඔය අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන කරුණු ටිකක් තියෙනවා.
1: ඒ තමයි ඔයාගේ ආරක්ෂාව නිවසේ වගේ ව්‍යාපාරික ස්ථානෙන් හොඳම ආරක්ෂිත රෝලඩෝ එකක් දානවා නම් AW රෝලඩෝ එකම තමයි වසර 25ක විශ්වාසයක් එක්ක වසර 10ක වගකීමක් එක තමයි ඔයා ගාවට එන්නේ. ඉතින් ඔයා ගන්න ඕනේ මේ AW රෝලඩෝ එකම තමයි.
0: පාට 12ක් තියෙනවා. වඩ ස්වයංක්‍රීයව කොහේ හිටියත් මේ රෝල ඩ්‍රෝ එක ඔබට රිමෝට් එකෙන් ඔන් කරන්න පුළුවන්.
1: මොබයිල් ඇප් එක තියෙනවා.
0: මොබයිල් ඇප් එක තියෙනවා. ඒ වගේම තමයි මේ රෝල ඩ්‍රෝ එක මලකන්නේ නැහැ. හරිද? හොඳම ඇල්මිනියම් තහඩුවකින් තමයි මේක හදලා තියෙන්නේ. මෝටර එකත් සුපිරි. හරිද? බය වෙන්න දෙයක් නැහැ. නියමනම් ඉතින් රෝල ඩෝස් මොනවාද?
1: AWB රෝල ඩෝම තමයි.
0: වඩෙන් ගන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා.
1: ඒතු මොයි හෝමාගම මාතර කුරුණෑගල කියන ශාඛාවලින් ගන්න පුළුවන්, කොට්ටාව ශාඛාවෙන් ගන්න පුළුවන් ආට.
0: නම්බර් එකක් තියෙනවනේ.
1: තියෙනවා. 077-32-11-400.
0: අයියෙමු.
1: 077-32-11-400.
0: Right.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
2: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
0: දසුන් විත් යෂෝ
1: 18 වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්වී තනඩි තහනේ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව කොමාකම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077 32 11 400.
7: අපිට ඉතින් හැම වෙලාවෙම ඔබලඟ ඉන්න බෑ.
8: ඒකනේ.
7: කාලය ආපුවම යන්න වෙලා
8: තියෙනවා. යන්න වෙලා තියෙන්නේ.
7: එකට විනාඩි 5යි තියෙන්නේ. දැන් යන්න වෙලාව
8: හරි.
7: රයිට්. යන්න කලින් මතක් කරන්න ඕන මෙන්න මේ අය ගැන.
8: ෆෝන් නම්බර්ස් ද කියන්නේ නැත්නම් අපි අනුග්‍රහක බවතුන්ද
7: ෆෝන් නම්බර්ස් කියලා මැසේජ් ආපුවාම මම කියන්නේ කොහෙද
8: දැන් බොයගෙන සුමුනාගේ අපි කියන හදන ෆෝන් නම්බරේ හරිද ඔන නම්බරේ ලියා ගන්න
7: ෆෝන් නම්බර්ස් කියලා මැසේජ් ආපුවාම ලවුඩ් ස්පීකර් එකක් බැඳගෙන ගමට ගිහිල්ලා කියලා එන්න වෙන්නේ
8: ඔන අපි අගිරින දසුන් යෂෝ අද ඉතින් ගොරෝරුගේ දිනේ ඉතින් අපි ලස්සනට වැඩසටහන කරනවා කියලා තින ඉතින් ලස්සන විදිහට thank you so much අපි ආදරෙන් මතක් කරන බොයගුට සුමුන ඔන නම්බරේ කිව්වේ හරිද අද මට මැසේජ් එකක් දාන පරක් වුණා කමක් නැහැ සුබ දහවලක් දෙන්නටම මහරගමී සකුන්තලා තමයි අපි දෙන්න වහගෙන ඉති අපි ආදරෙන් ඔව මතක් කරනවා සින්දුවකට අපි එකතු කරගන්න 18 වංගුවෙන් පාලිත තමයි මැසේජ් එක දාලා තිනේ කඩගන්නව විඳලා ආව මතක් කරන හරිම ආදරෙන් මං කඩනායකින් කවුද මේ වැඩසටහනට එකතු කරගන්න කියලා තිනා සංජීව අපි ආදරෙන් මතක් කරනවා
7: රයිට් ඔය සියලු දෙනා එකතු කරගෙන අපි යනවා අද 18 වංගේ ඔබට හෙන අන්තිම ගීතය.
8: ඒකනේ.
7: ඒ අතර මතක් කරන්න ඕන වාට කෝටිපතියෙක් වෙන හිණයක් තියෙනවා නම් ගන්න තන නිදානේ ටිකට් පතක්.
8: ඔයාලට පුළුවන් කෝටිපති හිණ හැබැයි කරගන්න රුපියල් කෝටි 12 කෝටි 9 කෝටි 8 මීට වඩා සුපිරි තියාග දිනා ගන්නවට හැකියාව දින. පසුගිය මාස 8 පුරාවට මේ ජයග්‍රහකින් 3 දෙනෙක් බිහි කරා. ඊළඟ ජයග්‍රහකව වෙන්න පුළුවන්. ඉතින් ළඟම දින ලොතරැයි කෝඩුවෙන් ධන නිධානේ අරගෙන කෝටිපතියෙක් වෙන්න.
7: එවගේම තමයි ඔයා පත්‍රයක් පොතක් කියවන්න හිතනවා නම් නිවුස් ටිකක් බලන්න ටීවී එක බලාගෙන ඕකට ලොකු අකුරු පොඩි අකුරු එහෙම බොඳ වෙලා පේනවා නම් පේන්නෙම නැත්තම් ඔයාගේ ඇස් දෙක පෙන්න ගන්න කාලේ හරි හැබැයි ඇස් දෙක පෙන්න ගන්න කාලේ හරි කියලා එහෙම එහෙ තැන් වලට යන්න එපා තියෙන හැත් නැති වෙන්න පුළුවන් ඔයා යන්න ඕනේ මෙන්න මෙතෙන්ද ඔයාගේ ඇස් දෙක පෙන්න ගන්න
8: ඔයා යන්න ඕනේ ලෙන්ස් ටෙක් යයි හොස්පිටල් එකට නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මවත කුස්මත බතර මුල්ල ඉක්මනට ෆෝන් නම්බර එක ලියාගෙන 0 70 64 78 400 78.
7: එහෙනම් කොල්ලෝ මං ගියා.
8: ඇයි මම දාලා දෙන්නේ?
7: මාත්නෝ. හැමෝටම සුබ සතියක් සුබ දවසක් ආදරෙන් අපි සමු ගන්නවා. ආය හමු වෙන්නේ කවද?
8: හෙට ඔයා එනවද?
7: මං දසුන්.
8: මම යෂෝ.
7: අපි හෙටම බලමු වෙනවද කියලා.
8: ඒක තමයිනේ.

0: 다시마 바하 아누투나이 다시마 하타 라칸데 라디오 ITN 세베 스리랑키아 한데
1: 빌라파수레카이
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB තනට තහන එළතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තහන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කන ප්‍රයෝතිය සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රයෝතිය සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: වනාලි ගම්වැදීමේ තර්ජනයට විසුමක් සොයා ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෑගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඇත හබරවත්ත ගම්මානයේ ගොවි මහතෙකු සමත්ව තිබෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ වනාලි ගම්වැදීම් පාලනය කිරීමට කටයුතු කරන අතරතුර හබරවත්ත ගම්මානයේ නිමල් කුමාර ගොවි මහතා බීමසි ජනපද යොදා ගනිමින් සිදු කරන එම අත්දැක බැලීම විශේෂ අවධානයකට ලක් වුණා. උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක නව බීමසි ගම්මාන වැඩසටහනේ සාමාජිකයකු ලෙස ඒ මහතා මෙම කර්මාන්තය ආරම්භ කර තිබෙනවා. ගෙවත්තේ සහ වගාපීම් ආශ්‍රිතව බීමසි පෙට්ටි කිහිපයක් වැටක් ආකාරයෙන් ස්ථාපිත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයට වනාලි පැමිණීම සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි ඔහු පවසන්නේ. බීමසන්ගේ නිකුත් වන ශබ්දය සහ බීමසි දෂ්ට කිරීමවලට වනාලින් දක්වන ප්‍රතිචාර හේතුවෙන් එම සතුන් බීමසි ජනපද ආසන්නත පැමිණීම වැළකින බවටත් හෙළි වී තිබෙනවා. මේ අතර උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්ද සුදුසු ප්‍රදේශ හඳුනා ගනිමින් මී පැණි නිෂ්පාදන ගම්මාන ඇති කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ප්‍රංශයේ පුරා විරෝධතා දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් ඉල්ලා සිටින සිසුන්ට සහාය දැක්වීමේ අරමුණේ. ඒ අනුව දවස පුරා ප්‍රධාන පෙළේ විරෝධතාවක් සඳහා ප්‍රංශයේ සූදානම් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාසල් සිසුන්ගේ විරෝධතාව අතරතුර සිසුන් 190 දෙනෙකු පමණ තුවාල ලැබුවා. පොත්ගලින් 5000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radyo Vagafiyemi Radio
1: Meypey Boynuma da kirime Sürekli muma götürde
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපර් ගමනක් පරිස්සමින් කිහින්නෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITF

පස්සරු එකපහ වෙලා වෙනාඩි 8යි වෙනවම අයිබෝවන් සුබ දහවලක්. ඔක්තෝබර් මාසේ 6 වෙනිදා අපි අඟහරුවාද දවසක මුණ ගැහෙන්නේ. ලක්කඩ ගෝල්ඩන් වොයිස් චැටවෙත චාමි. සඳුදා දවසේ තරඟකරුවන් 12 දෙනෙක් ලක්කඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් තරඟ වැදුනා. හෙට දවසේදී තවත් තරඟකරුවන් 12 දෙනෙක් තරඟ කරන්න නියමිතයි. මොනවාද ඒගොල්ලන්ට අපි දෙන අපේ මනාපය? ඒ ගැන අපි හරිටම කියනවා මේ සතිය සිකුරාදා වෙනකොට. ජීවිතයක් ඉස්සරහට අරගෙන යනකොට, ජීවත් වෙනවා කියන හැඟීම දැනෙනකොට අපි ආදරය ගැනත් කතා නොකරම බෑ නේද? හැබැයි අපි ආදරය කරන කිසිම කෙනෙක් අපිට අයිති නැහැ කියන කතාව අපිට පිළිගන්න සිද්ධ වෙනවානේ. අපිට පුළුවන් අනිත් කෙනා අපිට ආදරය කළත් නැතත් ඒ කෙනාව ආදරෙන් රැකවලා ගන්න. මොකද්ද මේ කියන්නේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ආදරෙන් හිටපු මුංචි මල් ගහක් වතුර දාලා පොහොර දාලා අපිට ආදරෙන් බලා ගන්න පුළුවන්. හැබැයි ඒ මල් පැලේ වැඩෙන්න ඕනේ මොන දිශාවටද, ඒ මල් පැලේ මල් හැදෙන්න ඕනේ මොන කාලෙටද, මල් හැලෙන්න ඕනේ මොන කාලෙටද කියලා තීරණය කරන්න අපිට පුළුවන්ද? බෑනේ. අපි ආදරය කරන අය හරියට ඒ වගේ. අපි ආදරය කරන නිසා ඒ අය අපිට ඕන විදිහට ඉන්න ඕනේ කියලා දෙයක්, එහෙම දෙයක් නැහැ. අපි කැමති මාවත් වල මේගොල්ල අත්වැල් පටලන් අපිට ඉන්න ඕනමයි කියලා, එහෙම දෙයක් නැහැ. ඒ අයට නිදහසේ වැඩෙන්න දෙන්න, ඒ අය හොයන ජීවත් වල නිදහසේ අයට ඉන්න දෙන්න, ඒ අය කැමති මාවත් වල ඒ අයට නිදහසේ යන්න දෙන්න කියලා මම වැඩි යෝජනා කරන්න හදන්නේ. ආදරේ දෙපිට පුළුවන් වෙන්නේ ආදරෙන් හැම වෙලාවකම අපි ළඟ ඉන්න අයව රැක බලා ගන්න එක, පරිස්සම් කරන එක විතරයි. හරිද? එහෙම වුණාම හුඟක් ප්‍රශ්න අඩු වෙනවා කියලා ඔයාලට තේරේ. මං ඒකයි ඉගෙන කියන්න ඕනේ කියලා හිතුවේ. අදත් එහෙනම් හවස 4 වෙනකම් මං ඉන්නවනේ. 0.7 0.3 0.3 5 0.3 7ට මැසේජ් කරන්න පුළුවන්.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකයේ වෙනාඩ 16යි.
2: වෙලාව උපවිත ගින ආවේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: උබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූපින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකන

දවල් එකයි විනාඩි 19යි වෙලාව. ලකන ගෝල්ඩන් වොයිස් සඳුදා දවසේයේ තරග වැදුණු 12 දෙනා මතකයිද? අහලිය ගුඩ නුරෙන් මදශංක හෝමාගමින් සමිදු ගුණවර්ධන වත්තේගම නිනෝ කයකනායක වැලිවෙරින් මනුජ පැතුම් කෑගල එරන්දි නදේකා පුලනරිය සඳුනිකා නෙතුමිනි මර්ටුවේ තාච දේමන්ද කොටුගොඩ අමෙත නිපුන් මදුරංකුලියේ දීපානි කාර්යවසම් වැලිමරින් හර්ෂ ලක්මාල් මොට්ටුවේ ලස්නේ වර්ණකුල සූරිය කැස්බෑවෙන් අයෝධ්‍යායි මාධ්‍ය සේනාධීර. එතකොට දැන් හෙට බදාදා හෙටත් නෙවේ 13 ක්ලාසී තරගවදින්න බලංගොඩ අසංකේන්දික අනුරාධපුරයේ විශ්මිත තීක්ෂණ වත්තලින් මදුෂන් ධනංජය ගම්පහින් ජේම් කල්යාණි ඇලියගුඩින් සුධාරිකා මදුභාෂණී මොරටුවෙන් ධනුෂ මදුරංග කලවාණෙන් කෞශල්‍ය මදුමාලි අතුරු ගිරියෙන් ඉන්නවා කවුද ප්‍රාර්ථනී අභිෂේක අටභාගෙන් සෞම්‍ය රණමයුරේ රත්නපුරෙන් තාරකා මදුභාෂණී අනුරාධපුරයේ නයෂා නිල්මිණි හලාවතින් චානුකාංජන හල්ගමුවෙන් රවීන්ද්‍ර කුමාර මේ 13 දෙනා හෙට තරගවදින්න සූදානමින් ඉන්නේ. අපි බලමු මේ එතකොට කී දෙනෙක් ඉන්නවද? ඉන්න තරගරුවන් අපේ 25 දෙනෙක් මේ සතියේ. හරිද? ඒ තරගරුවන් 25 දෙනා ගායනා කරන ගීත හංග ඉඳලා වාට මනාපයක් සටහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ලක්කන්ද සහ ලක්කන්ද Golden Voice අපේ Facebook page එකට ගහම ලයික් කරලා follow කරලා හරිද? අමතක වෙයි කියලා මම නිකන් කිව්වා. ඔයාලට පුළුවන් ලක්කන්ද Golden Voice අපේ මේ තරගරුවන්ව දකින්න. දැකලා එවලගේ නම් බලලා මෙන්න මේ අයගේ සිද්ද හොඳයි කියලා වට මනාපයක් සටහන් කරන්න පුළුවන් කමෙන්ට් එකක් ඉදිරියට. ඒ වගේම අත ලක්කඩ Golden Voice chat වෙත චාමි මගේ post එකක් තියෙනවානේ දැක්කේ නෑ. ගිහින් බලන්න බලලා like එකක් දාලා comment එකක් දාලා share කරන්න. අපි මේ සිද්ද අහලා messages එක බලමුනේ. 0703935934ට message එකක් එවන්න පරක්කු වෙන්න එපා. දවල් එකයි වෙනාටි 21යි.

0: 93.5 FM 93.7 Lakana Radio ITN.
1: එකයි වෙනාට වෙසෙත නැයි.
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ NLB තනට ගහන එළතුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනි ගහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ටෙක්යා සුරකිමු මකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන.
3: ඔක්තෝබර් 7 ජෙෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය නිපුණ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්යා සුරකිමු මගතොට.
5: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
6: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: උදාල මෙහෙන් තාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයි.

ලං හිටියා කියලා තියෙනවා. ලක්කඩ මැදිරියට මිස් එනකම් මම එනකම් බලාගෙන හිටියාද? ඒකද නේද? පැතුණක් පුරාවට සෙනහසින් නැදලා ඉන්නවා කියලා තියෙනවා. Thank you. සගරය දෝනිය සින්දි හසඳරා සුරකරේනු සතුටින් එකතු වෙනවා කියලා තමයි පළවෙනිට මම මෙසේජ් එක දකින්න. ආදරේ පිරුණු මෙසේජ් එකකට thank you සුරේක හරිද? අයිබෝන් සුබතාවලක සින්දුකට අපි තින්නෝ බර්දල් පොලින් තමයි මේ මෙසේජ් එක. SL ප්‍රනාන්දු ලහිරෝ ශහනි නතාලි ශෙනාරා දුමින්ද සයුරි ශනල් මිරොන් කට්ටියම එකතු කරගන්න. සුබතාවලක් මණිකා. ඔයාට මං එනකම් බලන් හිටියා කියලා ක්ලියර් කියලා තියෙන්නේ හින්දි සින්දුවක් අහන ආසාවෙන් හිටිය බලංගුඩින් ප්‍රියදර්ශනියව මං ආදරෙන් මතක් කරනවා. මං ආපු ගමන් ඔයා වෙනුවෙන් හින්දි සින්දුවක් අහන්න දුන්නනේ නේ. ආයෙසරට තහන දෙන්නා දිගට මහගෙන ඉන්න සබදේව සක්ෂාමි. මේ මැසේජ් එක බොයෙකුට සුමනකේ. හරි, අපි සින්දුවක් අහමු. වට සින්දුවක් අහන්න ඕනෙමයි කියලා තියෙනවා. හරි, සුබ දවසක් ඒවා පචාමිනංගට. ධර්මිය ගල අපිටත් සෙන්දුවක් දෙන්න. විලගම සේන ගම්ලත් කොහොමද හොඳින් දාල රැස්සෑම කොහොමද ආදුන ප්‍රශ්නයක්ද මන් දන්න. පුරුද්දට වගේ අහුවා මේ වැස්ස තෙමිදිමිත් අහනවා කොහොමද වැස්ස නියමයිතින්නේ පොඩ්ඩක් තෙමෙනවා. ඒක පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. පත්මලාල් යසේන්ද්‍ර සඳුන් චානක සමග කොරියාවෙන් අවන්ත වෙගදු කර ගන්න කියලා තමයි මැසේජ් එකෙන් තියෙන්නේ. හැයි මූ මදල ඔබේ වාගේ සුදු මලක පෙටි ඇවිත් යන රසික ලොවට චාමි ඔයා සුළඟේ එති. ඔය කටහඬ මිහිර ගැනේ සත්තයි කවුලෙකුට නැති. එක සැරයක් සිනාසෙන්න ඒ මුළු දවසටම ඇති. කවද ඒක ඉඩිස හේතුනනේ. තැන්කූ අනිවර ලස්සන්ට කවි හදන්න පුළුවන්. අල්බෝ මුල ජගත් රෝහන් ඉතිං ඇති ඈ. මට ඔය පැය තුනම ගත කරන්න මේ කවි ඇති. ස්තුතියට දවල් එකයි විනාදේ කියක් වගේ කියන්නද මං? හරි වෙලාව නම් 1:31. 0.7, 0.3, 0.5, 0.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: ලකඩ රේඩියෝ ITN
1: එකයි විනාඩි 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාත්ක ලොතරැයි මණ්ඩලය.
0: ලකඩ Golden Voice.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: එකයි වෙනහටද සටයි.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට TV රේඩියෝ
4: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිමිතුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

Lázaro, ¿es que hay de hoteles de que hay velado? Lázaro, ¿siento acá, Juané? Porque Lázaro, te irma paso velado que era de nada. ¿Halita? Binduay hatay, binduay tunay, ano tunay pahay, ano tunay hatape message number. Eva que me lacan de Facebook page, que reque hama. Lacan de Golden Voice chat with Chami. Kiela, ope post de cactinovo. Mukade que ube que la guim balan. Guim balala like a dala, comente a dala, shakaran puluan, hari. Balamope messages de cacu. Sindu catapetino, yami, potupitin. එකතු කරගන්න සමන්ත කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සමන්ත ඔයා ඇතුලේ ටීම් එක හැමෝම එකතු කරගන්නවම. හෙලෝ සසමල. චාමියා කී සනිපේ නින්නව නේද කියලා මාතලේ දෙරිණි මැසේජ් එකක් වල අහලා තියෙනවා. පොඩි ලුකකමක් තිබුණා. පොඩි කොට පොඩි නෑ. හොඳටම ලුකකමක් තිබුණා මං එනකොට. දැන් චුට්ටක් කඩ ගියා. ඔයාලා මැසේජස් එවනවනේ දිගට හරහට. ඒවා දැක්කහම ඉතින් පොඩ්ඩක් මට ලෙඩ අමතක වෙනවා. සතියකට පස්සේ දුටුවේ ඔයාට කොහොමද කියලා සරච්චන්ද්‍ර ඩයස්. එවලා තියෙනවා මැසේජ් එක ගුණයි ගමි. එක නෑනම් කොහමද හම්බුනානේ අපි ආයිමත් නේද? අත අපිට සිග්නල් නෑ චාමි. ඉතින් ඔයාට සුබ දවසක් කියලා තියෙනවා. ඊයේ ගෝල්ඩන් වොයිස් හරිම ලස්සනයි. මට මතක විදියට අඩි 6 දරුවා සවිඳු. එයා ඉස්සරහට යන්න ඕනේ කියලා තියෙනවා. හරියටම හරි. ඔයාගේ නම හරියටම කිව්වා. අද ඔයාගේ ලස්සන කතාවට හැම ගමන් ගීතවලට මාත් එකතු කරගන්න කියලා තියෙන්නේ. මිරිගම චින්තා, thank you ඔයාගේ message එකට. අපි ලස්සන සින්දුවක් අහන්න දෙන්න. Virginia Morutwing, Dil Hai Tumhara, Hindi song එක පුළුවන් වුණොත් දෙන්න කියලා තියෙනවා. පුළුවන් වුණොත් නේ මං හිතන්නේ බැරි වෙයි. අපි බලමු හරිද? අයි බොහෝ වේවා මඩපාතේ ළඟ message එක ලක්ෂ්මන් ඔයාගෙන්. තවරහනිෂානි චේතනා පුංචි පුතා තේජාවර් භාග්‍ය අවිෂ්ක එකතු කරගන්න අය පැත්තෙන් ඊට පස්සේ තව එක මැසේජ් එකක් අහන්න දෙන්න හොඳ. අපි වැඩ කරන ගමන් වහගෙන ඉන්නේ පන්දුරින් අචලා කටියම එකතු කරගන්න එයාත් එක්කමයි කියලා තියෙනවා. කටහඬ ලස්සමයි කියලා තියෙනවා. Thank you. ලස්සමයි කියන්නේ තින් අහන් ඉන්න පුළුවන් නම් එච්චරයි නේදානේ. හරි 1:44 වෙලාව. ඔයාට හිතනවා නම් මට මැසේජ් එකක් එවන්න ඕනේ කියලා. ඔයා හිත හිතවම ඉන්න එපා. 0.7 0.93 0.93 7 හතර වෙන කලින් මට මැසේජ් එකක් එවන්න. පැහැදිලි? සදා කාලා. ආයෙන්නා.

FM 93.5, FM 93.7, La Kanda, Radio ITN. La Kanda, Golden Voice.

0: FM 93.7 Lakhana Radio ITN
1: Ekai venati panasadarai
2: වසර 25ක විශ්වාසය AWB රෝල ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් දහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211-400
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: එකයි විනාඩි 55 වෙලාව ආතරින් සාතරින් පිළිගන්නා චාමිනෝනේ ඔයාව කිර පොල් ගහවල ඉන්න නමස්සන කොහොමද මට මැසේජ් එකක් එවලා තියෙනවා කෑමට ආව ගමන පැයක් අහන් ඉන්නවලු සද්දෙට වැඩ කරනෝ නෑනේ අද නේ මස්සිනා ඔයා මාව අහන් ඉන්න බලන්න සුදායිය චෝටියක් කව එකතු කරගන්න මයුරා සමග දරුවෝ තුන්දෙනාත් ඉන්නවා කියලා තේනවා හයි මයුරා කොහමද ඔයාව තාදරෙන් මම මතක් කරනවා චමියක් අසින්දුවක් දෙන්න මට මේ පැයම කියලා තියෙනවා දෙන්නේ මං ආද ගයාත මේ ඇයි ඔච්චර සද්දේ ඈ ඔයාට සුදායි කහන දෙන්නම් ඊට පස්සේ තෙරුණේ ඔය මාතරෙන් මැසේජ් එකක් කියවලා තියෙනවා චමියක්කා කොහොමද හොඳින්ද සිද්ධාක් අහන්න ඕනේ කියලා හරි සිද්ධාක් අහන්න දෙන්නම් මේ පැය වරයිනේ අපි මොකද කරන්න ඕනේ මේ පැය මේ මොකද එක්කෝ ලෝකෙට යන්න කියලා එකේ පැයම අපි නවතිනවද බෑනේ කරන්න අපි යමු අපේ දෙවනි පැයට මට මැසේජ් එකක් කියවන විදිය මතකයිනේ ඒක නිසා කියන්නේ නැ ඒක කියන්න 0703 93 5 93 7

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: රජයේ වසර දෙකක ගමන් මග තුල අන් අයගේ සහතික වලට වඩා ජාත්‍යන්තරයේ රටට ලබා දී ඇති සහතික ඉතා වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. ඒ පඬිවස්තුවර තරුණ ආසල සමුලව අමතමින්
6: ලෝකේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වේගින්ම සංවර්ධනය වෙන අපි කීපෙනි අද අපි හතරවෙනි ස්ථාන ආසියාවෙන්ම නම්බර් 1 ලොකු සාධනීයක. ඊළඟට මීට හරියටම මාසිකට කලින් අනුලෝකපුරින් තවත් නිවුස් එකක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 37ක් අතුරින් පෙළගැස්මක් හදනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්ති වලට අනුකූලව ප්‍රශංසනීය ලෙස ගනුදෙනු කරපු කටයුතු කරපු රාජතාන්ත්‍රික කටයුතු කරපු රටවල් වල පෙළගැස්මක් හදනවා. මේක යටම ඉන්නේ කවුද? යටම ඉන්නේ ඊශ්‍රායෙල්. උඩම ඉන්නේ කවුද? උඩම ඉන්නේ ශ්‍රී ලංකාව. එමනම් දුවේ පුතේ අපේ මව් පොළව අද හිමි කරගෙන තියෙන තැන ඔන්නතන. එමනම් මෙන්න මේකත් එක්ක අවුරුදු දෙකක් අපි ආපහු වෙන්න බලනකොට අපි ආපු දුර වෙන කාගේවත් සාධක අපිට අවශ්‍ය නැහැ. ජාත්‍යන්තරින් අපි සම්බන්ධින් අපේ රට සම්බන්ධින් අපිට ලැබිලා තියෙන සාධක ටික ඇති අපි ආපහු අවුරුදු දෙක ආපහු වෙන්න බලන්න.
0: පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඔහුට සහාය පළ කරමින් ආරම්භ කළ පෙළපාලිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. පාකිස්තානයේ සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් දහස් ගණනක් ඔහුව නිදහස් කරන ලෙසilla පසුගියදා පාගමන ආරම්භ වුණා. ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් අගනුවරින් කිලෝමීටර් 275ක දුරින් පිහිටි ලක්කී මවාට් නගරෙන් පාගමන ආරම්භ කර තිබෙනවා. 74 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය මාස කිහිපය ඇතුළත දුර්වල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙවැනි විට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දකුණු ඇසේ පෙනීම අහිමි වී ඇති බවත් ඉම්රාන් ඛාන්ගේ පවුලේ ඥාතීන් පවසනවා. නඩු සියයකට වැඩි ගණනක චෝදනා එළිවි සිටින හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය වසරේදී දූෂණ චෝදනාවන්ට සිරකරුවන් වීමෙන් වසර 17ක සිරදඬුවමකට ලක් වුණා. ලක්කනේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: பிளாட்டத்தை வாங்கக்கு என்ன ரேடியோ
1: මාර්ගභාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
2: සුපකමලක් පරිස්සමින් කිහින්නෙන්න.
3: FM 93.5 FM 93.7 ලකන.

හවස දෙකයි වෙනහට 10යි වෙලාව. දැන් මේ පැයේ හාපුරා කියලා මම වහන් ඉන්න කෙනෙක් නම් මට වඩ මතක් කරන්න බෑ මොනවද කරන්න තියෙන්නේ කියලා මම වහන් ඉන්න වෙලාවේ. දැන් සඳුදා සහ බදා දකින දවස්සක අපි වෙන් කරලා තියෙන සතියේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් මේ තරගය සඳහා සම්බන්ධ වුණු තරගකරුවන් තරගකාරණියන්ට තමන් අර ඉදිරිපත් කරන්න බලාපොරොත්තුෙන් ආපු ඒ ගාන කෞශල්‍ය පෙන්වන්න හැමෝටම එක විදහ දක්වන්න. හරිද? එතකොට දැන් ඊයේ දවසේදී 12 දෙනෙක්ට අපි අවස්ථාව ලබා දුන්නා. ඇහලෙගොඩ ජුනෙන් මතුශංක, හොමාකම සවිඳු ගුණවර්ධන, වත්තේග මිනෝ කයක නායක, වැලවැරිය මනුජ පැතුම්ට, කෑගල්ලේ එරන්ති නදේකා, පොළොන්නරුවේ සඳුලිකා නෙතමිනි, මොට්ටුවේ තාච දේමන්ත, කොටගොඩ අමිත නිපුන්, මදුරන්කුලේ දීපානි කාර්යවසම්, වැලිමඩින් හර්ෂ ලක්මාල්, මොරටුවෙන් ලස්නි වර්ණකුළු සූරිය, කැස්බෑවෙන් අයෝධ්‍යා ඉමාදි තමයි ඊයේ තරග වැදුනේ. ඊට පස්සේ දැන් හෙට ඔක්තෝබර් මාසේ 7 වෙනිදා බදාදා දවසේදී තරඟ වදින්න 13 දෙනෙක් බලාගෙන ඉන්නවානේ. ඒ අතරේ සමහරට ඔයත් ඉන්න ඇති. රැත් කන දීගෙන ඉන්න ඇති. වගේ නම කියවෙයිද කියලා බලන්න වගේ නම තියනවාද කියලා මෙතන. හරිද? බලංගොඩ අසංක ඉන්දික, අනුරාධපුර විශ්මිත තේක්ෂණ, වත්තලින් මදුෂන් දනංජය, ගම්පහින් ජේ එම් කල්යාණි, ඇහලියගොඩින් සුධාරිකා මදුභාෂිණි, මොට්ටුවෙන් ධනුෂ මදුරංග. පැටලෙන්න ගියා වගේ වුණානේ. පැටලුණා ඉතින්. ඊට පස්සේ කලවානි කෞශල්‍ය මදුමාලි, අතුරුගිරිය ප්‍රාර්ථනීය අභිෂේක, අටභාගයේ සෞම්‍ය රණමයුරි, රන්දපුරෙන් තාරකා මදුභාෂිණි, අනුරාධපුරේ නයෂා නිල්මිණි, හලාවතෙන් චානුක අංජන, හල්ගමුවෙන් රවීන්ද්‍ර කුමාර් තමයි හෙට තරඟ වදින්නේ. අපි බලමු මේ 25 දෙනාට මොකක්ද අපි දෙන විනිශ්චය මණ්ඩලය ඇතුළු අපේ විනිශ්චය. සුබරාදා 4 වෙනි කලින් කියනවානේ. හරිද? 0.7, 0.3, 0.5, 0.7 ඔයා එපු මැසේජ් එක මෙසෙන්ජර් පස්සේ මං අනිවාර්යෙන් කියනවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි. NLB හදහන ඔබත් අදම NLB හදහට බලා ගන්න.
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනේ කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
0: දෙක්‍යා සුරකින් මගතොට
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසුන් විස් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
0: සම අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන එළතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනේ
1: සංදතිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 එන්එල්බී තනට දහනේ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනි දහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
5: හවස දෙකයි වෙනාඩි 18යි වෙනව 0.7.3.95 0.7.5 මැසේජ් නම්බර් එක WhatsApp මැසේජ් එකක් කරි text මැසේජ් එකක් කරි වට පහසු විදිහකින් මට මැසේජ් එකක් එවන්න පුළුවන් හතරට කලින් හොඳයි මං යනවා මහරකමට විමසන මාම්මයා කොහොමද කටින්ම වැඩද විසි ඔපෙල්ලකේ දිලංකා නදේශම් රසික ගයන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර කුමාරේ ශාන්ති නිරෝෂ හර්ෂණී සුභා දිනෝෂ කමනි චන්ද්‍රානි ඉරේෂ නයිනි දෙල්ප චිත්‍රවත් වන්ද එකතු කරගන්නවා මම ගොඩ ආකාදරෙන් මොකද මේ කියන්නේ ටික දවසකින් තමයි අපේ නම් ටික ඔය හඳින් අහන්නේ කියලා තියෙනවා කොටාව බේකරියකින් ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් මදුශංක ධනුෂ්ක එකතු කරගන්න කියලා ජය මාමා මට මැසේජ් එකක් එවලා තියෙන්නේ අකුරු පොඩ්ඩක් වැරදිලා ඇති හදලා කියන්න කියලා තියෙනවා මම වරද්දලා කියලා බැලුවා මොකද්ද කියලා තියෙන්නේ කියලා එහෙම හොඳයිනේ හරි thank you හොඳ hi chomi ඔහගේ මැජිකල් වොයිස් එක නිසා ලක්කඩ ගෝල්ඩන් වොයිස් ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ලස්සන වෙනවා කියලා තියෙනවා මතු කුරුණෑගලගේ උපු මැසේජ් එක ස්තුතියට මේ මොකක්ද මේ කියන්නේ ඇස් දෙකට පේන මිනිස්සු ගොඩක් හිටියට හදවතට දැනෙන මිනිස්සු හරි අඩුයි සත්ත කිව්ව මාත් ඒකට 100%ක් එකගයි දෙවන දෙන්න මෙත්නදී අමන්දී මහත්තයා හේමන්තද සිල්ලා අම්මා ඩිංගිරි මණිකේ මගේ ආලුවා කොහොමද අම්මා ඔයාගෙන දෙන්නේ අයියා නිමල් තිරකසිරිය සුදුහක්කා මනෝහරි ප්‍රනාන්දු අනෝමක්ක ප්‍රභානන්ගේ ගාමිණී අයියා මණිකේ දඩම් ගස්ලාන්ද ඉදලා මට මැසේජ් එකක් වැඩි ස්තුතියි ඔයාට හයි ශාමිය දවස් තුනකට පස්සේ කොහොමද ඔයාට වෙලදා වගේ මතත් ලක්කන දාලා තියන්නේ තනියම වැඩ කරනකොට පාළුවක් නෑ ලක්කඩ ඉන්න ඕනේ ආතරේ ශාමි කියලා තියෙනවා ඔයාගේ නම ඉතින් මං කොහොමද හොයාගන්නේ නම රන්දික වෙන්න ඕනේ මම ගෙස් කරනවා රන්දික වෙන්න ඕනේ කියලා ඊට පස්සේ නමක් එවන්නනේ අගට 0.90 ඒ නම්බිකවත් කියා ගන්න බෑ එහෙනම් සෙදුවා කන්න දෙන්නම් හවස 2 වෙනාඩි 21 වෙලාව ලකඩ Facebook page එකේ ලකඩ golden voice chat with charmy අපි post එකක් තියනවා එක බලන්න like එකක් දාන්න comment එකක් දාන්න

0: 7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනා 24යි
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
4: තැකි පැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
7: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

හවස දෙකයි වෙනාඩි 32යි වෙලාව. මට පොඩ්ඩක් මතක අමතකුණා වෙලාව කියා ගන්න. හරි කොහොම හරි වෙලාව කියුවානේ. මගේ වෙලාව බලා ගන්න තව පොඩ්ඩෙන්. සුබ දවසක් වේවා රුමේනියාවේ මේ මැසේජ් එක සාගර ඔයාගේ. සින්දුව කෝණිය නැත කරන ගමනක් අදහන. බිරිඳ ආශා දුව සෙනුකී අම්මා තින්නා නේද මාව අහගෙන. අපි ලස්සන සින්දුවක් අහමු ළඟට. චාමී මාත් ඉන්නවා කොහොමද ඔයාට? තරුෂි බස්නායක දරණේගලේ. හොඳින් හොඳින් ඉතින්. සතියේ දවස් දෙකක්වත් ඇවිල්ලා මහනුව මද වගේ නේද? ලස්සන සින්දුවක් කොහොනේ මහත්තයා උපුල් නිලන්ත. කවීෂා සලීෂා දිලීෂා. ගෙදරදී නම් පැටලෙන්න. කවි සලී දිලී එහෙමද කියන්නේ? ලස්සන හැබැයි නම් ටික. කෙල්ලොම තුන්දෙනේ. කොහොමද රණ්ඩු වෙනකොට? මට මතක් වෙනා මගේ යක්කගේ නම කාලය. හරිම නේද? දෙමාපියන් ඉදිරියේ පුදුමාකාර රසීමක් තියෙනවනේ. ගැනතරෝ දෙන්නේ ගෙදර ඉන්නවා කියන එක. එතකොට තුන්දෙනෙක් කිව්වම මං හිතන්නේ කවි සලී දිලීලා හරි හොඳයි. අම්මා තාත්තා පොල හැමෝම එකතු කරගන්න. ඔවත් එකම යටිරාවන ඉන්ද්‍රානි සෙනිවි රත්න. Thank you message එකක් යවුවට ඔයාලට. ඊට පස්සේ අපි යනවා කලුතරට. දේවික කොහමද ඔයාලට? ශිරෝමින්න ෆ්‍රේඩා නන්දනී ජාන්ති තෂ්මිව එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි ඔයා කියන්නේ. තෂ්මිව විශේෂයෙන් එකතු කරගන්න යට ලස්සන නමක් තියෙන හින්දා. හරිද? ඔගොල්ලෝ ඊර්ෂ්‍යා කරන්න එපා. ඊට පස්සේ අපි මහපලගම පැත්තට ගියාමු. පියජේ නෝතරෂියවත් මතක් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ හයි ශාමි අයමත් කාලෙකට පස්සේ ඔයාව අහන්න ලැබුණා. හිත සනසන කටහඬ අදත් ආපහු ඔෆිස් එකකන් අහන්න පුළුවන් කියලා තියෙනවා. දැන් වාගේ නම කොහොමද දාගන්නේ? වාගේ නම චින්තන වෙන්න ඕනේ. ඇයි ඔයගලන්ට නම අමතක වෙනවද? ඈ මීට පස්සේ මැසේජස් එවනකොට බලන්න මැසේජ් එක එවීමේ කාර්යය ඔබ සම්පූර්ණ කරලාද කියලා. නම තියනවද බලන්න? ගම තියනවද බලන්න? එහෙම ඒ දෙකම තියනවනම් නමයි ගමයි තියනවනම් මැසේජ් එක සෙන්ඩ් කරන්න. හරිද? ඒකත් කිර දෙන්න වෙලා මට. හවස දෙකයි විනාඩි 34යි. මේක හරි ලස්සන සින්දුවක්. අහන්නකෝ. මේක කතා කරන්න බැරි අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි අතර සිදි දාමයක් ගැන කියවන හරි ලස්සන සින්දුවක්. හොයාගෙන බලන්න.

0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: හවස දෙකයි විනාඩි 38යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: Lakhanda Morning is
3: out. ඔය වයසට ගියත්

හවස 2යි විනාඩි 42යි වෙලාව. මට ඇත්තටම මංගනම ජලසෙ හිතලා තියෙන්නේ. මේන මැසේජස් වලට, මෙලබන කමෙන්ට්ස් වලට මට මංගනම චුට්ටක් ජලස් වගේ. කවුරුද මේව දැක්කොත් අසහක් කටවහක් වැදේද? හරි 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. මෙච්චර ආතරින් මට මැසේජස් එවනවට, පෝස්ට් ගිහලා කමෙන්ට්ස් දානවට බොහොම ස්තුතියි. මං ගොඩාක් ආදරේ හොඳ. ඒක තමයි මට කියන්න පුළුවන් දේ. රස කැලුම් උදා වේවා. එදාසේ අතුරා සෙනා මේ පාළු දැසේ, සසල චාරිකාවේ සතුට වාසනාවේ අඳුර සෑයා ළඟා නොවේවා. එසේම වේවා තුෂාරි නෝනේ. තැන්කියු ඔයාගේ ආශිර්වාදය වෙනුවෙන්. මිස් චාමි ඉතින් කොහොමද? නංහඳින් වහතුවෙන් මේ මැසේජ් එක රූපේ රූපසන මහත්තයා කොහොමද? සුනන්දනේ දෙන්න මාදරෙන් එකතු කරගන්නවා. හයි චාමි, ඔයානම් රේඩියෝ එකට හොඳට ගැලපෙන වොයිස් එකක් කියලා තියෙනවා. ඒකනේ දෙයනේ මෙතන ඉන්නේ. හරි, රන්දනු ඇන් රන්දේපා වෙඩින් හවුස් එකේ අපි එකතු කරගන්න කියලා තියෙනවා. ඒ ටීම් එක හැමෝ මාදරෙන් මම මතක් කරනවා. හරි, ඊට පස්සේ අපි යනකොට දන්නවද? දන්නව නැති ඔහුලු මං කෙටි ගහන් ඉන්නේ නෑනේ. දන්න ඇති බසරි අහන් ඉන්නේ නේ කන්දීගෙන. ඊළඟට මැසේජ් එක වල තියෙන යටි අන්තොටින් සීපෝත ජනපදයෙන් ධනුෂී දෙදුලංගන ලස්සනම සින්දුවක් ඕනේ කියලා තමයි කියන්නේ. ඔයා අහගෙන දින ටක් ගලක මෙන්ට ඇද්දම්ම තැන්ක් යූ කියලා. ඕකේ ඕකේ, වෙල්කම් වෙල්කම් චතුරි නේත්‍රා. ඔයාත් අහගෙන දින්නේ දෙන්න මාදරෙන් එකතු කරගන්න ඕම. ජය මාමා තැන්ක් යූ කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ජය මාමට මමයි ස්තුතිය කියන්න ඕනේ. වැඩ අතර කොහොමද වෙලාවක් හොයාගෙන මට මැසේජ් එකක් එව්වට. ලස්සන දවසක් වහට චාමි ආසිරි සම්පත් එඩියට මුලවගේ මැසේජ් එක. ඔය මෙහෙම පෝස්ට් එකක් මට ෂෙයා කරලා තියෙනවා. දුප්පතා මුදල් සොයයි, පොහොසතා සනසීම සොයයි, තරුණයා අනාගතය සොයයි, මහල්ලා ගෙවුණු තාරුණ්‍ය නැවත සොයයි, තනිකඩයා ආතරය සොයයි, විවාහකයා නිදහස සොයයි. සියල්ල අනිත්‍ය, නමුත් හැමෝම අහිමිදේ සොයමිනුයේ ජීවත් වෙන්නේ. ඉතින් හම්බුණාද? මං අහන්නේ හම්බුණාද ඔයාලා හොයලා දවසක? දහසක හම්බ වෙයි. හස දෙකයි විනාඩි 45යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 50යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

හවස දෙකයි විනාඩි 51යි වෙලාව. ලකඩ ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි ඔයා අහගෙන ඉන්නේ. දැන් හෙට දවසේදී එකේ දන් 4 වෙනකන් ඔයාට අහන්න ලැබෙන තරඟකරුවන්ගේ තරඟකාරණියන්ගේ ගීත මොනවද කියලා දැන කියා ගන්න පුළුවන්කමක් දැන් නැහැ. මට පුළුවන් කවුද ගීතවත් වෙන්නේ කියලා නම් ටික විතරක් මතක් කරන්න. අසංකේතික බලංගොඩින් අනුරාධපුරයේ විශ්මිත තීක්ෂණ, වත්තලින් මදුෂන් ධනංජය, ගම්පහින් ජේ.එම්. කල්යාණි, හලියගුඩින් සුධාරිකා මදුභාෂිනී, මොරටුවෙන් ධනුෂ මදුරංග, කලවානින් කෞශල්‍ය මදුමාලි, අතුරුගිරිය ප්‍රාර්ථනී අභිෂේකා, අටබාගෙන් සෞම්‍යා රණමයුරි, රත්නපුරෙන් තාරකා මදුභාෂිනී, අනුරාධපුරෙන් අයෂා නිල්මිනි, හලාවතෙන් චානුක අංජන, හල්ගඹුවෙන් රවීන්ද්‍ර කුමාර තමයි හෙට තරඟ වදින්නේ. මට ජෝරා කියන්න පුළුවන් හෙට ලස්සනම සින්දු ටිකක් අටහන්න බලුවන් කියලා. එතකොට ඊයේ දවසේ තරඟ වැදුණු 12 දෙනයි හෙට තරඟ වදින 13 දෙනයි එකතු වුණාම කීයද කියන්න බලන්න. මට ගණන් පුළුවන්ද? 12යි 13යි කීයද? අන්න හරි 25යි. අපි දෙන්නම දක්ෂයෝ. එතකොට 25 දෙනාට මොකක්ද වෙන්නේ ඊළඟ වටය සඳහා? 25 දෙනාම සුසුකම් ලබාවිද? එහෙම නැත්නම් කවුද තරඟෙන් ඉවත් වෙන්නේ? කවුද තරඟෙන් ඉස්සරහට යන්නේ කියලා මම ඔයාලට හරියටම කියන්න ලෑස්තියි. සිකුරාදා හවස 4 වෙන කලින් හරිද? එතකොට මේ වෙනකොට 07 03 95 934 මම මැසේජ් එකක් එවන්න කියලා තියෙන්නේ. ස්වීට් ඩ්‍රීම්ස් කේක් ඇන් ඇකඩමී එකේ අපිත් වැඩසටහන අහන ගමු. අපිටත් සින්දුවක් දෙන්නකෝ, අපිවත් කියන්නකෝ කියලා තියෙනවා. කියන්නම් අනේ, මැසේජ් එක දකින්න එපා කියන්න. දැන් තමයි දැක්කේ. ඊට පස්සේ සුබතාව ලක්ලක් කඳ අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. අදෝනේ ඔයා අසම සින්දුව අභියෝගේ බාර ගන්නවද කියලා අහලා තියෙනවා. අම්බලන් කුරින සුරංග තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. මං ආසම සින්දුව ප්ලේ වුණා. හරිද? දැන් පුළුවන් නම් ඔයාලා කියන්නකෝ ප්ලේ වෙච්ච සින්දුව අතරේ මං කැමතිම සින්දුව මොකක්ද කියලා. කොහොමද මගේ අභියෝගේ? මට ආව අභියෝග කරන්න විතර. මේ සුරංග. අනේ අපිටත් සින්දුවක් ඕනේ. කොස්කමින් කුමාරි සනාරා දියතහර කියලා නමකුත් තියෙනවා. ලස්සන නම ටිකක්. සින්දුවක් අහන්න දෙන්නද?

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: තෙකුණාමල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් අපරණ වෙළඳ පොළට යොමු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා අපරණ සංවර්ධන මණ්ඩලය දිස්ත්‍රික් ඒකම් කාර්යාලයේදී දැනුවත් කිරීමේ සංසදයක් පැවැත්වීමටයි කටයුතු කළේ. ඒ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අපරණ හැකියාවන් සහිත ප්‍රාදේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට සහාය වීම සහ ඔවුන් නගා සිටුවීම වෙනුවෙන් වැඩසටහන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අපරණ ප්‍රදර්ශනයක් සහ ව්‍යාපාර සායනයක් යන ප්‍රධාන අංග තුනකින් සමන්විත වෙනවා. අපරණ සංවර්ධන මණ්ඩලයේ සේවා අපරණ වෙළඳපොළ අවශ්‍යතා සහ පළතුරු සහ එළවලු සැකසූ ආහාර අත්කම් මෙන්ම දීවර නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රවල අධ්‍යක්ෂ ව්‍යවසායකින් සමග හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කිරීමට නියමිතයි. රුසියා ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුමේනියානු මුහුදේදී නෞකාවන් ගිලී ඇති බව යුක්‍රේනය ප්‍රකාශ කළා. යුක්‍රේන යුද්ධයේ කලාපයේ අනෙක් රටවලටද පැතිර යා හැකි බවටයි මේ වන විට බිය පළවැත්තේ. මෙම සිදුවීම රුසියානු ඩ්‍රෝන යාන ආක්‍රමණයකට සැරකෙන නවතම සිදුවීමයි. කළු මුහුදේ රුමේනියාවට ඇත් කලාපයේ නැව ගිලියාම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවට චෝදනා එල්ල කළා. ධ්‍යානිරගත් නෞකාව මුහුදේ ගිලියාමෙන් පුද්ගලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 11 දෙනෙකු බේරා ගැනීමට රුමේනියාව කටයුතු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපර් කවලක් පරිස්සමින් කිහින්නෙන්න.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනාඩියේ නවයයි වෙලාව. 0.7, 0.3, 0.3, 5.3 මැසේජ් එකක් එවන්න තව ටික වෙලාවයි තියෙන්නේ. ගණන් නොගැලලා අන්තිම මොහොතේ මට මැසේජ් එකක් එවට කියවන්න වෙලාව නැත්නම් මම කියවන්නේ නැහැ. කොහේක? හරි. අපේ බෝවිටියා මල ජාමි දිනී සතුටින් අහගෙන ඉන්නවා. අද නිව්සීලන්ඩ් වලට උෂ්ණත්වය අංශක 12 කියලා තියෙනවා. හදායි. දලීප් සමරසිංහ ඔයාව මම ආදරෙන් එකතු කරගන්නවා නිව්සීලන්ඩ් වලින්. රණ්ඩු කාරියේ තරහද කියලා අහලා තියෙනවා. මොකක්ද ආමන්ත්‍රණේ? හරි හරි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. අපි ලංකල්ල මතක් කරන්න කියලා තියෙනවා. හරි ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද? චාමිතුවේ අපිත් සතටම ලක්කඳහගෙන ඉන්න සින්දුවක් ඉල්ලන ගමන් දුබයි සෙවේ නියුතු අද දින උපන්දිනය සමරන ආදරණීය කනිෂ්ක පුතාට සුබ පතන්න කියලා තියෙනවා. කනිෂ්ක පුතා ඔයාගෙන නම් ඉන්නේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා අපි වට ආදරෙන් ආශිර්වාද කරනවා. හැමදේම සාර්ථක වෙන්න ඕනේ. වහිතට පතන විදිහටම ඔයාට සුබ පතනවා. හෝකාන්තරින් විපුල චන්ද්‍රදාස් ඇතුළු පවුලේ ඔක්කොමලත් එක්ක මං ජාමි. හරි සුබ දවසක් වේවා. අපිත් අහගෙන ඉන්නේ බොරලස්කමුයි. දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්තේ කමල් සන්ධ්‍යා සමග සරත් චන්ද්‍ර එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. හයි කොහොමද ඔයාට? මං ඉතින් හොඳින්. අතත් වෙනදා වගේ මම වහගෙන ඉන්නේ ඔෆිස් එකේ සද්දෙටම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. අපේ ස්ට්‍රෙස් එක නැති වෙන්න අහන් ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක කියලා තියෙනවා. Thank you. අදත් එකතු වෙනවා ලක්ෂිතා මිස්, ගායනී මිස්, අනුර මාලි මිස්, ඉන්දිකා මිස්, ප්‍රින්සි අමිලා නදේශානි, වරුණී චතුරිකා රංගා එකතු කරගන්න කියලා. අකලංක තමයි මට මැසේජ් එක වෙලා තියන්නේ. බත්‍රමුල ශාඛාවේ ඔක්කොම එකතු කරගන්නන් EDL එකේ. හරිද? පහදෙලි ආදරේ ලක්කඳ අපිටත් සින්දුවක් ඕනේ. RN ෆැෂන් එකේ මංජු වක්කා, හෂින්, චාමිකා, රවින්දු සහ තෙව් බබා එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ගණේ මුල්ලෙන් නේද? ඔයාලටත් ඉන්නද චාමිකා කියලා කෙනෙක්? එයාට වඩා මං හොඳයි නේ. එයාවත් එකතු කරගන්න නැත්නම් අගේ හිතරි දෙන්නේ. ඊට පස්සේ අපි යනවා මහනුවර පැත්තට. මහනුවරෙන් ජේම්ස්, ෆරීඩා, දීප්ති සිල්වා, ශුරින් දයස්, නිරෝ, ගාන සිල්වා, චන්ද්‍රනි මාරසිංහ, රොසෙට් කමකේව මං එකතු කරගන්නවා. දැන් අද ඔක්තෝබර් 6 වෙනිදා. 6 වෙනිදා කියවහම ඔක්තෝබර් මාසේ අපිට සමරන්න දවසක් තියෙනවා නේ. අකුරුගල වගේම දෙවියේ ඇදහැදුව, ශිල්පෙන් පඩිපෙලක් දිවි කන්ද තැනුව, අද අපේ යහපත එදා සිට පැතුව, ගොරුන් පා වදින මේ හරිපාර කිව්ව. මේ වගේ ලස්සන ලස්සන නිසදස ලියලා අපි බුලතොරුලක් අතට දීලා අපේ ගුරු දෙවිවරුන්ව වන්දනා කරනවා. ඕවාත සිප්පදානේන සික්කාපේති මමංගඩු, සාගර වේන චිත්තේන අහං වන්දාමි තංගඩු. ඕවාසිප් දීමන මා හික්මවන පේමන, අඳුර් ඇඳුරු හද බැතියන වඳිමි ගුරු සිත පෙරට කරමින කියලා තමයි මේ ලස්සන ගාථාව ගුරුවරුන් වෙනුවෙන්ම හැදිලා තියෙන්නේ. ලෝක ගුරු දිනය අදයි කියලා ගොඩාක් දෙනෙක් මට මතක් කරලා තිබුණා. මම ඒක දැනගෙන හිටියා. හැබැයි මේ වෙලාව මම යොදාගත්තා ගැන කතා කරන්න. මොකද සාමාන්‍යයෙන් අපි මොන්ටිසෝරිනේ. මොන්ටිසෝරිය තමයි අපේ ජීවිතයේ අරිතාලම වැටෙන පළවෙනි තැන. අපිට මොන්ටිසෝරියේදී හරියට අකුරු කරවන ගුරු දේවතාවා නිසා තමයි අපි මේ තරම් දුරට ඉස්සරහට එන එක තමයි ඇත්තම කතාව. මොකද ප්‍රාථමික අධ්‍යාපනය කියන දේ දරුවන්ට හරියට වැදගත් වෙනවා. මම අහගෙන දැන් ඊළඟ අවුරුද්ද ඉඳලා ප්‍රාථමික අංශයටත් එකම සිලබස් එකක් වෙනවා කියලා. ඒක හරීම හොඳ දෙයක්. මොකද හැමෝටම එක එක විදිය තරාතිරම් ඇතුව ඉගෙනීම ලැබනවා වෙනුවට හැමෝම එකම මට්ටමේ හොඩියේ පන්ති ඉඳලා ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක හරීම වාසනාවක්. ඔබට හැමෝම මෙතන එකම මට්ටමින් පටන් ගන්න. සමහරු සිංහල අකුරු ලියන්නත් ඉගෙන ගන්න මොන්ටිසෝරිය, සමහර අය සිංහල අකුරේ හැඩයක්වත් දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැතුව හැමෝම එකම විදිහට හොඩිය පටන් ගන්නවට මම නම් ඇත්තටම කැමතියි. ඒක නිසා අපි හැමෝම අද මිනිස්සයෝ විදිහට කාලා බීලා ඇඳලා ජොබ් එකක් කරගෙන සතුටින් ජීවත් වෙන්නේ අපිට එදා හොඩියේ ඉඳලා උගන්නපු මේ දක්වා උගන්නපු ගුරු දේවතාවුන් නිසා කියන කාරණාව අපිට බහැර කරන්න බෑ. ඒ ගුරු දෙවි දේවතාවුන් වගේම අපිට වටිනා නේද? ඒ හැම කෙනෙක්ට දීර්ඝායුෂ ලැබේවා. අපි කන බත් කටක් කටක් ගානේ අපේ දෙමාපියන්ට වගේම ඒ ගුරු දෙවිවරුන්ටත් පිහිට ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ සින්දුවට දහසරයක් ඇහුවත් මං හිතන්නේ ඕගලන්ට ඇති කියලා කියයි කියලා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනහරිදා හතයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105 55 සහ 20

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු බඩු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට TV රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිතුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
6: හවස 3 වෙනාට වෙස්සයි වෙලාව ලකන Facebook page එකට ගහම ලකන Golden Voice chat with Charlie අප post එකක් තියෙනවා ඒකට like එකක් දාලා comment එකක් දාන්න පුළුවන්.

0: හවස තුනයි වෙනාඩ 23යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කේල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: ලකාණ්ඩ රේඩියෝ ITN.
0: දැන් මේ පැයේදී වැඩපුරම මාව හංගින්න වෙනවා. මොකද මේ මැසේජස් ටික එවන්න කිව්වා වගේ නෙමෙයිනේ. ඒවා කියලා යන්නත් එපේ. මාවත් එකතු කරගන්න චාමියෝ මං විරංගී කියලා තියෙනවා. හයි විරංගී, කොහොමද? ඔය කොහින්ද කියලා නෑ දරුවා. ඒක නිසා කියන්න දෙයක් නෑ. ලස්සන සින්දුකට අපිත් එන්න අලාවෙන් දර්ශනී කුමාර් දෙංග, කොහොමද? සබතාවලා කිව්වට දැන් ඉතින් හන්දෑත් වේග නෑවෙල්ලා. තමිල පුෂ්ප කුමාර නිට්ටබුයෙන් එපු මැසේජ් එක ගුරුරන් ගැන කියලා තියෙන අපි කියමු. ඒක අපගේ සසුමේ වෙනසද හඳුනන කියවුණු වතනද ඔසුවක් සමවුන ලංවේ මෞසේ පිහිටක්ගෙන එන ඔබවේ දිවිගුණ අපසිත් නිසි ලෙස කියවන හඳුනා ගුරුගුණ ගෙන ආ උපහාර දැනුනා ඒ හදවත් තෙත් කළ අරුමය නොමියන දෙගුරුන් සම කළ ඔබේ ගුණ අගයමි තුති මල් පුදති ඔබ කළ මෙහෙවර. ලස්සනයි හොදේ වඩ ලස්සන්ටත් කවි කතන්න පුළුවන්නේ. ස්තූතියි අපිත් එක්ක ලස්සන අදහසක් ෂෙයා කරගත්තද. ඊට පස්සේ හයි චාමිනාගේ කොහොමද? අවට අපේ සරත් කුමාර් කොහොමද කියලා මම නිවාගෙන් අහන්න ඕනේ. සෑහෙන දවසකට පස්සේ ඔයාට අපිව මතක් කළා තියෙනවනේ. ඊට පස්සේ මේ කවුද මේ මැසේජ් එක කියවලා තියෙන්නේ? අකුරු කරලා ජීවිතය හැඩ කරන්න මඟ පෙන්නූ මෞසෙන්හසෙන් අපේ සිහිනවලට පියාපත්තුන් ලෝකයේ මින්න සිලම ගුරුවරුන්ට මාගේ හෘදයාංගම උපහාරය සුබ ජාතික ගුරු දිනයක් වේවා කියලා බැලුම් ගල කන්දේ අසින් දිහසඳ රදෝනි මට ලස්සන පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. ස්තුතියි වාට පුතේ. ඊට පස්සේ අපි යනවා කොස්කමට. සනාරා දියතරක නම නම් මං කිව්වා. කුමාරේ රමණි මතක්ගෙන මතක්ගෙන පාට මට මැසේජස් එවනවා දැන්. එතකොට මැසේජස් නොකියුණු අය මටනේ බනින්නේ. එහෙම කරන්න එපා. එක මැසේජ් එකක් කල්පනාවෙන් ඔක්කොගෙම නම් ටික දාලා එවන්න. 3:25

0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN.
1: How is it my when had it is tonight velave? Lakhana Golden Voice. Heta havasa eke dan hatara wenakan 13 denakge ගේ හඬ ඔබට අහන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ 13 දෙනාගේ හොඳම ගීත ගායනා කරන්නේ කවුද කියලා මට පොඩ්ඩක් ඔයාලා කියනවාද? හාද? හරි, අපි පෝස්ට් එකක් දානවා ඒ 13 දෙනාගේම. ඊට පස්සේ වාර තියන්නේ පෝස්ට් එකට ගිහලා කමෙන්ට් එකක් දාන්න. මෙන්න මෙයා හොඳටම ලස්සනටම සින්දු කිව්වා. අපි එයාව සිකුරාදාට ඉස්සරහට යවමු කියලා. හරිද? අපි බලමු විනිශ්චය මණ්ඩලයේ තීරණයත් එක්ක ඔයාගේ මනාපයත් පැහැහිලා කවුද ඉස්සරහට යන්නේ කියලා. බලන් ගොඩින් අසංක ඉන්දික, අනුරාධපුරෙන් විශ්මිත තීක්ෂණ, වත්තලින් මදුෂන් ධනංජය, ගම්පහෙන් ජේ.එම්. කල්යාණි, ඇහැලිය ගොඩින් සුධාරිකා මදුභාෂිනි, මොරටුවෙන් ධනුෂ මදුරංග, කලවානෙන් කෞශල්‍ය මදුමාලි, අතුරුගිරියෙන් ප්‍රාර්ථනී අභිෂේක, අටපාගෙන් සෞම්‍ය රණමයුරි, රත්නපුරෙන් තාරකා මදුභාෂිනි, අනුරාධපුරෙන් අයිෂා නිල්මිණි, හලාවතෙන් චානුක අංජන, හල්ගමුවෙන් රවීන්ද්‍ර කුමාර තමයි හෙට කරට කරතරග වදින්නේ. හඳින් හොඳේ. හරි, එතකොට අද මම රැ කිව්වනේ ඔය බලන්න කවුද ලස්සනට සින්දු කියන්නේ කියලා. හරිද? සඳදා සින්දු කිව්වායවත් මතක තියාගන්න, ඒගොල්ලන් අමතක කරන්න එපා. එතන 12 දෙනෙක් හිටියා. 0.7, 0.3, 0.5, 0.7 හතට එවලා තියෙන මැසේජස් ටිකක් අපි බලාගෙන යමු. මම දැන් WhatsApp එක පැත්තේ වෙච්චර වෙලා හිටියේ. දැන් මං ආවා ටෙක්ස්ට් මැසේජස් පැත්තට. සුබ දවසක්.

සිින්දුවට එකතු කරගන්න කෑගල මීතිනය කම උපනන්ද වගේ මැසේජ් එක. කොහොමද චාමීතින් ලස්සන සිින්දුවක් දෙන්න කියලා නුවරින් සංචීවයපු මැසේජ්කට ස්තුතියිවට. හයි අක්ක කොහොමද අපිටත් සිින්දුවක් ඕනේ. නව්‍යයා ශෝෂෝපයකෙන් අම්බලන් ගොඩන්න නිලන්ත සහ වාසනාව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ලක්ෂ්මන් අංකල් අපේ පොස්සෙන්නව මැසේජ් එකක් කියවලා තියෙනවා. ලස්සන හින්දි සිද්ධා ගහන ඕනේ කියලා තමයි තියෙන්නේ. අපි ඉස්සරහට ලස්සන හින්දි සිද්ධා කහමු. හරිද? දැන් නෙවෙයි. මම කටුනායකෙන් වැඩසටහනට එකතු වෙන්නේ සිද්ධා කෝනේ කියලා තියෙනවා. ඔයාගේ නම මොකක්ද? කටුනායකෙන් ජනුලි. නමවත් දැවලා නැහැ. මට ගෙදර වැඩ දීලා තියෙනවා. ඒ කියන්නේ මැසේජ් එක එවලා තියෙනවා. ඊට පස්සේ නම එවන්නේ නැහැ. මං ඉතින් මැසේජස් ටික සිසාරා බලන්න ඕනේ නම කොතනද තියෙන්නේ කොයි හරි වගේද නම ඇත්ත කියලා. ඊට පස්සේ තියෙනවා ඔයා මැසේජ් එක කියවන්නේ නැහනේ අප්පා. මේ කියවන්නේ අප්පා. මොනාදනේ? චුට්ටක් ඉවසලා ඉන්න කියලා මං කියලා තියෙනවානේ. කොහොම හරි මේ හැම මැසේජ් එකක්ම මං කියවනවා. අනුරාධපුර ඉඳන් අක්ක වහගෙන ඉන්න පාඩම් කරන ගම යසයි යසයි හොඳට පාඩම් ගේ. මාවත් සින්දුවකට එකතු කරගන්න සෙනලි. ලස්සන නමක් වාට තියෙනවා. හොඳට පාඩම් කරගන්න. හරිද? එතකොට සුබ දවසක් චම්මී. කොහොමද ඔයාට? ඊළඟ සින්දුවට මාවත් එකතු කරගන්න කියලා කුරුණෑගලින් චම්පි තමයි මට මැසේජ් එකවලා තියෙන්නේ. චම්පිට මම දෙනවා මේ සින්දුව. වැස්සක් කළා. ලස්සනයි නේ සින්දුව. මන් දන්නවනේ. ඒක නිසා තමයි මං ඒ සින්දුව තෝරගත්තේ.

0: Lakana Radio ITN.
1: තුනයි විනාඩියේ 44යි.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: ටෙක්කියා සුරකිමු මකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: ඔක්තෝබර් 7 ජෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
1: හවස 3 වෙනාදී 45 වෙනව. ටෙක්ස්ට් මැසේජස් තාම කියවමින් ඉන්නෙමු. සුබ දවසක් ලක්කඩහන හැම දෙනෙක්ටම. කිතුල්ගල ශ්‍යාමලී, ශ්‍යාමලී කිතුල්ගලද දන්නා නම අපහැදිලීමට. අම්පානේ දුව සඳමිණිය අහිංස මහත්තයා රුවන්චාමර, කලවැල්දෙනිය අර්සලිනා ජනපදයේ අම්ම වසන්තා, තාත්තා කීර්තිරත්න, මල්ලි සම්පත් කීර්තිරත්නව එකතු කරගන්න. ඊට පස්සේ රත්නපුරේ එරත්නේ තමරා කුමාරී, කොහොමද ආදරේ උතුරුණු මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා තැන්කියු අනේ. ඊට පස්සේ මං යනවා ධර්ණිය කර පැත්තට. නිලන්ත, චානක, ලලිත අයියා, කුරුවිට බණ්ඩාර, සතීෂ සර්, නවලපිටිය පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. තියෙන වෙලාවක දෙන්න, නොහිතන වෙලාවක ආපසු ලැබෙවි කියලා පෝස්ට් එකකුත් එවලා තියෙනවා. ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ලස්සන සින්දකට එකතු කරගන්න අලව්වක් ඔහලානේ ජය කලනේ, උපාලේ චිත්‍රානි, මාධව කසුන්නතුළු, ලක්කඩාන හැමෝම එකතු කරගන්න කියලායි මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ කොස්කම කුමාරි, හරි හරි එක කමන්නේ නෑ, මයිරා වැලිගඩ පිටිය. මයිරා මන් නම මොකක්ද කිව්ව විදිහ? මයිරා වැලිගොඩ පිටිය. සද්දට මම හංග ඉන්නවා කියලා තියෙනවා නේද? සසන්ත, ලිතිනි, සසන්ව එකතු කරගන්න තාතා ඉතාලියේ ඉඳන් තුෂාර, චන්දිම. ලස්සන නම් ටිකක් තියෙනවා. සසන්ත, ලිතිනි, සසන්. එයාලවත් එකතු කරගන්නම් මයිර, හරිද? ඊට පස්සේ මේ දැන් ආපු උණු මැසේජ් එකක් කියන්නද මම? කොහොමද ලක්කඩ මාත් ඉන්නවා. හයි හයි, කොහොමද? රුමේනියාවෙන් සාගර ඔය අහගෙන දෙන්නේ මේ දැන් ඒවා මැසේජ් එක කිව්වේ. මං ටග් ගාලා මේ දැන් ඒවා මැසේජ් එක කිව්වනේ. නන්න දක්ෂතාවය. හවස 3 විනාඩි 47.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස 3යි වෙනාඩි 50යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: රුමේනියාවෙන් සාකරපු මැසේජ් එක මං කියවනේ ඊට පස්සේ අර එකක් හිමින් තමයි මැසේජ් ටයිප් වෙන්න පුළුවන් සින්දු යන අතරතුරේදී ආයෙ ටයිප් කරලා දානවා මං දැක්ක මගේ දුව සෙනුගේ බිරිඳ ආශා අම්මව එකතු කරගන්න කියලා හරි ඉතින් නැතයි ඒගොල්ලෝ බලයිනේ අපේ නම් කියන්නේ තුමියා තනියෙන් සින්දු අහනවාද කියලානේ පොල් ප්‍රශ්න ඇති කරන්න බෑනේ ඒක නිසා මං උන්නේ එකට එක නම් ටික කිව්වා ලක්කඩ හගෙන වැඩ කරන ගමන් අශෝක අයන වර්ක්ස් මැදිරිගිරියෙන් වසන්තය ඇතුළු ෂොප් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා අශෝක ඔයා එහපු මැසේජ් එකට ස්තුතියි තව බලමු කවුද මට මිස් උනේ කියලා හයි අකේ කොහමද සින්දුවක් දෙන්න අපි නවයේ ෂෝ ෂොප් එකේ කට්ටියම මතක් කරා ඔයා ඉස්සරහ මැසේජ් එකක් කිව්වද ඊට පස්සේ අපි යනවා සරණිව මුණ ගැහෙන සරණී නියමවතගම ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා කියනවා ඊට පස්සේ මම මේ කංකල්ලා වෙලාව බැලන්ස් කරගත්තේ Facebook page එක පැත්තට යන්න ඕනේ ලක්හන අද අපේ post එකක් තියෙනවා කියලා කිව්වා මම කත කැඩෙනකන් නේද ඊට පස්සේ මං කියවනේ comments තාම මං කියන්නම් කියලා පන්ටිතේ වගේ එක නොකිය ගියොතින් එහම කොහමද අයි මං එන්නද බ්‍රහස්පතින්දට නේ අසරි සම්පත ඔගේ කමෙන්ට් එක කොහොමද ඔයා හොඳින්ද චාමි කියලා අහලා තියෙනවා මං හොඳින් දිනෝෂ ලක්ෂන් thank you ආගේ කමෙන්ට් එකට විශ්ව විහංග golden voice හදක අපේ හදකාර කටකාර ආදරණීය චාමි අක්කා කියලා ශ්‍රීමාල් කමෙන්ට් එකක් දාලා තියෙනවා thank you ඉන්ද්‍රානි සේවරත්න වරති ස්තුති ශෂිනි කුමාරි සරත් චන්ද්‍ර ඩයස් තුෂාර ෆොන්සේකා ස්තුති ඔයාට අපේ රතුර ඔස කැකුලි ආදරේ අහස තරන් කියලා තුෂාරි කමෙන්ට් එකක් දැම්මට ස්තුති ඔය ඉන්නේ අපේ දෝසින්ගේ තලස්සමට එයාට විතරයි ඒක තේරුනේ නේ ජය මාමෝ thank you සුරේකා රේනු ජීවිතේ මොනතරම් කාර්යබහුල වුණත් හිත නිවන වචනයකට පුළුවන් මුළු දවසම ලස්සන කරන්න සුරේකා thank you ඔගේ කමෙන්ට් එකට දිලින්නි දයරත්න thank you ආගේ ආතරණීය කමෙන්ට් එකටත් හෂිනි අඩි නෙමෙයි පි ඉදිරි රුක්ෂි නම් හදනවා එන නම් හදලා දෙන්න ගංගා ඔයාවත් එකතු කරගන්න දර්ශනී කුමාරතුංග එස්එල් ෆර්නාන්ඩෝ යුරින් මදුශංක කොහොමද ටීම් එක හැමෝම එකතු කරගන්න ඔයාගේ චන්ද්‍රිකා බේසිංහ ප්‍රේමසිරි බංගමුවගේ චූල කුමාර වල හැමෝම මං ආදරෙන් මතක් කරනවා තව නම් ගොඩාක් මං හිතන්නේ මෙතන මට මිස් වුණා වගේ දැනුණා එක පාට මේක රිෆ්‍රෙෂ් වෙනවානේ මගේ මොළෙත් එහෙම වුණා හගමන් නම් කී නොකී මට කමෙන්ට්ස් දාපෝ ලයික් කරපෝ ෂෙයා කරපෝ මගේ පෝස්ට් එක ඔයාලා හැමෝටම ස්තුතියි ඒ මාධ්‍යවට FM 93.5 93.7 මහත්මව වහන් ඉන්නවට ස්තුතියි

හවස 3යි විනාඩි 56යි වෙලාව. නරකයි ඈ. මම කොච්චරවත් කිව්වා හතරට ළඟලා මෙහෙම මැසේජස් ගොඩක් එවලා මාව අපෝස්තාරේපත් කරන්න එපා කියලා. කොයි තින් අහන්නේ නැහනේ. ආ සින්දුවක් දෙන්න කියලා ඉන්ද්‍රාණි සිනේවිටත් මම මට මැසේජ් එකක් එවලා තිබුණා. මම ඕනේ කිව්වා. ලස්සන සින්දුවක් දෙන්න හටන් කොත්තලන වීරසිරි නිරෝෂා නැතමිනි සඳුන් සදාසරණ කැපි හැමෝම එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තිබුණේ. ගීතයට අපිත් ඉන්නවා මම හෙටි ආරච්චි පුතා ආශිකි ලොකු පුතා සචි දොනි දෙවුලි අම්මා නිශානි ස්තුති කියලා තියෙනවා. ස්තුති වලට අපිට මැසේජ් එකක් දැම්මද? හයි කොහොමද අපිටත් සින්දුවක් ඕනේ කියලා කියන්නේ ලොකිල් MSV comment එකෙන් වැඩකන හැමෝම එකතු කරගන්න කියලා කෑගන්න කෑගල්ලෙන් ශෂී තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඉතින් කලබල කරනවා නේ මේ මැසේජස් ගොඩක් ආවහම. මගේ හිතේ තියෙන ප්‍රශ්නේ තමයි මට මේ නම් ඔක්කොම කියාගන්න බැරි වෙයිද කියලා නේද? එහෙනම් යන්නද? ලක්කඩ ගෝල්ඩන් වොයිස් තුලින් අපේ හැකියාවන්ට වටිනාකමක් දෙමින් අප සංසුන් කරමින් ශක්තිමත් කරමින් අපව හැඩ කරවන චාමි කියලා ශාන් ඔයා Facebook page එකේ comment එකක් දාලා තිබුණා අපේ post එකට. Thank you. එහෙනම් මං යන්න. ගෙහෙන්න. හෙටත් එනවා. හැබැයි මේ විදිහට කතා කරන්නේ නේ බ්‍රහස්පතින්දා. මට messages ගොඩාක් එවනම් comments දෙලා. ආදරෙන් ගිට බල හැමෝටම බොහොම ස්තුතියි. පරිස්සම දෙන්න. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද මෙබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න. මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි. සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ගිනිගතේ නගරය හරහා දහවනි වූ රත්වාහන හදිසියේ පරීක්ෂා කර තිබෙනවා. ඒගිනිගතේන පොලිසිය රත්පානාංශයේ නිලධාරීන් සහ නුවරලිය දිස්ත්‍රික් මෝටර රථ පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් ඒ අනුව තීරුතු රථ ඇතුළු වාහන 22ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කළ බවයි දිස්ත්‍රික් මෝටර රථ පරීක්ෂක ඉන්දි කරුණරත්න මහතා සඳහන් කළේ. පරීක්ෂා කළ තීරුතු රථ ඇතුළු වාහන 44න් 22ක්ම මුල් ආකෘතිය වෙනස් කර අවදානම් සහිත අමතර කුරස් සවිකර තිබූ ඒවා බව දිස්ත්‍රික් මෝටර රථ පරීක්ෂකවරයා කියා සිටියා. එම වාහන හිමිකරුවන්ට එරෙහිව නීතිමය පීවර ගැනීමටද කටයුතු කර තිබෙනවා.
1: ලකඩ විදේශීය ප්‍රවෘත්ති
0: සුඩානයේ සිවිල් වැසියන්ට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අප්‍රසාදය පළ කර තිබෙනවා. ගැටුම් නවත්තා සරණ විරාමයකට එළඹුණු ලෙසයි ජගත් සංවිධානය දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටින්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සාමාන්‍ය වැසියන්ට එළවෙන ප්‍රහාර හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ අර්බුදයට හමුදාමය විසඳුමක් නොමැති බවයි. සුඩානයේ සඳහා වූ ස්වාධීන ජාත්‍යන්තර කරුණු සෙවීමේ මෙහෙයුම් පිළිබඳ යෝජනාවද ඡන්ද 28ට 10ක් ලෙස සම්මත කර ගැනීමට මානව හිමිකම් කවුන්සලය කටයුතු කර තිබෙනවා. ලක්න ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
1: මේ පැයි මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
4: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුපර් කවණක් පරිස්සම්.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadahana. Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadahana. Obat Adama NLP Hadahana Baladanna.
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
1: සවස් සන්ධ්‍යාවක් හවස 4:05.

0: අවසහතරයි විනාඩි 9යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාව. Good evening හැමෝටම.
0: Good evening. හදත් අපි ඉවිනින් ට්‍රයි පටන් ගන්න වෙලාව.
1: හහ්.
0: දවස් ගෙවනව කියන එක නම් ඉතින්
1: නිකන් තේරෙන්නේ නැහැ වගේ නේද? මනස නිකන් ඒක ඔළුවට නිකන් ආවා නිකන් ඊයේ සඳුද වුණාද අඟහරුවා වුණා. ඒ දැන් හෙට බදාද වෙනවා.
0: දාස්පන්ද ගේනවා කියන එක නැතිින් විශ්වාසිකුරාදා සතිය ඉවරයි නේද?
1: ඔව්.
0: මාර යෑමක් කියන්නේ අවුරුද්දක්.
1: ඔය ඒක තමයි. ඔය විදිහට ගිහිල්ලා මේ මාසෙත් ඉවර වෙලා ඊට පස්සේ නොවැම්බර් උත් ඉවර වෙලා දෙසැම්බර් උත් ඉවර වෙලා අලුත් අවුරුද්දකට දන්නේම නැතෝ යන්න වෙනවා.
0: 2027ත් ඇවිල්ලා කියලා කියන්න වෙන්නේ ඊට පස්සේ.
1: ඕකේ.
0: මොකද මේ අපිට තියෙන වැඩ තමයි මේ ඔක්කොම නේද? අපි බිසි ෂෙඩියුල් එකකින් ඉන්නේ හැම වෙලාවෙම.
1: ඔව්.
0: ඉතින් දවස ගෙවිලා යනවා කියන එක දැනෙන්නේ නැහැ ඒක නිසා. ඊට පස්සේ රෑ වෙනවා නිදා ගන්නවා ආයු දෙනවා වැඩට එනවා.
1: හරි.
0: ඔය රූට් එකේ හැමදාම යන්න එන ගත්තට පස්සේ අපිට දන්නේම නැතෝ වෙලාව යනවා.
1: කමක් නෑ ඔයා ඔයා වෙනුවෙන් වැඩ කරනව නම් ඒක දිගට මේ විදිහට කරගෙන යන්න නේද?
0: අනිවාර්යයෙන් ඔයා වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි ඔයා වැඩ විතරක්ම කරලා මදි ඔයා වෙනුවෙන්.
1: ඇත්ත.
0: ඔයා ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන්.
1: ඔව්.
0: ඔයාගේ සතුට ගැන මේ දේවල් ගැන හිතන්න සල්ලිමත් වෙම වැඩ කරනවා කියලා ජීවිතේ ඒකම කියලා හිතාගෙන වැඩ කරන්නේ නැතුව.
1: මොකද
0: කාලය ගෙවිලා ගිහිල්ලා තියෙයි අපි වයසට ගිහින් තියෙයි. අන්තිමට ලෙඩ වුණාට පස්සේ
1: හරි.
0: අපිට එකතෙන් වුණාට පස්සේ අපිට හිතේ අනේ අපරාධේ අර දේවල් මේ දේවල්
1: මට ඔක්කොම අගහැරුණා නේ කියලා.
0: අගහැරුණා නේද මට කරන්න තිබුණු ගොඩාක් දේවල් අතපසු වෙලා නේද?
1: මම වැඩ මැත්තෙම නේද නැහිලා තියෙන්නේ.
0: ජොබ් එකටම නැත්තම් සල්ලි හොයන්නම නැහුණ මිසක් මගේ සතුට ගැන මගේ සෞඛ්‍ය ගැන මං හිතුවේ නෑ නේද කියලා.
1: ඉතින් අපි සතුටින් ඉමුකෝ දැන්.
0: අන්නේ ඒකයි. කෙවෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න පුළුවන් විදියට
1: හරි
0: පත් කරගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා.
1: ඔව්.
0: ඉතින් එහෙම බැරි නම් වැඩ වැඩ වැඩ වැඩ රාජකාරියෙක් එහෙම කියලා හිතන්න අමාරු නම්
1: ඕකේ
0: අඩු ගානේ මම මොනවා හරි වෙලාවක් වෙන් කරගන්න සින්දුවක් අහන්න ගමන බිමනක් යන්න පවුලයාත් එක්ක ඉන්න
1: ඔයා වෙනුවෙන් කියලා වෙලාවක් වෙන් කරගන්න
0: ඔයා වෙනුවෙන් කියලා වෙලාවක් වෙන් කරගන්න ඔයාගේ ජීවිත සතුට වෙනුවෙන් කියලා වෙලාවක් වෙන්
1: කරගන්න
0: එහෙම නොවතින් පසුතැවීම් නැති වෙයි ජීවිතය ඇතුලේ නැත්තම් කොච්චර සක්සස් වුණත් මුදල් පැත්තෙන් එහෙම නැත්තම් ඔයාගේ අනිත් යාන වාහන ආර්ථිකමේ පැත්තෙන් කොච්චර සක්සස් වුණත් ඔයාගේ සතුට වෙනුවෙන්
1: ඔයා
0: කරපු දේවල් ගැන මට දුකක් ඉතුරුවේ.
1: ඔව්. ඒ නිසා හැම වෙන්නේ නැතුව වැඩ කරන අතරමැදි ඔයාගේ සතුටත් ඔයා හොයාගන්න ඒකටත් වෙලාවක් වෙන් කරගන්න ඔයා වෙනුවෙනුත් ඔයා ඉන්න.
0: රයිට් එමනම් මේ හැම දෙයක් එක්කම ආදත් ඔන්න හවස 6:00 වෙනකන් ලස්සනම සින්දු ගොඩක් අහන්න ඔයාට ආරාධනා කරනවා. අපේ WhatsApp number එකට message එකක් එවන්නත් පුළුවන්කම තියෙනවා.
1: අද ගහරු ආදා ඉවිනින් drive එක අයිනකට අරපලංකව තියෙන හවස 6:00 වෙනකන් අපි වහන්න. ඒ වගේම මේ පැතර message එකක් දාලා කට්ටියක් මේකතු කරගෙන සින්දුවක් අහන්න යන අරපලංකව තියෙනවා. WhatsApp එකට message එකක් දාන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 ආගේ WhatsApp message එක මේ පැතර දාලා තියන්න.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනෙ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනි දහනෙ විලදී කියන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: සුබදවස
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබදවස
4: දවස සුබයි සිහින දිනයි. සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: හවස 4යි විනාඩි 21යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ලස්සනට ඉන්න හැමෝම කැමතිනේ.
1: ඔව්.
0: හැබැයි ලස්සනට ඉන්න කියලා සමහර දේවල් අපිට මේ අපි කරන්න අකමැති.
1: එහෙමද?
0: ඒ කියන්නේ ලස්සනට ඉන්න අපි කියනවනේ.
1: ලස්සනට ඉන්නත් කැමති, ඒ වෙනුවෙන් කරන්න තියෙන දේවල් කරන්නේ නැහැ උනාට.
0: ඔව්. ඔයා ඔයාගෙන හිතලා බලන්න.
1: ඒ නිසා මම ඒක දන්නවා.
0: ඔයා ඔයාගෙන හිතලා බලන්න. එතකොට ඔයාලට මොකද්ද උත්තරේ? මම මේ කියන හදන මොකද්ද කියන එක තේරෙයි.
1: තේරෙනවා. මට දැන්වත් තේරෙනවා.
0: ලස්සනට ඉන්න ඕනනේ ෂෝක් අනේ මෙහෙමයි මෙහෙමයි කියලා කට්ටිය කතා වෙනවා.
1: ඕකේ. මම මේ වගේ දේවල් ටිකක් කරන්න ඕනේ. එහෙම කතා වෙනවා.
0: ටෙක්නික්ස් ගැන හිතනවා.
1: රයිට්.
0: ඒ වුණාට එකක්වත් කරන්නේ
1: නැහැ.
0: හැබැයි ලස්සනට ඉන්න ඕන.
1: හා හා.
0: ව්‍යායාම කරන්නේ නැහැ කියන එක.
1: ඔව්.
0: කොච්චර කිව්වත් ඉතින් කෙරෙන්නේ නැහනේ. කරනවා කියලා
1: ඉන්න. කරන්න ඕනේ කියලා හිත හිත ඉන්නවා. එනට මේ ආත්මෙට ඔක කෙරෙන්නේ නැහැ.
0: කේක YouTube එකේ කේක න්‍යායන් බලන.
1: රයිට්.
0: හරිද? කේක ස්ටෙප්ස් බලනවා.
1: ඔව්.
0: බඩ අඩු කරගන්න.
1: රයිට්.
0: එතකොට අත්මහත් වෙලා නම් ඒව අඩු කරගන්න.
1: මං අද මේ අදත් ගියා ජිම් එකක් බලන්න.
0: ජිම් එකක් බලන්න යනවා.
1: මේ අවුරුදු මුල ඉඳන්ම ජිම් එකක් බලන්න යනවා.
0: 2027ට සූදානම් වෙනවා.
1: හරි.
0: දැන් 2000.
1: ආමත් බලනවා විතරයි.
0: දැන් ඇහුවත් කියන්නේ නෑ නෑ මම මේ දවස් ටිකේ බලනවා.
1: හා හා හා.
0: ලබන මාසෙ ඉඳලා යනවා.
1: හරි එක බලන්න එපා යන එක.
0: මේ දවස් ටිකේ බලනවා. ලබන මාසෙ ඉඳලා යනවා. දෙසැම්බරු තෝක කියලා 2027 ජනවාරි තමයි
1: යන්නේ.
0: ඔය විදිහට යන්නේ.
1: හා හා.
0: ඉතින් එහෙම බෑ නේද? ඉතින් අපිට අර උනන්දුව තියනවා.
1: හරි.
0: හැබැයි උනන්දුව විතරක් මදි. ඒක උනන්දුව ප්‍රායෝගිකව.
1: ඔව් ප්‍රායෝගිකව.
0: තිබ්බ නැත්තම් වැඩක් නැහැ. හිතේ විතරක් උනන්දුව තිබල වැඩක් නැහැ.
1: හරි.
0: ඒක ගන්න ඕන ඇඟට.
1: ආහා.
0: එහෙම වුණත් ඉතින් ඔය කියන ලස්සන තියාගන්න පුළුවන්.
1: ඔව්.
0: ලස්සන තියාගන්න මේ හොඳම ක්‍රමයක්ලු වා මේ සීනි භාවිතය අඩු කරනවා කියන්නේ.
1: හා. ඔව් ඔව් ඒක ඇත්ත.
0: හරිද?
1: හ්ම්.
0: ඔය ලස්සන වෙනවලු එතකොට.
1: හා.
0: සුගර්.
1: මම ලස්සනයි නේද?
0: එකක් කියන්න දෙන්නේ නැහැ. ඔයෙන් හරි අදාළව නැති එකක් දැම්මට පස්සේ ඉතින් කියාගෙන යන එක. සීනි භාවිත කරන එක අඩු කරාට පස්සේ
1: ඔව්
0: එක පැත්තකින් ලස්සන වෙනවා. අනිත් පැත්තෙන් ලෙඩ ගණනාවක් නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා.
1: ඔව් ඔව්
0: ඒ නිසා ඉතින් ලස්සන වෙන්න ඕන කියලා හිතන අයට සීනි ටිකක් අඩු කරලා බලන්න. සීනි කන ප්‍රමාණය.
1: හරි.
0: ඒකට මේ සීනි හැන්දක් මේ සීනි බෝතලෙන් අරන් කන එක විතරක් නෙවෙයි. සීනි සහිත ආහාර.
1: ඔව් ඔයා කන හැම කෑමකම සීනි ප්‍රමාණයක් තියෙනවනේ නේ. කන බොන.
0: ඔව් සීනි ප්‍රමාණය ගන්න සීනි ප්‍රමාණය අඩු කරලා බලන්න.
1: හරි.
0: ලොකු වෙනසක් ඔයාට
1: බලා ගන්න පුළුවන්.
0: ඔයාගේ ජීවිතය ඇතුළ බලා ගන්න පුළුවන්. ඔයාගේ ශරීරයෙන් බලා ගන්න පුළුවන්. කන්නඩියක් ඉස්සරහට ගියාට පස්සේ.
1: ඕකේ.
0: අපි අන්නේ වගේ කැමදී බොඩ කන බොන දේවල් ගැන ටිකක් හිතන්න ඕන.
1: හිතන්න ඕන. හේ කාලා හරියන්නේ නැහැ. අදට අහුවෙන එකයි කඩෙන් ගන්න එකයි.
0: කාලා හරියන්නේ
1: නැහැ. අහහ හොඳම දේවල් ගන්න
0: ඕන. ඔව් සාමහරු කියන කාල මරණම් කියලා. කොහෙද යන කොහෙද නැති පාලි පාටයක් තමන්ට වාසි වන විදියට ගලපගෙන.
1: අහහ
0: කනවා ඉතින්.
1: ඔව් හේ කනවා.
0: මරණකම් කනවා කියලා.
1: කනවා. ඕකේ.
0: එහෙම හරියන්නේ නැහැ. පොඩක් හොඳ දේවල්, හරි දේවල් බල්ල කන්න බොන දේවල් ගන්න ඕන.
1: ඇඟට දාගන්න දේවල් හරි විදියට ඇඟට දාගන්න එපයි.
0: අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ ඔයා කන බොන දේට එකතු කරගන්න වසවිස නැති රසකාරක වර්ණකාරක මේ දේවල් නැති විජ නිෂ්පාදන එකතු කරගන්න කැම වේ රසවත් කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.
1: අපේ රසයේ රටේ සම්පත බෙදෙන විජ නිෂ්පාදන ආදන්නෝ තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් ඒ නිසා තමයි ඔයාට කියන්නේ. ඔයා කැම ටිකක් හදාගන්නකොට අපි දන්නවා අපිට කුළුබඩු ටික අවශ්‍ය කරනවානේ හරි විදියට. එහෙම හරි විදියට කුළුබඩු ටික ගන්නකොට ඔයා විජය කියන නමින්ම ගන්න මතක තියාගන්න. මොකද 30 වසරක පාරිභෝගික විශ්වාසයක් තියෙන විජය නිෂ්පාදනත් එක්ක. ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් යුතුව ළඟබ වෙනසනින් සුපිරි වෙනසනින් විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: ගනුදෙනු ආරම්භ කරන්න RDB බැංකුවට යන්න. දැන්ම ඔබට හොඳ ඉහළ ස්ථාවර පොලියක් ලබා ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු සඳහා. එවැගේම රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක දැන් ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන් RDB බැංකුවත් එක්ක එකතු නොදී.
1: දිවයින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙන RDB නමින් දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. අර පුලංකම තියෙනවා තේ සල්ලි ටිකක් වැඩියෙන් ගැවසෙනව නම් ඔන්න ඕක ඒකට ස්ථාවර තැන්පතුවක් දාගන්න පුලංකම තියෙන එකට අවශ්‍ය කරන ඉහළම පොලිය වාට දැන් RDB
0: ගන්නවා.

0: Radio ITN.
1: අව 7යි විනාඩි 30යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 55,000 සහ 25,000

0: පෙර සූදානමින් සිටින
1: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ
1: සවිදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියනවා බලන්න.
5: පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න.
3: කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
4: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
4: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
6: සම්බන්ධන ලොතරැයි හමුදාවල වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: හවස 4යි විනාඩි 38ක් වෙනකොට විදින් ඩ්‍රයිව් අහගෙන ඉන අතරේ මේ ඔයාට මතකද කරු මේ CFC free කියලා බෝඩ් එකක් ගහලා ෆ්‍රිජ් හඳුන්වා දුන්න කාලයක් CFC free කියලා ඒ ෆ්‍රිජ් වල දොරේ ගහලා තියෙනවා එහෙම ෆ්‍රිජ් එකක් දැකලා තියෙනවද
1: නෑ නේ
0: එහෙම මතක නෑ නේ
1: මතක නෑ
0: ඔයා පොඩි එකයි ඔය පොඩි එක මේක මේ ගැන කියන්න හිතුනේ අද මන් දැක්ක හරි සුභවාදී ප්‍රවෘතියක් හැම වෙලාවෙම අපි කියනෝනේ පරිසරය විනාශ වෙනවා පරිසරයට එකතු වෙන සමහර දේවල් නිසා අපේ ඕසෝන් ස්තරය විනාශ වෙනවා මේකත් එක්ක අපිට අනාගතයේ මොන වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ සූර්යාගින් එන විෂ සහිත හිරු කිරණ අපේ ශරීරයට එකතු වෙනවා කියන්නේ පිළිකාවලට මේ ලෙඩ රෝග ගණනාවකට අපිට නිරාවරණය වෙනවා කියන එක. මේක අපේ වැලකිලා තියෙන්නේ ඕසෝන ස්තරේ. ඕසෝන ස්තරේ විශාල හිඩසක් තියෙනවා කියන එක සැහෙන කාලයක් තිස්සේ අහන්න ලැබිච්ච දෙයක්නේ. හැබැයි දැන් මේ හිඩස සම්බන්ධයෙන් හොඳ ප්‍රවෘත්තියක් අපිට අහන්න ලැබෙනවා. විද්‍යාඥයින් අනුමාන කරනවා මේ හිඩස 2066 වෙනකොට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ යලි තිබුණු තත්ත්වයටම
1: එනවා කියලා.
0: එනවා කියලා මේ සිදුර වැසී යනවා කියලා.
1: ඕකේ.
0: ඉතින් ඒක වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔවුන් කියන්නේ විශේෂයෙන්ම මේක දශක ගණනාවකට ඉහතදී මේ අන්තරායකර පාරජම්බුල කිරණ අපිව ආරක්ෂා කරන්න තිබුණු ඕසෝන ස්තරයට හානි වෙන්න ගත්ත මීට දශක කිහිපයකට 1980න් පස්සේ. ඉතින් මේකට ප්‍රධානම හේතුවක් උනේ අර මං කිව්ව CFC වායුව. ඒ කියන්නේ මේක මේ භාවිතා කරන්නේ සිසිලන කාරකවල. සිසිලන කාරක වායුවක් විදිහට තමයි CFC වායුව භාවිතයට ගන්නෙ. ඉතින් මේකට මෙන්න මේ වායුව භාවිතා කිරීමත් එක්ක ෆ්‍රිජ් වලට ඒ වගේ දේවල්ට භාවිතා කිරීමත් එක්ක මේක වායු ගෝලයට එකතු වෙලා ඕසෝන ස්තරයට බලපෑම් ඇති වුණා. ඒ නිසා තමයි මේ සිදුරක් ඇති වෙලා.
1: හරි.
0: ඒ හරහා පාරජම්බුල කිරණ හිරුගින් එන මිනිස් ශරීරයට එකතු වෙලා ලෙඩ රෝග හැදෙන්න පටන් ගත්තේ.
1: රයිට්.
0: ඉතින් මේක නිසාම 1987 දී ලෝකෙම එකතු වෙලා මේ තීරණයක් ගන්නවා. ඒක කියන්නේ මොන්ට්‍රියල් ප්‍රෝටෝකෝලේ හරහා මේ තීරණය ගන්නෙ. ඉතින් ඒ අනුව මේ තීරණය සාර්ථක වෙනවා. එදා ඉඳලා ඔය CFC වායුව කියන එක මේ පාරජම්බුල කිරණ එන්න මේ ඕසෝන ස්තරයට හානි කරන වායුන් තහනම් වෙනවා භාවිතය. ඉතින් මේකත් එක්ක තමයි යලි මේ ඕසෝන ස්තරයේ යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා කියලා කියන්නේ.
1: මේක නවත්තන එකෙන්
0: මේ භාවිතා කරන එක නවත්තන ගත්තට පස්සේ.
1: හරි.
0: ඉතින් ඒ අනුව දැන් මේ වෙනකොට යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා කියනවා 2040 වෙනකොට.
1: හරි. ඒක සම්පූර්ණයෙන් වැහෙනවා
0: 2066.
1: හරි.
0: 2040 වෙනකොට පෘථිවියේ තියෙන බොහෝ රටවල් වලට මේ පාරජම්බුල කිරණ එල්ල වෙන එක නවත්තන්න ඕසෝන ස්තරයට හැකියාව ලැබෙනවා කියලා
1: කියනවා.
0: ඉතින් 2066 වෙනකොට තමයි
1: සම්පූර්ණයෙන්ම වැහෙන්නේ.
0: 1980 තත්ත්වයට එන්න පුළුවන්ලු 2040 වෙනකොට.
1: 2040.
0: හා හා හා. හරි ඉතින් මේක සුභවාදී ප්‍රවෘතියක්. මොකද අපිට අහන්න ලැබෙන කාරණයක් තමයි විශේෂයෙන්ම දවසකට විශාල පිළිකා රෝගීන් සංඛ්‍යාවක්
1: හම්බ වෙනවා
0: කියන එක. ඉතින් එතකොට ඒකට ප්‍රධානම හේතුවක් තමයි ඒක පැත්තෙන් අපි ගන්න ආහාර වර්ග. ඒ වගේම මේ සූර්යාගෙන් එන පාරජම්බුල කිරණ පිළිකා කාරක ඇති කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ කියන කාරණාවලට පිළියමක් අපිට සබදාහමින් සැපයෙනවා.
1: ඔන්න ඒ අතින් හොඳ ආරංචියක්.
0: හොඳ ආරංචියක්, සුබ ආරංචියක්. ඉතින් නිකන් අපිට හිතා ගන්න බැරි දෙයක් මේක. මොකද්ද මේ සිදුර? වායුගෝලයේ තියෙන ඕසෝන ස්තරය කියලා කිව්වහම මේක අපිට මේ තියෙන්නේ ඕසෝන ස්තරය කියලා
1: බලන්න බෑ.
0: ග්‍රහලෝකයක් වගේ,
1: එහෙම
0: නැත්නම් තරුවක් වගේ පේන දෙයක්
1: නෙවෙයිනේ.
0: ඉතින් මේ
1: ඕකේ ඇත්තටම සිදුරක් තියෙනවද කියලාවත් අපි දන්නේ නැහැ.
0: සිදුර කොච්චර විශාලද?
1: රයිට්.
0: ඕක කොහොමද ඔහොම වෙන්නේ?
1: මේ
0: විදිහට අපිට ප්‍රශ්න ගොඩක් තියෙන බලුවන්.
1: හැබැයි
0: ඒවා නිකන් ඒව ගැන ලොකුවට හිතන
1: ඒවා හිතන්න එපා අනවශ්‍ය දේවල්
0: ඒව ගැඹුරට හදාරන අය ඒක දන්නවා සාය ගැඹුරට හදාරන්න කැමති අය මේක මොකද්ද කියලා හොයලා බලනවා අපි සරලව ගත්තොත් ඉතින් මේ සිදුර වැසීම නිසා මිනිස් සිරුරට වෙන හානිය
1: ඔන්න අඩු වෙන්න යන්නේ
0: ඔව් සූර්යාගෙන් වෙන හානිය අවම කරගන්න
1: හැකියාව
0: ලැබෙනවා
1: ඕකේ
0: ඉතින් මේ පණිවිඩය ඔළුවේ තියාගන්න වටින පණිවිඩයක් නිසා
1: නැතු ඒක වටින පණිවිඩයක්
0: රයිට් අපි මතක් කරන්න ඕන වාගේ වාසනාව ගැන වාසනාවන්ත පණිවිඩයක් නේ කිව්වේ
1: ඔව් එනිසා වාසනාව ගැනත් බලමු නේ ඒත් එක්කම
0: වාසනාවත් බලමු වාසනාව බලනකොට විශේෂයෙන්ම දැන් ජාතික ලොතරැයි මණ්ඩලය නවතම ලොතරැයියක් හඳුන්වා දෙනවා
1: හා
0: මේක දැන් අපි අර ඕසොන් ස්තරේ කතාවත් දෙක සම්බන්ධ කරන්න පුළුවන් මොකක්ද දන්නවද ඕසොන් ස්තරයෙන් වෙන හානිය නැත්නම් ඕසොන් ස්තරේ හානි වෙලා අපිට මිනිස්සුරට වඩා හානිය නිසා අපේ ආයු කාලය අඩු වෙනවා දැන් ආයු බෝ වෙලා තියෙන්නේ
1: රයිට්
0: ඕසොන් ස්තරේ
1: කොහොමද නේ එක ගාලෙන් කුරුල්ල දෙන්නෙක් ගන්න හදන්නේ චවිත
0: ඕසොන් ස්තරේ සිදුර වෙනවා කියන්නේ
1: හරි
0: ආයු බෝ වෙනවා කියන්නේ
1: ආයු බෝ වෙනවා ඕකේ
0: හරිද ඒක දැනගෙනද කොහෙද
1: හරි
0: ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙනවා ආයු බෝ කියලා ලොතරැයිය රයිට්
1: හරි
0: ඉතින් මේක විශේෂයෙන්ම කියන්න ඕන මේ ලොතරැයිය හඳුන්වා දෙන්නේ මේක රුපියල් 40ක් වැය කරලා ගත්තට වාසියක් ලැබෙනවා එක පැත්තකින් ඔයාගේ වාසනාව ළඟා වෙනවා ලක්ෂපතිය කෝටිපතිය වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් රුපියල් 40 වේදන් කරා කියලා පාඩුවක් වෙන්නේ මොකද මේක රටේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඍජුවම දායක වෙන ලොතරැයියක් නිසා
1: ඉතින් දශක 6ක් පුරාවට ඔබට කෝටි ගණනේ මිලිය ගණනින් ලක්ෂ ගණනේ මුදල් තියාගෙන හිමි කර දුන් ලොතරැයියේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න රට පුරාම එලෙස වාසනාවන්තින් බිහි කරමින් යන ගමනේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් වාසනාවන්ත ඔබ වෙනුවෙන්ම ඔන්න හඳුන්වලා දීලා තිනවා ආයුබෝ ලොතරැයිය ආයුබෝ ලොතරැයිය කියලා කියන්නේ දිනුමක් ඇතත් නැතත් ඔබ දහසක් දවස් සුවපත් කිරීමට සතිය දින හතේම එයා ඍජුවම දායකත්වයක් ලබා දෙනවා මොකද ඒ පුංචි රුපියල් 40න් රටේ සෞඛ්‍ය සංවර්ධනයට ඔයාට ඍජුවම දායකත්වයක් ලබා දෙන්න ඔන්න ඔයාට පුළුවන්කම තියෙන නිසා තමයි අපි කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා ආයුබෝ ලොතරැයියක් අරගෙන ඔයාව ජයග්‍රහකෙක් කරගන්න ගමන් රටේ සෞඛ්‍යට දායකත්වයක් ලබා දෙන්න

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: වාර්තා පිට වාර්තා සම්මේලනයේ කෝටි යටේ NLB දනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධානය වෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීනිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තේරි.
4: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලින් ෂීට්.
5: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: try.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: දශම පහෙන් අනූ තුනයි දශම හතෙන් ලක්හට ලක්කාපටම ලක්හන පෙරනෝවරු
1: වසර විසිපාක විශ්වාසේ AWB රෝලඩෝස් මලනොකන සින් ඇලිමිනිියම් සහ පෞඩ කෝඩට දහඩුවලින් නිෂ්පාතිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ප්‍රාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබාගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-32-11400 දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: හවස 5 විනාඩි 10යි වෙලාව.

0: පහයි විනාඩි 15යි වෙලාව. එල්නිනෝ ගැන කතාව ටිකක් යට ගියා වගේ කියලා දැනුණා මේ වැස්ස ලැබීමත් එක්ක. හැබැයි මේකත් එල්නිනෝ වල කෑල්ලක් කියලා.
1: හරි.
0: කවුරුහරි හිතනවා නම් ඒක වැරද්දක් නෑ.
1: ඔව්.
0: මොකද මේ එල්නිනෝ තත්වයක් කියන්නේ වියලි කාලගුණේ විතරක් නෙවෙයි.
1: හරි.
0: හිටපු ගමන් මහා වැසියද හැරිලා.
1: ඔව්. හිටපු ගමන් පායලා.
0: ඔව්. මහා විනාශයක් සිදු වෙන්න පුළුවන් කියන තත්වයක්.
1: හරි.
0: ඉතින් ඒ වගේ තත්වයක් මේ අපිට විතරක් නෙවෙයි මේක ලෝකයට බලපාපු තත්වයක් මැද ජපානයටත් මේ වගේ තත්වයක් පහුගිය දවස්වල වුණා. ඒ කියන්නේ මේ මාසයක් විතර එක දිගට වැස්ස කියලා කිව්වොත් ඉතා ගන්න පුළුවන්ද?
1: එක දිගට මාසයක්.
0: ටෝකියෝ නගරය කියන්නේ වෙනදට හරිම කාර්යබහුල නගරයක්. සාමාන්‍යයෙන්
1: කොහොමද කාර්යබහුලයිනේ මේ නගරේනේ ටෝකියෝ පැත්ත.
0: ටෝකියෝ ගහම ඉතින් මේ ටෝකියෝ නගරය වැස්ස නිසා සෑහෙන විදියට මේ අවුරුදු 140ක ඉතිහාසයේ කවදාවත් දැකපු නැති අමුතු විදියේ කාලගුණ අත්දැකීමකට ලක් වෙලා තියෙනවා කියලා කියනවා. එක දිගට දවස් 34ක්
1: හරි
0: වැහැලා තියෙනවා ටෝකියෝ වලට. ඉතින් මේ විදියට වැස්සට පස්සේ මේ විශේෂයෙන්ම ජපානයේ සාමාන්‍යයෙන් වහින වැස්ස ගත්තට පස්සේ මේක තුන් ගුණයක් විතර වැඩි වීමක් කියලා තමයි කියන්නේ. 2019 අවුරුද්දේ දවස් 33ක නොකඩවා වැස්සක් වැටිලා තියෙනවලු ජපානයේට. හැබැයි ඒ රෙකෝඩ් එකත් කඩලා තමයි. ඒකත් බිඳ හෙළමින් තමයි
1: දවස් 34ක වැස්සක් ඇදහෙල්ල තියෙන්නේ.
0: ඔව්. මේක මේ එල්නිනෝ තත්ත්වයේ බලපෑමක් කියලා තමයි කියලා තියෙන්නේ ජපාන් කාලගුණික අංශ. විශේෂයෙන්ම මේ කාලගුණිකංශ කියන විදියට ගෝලි උණුසුම් ඉහළ යාමත් එක්ක මේ විදියට දීර්ඝ කාලිනව ජපාන් ලැබෙන වැසි ප්‍රමාණය වැඩිවීමක් දක්න ලැබෙනවා කියලා කියනවා. සැප්තැම්බර් මාසයේ විතරක් මධ්‍යම ටෝකියෝ ප්‍රදේශවල මිලිමීටර 629ක අතිවිශාල වැස්සක් වැටිලා තියෙනවා කියලා කියනවා. ඔය සාමාන්‍ය අපේ කාලගුණිකංශ කියන්නේ මිලිමීටර 100ක 100ට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න
1: එහෙම
0: කියලා කිව්වම 100ට වහින වැස්ස මතකයිනේ.
1: ඔව්.
0: 100ට වහින වැස්ස
1: මතකයිනේ.
0: දැන් එහෙම එකේ 600
1: ගන්න එහෙට වැහලා තියෙන්නේ එහෙම
0: 629ක් වැස්ස කිව්වම.
1: හරි, ඒකත් මාසයක් විතර. මාසයකටත් වැඩි දවස් 24ක් නේ.
0: බුදු අම්මේ ඉතින් මේ නේද?
1: හිතා ගන්න පුළුවන් නේද?
0: අන්න එහෙම වැස්සක් වැහලා තියෙන ජපානෙට.
1: හරි.
0: මේක සාමාන්‍යයෙන් දැන් ටික ටික වැඩි වෙලා තියෙනවා කියලා කියනවා මේ තත්ත්වයත් එක්ක මේ ජපානෙට. ඉතින් හැමදාම උදේට අහස දිහා බලනකොට අඳුරු අහසක් දකින්න ලැබෙනවා කියන්නේ දවස් 34ක් එක දිගට.
1: ඔව්. අවුවක්වත් නැතුව.
0: අවුවක්වත් නැතුව.
1: හා.
0: හරිම සුන්දර අත්දැකීමක් වෙන්නේ නැති නේද? උදේට වැඩට යන
1: අය අපිට නම් ඕක ඉතින් අනේද? එහෙම කියන්නත් බෑ. හැබැයි ඉතින් සතියයි එකහමාරයි දෙකයි වගේ නේ උපරිමනේ.
0: ඔව්, අපිට දවස් 4ක් 5ක් පායනකොට මේ Facebook එකේ වැටෙන post ටික රෙදි වේල ගන්න විදියක් නෑ. මේ ස්කූට්ටන් 5යි තිබුණේ 5ම වැලේ.
1: ඔව්, වැඩට යන විදිහක් නෑ.
0: ඒ වගේම වැටෙනවනේ.
1: හරි.
0: වැසි දෙවියන්ට දුක හිදිලා දවස් අදයක් කොමාරි පායලා වුවත් වැටෙනවා.
1: හරි. ඊට පස්සේ ඔන්න ඒකට බයින.
0: එහෙම හරි ෂේප් කරන ගන්නවා.
1: නෑ, යාළට ඩබල් එකේ දීලා තියෙන්නේ දවස් 34ක වැස්සක්.
0: 24ක් දීලා තියෙන්නේ ආයි.
1: ආයි
0: වැහි
1: ඕන්. මදි නොකියන්.
0: වැහි. ආයි වැසි ඕන්නේ
1: නෑ. නෑ, අපිට පායන්න ඒ ඇති.
0: කියලා හිතන වට්ටවට.
1: හරි, හෙට වැහැලා.
0: දීලා තියෙන්නේ. ඉතින් මේ කාලගුණ විපර්යාස.
1: හරි, මේ අපි මේ හිනා වෙවි කියවන මේවා ඇත්තටම මේ මිනිස්සුන්ට හරි අමාරුයිනේ නේ.
0: ඔව්. ඉතින් අපිට උනත් මේක මේ වගේ තත්ත්වයන් කොයි වෙලාවෙ වෙනස් වෙන්න පුළුවන්ද දන්නේ නැහැ. මොකද මේ එල්නිනෝ තත්ත්වය තවමත් ක්‍රියාත්මකයි.
1: ඉතින් මේකේ වෙන්නේ මේ කාලේ තමයි.
0: ඔව්, නොවැම්බර් දෙසැම්බර් වෙනකොට ගංවතුරු තත්ත්වයක් නැති වෙන්න පුළුවන් කියලා පුරෝගතනය කරලා තිබුණා පහුගිය දවස්වල.
1: මේ
0: වගේ තත්ත්වයන් නිසා ටිකක් අවදානම ගිලිහිලා නැහැ එල්නිනෝ තත්ත්වේ. ටිකක් ඔය වැස්සක් වැටුණාට ගිලි කාලුණේ පහව ගියාට එහෙම නැහැ. හරිද? මතක තියාගන්න. ඒකට විශේෂයෙන්ම තවත් නිවේදනයක් නිකුත් වෙලා තිබුණාද අපි දැක්කා.
1: නායම්.
0: ඔව්, දිස්ත්‍රික්ක කිහිපයකට නායම් අනතුරු වැංගවීම නිකුත් කළා තිබුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ තමයි මේ අනතුරු වැංගවීම නිකුත් කළා තිබුණේ. ඉතින් මේ නිවේදනය 6 වෙනිදා.
1: ඔව්.
0: 4ට තමයි නිකුත් කරේ. කියන්නේ අද හවස 4ට.
1: හෙට හවස 4 වෙනකම්ම වලංගුයි.
0: ඉතින් මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩපලාතේ වගේම කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහපිටිය සහ රඹුකන, මාතලේ දිස්ත්‍රික්කයේ කෝරළ, එතකොට
1: මාතලේ
0: සහ
1: රත්තොට
0: කියන ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ හැලියගොඩ, වැඩිගෙපොළ, ඒ වගේම ආයගම, කුරුවිට සහ රත්නපුර,
1: ඔව්,
0: මේ කියන ප්‍රදේශවලට අනතුරු වැංගවීම නිකුත් කළා තියෙනවා.
1: ඔව්. ඒ වගේම අනතුරු ඇඟවීමේ මට්ටම් දෙක ලෙස බදුල දිස්ත්‍රික්කයේ පස්සර, ඊට පස්සේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට මේ විදිහට අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා.
0: ඉතින් ඒ නිසා මේ
1: වගේ දිස්ත්‍රික් මේ දිස්ත්‍රික්කවල ඉන්න අයත් පරිස්සමෙන් ඉන්න
0: කාලගුණය සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න, විශේෂයෙන්ම නායම් තත්ත්වයන් සම්බන්ධයෙන් පූර්ව මොන හරි දේවල් තියෙනවා නම්
1: දැනුවත් වෙන්න.
0: ඔව්, ගල් පෙරලීම්, ගස් කඩා වැටීම්, එතකොට දියපාරවල් දිගේ මඩ සහිත ගලා යාම් දකින්න තියෙනවා නම් ඒවා අදාළ බලධාරීන් දැනුවත් කරලා ප්‍රවේශම් වෙන එක තමයි කරන්න තියෙන හොඳම දේ.
1: රයිට්.
0: හවස 5:20 වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: NLP හදහන ලංකාවේ වැඩිම තැකි දෙන තැකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලා ගන්න.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා. තැකි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: රේදුරු මහතාගේ වේගය වැඩිද? කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
7: හවස 5:26
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
10: Lakhana Golden Voice.
11: හෙට Golden Voice වේදිකාවට බලංගොඩ අසංක ඉන්දික අනුරාධපුරේ විශ්මිත තීක්ෂණ වත්තලින් මදුෂාන් දනංජය ගම්පහ JM කල්යාණි ඇහැලිය ගොඩින් සුධාරිකා මදුභාෂිනී මොරටුවෙන් ධනුෂ මදුරංග කලවානේ කෞශල්‍යා මදුමාලි ප්‍රාර්ථනී අභිෂේකා අතුරුගිරිය සෞම්‍යා රණමයුරි අටභාගී තාරකා මදුභාෂිනී රත්නපුර අනුරාධපුරයෙන් අයේෂා නිල්මිණි චානුක අංජන හලාවතින් ගල්කමුවෙන් රවීන්ද්‍ර කුමාර ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න පස්වරු එකේ සිට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න
12: අපි සොයන්නේ
10: Golden Voice.
13: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
14: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
13: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
15: කලාවක්. කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
14: සතියේ දිනවල උදේ 10ට.
13: 18 වංගුව.
14: හැම වංගුවකම අලුත් කතාවක්.
13: දහාට වංගුව
14: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට.
13: දහාට වංගුව. දහාට වංගුව
16: සම අනුග්‍රහය
17: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනඩි තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
7: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
8: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිමිතුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
9: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment

0: ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: අවසපහයි විනාඩි 32යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් හගෙන ඉන්න වෙලාව සිද්ධව කහන්න ගදු කරගන්න කුරුවිටින් මැසේජ් කළා දිනනවා සමන් වලි ඉවිනි ඩ්‍රයිව් හගෙන ඉන්නවා කියලා.
1: යාපරි
0: ටෙලර් ෂොප් එකක් කරගෙන යනවා කියලා කිව්වා මහන කෙනෙක්. මහන
1: හරි.
0: මහන වෙච්ච කෙනෙක් නෙමෙයි.
1: මම.
0: මහන
1: කෙනෙක්.
0: ඊට පස්සේ ලස්සන සිද්ධාවක් දෙන්න මම තියෙනවා ආජිත් තමයි මැසේජ් එක කියලා තියෙන්නේ කෑගල්ලෙන්. ඒ වගේම වසන්ත සරෝජ් ඇතුළු මගේ අලු කට්ටිය මේක දු කරගන්න කියලා තියෙනවා. අද හවස අපි පොඩ්ඩක් සෙට් වෙන්න හදන්න කියලා තියෙනවා. සෙට් වෙන කියන්නේ ඒගොල්ලෝ යාළු විදිහට හම්බෙලා පොඩි සුවඳ සාකච්ඡාවක්.
1: ඕකේ තේරු ගන්න පුළුවන්.
0: සම්මුඛ සාකච්ඡාවක්. ඒකට යාළු කියන්නේ සෙට් වෙනවා කියලා.
1: ඒ
0: වගේම රවින්ද්‍රාවත් දු කරගන්නවා ගම්පහ ඉදලා මැසේජ් කරනවා. වැඩ ඇරලා යන ගමන් වහගෙන යන්න කියලා තියෙනවා. Thank you ජය වේවා. පරිසවට යන්න.
1: ඉතින් මට මැසේජ් කරපු කට්ටිය මතක් කරොත් එහෙම RN ෆැෂන් එකෙන් අපිට මැසේජ් එකක් දාලා තිනවා මංජුවක් අහසිනී චාමික රවිදු තිලින ඒ වගේම තේබ බවත් එකතු කරගෙන කියලා තිනවා සින්දුවකට ගලේ කඩේ රයිගමින සරචන්ද රයසිනෝ මේ වෙලාවේ නයින මඩම පැත්තට යන හදන ප්‍රදීප් ෆාමසි එකේ කට්ටිය ඉන්නෝ එකතු කරගන්න රුවනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා සමීර නටාෂා බුවිඳු මෙහමම එකතු කරගන්න කියලා තාතවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ඊට පස්සේ අපිට කේක් කා මේකකින් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා
0: කේක් ඇකඩමි එක.
1: රයිට්.
0: ඔව් ඇකඩමි එකෙන් අපිට ඔය සාම්පල්ස් මොනවා හරි එවන්න
1: පුළුවන්. ඒක නම් මේ වැතරේවා ITN එකට
0: එවන්න කුරිය කරලා එවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ඕනම දෙයක් එම ඩෙලිවර් කරනවානේ.
1: ඔව් ඔව්.
0: ඉතින් අපි එම worry වෙන්නේ නෑ එතන
1: එවන්න. සතුටු වෙනවා. දන්කොටුව sweet dreams cake ඇකඩමි එකෙන් තමයි අපිට මැසේජ් එකක් එවලා තියෙන්නේ කට්ටියක්ම එකතු කරගන්න කියලා.
0: අනේ හරි sweet. ඇත්තටම අපිට එහෙම කේක් එකක් එවන්න
1: ඕනේ. sweet අනේ.
0: ඉත පහල වෙනවා නම් ඇත්තටම හරි sweet.
1: හරිසෙයි දන්කොටුව පැත්තෙන් එහෙම බලන්න හොඳ.
0: දැන් මේ මං අහන්න හිටියේ
1: ඔයාලට
0: මේ ලෝකේ වැඩියෙන්ම ඔයාලට ඕන කියලා හිතෙන මොනවද?
1: වැඩියෙන්ම ඕනි කියලා? සල්ලි.
0: සල්ලි.
1: ඔව්.
0: රයිට්. එතකොට දැන් ඇත්තටම මම වැඩියෙන්ම වටිනම දේ මොනවද ඔයාලට මේ ලෝකේ?
1: වටිනම දේ සල්ලි තමයි අනේ.
0: හරි. හරි. සල්ලි පැත්තකින් තියමුකෝ අපි. ඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ මොකටද මොනවටද?
1: වැඩි මාත්‍රේ කරන්නේද?
0: yes.
1: ආ පැත්තකින් දීපු සල්ලි වලට.
0: මේක වඩ බලා ගන්න. මම වතුර ටිකක් බීලා ඉන්න.
1: ඕකේ.

0: හවස 5 විනාඩි 37යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: NLP 4000. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000. ඔබත් අදම NLP 4000 බලා ගන්න.
7: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිටකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
9: Cool drive එක පිට.
10: ලක්කන. Evening drive.
0: පහයි විනාඩි 38යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක විජේ නිෂ්පාදන කැම වේල රස ගන්වන නිෂ්පාදන පෙළ ඔබට හඳුන්වා දෙන්නේ ලංකාවේ අපිට කැම ටික හදාගෙන රසට කන්න වගේම පෝෂණයට ගුණයට මේ හැම දෙයකටම මුල් තැන දෙනවාට ගන්න පුළුවන් විජේ නිෂ්පාදන ළඟම වෙළඳසැලේ ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා හැම තැනකම දැන් ගන්න විජේ නිෂ්පාදන තියෙනවා.
11: ඉතින් ඕනම කැමක් කටට රසට හදා ගන්නකොට ඔයාලට නියම කුළුබර ටික අවශ්‍ය කරනවා. ඉතින් ඒ නියම කුළුබර ටික ඔයාලට පුළුවන්කම තියෙනවා. 30 වසරක පරිභෝගික විශ්වාසයක් තියෙන විජේ කියන නමින් මෙලදී ගන්න. දැන් අපේ රස රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් විජය නිෂ්පාදන අරගෙන ගිහින් තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක ගෙදර ආයිට වෙන්න පුළුවන්, ගෙදරට එන කෙනෙක්ට වෙන්න පුළුවන්. රසට කැම ටිකක් දෙනකොට, ගුණට කැම ටිකක් දෙනකොට ඔන්න මතක තියාගන්න ඔය එකතු කරගන්න මොනකුළු බඩු සන්නාමය වෙන්න ඕනේ විජය නිෂ්පාදන.
0: RDB බැංකුව හැබැයි ගනුදෙනු සහකරු විදියට තෝරගත්තොත් ඔබට වරදින්නේ නැහැ. මොකද රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ඔබේ මුදලට ලැබෙන අවස්ථාවට තැන්පත් සඳහා ඉහළ පොලි අනුපාතයක් ලැබෙනවා. විශ්වාසනීය ගනුදෙනුවක් වෙනුවෙන් ඔබ තෝරගන්න RDB බැංකුව.
11: දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක එහෙනම් එකතු වෙන්න අතේ සල්ලි ටික නාස්ති කරලා දාන්න නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාට ආයෝජනයක් කරගන්න ඒකෙන් ඔන්න ඉහළම පොලියක් ලැබෙනවා. RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරොත් එම ස්ථාවර තැන්පතුවට මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට කෙටි කාලින වගේම දිගු කාලිනවත්
0: RDB Bank Wing.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: හෙලින් විස්කම්පේ රුමේෂ් ලෝ විශිෂ්ටතම මල්ල ක්‍රීඩක සම්මාන ලයිස්තුවට ඉන්දන හිංගයක් නැහැ අනීතිවියකුත් එපා තෙල් සංස්ථා සභාපති කියයි තෙල් මිල වැඩි කිරීමට IMF ඉල්ලුවද ජනතාව මත බරක් පටවන්නේ නැතේ ඇමති නලින්දගෙන් සාතිකයක් පොර සහනාධාරයට රුපියල් බිලියන 16ක් වෙන් කෙරේ බබල් මණ්ඩේ සමුද්‍ර සන්ධියෙන් හෝති සටන්කාමින් පළවා හරේ
2: ලක්කන්ද ප්‍රමුර්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න

0: දැන් එතකොට තමුන් එදින්දා කුණී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 25,000 මුදල්ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනඩ තහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හනහට බලා ගන්න.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: අවස පහයි විනාඩි 51යි වෙලාව කොළඹට නම් ටිකක් අඳුරු කරගෙන ඇවිල්ලා තියෙන්නේ වැස්ස කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ
1: ඕන් එන
0: අන්න පෙරලගෙන එනෝ
1: ආගෙන
0: දැන් එක පැත්තකින් වැහි බලාකුළු එන්න පටන් අරන් තියෙන්නේ
1: මුළු
0: අනිත් පැත්ත හොඳට ඉර පායලා තියෙනවා තාම
1: ඒ කියන්නේ අපේ පැත්ත
0: වහගෙන එන්නේ අර පැත්තෙන් වහගෙන එන්නේ
1: හරි
0: අපි මේ ප්‍රාර්ථනා කරමින් ඉන්නේ
1: ඔව් වහින්න එපා
0: අපිව බේරන්න කියලා
1: අපිට යනකම් හරි වහින්න එපා කියලා තමයි කියන්නේ අපි
0: මොකද මේ නාට ගොඩාක් අය ගෙවල් බිමන් ගෙවල් දොරවල් වලට යනවා
1: ඉතින්
0: ඒ නිසා මේ වැස්ස පොඩ්ඩක් ෂේප් එකේ පොඩ්ඩක් යාලට ඉඩක් දෙන්න මං කියන්නේ
1: සාධාරණයක් වෙන විදිහට ඔයත් සාධාරණයක් කරගන්න විදිහට පොඩ නේද බැලන්ස් එකේ මේක යන්න ඕනේනේ
0: කතා කරලා කරගමු මේක පොඩ්ඩක්
1: පොඩ්ඩක් අපි කතා කරමු සින්දුවක් එහෙම දීලා
0: කතා කරලා පොඩ්ඩක් බැලන්ස් කරගමු මේක
1: රයිට් බැරි වෙන එකක් නැහැ
0: ට්‍රයි කරලා බලමු
1: ඕකේ
0: මේ දැන් අපි කියන්න ඕන මේ විශේෂයෙන්ම දැන් තේ එකක් බොනකොට විජේ තේ බොන්න කියලා කිව්වනේ
1: හරි
0: කහට රහට තේ එකක් බොන්න හිතේ කහට තියාගන්නේ
1: නැතුව රයිට්
0: අන්න ඒකට විජේ තේ තියනවා එතකොට දැන් රසට නූඩල් එකක් එම හදාගෙන කනවනම් විජේ නූඩල්ස් තියනවා එතකොට නියම කුරක්කන් පිටි වලින් හදන කුරක්කම් පිටි
1: right
0: يعني කුරක්කම් පිටි කිව්වට පස්සේ පාන් පිටි මිශ්‍ර කරපු කුරක්කම් පිටි කියනවා මේක නියගම නියම කුරක්කම් වලින් හදන කුරක්කම්
1: පිටි නියගම නෙවෙයිනේ
0: නියගම නෙමෙයි නියම කුරක්කම් වලින් හදන කුරක්කම් පිටි හරිද නෑ හොඳයි ආරි මිනිස්සේ කිනා වෙන්න මොකක් හරි දෙයක් හොයා ගන්නවා කියන්නේ ඒක සතුටක් ඇත්තනම මට වුණත් සතුටක් ඒක මේ හිර වෙනවා තා පොඩ්ඩෙන් කියලා හිර
1: ඕකේ
0: එම මාසේ සතුටින් තියන්න පුළුවන් නම් වචනයක් කර දීලා හරි
1: ඒක පිනක් නෙවෙයි මම අහන්නේ
0: පිනක් ඇත්තටම නොමිලේ කරගන්න පුළුවන් පිනක් හරිද විජේ නිෂ්පාදන ගන්න ළඟම වෙලන්සලෙන් සුපිරි වෙන්සන ඔබට පුළුවන් කම තියනවා මේ ඉතුරු ටික හිනා වෙලා ඉවර වෙලා කියන්නේ
1: මං අහන්නේ හිනා යන්නේ නැද්ද ඉතින් සාධාරණයක්
0: ඒක තමයි ඉතින් වා ඒක සාධාරණේ කරා ඒ වැඩේට සාධාරණේ කරා වා
1: නියගම නැහැ විජේතේ වාර පුළුවන් ළඟම වෙනසනේ ඉඳන් සුපිරි වෙනසල වෙනකම්ම කොහේ වුණත් තියෙනවා විජ නිෂ්පාදන මොකද ඒ තරම් විශ්වාසයක් විජ නිෂ්පාදන දිනාගෙන තියෙනවා තිස් වසරක් කියලා කියන්නේ සේමසේ කාලයක් නෙවෙයි ඉතින් කැමටික රසට හදාගන්නකොට කුළුබරු ටිකේ ඉඳලම කැමටික වෙනස් විදියට හදාගන්න ඕන නම් අදරට නූඩ්ල්ස් එකක් වගේ හදන්න ඕන කියලා හිතනවා නම් ඉන්දියාප්ප ටිකක් හදන්න ඕන කියලා හිතනවා නම් වෙනසකටත් එක්ක තෝස ටිකක් හදන්න ඕන කියලා හිතනවා නම් මෙන්න මේ දේවලුත් හදාගන්න ඔයාට අවශ්‍ය කරන නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් විජේ නමත් එක්ක ඒ වගේම කහට රස ඒකක් බොනවා නම් විජේතේ වගේම කෝපි රසයට කැමති ඔයා වෙනුවෙන්ම ඔන්න විජේ කෝපි එකත් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා යන ගමන් එන ගමන් කොහේ වුණත් කමක් නැහැ ගෙදරට යනකොට ඔයාට පුළුවන්කම තියෙනවා නිෂ්පාදන පෙළ ගෙනියන්න මොකද්ද නම විජේ නිෂ්පාදන
0: හවස 5:54 වෙලාව හිබිනින් ඩ්‍රයිව් එකේ ඉන්නේ

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: සුබ සන්ධ්‍යාවක්. ඔන්න දැන් වෙලාව හරියටම හවස 6යි විනාඩි 2යි හොදේ.

0: ශභ පහෙන් අනු තුනයි දශභ හතෙන් ලක්හඩ ලක්කාපටම
1: ලක්හන පෙරනෝවෙරු
2: හවසායයි විනාඩි හයයි.

0: රාත්‍රියේ දින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය
2: ලක්කන Golden Voice
3: හෙට Golden Voice වේදිකාවට බලංගොඩ අසංක ඉන්දික අනුරාධපුරේ විශ්මිත තීක්ෂණ වත්තලින් මදුෂාන් දනංජය ගම්පහ JM කල්යාණි ඇහැලිය ගොඩින් සුධාරිකා මදුභාෂිනි මොරටුවෙන් ධනුෂ මදුරංග කලවානේ කෞශල්‍යා මදුමාලි ප්‍රාර්ථනී අභිෂේකා අතුරුගිරිය සෞම්‍යා රණමයුරි අටභාගේ තාරකා මදුභාෂිනි රත්නපුර අනුරාධපුරයෙන් අයේෂා නිල්මිනි චානුක අංජන හලාවතින් ගල්කමුවෙන් රවීන්ද්‍ර කුමාර ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න පස්වරු එකේ සිට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න
4: අපි
2: Golden Voice.
5: Cool drive, Vikpeta.
2: Lakana. Evening drive.
6: රයිට් ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයට අවිල්ල තියෙන ඉතින් ඔන්න දැන් හැඳ වෙලා තියෙන්නේ හවස 6 පහ වෙලා තියෙන්නේ ගෙදර යන්න කලබල වෙන වෙලාව කට්ටිය
5: හරි
6: කලබලෙට ගෙදර යන ගමන් ඉන්න වෙලාව
5: ඉතින්
6: මේ වෙලාව මතක් කරන්න ඕන දැන් ගෙදර ගියාට පස්සේ හදාගන්න රසවත් කෑම වේල
5: වාට
6: රසට හදාගන්න විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්නම වෙනවා ඉතින් හවස ගිය ගමන් බොන තේකට විජේ තේ ගෙදර ගෙනින් තියාගන්න කෝපි එකක් බොනවා නම් ඔබයාගෙනින් තියාගන්න මේ හැම නිෂ්පාදනයක්ම ඔබ විශ්වාසයෙන් යුතුව ගන්න දැන් විජේ සමාගම ඔබට හඳුන්වා දීලා තියෙනවා පිරිසිදුව ඒ වගේම තත්වයෙන් ගුණාත්මකවයින් මේ සියල්ලන්ගින්ම උසස් විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
5: ඉතින් අපේ රසේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ගැන කතා කරනකොට ඔයා දන්නවා රසකාරක වර්ණ કૃતિම දේවල් අඩංගු වෙන්නේ නැති හොඳම නිෂ්පාදන පෙළක් අපිට හඳුන්වා දෙන එකම තැන තමයි විජේ කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා gedara ayata gunata වගේම රසට කැම දෙන ඔයා වෙනුවෙන්ම ඔන්නාට පුළුවන්කම තියෙනවා ළඟම වෙනසලෙන් සුපරි
6: ජීවිතේට සමහර විට වාසනාව ළඟා වෙන්න එක පාරක් වෙන්න පුළුවන්. ඒ එක සැරයක් ළඟා වෙන වාසනාව හදහන ලොතරැය්‍ය නිසා ඔබට ළඟා වෙනවා වෙන්න පුළුවන්. අද හවසම ගෙදර යන ගමන් හදහන ලොතරැය්‍යක් කරගෙන යන්න හෙට ඔබ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා තියෙවි.
5: ඉතින් හදහන ලොතරැය්‍ය ගැන කතා කරනකොට විශ්වාසයෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා හදහන ලොතරැය්‍ය. මොකද මේ වෙනකොටත් දස ලක්ෂපතියන් 170 කට වැඩි පිරිසක් හදහන ලොතරැය්‍යෙන් බිහි කරලා තියෙන ඒ විශ්වාසයත් එක්ක ඔයාගේ හීනවාට හැබෑ කරගන්න පුළුවන්කම තියෙනවා හදහන ලොතරැය්‍යත් එක්ක. ඒ වගේම තමයි ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ගමන් රටේ සංවර්ධනයට විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් උසේ දායකත්වයක් ඔයාට ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. එනිසා ළඟම ලොතරැයි කූඩුවේ යන ගමන් එන ගමන් අනිවාර්යෙන් මිලදී ගන්න හදහන ලොතරැය්‍ය.
6: රයිට් එවනම් අපි සිද්ධාක් අහලා ආයෙමත් කතා කරමු.

0: හවස 6 විනාඩි 15යි.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: ටෙක් කියා. සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක් යා මීළඟ වැඩසටහන
1: ඔක්තෝබර් 7 ජෆ්නා යුනියන් කොලේජ් තෙලිපලයි.
0: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය.
1: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක් යා සුරකිමු මගතොට.

හවස 6:17 වෙලාව ආර මතක් කරන දේවල් දෙකක් තියෙන නිසා තමයි ටග්ගල් අපි දෙන දුවගෙනාවේ මුලින් මතක් කරන උනාට RDB බැංකුව ගැන දැන් දෙවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ දැන් අතේ සල්ලි ටිකක් වැඩිපුර ගැවසෙනව නම් ඔක නාස්ති කරලා දාන්න නැතුව උනාට බලංකම තියෙන ඉතිරියක් කරගන්න එවෙනුවෙන් ස්ථාවර තැන්පතුවක් දාගන්න එකට අවශ්‍ය කරන ඉහළම පොලිය අට RDB බැංකුවෙන් ලැබෙනවා කියලා දේ මතක තියාගන්න දෙවිනේ පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා ලැබෙව තියෙන RDB ශාඛාවට ගියොත් අද පුලංකම තියෙන වැඩි විස්තර දැනගන්න මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට අට කෙටි කාලින වගේම දිගු කාලිනව තාජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත යෝජනා තියෙනවා ඒ නිසා හෙටම යන්න RDB බැංකුවත් එක්ක කතා කරන්න කියන එක මතක් කරනවා ඒ වගේම දශක 6ක් පුරාවට ඔබට කෝටි ගණනේ මිලියන ගණනින් ලක්ෂ ගණනේ මුදල් තියාග හිමි කර දුන් ලොතරැයි ලොව මහ ගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න ඕනේ දැන් රට පුරාම එලෙස වාසනාවන්තින් බිහි කරමින් යන ගමනේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ඔන්න දීලා තියෙනවා අලුත්ම ලොතරැයි යකේ තමයි ආයිබෝ කියලා කියන්නේ ආයිබෝ ලොතරැයි කියලා කියන්නේ දිනුමක් ඇතත් නැතත් ඔබව දහසක් හදවත් සුවපත් කරන්න සතිය දින හත පුරාම දිනුම් අදින නවතම ලොතරැයි. ඉතින් ආයිබෝ ලොතරැයිපත් මිලදී ගැනීමට ඔබ වැය කරන පුංචි රුපියල් 40 මතක තියාගන්න. එය රටේ සංවර්ධනයට, රටේ සෞඛ්‍ය සංවර්ධනයට විශේෂයෙන්ම කියන්න ඕනේ. රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා වට ඍජුවම දායකත්වයක් ලබා දෙන්නාට පුලංකම තියෙනවා. ඒ විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රීය වෙත අමිල දායකත්වයක් ඉටු කරන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වගේ පසුගිය දිනයන්හිදීත් ඔන ප්‍රජා දායකත්ව රැසක් කරලා තියෙනවා. ප්‍රජා සත්කාර රැසක් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට මිලදී ගන්න පුලංකම තියෙනවා ආයිබෝ ලොතරැයි. මොනවාව ජයග්‍රහකෙක් කරන ගම එයාට තව පැත්තකින් ලොකු පිනක් කරගන්න පුලංකම ලැබෙනවා. සෞඛ්‍ය සංවර්ධනයේ දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද නේද? ඉතින් දෑත පුරා මුදල් තියාග බෙදා දෙන සිත් පුරා සතුට බෙදා දෙන මුළු රටම සූපත් කරන ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ වාසනාවට කියන තවත් නමක් වෙන්න බැරිද? ඉතින් ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය ගැන තමයි මේ මතක් කරේ. ඔනවට පුලංකම තියෙනවා ආයිබෝ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාව ජයග්‍රහකෙක් කරගන්න ඒ වටිනා දේටත් දායකත්වයක් ඍජුවම ලබා දෙන්න ඔන්නාට පුලංකම තියෙනවා. හවස 6:19

0: Anda Radio ITN
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිත ගඩපතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසින
2: බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහට බලා ගන්න.
5: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලේ මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: Cool drive එකට.
2: ලක්කාඩ. Evening drive.
7: හරි එපමණක් අපි හදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන ඉවින් ඩ්‍රයිව් එක ලස්සන සිදු ගොඩක් ඇහුවා කතා කරා මැසේජ් කරපු හැමෝටම තැන්කියු කියන ගමන් අද අපි යනවා අයිමත් හෙටත් හවස 4ට ඉවින් ඩ්‍රයිව් එක මොන ගැන බලාපොරොත්තු වෙයි
6: එහෙනම් අපි අදට ගිහින් එන්න ගොඩ සුබ දවසක් මම චාරු
7: ගිහින් එන්න සුබ දවසක් මම චාමි

0: Lakhanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadhana. Lankave Vedima Tagi Dina Tagi Avasta Vedimalutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Baladana.
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
5: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: අය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
5: ප්‍රවෘත්ති සිරස්තල.
6: හෙල්ලින් විස්කම් පෑරුමේෂ් ලෝ විශිෂ්ටතම මල්ල ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි. ඉන්දන හිඟයක් නැහැ. අනියත බියකුත් එපා. තෙල් සංස්ථා සභාපති කියයි. තෙල් මිල වැඩි කිරීමට IMF ඉල්ලුවද ජනතාව මත බර පටවන්නේ නැතැයි ඇමති නලින්දගෙන් සහතිකයක්. ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර ආඥා පනතට අනුවයි. ඇමති නලින්ද කියයි. බැසිල්ගේ කියන බ්‍රවුන් සීල් ඉඩම ක්‍රියා විරහිත කරමින් අධිකරණ නියෝගයක්. අපේක්ෂාරෝහලේ බෙහෙත් ගැන සැබෑ අපේක්ෂාව ඇමති නලින්ද හෙළි කරයි. බාපල් මණ්ඩේ සම්බුදු සන්ධියෙන් හෝටි සටන් කාමෙන් පළවා හරි.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.

0: සම්මානයට නිර්දේශ වී තිබෙනවා. ලෝක විශිෂ්ටතම මල්ල ක්‍රීඩකයෙකුට හිමි සම්මානයකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව ලෙසයි මේ ඉතිහාසගත වන්නේ. මේ රුමේෂ් තරංගට මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු ඓතිහාසික ජයග්‍රහණයක්. රට තුල කිසිදු තෙල් හිඟයක් නොමැති බව කන්ද තෙල් නීතිගත සංස්ථාව යළි අවධාරණය කළා. පෞද්ගලික ආශයේ සිය අලාභයේ පියවා ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල තෙල් නිකුත් කිරීම සීමා කර ඇති තත්ත්වයකුයි පවතින්නේ. මේ නිසා මතුවෙන තත්ත්වයේ කිසිත් තෙල් හිඟයක් නොවන බව කන්ද තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජී. රාජකරුණා මහතා ප්‍රකාශ කළා.
1: රටේ තෙල් සැපයීමේ කිසිම ගැටලුවක් නැහැ. ඊයේ මම හිතන්නේ සමහර තැන්වල තෙල් පෝලිං ඇති වෙනවත් එක්කම සමහර සමාජ මාධ්‍යවල යම් කතා පැතිරෙන්න ගත්තා. ඒකත් එක්ක ජනතාව බය වෙලා පෝලිං වලට ගියා කියන එක තමයි අපිට පේන්නේ. ගැටලුව තමයි මේ වෙනකොට පෞද්ගලික අනිකුත් සමාගම් ඒ සමාගම් තෙල් දවසකට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. මේක ගිය මාසේ දැක්ක ඩීසල් වලට. නමුත් පෙට්‍රල් වලටත් මාසෙ වෙනකොට ඒක ඇති වෙලා තියෙනවා. දැන් මේ සමාගම් නිකුත් කිරීම අඩුවීම තුළ යම් යම් ප්‍රදේශවල තෙල් හිඟයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ ඇති වෙන්න පුළුවන් ඒවා අපි අඳුනගත්තා මීට සති 3කට ඉස්සෙල්ලා. යම් සිපෙට්කෝ ෂෙඩ් නැති ප්‍රදේශ තියෙනවා. එතකොට ඒ ප්‍රදේශවල තෙල් නිකුත් කිරීම අඩු වුණාම ඒ ප්‍රදේශයේ යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ එකඟතාවය ආවේ මේ නිකුත් කරන තෙල් ප්‍රමාණය ප්‍රයොරිටි එක එහෙට දෙන්න කියලා. එහෙම අපි හඳුනගත්තා 62ක් ස්ථාන. ඒගොල්ලෝ පොරොන්දු වුණා ඒ ප්‍රදේශවලට වැඩිපුර තෙල් නිකුත් කරන. ඒ හින්දා ගත්තොතින් රටේ තෙල් ලොකුවට ඉෂු එකක් ඇති වෙන්න හේතුවක් නැහැ. ජනතාවට අපි ආයතනය කරන්න තියෙන්නේ කවුරු හරි කියනවට හරි සමාජ මාධ්‍යෙන් කියනවට හරි කලබල වෙලා නිකම් පෝලිං වල යන්න එපා. ඉතාමත්ම වගකීමෙන් කියන්න පුළුවන් තෙල් සංස්ථාව හැටියට කිසිම අවස්ථාවක අපි යෝජනා කරන්නේ නැහැ මේ මාසේ අවසාන වෙනකන් තෙල් වැඩිවීමක්. බොහෝ විට මේ මාස තුනේම ලොකු මේකක් ආවේ නැත්තම් මේ தත්ත්වය මේ විදිහට පැවතුනොත් අපිට මේ මාස තුනේම මේ தත්ත්වෙන් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා.
0: පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හේතුවෙන් මතුවති තත්වය හෙට හෝ අනිද්දා වන විට යම්තාක් දුරට සමනය වන බව අමාත්‍ය අම්ල කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. තත්වය සමනය කිරීම සඳහා කඥිත ලීතිගත සංස්ථාව පෙරට වඩා ඉන්ධන නිකුත් කිරීම වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2: අද ඉන්ධන පෝලිම් ඇති වෙලා තියෙනවා. ඉන්ධන බෙදුම් කරුවන් ඒ කියන්නේ ෂෙඩ් එකේ අයිතිකරුවා ඕඩර් එක දැම්මත් ඔවුන්ට ඉන්ධන සපයන්නේ ඒ ඕඩර් කරන ප්‍රමාණයට නෙමෙයි. අවසන් කිවිසුම එකකතාවය ගස්සන් කරලා තියෙනෙත් ඔබතුමාලා බලයට ආවට පස්සේ.
3: ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න.
2: ඔව් මේ ප්‍රශ්නේට තමයි එන්නේ. මේක පෝලිම දිගයි.
4: ඔබතුමා අතුරු ප්‍රශ්නේ පටන් ගත්තේම වැරදි ප්‍රකාශයක් කරලා. 2025 4/11 වෙනි දින අපි අන්‍යෝන්‍ය අවසන් කිරීමේ කිවිසුම තමයි ඉදිරිපත් කරේ. හැබැයි මීට පැවති හැම කොන්දේසියක්ම 2022 තමයි අවසන් කොන්දේසි ඇතිරි කරලා තියෙන්නේ. ඒ කොන්දේසි වලින් තමයි ওই ඉන්ධන බෙදා හැරීම සහ මිලකරණය සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන්නේ. යුනයිටඩ් පෙට්‍රෝලියම් එක සමග පමණක් 2025/4/11 මෙහෙම කොටස අවසන් කරනකොට ඒ කිවිසුම තමයි අපේ කාලෙදී අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මැද පෙරදිග තත්ත්වයත් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් මිල පෙබරවාරි මාසෙ තිබුණේ ඇමරිකානු ඩොලර් 88යි. පහුගිය අගෝස්තු මාසෙ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට සැප්තැම්බර් මාසේ ඇවරේජ් වැලියු එක 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳපොළේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. උදාහරණයක් ඇරලා ගත්තොත් ලංකා IOC සමාගම පෙබරවාරි මාසයට සාපේක්ෂව ඔටෝ ඩීසල් 45%කින් වෙළඳපොළට ප්‍රසන්ටේ 45%කින් අඩු කරලා තියෙනවා. සුපර් ඩීසල් එක 87%කින් ආදි වශයෙන් අඩු කරලා තියෙනවා. 92 ඔක්ටේන් එක 103%කින්. සයිනපෙක් එක 66%කින් ඩීසල් අඩු කරලා තියෙනවා. 92 30%කින් ආදි වශයෙන් අඩු කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා. පෙබරවාරි මාසයේ සාපේක්ෂව ඩීසල් ප්‍රමාණය 127%කින් වෙළඳපොළට නිකුත් කිරීම වැඩි කරලා තියෙනවා. 144%කින් සුපර් ඩීසල් වැඩි කරලා තියෙනවා. 107%කින් ඔක්ටේන් 95 සහ ඔක්ටේන් 92 109%කින් වැඩි කරලා තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ මේ තියෙන ගිවිසුම් 90 කිසි ලෙසකින් අපිට ඉන්ධනහල් සඳහා මෙන්න මේ විදිහට නිකුත් කරන්න කියලා නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ලංකාව තුළ අවම තෙල් තොග පවත්වාගෙන යාම සඳහා යම්කිසි විධානයක් නිකුත් කරන්න තමයි ඒ අනුව අපි ගිය සතියේ එහෙම කරලා නැති

0: සමාගම් වලට අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ඒ අදාළ දැනුම් දීම එක් සමාගමකට කරලා තියෙනවා. හැබැයි අපි දන්නවා වෙළඳ පොලේ මේ වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමාගම් වලට දැනුම් දීලා තියෙනවා ඊයේ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වෙළඳ පොලේ හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න කියලා. විශේෂයෙන් මේ පහුගිය දවස් දෙක තුල ඇති වෙන්න විශේෂ හේතුවක් තමයි මම අර කලින් කිව්වා වගේ උන් සීමා කරලා තියෙනවා. ඊරිද දවස ගත්තොත් සාමාන්‍යයෙන් වෙළඳ පොලට තෙල් නිකුත් කරන්නේ නැහැ. ඒකත් එක්ක සඳුදා යම් කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් ණයට තෙල් නිකුත් කරන්නේ නැහැ. හැබැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ණයට තෙල් නිකුත් කරනවා දවස් 3ක් ඉදිරියට දාලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අමතර බර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා ගන්න නිසා බදාදා බ්‍රහස්පතින්දා වෙනකොට මේ ප්‍රශ්නය යම් තාක් දුරට සමනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කර කතානායකතුමනි. පෞද්ගලික සමාගම් වලට මේ ඒ කට්ටියත් එක්ක ඇති වෙලා තියෙන ගිවිසුම් අනුව නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකටද අමාත්‍ය අනුර කන්දතිලක මහතා පිළිතුරු ලබා දුන්නා.
2: ඒ නිසා ඔබතුමාගේ අපි ඉල්ලනවා කරුණා කරලා මේ සම්බන්ධව මැදිහත් වෙන්න. අපිට පාර්ලිමේන්තු විදියට මොක වෙනස් කරන්න උවමනා නම් ඒකත් ගේන්න, ඒකටත් අපි උදව් කරන්න. මොකද හේතුව ඒ සමාගම් වලට දීලා තියෙන ෂෙඩ් ප්‍රමාණයක් ගත්තන් පස්සේ CPC එකේ ෂෙඩ් ප්‍රමාණය බොහොම ස්වල්ප වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තමුන්නාන්සලටම තමයි මේක කරගහන්න සිද්ධ වෙලා තියෙන්නේ.
0: මේ කිසිම කිවිසුමක ඉන්ධනහල් වලට ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් කිවිසුම් වල කිසිම කොන්දේසියක් නැහැ. ලංකාව තුල අවම තෙල් තොග පවත්වා ගැනීම සඳහා තමයි කොන්දේසිය තියෙන්නේ. ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනටමත් අදාළ සමාගම් වලට ඒ පිළිබඳ දැනුම් දීලා ඉදිරියේදී කටයුතු කරනවා. අපි මේ වෙලාවේ නිශ්චිත වෙලාවෙදී අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ දෙන්නේ මේ බර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අරගෙන හැකියතාක් උපරිම සාමාන්‍ය ඉස්සෙල්ලා තිබුණේ 154ක විතර ප්‍රමාණයක් දැන් 182 දක්වා වැඩි වෙලා තියෙනවා. ඩීසල් නිකුත් වෙළඳ පොළට නිකුත් කරන ප්‍රමාණය මාකට් එකෙන් 182ක් දරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන්කම. ඒ නිසා ඒ වගේ කීමෙන් යුතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනවා.
1: මැදිපිරිතික ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කළද ජනතා මත සමස්ත බර පැටවීමකින් තොරව සැලකිය යුතු සහන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. මේ අතර පවතින තත්වයේ හමුවේ ලාභ අරමුණු කර නොගෙන ඉන්ධන සැපීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා ඉන්ධන සමාගම් වලින් ඉල්ලා සිටින්නේ.
3: ගියවර බිලියන 57ක් දුන්නා, මෙවර බිලියන 41ක් දුන්නා රජය විසින් භාණ්ඩාගාරයේ දැම්ම තෙල් වලට සහනයක් ලබා දෙන්නට. තෙල් සමාගම් විසින් කොටසක් දරා ගන්නවා. ගිය සැරෙත් මේ ප්‍රශ්නය ටිකක් මෙයාකට පැන්නගුණා. සමහර සමාගම් කිව්වා ඒ මුදලත් ඔවුන්ට මදි කියලා. අතන මේකේ වෙන්නේ ඔවුන්ගේ ලාභ පංගු අඩු වෙන එක. එතකොට ඔවුන් වෙළඳ පොළට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරනවා. ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩි වෙනකොට පුජ්ජලික සමාගම් විසින් නිකුත් කරන ලබන ෂෙයාක අඩු වෙනවා. මෙතන ඒෂියායක අඩු වෙනකොට තෙල් සංස්ථා නිකුත් කරන ෂෙයාක වැඩි වෙනවා. දැන් මෙවර තෙලා තියෙන එක තමයි දැනට ගත්තොත් ඔටෝ ඩීසල් 2025 ජනවාරි මාසයේදී තෙල් සංස්ථාව නිකුත් කරේ 55%, මාකට් ෂෙයාක 355, අද දැන් වෙනකොට 76 දක්වා මාකට් ෂෙයාක තෙල් සංස්ථා වැඩි වෙලා තිබෙනවා. ඊට සාපේක්ෂව ඉන්දියන් ඔයිල් සමාගමේ 25 ජනවාරි වල 21% තිබුණු මාකට් ෂෙයාක අද වෙනකොට 12% දක්වා අඩු වෙලා තිබෙනවා. මේ ආදී හැටියට නැස් වෙනවා. පෙට්‍රල්වත් මෙච්චර නැති වුණාට පෙට්‍රල්වත් මේක තමයි පෙන්නුම් කරන තත්වය. පෙට්‍රල් නම් 157ක් තිබුණ 2025 ජනවාරි වල 26 ඔක්තෝබරේකට 163 දක්වා තෙල් සංස්ථා මාකට් ෂෙයාක වැඩි වෙලා තිබෙනවා. ඊට සාපේක්ෂව තෙල් සංස්ථාව 122 ඉඳලා 121 දක්වා අඩු වෙලා තිබෙන තත්පුඩි අඩු වීමක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය කළමනාකරණය කරගන්නට කටයුතු කරන්නේ තෙල් සංස්ථාව තෙල් සැපීම අඛණ්ඩව කරගෙන යනවා. හැබැයි රටේ ප්‍රධාන පිළි ස්ථාන 55ක් තිබෙනවා තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති. ඒකෝ දැන් අපි ඒ අවට තියෙන පිරවුම්හල් වලට වැඩිපුර තෙල් ලබා දෙමින් ඉන්නවා. ඒක තමයි මේ වෙලාවේ කරමින් ඉන්නේ. අපි තෙල් සමාගම් වලටත් කියන්නේ මේ වෙලාවේ ලාභය ගැන හිතන්නේ නැතුව ජනතාව වෙනුවෙන් තෙල් සපයන්න. ඒක තමයි කළ හැකි දේ. ඉතින් මේ වැනි තත්වයකදී ලෝකෙම පවතින තත්වයකදී මේකට මොහොන දෙන්න අපි කටයුතු කරගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේසරේ නෙවෙයි මුල ඉඳලම සහ අපිට ඔය කියන විස්තර ණය පහසුකම් වල බාධින්නත් පෙර සිටම මූල්‍ය අරමුදල ඉන්නේ මෙවැනි විදුලිය, ජලය, තෙල් වැනි සැපයීම් වලදී පිරිවැය ගලපන්න කියන එක. ඒක මම හිතන්නේ අලුත් දෙයක් නෙවෙයි. ඒක තමයි ඒ අය කියන දේ. අපි පිරිවැය ගලපීමට උත්සාහ කරන අතරෙම හැබැයි සමස්ත පිරිවැය ජනතාව මත පටන් අරන් මේ රජය සැලකිලි සානදරයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව ගිය සැරේ ඩීසල් රුපියල් 100ක් ලබා දුන්නා. මෙවර ඩීසල් රුපියල් 70ක් ලබා දීලා තියෙනවා ලීටරයකට. ඊවර අපි පෙට්‍රල් රුපියල් 20ක් ලබා දුන්නා. එහෙම කටයුතු කරන් යනවා. ඉතින් අනාගතයේදී අපි ලෝක වෙළඳ පොලේ මිල උච්චාවචනය වීමනෝ ඊළඟට බලමු.
1: පසුගිය කාලේ පුරා පාර්ලිමේන්තු වරහන් ප්‍රසාදවලට මුවාවී අධිකරණට අපහාස කළ පිරිසවලට තවදුරටත් ඒ සඳහා ඉඩ නොදිය යුතු බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එදී කතානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙනෙන බව කියන විශ්වාසමංග යෝජනාව සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා කරුණු මතු කළා.
4: මේ රටේ නීතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇතුළත් තියෙන ප්‍රමාදයේ සුවබැලීම පිළිබඳව තේරීම් කාරක සභාවක් පත්කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මමත් ඇතුළුව ඉදිරිපත් කරපු ඉල්ලීමක් ගැන ඒක 2026 8 වෙනි මාසේ 20 වෙනිදා ඉඳලා අද වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ ඔබතුමා කෙරෙහි දෝෂ දර්ශනයේ ලක් කරමින් තමයි මේ වරප්‍රස ප්‍රශ්නේ මතු කරේ. දැන් ඔබතුමා නියෝගයක් ලැබලා දීලා තියෙනවා. මම ඔබතුමත් එක්ක මේ මොහොතේ වාද කරන්නේ නැහැ. ඔබතුමාගේ නියෝගයේ සඳහන් පරිදිම ඔබතුමාට විරුද්ධව විස්තරාත්මක විශ්වාසභංග යෝජනාවක් අපි සිකුරාදාට බාර දෙනවා.
5: ගරු කතානායකතුමනි, මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරාට පසුව ඊළඟට එදෙන පළවෙනි පාර්ලිමේන්තු සතියේම එය විවාදයට ගන්නා ලෙස අපි යෝජනා කරන ආණ්ඩුපක්ෂය පැත්තෙන් මේ නිශ්චිත චෝදනාව හෝ ඔබතුමාට අදාළ ප්‍රශ්නය පැන නගින්නේ අධිකරණ කටයුතු පිළිබඳව එතුමාලා යෝජනාවක් ගෙනාවා තේරීම් කාරක සභාවක් දාන්න කියලා. ඊට පස්සෙ අපි දිගින් දිගටම දුටුවා මාස ගාණක් තිස්සේ. ඊට පස්සේ අපි ඒක උපදෙස් ගත්ත නීතිමය වශයෙන් අධිකරණ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුවත් අධිකරණය ගැන එහෙම සාකච්ඡා කරන්න බෑ. ඉතාම නිඳිත ආකාරයෙන් විනිශ්චකාරවරුන්ගේ නම් ගම් කියමින් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් නැති විදියට සමහර චෝදිත පුද්ගලයන් මෙතන ඉන්නේ. ඉතාම ස්ටෑන්ඩින් ඕඩර්ස් උල්ලංඝනය කරමින් මෙතන බරපතල ලෙස හැසිරුණා. ඒ නිසා තමයි අපි ආණ්ඩුපක්ෂය ලෙස සාවරයකට ආවේ. අධිකරණයේ පිළිබඳව මේ ආකාරයේ සාකච්ඡාවකට සිලෙක්ට් කමිටි පත් කරන්න යෑමෙන් අනිවාර්යයෙන්ම අපේ මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අපිට බිඳින්න වෙනවා. දැන් අපි 22 වෙනි සංශෝධනයෙන් කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, බන්ධනාගාර වල ගොඩනැගෙන නඩු ප්‍රමාණය, ඒවා විසඳන්න අවශ්‍ය කරන අධිකරණ වැඩි කිරීම. දැන් උදාහරණ ගත්තොත් මහා අධිකරණ විනිශ්චකාරු 10ක් වැඩි කළා. මෙතුමලේ පනතට විරුද්ධ වුණා. දැන් මෙතුමලට සිලෙක්ට් කමිටි එකක් ඉල්ලන එකේ කිසිම පදනමක් නැහැ. ඒකට විරුද්ධ වුණා. ඉතින් ඒ විරුද්ධ වෙච්ච අයට තව තේරීම් කාරක සභාවක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පොරපිටියක් කර ගැනීම මිසක් ස්ටෑන්ඩින් ඕඩර්ස් කැඩීම මිසක් වෙන දෙයක් නෙමෙයි අපිට ඉතාව තුමල ඔප්පු කරලා තිබෙනවා. ඔබතුමා ඉල්ලපු සෑම තේරීම් කාරක සභාවකම අපි දීලා තිබෙනවා. ඒක දීලා කියන්නේ ඔබතුමාට අයිතියකුත් තිබුණා ඉල්ලන්න. මේ තේරීම් කාරක සභාවට අපි විරුද්ධ වෙන්නේ කිසිවක් නිසා නෙමෙයි. ඒක අපේ නිස්සාරණිය ඔයගොල්ලන්ට විරුද්ධ නිසා. ඒ නිසා විශ්වාසභංගය පුළුවන් නම් අද බාර දෙන්න අපි සිකුරාද ගන්න කැමතියි.
1: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේදී ගන් ලැබූ තීරණ පිළිබඳව විවාදයක් ඇති කරගත යුතුද තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නා. ඒ විපක්ෂ නායක සදී ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
6: ගරු විපක්ෂ නායකතුමා,
7: එදොර 11 ලක්ෂයක් නඩු ප්‍රමාදයක් තිබෙන මොහොතක අපේ යෝජනා අපේ අදහස් මේ කරුණුකාරණා රසක් පිළිබඳව ජනතා පරමාධිපත්‍ය People's Sovereignty කියන විෂය යටතේ තමයි අපි ඉල්ලුම් කරලා තිබෙන්නේ තේරීම් කාරක සභාවක්.
6: කතානායක විදියට බිස්නස් කමිටියට යොමු කරලා තීරණයක් ගත්තා. ඒ අනුව කතා කරමු. මේක විවාදයට භාජනය වෙන කාරණාවක් නෙවෙයි.
1: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් මාතර එලින් කන්දේ පිටි ඉඩම අදින සිට ක්‍රියාවිරහිත දේපලක් බවට පත් කෙරුණා. ඒ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මගින් අක්කර දෙකයි රෝඩි දෙකක භූමි ප්‍රමාණයක විහිදී පවතින මාතර එලිය කන්දේ පිහිටි ඉඩමේ නිවසක් නිදි කර තිබෙනවා. මෙම ඉඩම රුපියල් මිලියන 500ක වියදමින් මිලදීගෙන ඇති බවටයි ප්‍රකාශ කෙරුණේ. එහෙත් ඒ මිලදීගත් ආකාරය පිළිබඳ තහවුරු කිරීමට බැසිල් රාජපක්ෂ මහතාට මෙතෙක් නොහැකි වීම මත මෙම දේපොල ක්‍රියාවිරහිත දේපලක් බවට පත් කළ බවයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පවසන්නේ. මෙම ඉඩම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙනවා. එම අධිකරණ කනු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම දේපල ක්‍රියාවිරහිත දේපලක් බවට පත් කෙරුණේ. ඒබව සඳහන් බැනරයක් ඉඩමෙහි ප්‍රදර්ශනය කිරීමට පොලිසිය කටයුතු කළා. ඒ අනුව මෙම ඉඩම සඳහා යම් අයිතිවාසිකමක් ඉදිරිපත් කළ හැකි අයෙක් වෙතොත් දින 14ක් වෙත මහඅධිකරණ ඉදිරිපත්ව තම අයිතිවාසිකම තහවුරු කිරීමට හැකියාව පවතිනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අද සවස ජාතික රෝහලින් මුදාහැර යලිත් වරක් අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව වෙත භාර කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් 10 දෙනාගෙන් 9 දෙනෙකු අධිකරණ නියෝගයට අනුව අදිනේදී අධිකරණ හමු වී පෙනී සිටියා. එක් වෛද්‍යවරු විදේශගතව සිටින බවයි දැනුම් දෙනු ලැබුවේ.
8: පාස්කු ඉරිදාත් ප්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අධ්‍යාලි කැඳවුවා. මීට පෙර අධිකරණ නොතීසියකට අනුව සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නව දෙනෙකු සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික ප්‍රනාන්දු අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් සලේ මහතා අද සවස රෝහලින් මුදා හැර ඔහු රඳවාගෙන සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සඳහා වෛද්‍යවරුන් තීරණය කර ඇති බවයි. ඉකුත් 28 වෙනිදා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ කරුණු හයක් සඳහන් කර තිබෙනවා. නිර්දේශිත සියලු ඖෂධ රෝගියාට ලබා දීම, සුදුසු ස්ථානයක රඳවා තැබීම, වෛද්‍ය අධීක්ෂණය සායන සඳහා ඉදිරිපත් කිරීම, රෝගී තත්ත්වයක් ඇති වූයේ නම් රෝහලේ අදාළ අංශයේ වෙත ඉදිරිපත් කිරීම, හෘදයේ සවිකර තිබෙන යන්ත්‍රයේ සම්බන්ධයෙන් තත්ත්වයක් මතුවහොත් හෘද ඒකකයට යොමු කිරීම එය අතර වෙනවා. එම කොන්දේසිවලට අනුව මෙම සැකකරු කොළඹ ජාතික රෝහලේ 42 වාට්ටුවට ඇතුළත් කිරීමට වෛද්‍යවරු තීරණය කළ බවද දිලීප පීරිස් මහතා පැවසුවා. එනුව දින 119ක් මෙසකකරු රෝහල්ගතව සිටි බවද ඔහු පැවසුවා. මෙමසකකරු රෝගාතුර වූයේ පරිබාහිර කාරණාවක් නිසා නොව ඔහුගේ ජානමය දෝෂයක් නිසා බව කී දිලීප පීරිස් මහතා. උපවාසය නිසාය වඩාත් උග්‍ර වූ බවද සඳහන් කළා. උපවාසයේ නිරත කාල සීමාවේ ඔහු විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සමට ලේඛන 46ක් ඇතුළත් වුණා. එය පිටු 9700කින් පමණ සමන්විත වුණා. ඊට ඉල්ලීම් 25ක් ඇතුළත් වුණා. දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණා. එය පිටු 257කින් සමන්විතයි. මේතරම් බරපතල කාරණා ඉදිරිපත් කරන්න ඔහුට මතකයේ තිබෙනවා. නමුත් ඔහුගේ දුරකථන සහ ලැප්ටොප් වල මුරපද විතරයි ඔහුට මතක නැත්තේ. වරින් වර මුරපද මාරු කරන බව ප්‍රකාශ කර තිබුණා. එහෙමනම් අවසාන වශයෙන් මාරු කළ මුරපදය අමතක වෙන්නේ කෙසේදැයි දිලීප පීරිස් මහතා ප්‍රශ්න කළා. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් විවෘත කර ගැනීමට යොදාගත හැකි විකල්ප ක්‍රම නැතිදැයි විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවේ සැකකරු භාවිත කළ ජංගම දුරකථන දෙකක් සහ ලැප්ටොප් එකක් තිබෙනවා. ඒවා ඇපල් වර්ගීය උපකරණ. ඇපල් වර්ගීය උපකරණවල ආරක්ෂාව ඉතාම සංවේදී. ඒවා විවෘත කිරීම සඳහා නිෂ්පාදනය කළ ආයතනවලට යොමු කළහොත් එම ආයතනවලට සම්බන්ධ පුද්ගලින්ව නඩු විභාගයේදී සාක්ෂියට කැඳවීමට සිදුවෙනවා. එහෙත් එවැනි ආයතනවල නිලධාරීන් දේශ සීමාවට එපිටින් ගිහිල්ලා සාක්ෂි දෙන්න කැමති නැහැ. ඒ නිසා තමයි අපි මේ මුරපදය ඉල්ලා සිටින්නේ. එසේ මුරපදය මේ සැකකරු ලබා දෙන්නේ නැත්නම් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලවල තිබෙන පරිගණක අංශ වෙත යොමු කරලා ඒ සඳහා විසඳුමක් ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලනවා යනුවෙන් ඔහු පැවසුවා. මෙහිදී සැකකාර සුරේෂ් සලේ මහතාට ලබා දුන් ප්‍රතිකාර පිළිබඳවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට කරුණු පැහැදිලි කළා. ඉදිරිපත් වූ කරුණු සටහන් කරගත් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි ඔක්තෝබර් මස 21 වෙනිදා කැඳවන ලෙස නියම කළා.
1: ක්‍රිෂ්කල දිනුව සම්බන්ධ නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ජානකී සිරිවර්ධන යන අය ලබන 16 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ අද මෙම නඩුව කැඳු අවස්ථාවේ අල්ලස් කොමසමේ සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසේකර පැවසුවේ මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ක්‍රිෂ් ට්‍රාන්ස්ෆර් සමාගමේ ගණකාධිකාරිවරයාගෙන් ලබාගත් ප්‍රකාශයකින් 2012 සැප්තැම්බර් මාසයේ අදාළ සමාගම සිදු කළ ගෙවීමක් ගැන පැහැදිලි වන බව ඇය පැවසුවා. නිමල් පෙරේරා නැමැත්තාට මේ ගෙවීම සිදු කර තිබූ බවත් ඒ අදාළ සමාගමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව සිදු කළ ගෙවීමක් ලෙසත් එම සාක්ෂිකරු ප්‍රකාශ කර තිබූ බවයි සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසුවේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමත කිරීම නිසා එම ගෙවීම සිදු කිරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පසුව අදාළ මුදල් නිමල් පෙරේරාගේ ගිණුමට බැර කෙරෙනු බවත් සාක්ෂිකරු සිය ප්‍රකාශය තුළින් සඳහන් කළා. මෙවැනි ගෙවීම සිදු කළ නිමල් පෙරේරා නැමැත්තා තම සමාගමට කිසිදු සේවාවක් සපයනු තිබූ බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වූ බවයි මෙහිදී ප්‍රකාශ කරන්නේ. ක්‍රිෂ් සමාගම විසින් ලබා දුන් රුපියල් මිලියන 70ක මුදල සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් ආයතනයේ ගිණුමට බැරවී නොමැති බවද ඇය පැවසුවා. සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් ආයතනයේ සැකකාර නාමා රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණත් එහි සභාපතිරියා වශයෙන් කටයුතු කර තිබෙන්නේ නිමල් පෙරේරා. සැකකාර නාමා රාජපක්ෂ ඒ කිසිදු දුරයක් දරා නැහැ. කාල්ටන් සුපර් සෙවන් තරගාවලිය සඳහා ක්‍රිෂ සමාගමින් අනුග්‍රහයක් ලබා දී නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවනිය වූ බවද ඇය සඳහන් කළා. මෙම නඩුවේ සැකරොන් වශයෙන් හඳුනාගෙන තිබෙන ක්‍රිෂ සමාගමේ හිටපු ඉන්දිය ජාතික අධ්‍යක්ෂවරුන් වන අමිත් කට්ටියාර සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තානායට අල්ලස් කොමිසම අපේ පෙනී සිටින ලෙස ඊමේල් පණිවිඩ සහ ගුවන්තැපැලෙන් පණිවිඩ යොමු කළද ඔන්නපමින් නිසා ජාත්‍යන්තර රතුවරින්තු ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද නිලධාරිනිය පැවසුවා. මෙම නඩුවේ හතරවන සැකකරුවන නාම රාජපක්ෂ විසින් මුදල් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් 2012 වසරේ දෙසැම්බර් මාස 15 වනදා ක්‍රිෂ සමාගමට ලිපියක් යොමු කර තිබුණා. ඒත් මේ මුදල් රග්බි ක්‍රීඩාව සඳහා යොදවා නොමැති බව හෙළි වී තිබෙනවා. එම නිසා අදාළ ලිපිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සැකකාර නාම රාජපක්ෂගේ අත්අකුරු පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග ලබා දෙන ලෙසද නිලධාරිනිය ඉල්ලා සිටියා. අනතුරුව සැකකාරනාම රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ඇපෙල්ලීම් වෙනුවෙන් ලිඛිත දේශන අධිකරණ ඉදිරිපත් කරන බවයි. මෙම ප්‍රශ්නගත මුදල් ලබා දීම සිදු වී තිබෙන්නේ ගිවිසුමකට අනුව බවත් එසේ ලබා දුන් මුදල් අල්ලස් වශයෙන් සලකන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළා. ඉන් අනතුරුව නඩුවේ සැකකරුවක වශයෙන් නම් කර සිටින ක්‍රිෂ සමාගමේ හිටපු ඉන්දිය ජාතික අධ්‍යක්ෂවරයෙකු වන අමිත් කට්ටියාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වා. අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නිසා ඔහුට රටින් පිටවීම නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් ඔහු ඉල්ලා සිටියේ. සැකකරුන්ගේ ඇපේ ඉල්ලීම්වලට අදාළ අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන දොළොස්වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඔවුන් ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් භාරය තැබීමටද නියම කෙරුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වනවා. පසුගියදා සිංගප්පූර බලාපොරොත්තු ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඇය පසුගිය 16 වනදායි කරුණාක ගොන්තරපලින් සිංගප්පූර බලාපොරොත්තු ගියේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දිනෙට පැමිණියේ මැලේසියාවේ කුවාලාලම්පූර් නුවර සිටයි. කරුණාකර පැමිණ රාජපක්ෂ මහත්මිය ගෝන්තරපලින් පිටවීම සඳහා ඇමරිකා ඩොලර් 216ක් ගෙවා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල් රූට් පහසුකම් භාවිත කර තිබුණා. එමගින් සාමාන්‍ය මගින් මගහැර ඍජුවම ප්‍රමාද වීමකින් තොරව මගී පරයන්ති වෙත පැමිණීමට අවස්ථාව සැලසුණා. මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ සිරිලියේ සවිය ගිණුම සම්බන්ධ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මෙම සිද්ධියට අදාළව රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇපි ආදීම් පත මාලිකකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද කැඳුවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ස්ථානාධිපතිවරයා වෙත අධිකරණය විසින් නොතිසි නිකුත් කළා. සිරතනුව නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලුඩත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩුවකට අදාළව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඉස්ලාම් ආගමිකයන්ගේ ශුද්ධ වූ කුරාණයේ සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් වලින් එම දහමට අපහාස සිදු වී ඇති බව පවසමින් පූජ්‍ය ගලුඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ නඩු පවරා තිබෙනවා. මෙම නඩුව පසුකෙදා කැඳු අවස්ථාවේ ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. උන්වහන්සේ අසනීප තත්ත්වෙන් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධ නීතිපතිවරයා වෙත නියෝගය ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා. ඒ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලුව මහාධිකරණ මිනිසුරුවරයා අදාළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නිසාත් අපරාධ ඇපකරුවන් අධිකරණ හමුවේ පෙනී සිටීම නිසාත් ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස වරින්ද නිකුත් කළා. ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන මේ වන විට සිරදඬුවමට යටත් කර තිබෙන බැවින් බන්ධනාගාර නිලධාරීන් විසුණුයේ එම හිමියන් අධිකරණ වෙත රැගෙනු ලැබුවේ. සෞදි අරාබියේ සහාය ලබන යේමන් රජයේ හමුදා බාපල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවලින් හෝති සටන්කාමින් පළවා හැර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඊයේ ක්‍රියාත්මක කළ ක්ෂණික හමුදා මෙහෙයුමකදී ඩුබා ප්‍රදේශයේ ප්‍රධාන ස්ථාන රැසක් රජයේ හමුදා අත්පත් කරගත් බවයි. සෞදි ගුවන් පහරවලට සහාය ඇතිව ඉදිරියට ගිය රජයේ හමුදා බාපල් මණ්ඩේ සමුද සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා නගරය දක්වා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මෝකා නගරයේද තම පාලනයට ගත් බව යේමන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. පස්වෙනි ආසියා පැරා ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් ජපාන තානාපති කාර්යාලයේදී පැවැත්වුණා. ජපානයේ අයිචි නගායෝහිදී පස්වෙනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. ඊට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවය පැවැත්වුණේ ජපාන තානාපති අකියෝ ඉසුමාටා මහතාගේ ප්‍රධානත්වයෙන්. යවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් AHMU අරුණ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල හෙලින් විස්කම්පේ රුමේෂ් ලෝ විශිෂ්ටතම මල්ලි ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි. ඉන්ධන හිඟයක් නැහැ, අනිය තිබියකුත් එපා, තෙල් සංස්ථා සභාපති කියයි. තෙල්පිල වැඩි කිරීමට IMF ඉල්ලුවද ජනතාව මත බරපටවන්නේ නැතේ ඇමති නලින්දගෙන් සාතිකයා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
11: සුබදවස
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි
11: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
12: කැමති එකක් අපේ අතේ.
11: සුබදවසක්. දවස සුබයි සිහින දිනයි. සුබදවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
14: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මයන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011 7679 579
4: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක

0: 的好着。
1: මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා උපදේශනය එහෙම විෂයක් තියෙනවා. හැබැයි මේ විෂය පිළිබඳ මමත් දන්නේ නැහැ. අද මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා උපදේශිකාවක් සඳදිය දහරට එක් වෙනවා. ඇය මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා පිළිබඳ විතරක් නෙවෙයි මනෝ උපදේශනය සම්බන්ධෙනුත් කටයුතු කරනවා. ඇගේ නම ශ්‍රීහාරි වත්තාරච්චි. අවුරුදු 10කට වැඩි ජාත්‍යන්තර ප්‍රමිතිකරණය පිළිබඳ පළපුරුදු වෘත්තිකයෙක් ඇය. අද සඳදිය ධාරට මම ඇයට ආරාධනා කළේ ඇයි ආහන්නෝගේ කතාව
0: සඳදිය තහර.
1: සුබ සන්ධ්‍යාවක්. මේ දවස්වල වැටෙන වැස්සත් එක්කලා ලස්සන අදහසක් ෆේස්බුක් එකේ තිබුණා. හැමෝම කියනවනේ ෆේස්බුක් එකකින් ලස්සන අදහස්. මටත් හිතුණා ඒ වගේ අදහසක් කියන්න. මේ වැටෙන ලස්සන වැස්සත් එක්ක මගේ වටේට තියෙන ඍණාත්මක දේවල් නැති වී යනවා. මම ධනාත්මකව සිතන ධනාත්මක දේවල් ආකර්ෂණය කරගන්න කෙනෙක් බවට ශිහාරි වත්තේ ආරච්චි කියලා කෙනෙක් තමයි මේක ලියලා තිබුණේ. මම ඒකට කැමති වුණා. මේ වැස්සත් එක්ක මම ටිකක් කල්පනා කරනවා ඒ ගැන. ගීතයක් අහන ගමන් පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මේ වැටෙන ලස්සන වැස්සත් එක්ක මගේ වටේට තියෙන ඍණාත්මක දේවල් නැති වී යනවා. මම ධනාත්මකව හිතන ධනාත්මක දේවල් ආකර්ෂණය කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මෙහෙම කියන ශිහාරි වත්තාරච්චි කියන්නේ මේ මගේ ආරාධිතයා. ලස්සන තරුණියක්. සුබ සන්ධ්‍යාවක්.
2: සුබ සන්ධ්‍යාවක්.
1: ශිහාරි බුරුණු පුරුදු මේ විෂයන් පිළිබඳ කටයුතු කරන කෙනෙක්. මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා උපදේශනය සිදු කරනවා. ඊට අමතරව මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් ඔබ සිදු කරනවා. මේක මේ සුන්දර කතාවක් වේවි කියලා මං නිසකයෙන්ම කියනවා. තොරගතු ගීත ලැයිස්තු වෙනවා. ලස්සන ගීත ගොඩක්ම මට පෙන්නවා යතෝරගත්තයි කියලා. අපි එකින් එක අහලා බලමු. හැබැයි මේ වෙනින් නෙවෙයි ඇවිල්ලා ඉන්නේ තාත්තත් එක්කලා. එතුමත් බොහොම සාදරයෙන් පිළිගන්නවා. හැබැයි එතුමා මේ කතාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔහු වෙනුවෙන් වෙන්නට ඕනේ ඔබ දුවේන් ඔබ මගේ ප්‍රාණයයි කියලා ගීතය. ශිහරි
2: ඇත්ත වශයෙන්ම තාත්තා ඇවිල්ලා ඉන්නවා මාත් එක්ක. ඒ වගේම අම්මා ගෙදර ඉන්නවා. දැන් මට මෙච්චර අවුරුදු 33ක් වෙලත් ඒ දැකුව ආදරේ කරුණාව ඒ සෙනෙහස එක්ක තාමත් මම ජීවත් වෙනවා. මම විවාහකයි. තාත්තා පස්සෙන් ආවා වගේම අම්මත් ගෙදර ඉඳලා එහෙම පස්සෙන් එනවා. මට දිරියක් වෙමින් දෙවෙනි වරටත් මට ජීවිතය දීලා ඒගොල්ලන් මාව ආදරෙන් බලා ගන්නවා.
1: මටත් ඉති දේවල් එක කියපුවම ශ්‍රහරි අපි හැමෝටම තියෙනවා වෙච්ච දේවල්. ඒ වෙච්ච දේවල් ජීවිතයේ විවිධ අවධිවල විවිධ විදිහට වෙන්න පුළුවන්. මේවා ජීවිත කතන්දර. මේ ගීත තේරීමේදී අර මේ මුල්ම ගීතය ගැන මම අපව අවධානය යොමු කරන්න. ඔබ කියනවා දුවෙක් විදිහට දෙමව්පියන්ගෙන් රැකවරණය තමයි වැඩියෙන් ලබන්නේ කියලා. සුනිල් එදිරිසිංහේ කටහඬින් මේ ගීතය ගායනා කරනකොට තාත්තා කියනවා වගේ දැනෙන්නේ.
2: ඒකේ අර තියෙන්නේ මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙතිහැලී පරවෙන නිසාමයි. දුක දිනා හිනහෙන හැටිදුවේ මට දැනෙන්නේ අම්මයි තාත්තයි මට ඒක කියනවා වගේ.
1: මලක් වගේ නෙවෙයිද හැදුවේ?
2: මලක් වගේ හැදුවේ. ජීවිතේ දිනන හැටි ඉගෙනනවා. ඒකයි මම ජීවිතේ දින්නේ.
1: ජීවිතේ දිනපොගෙන එක අපි මේ කතා කරන්නේ. ශිහාරි මං තෝරගත්තේ ඒ හින්දා. ඔබ මුලින්ම මව්පියන්ට ආදරේ කියලා දැනෙනවා මට. ඔබ මව්පියන්ට ආදරේ කරන සොඳුරු රුවැත්තියක්. මිල මුදල් නිලතල සදාකාලික නොවන බව පසක් කොට ඉතිරිවන්නේ තමන් කරන හොඳ පමණක් බව අපට කියන්න සිය ජීවිතේ පිටුවෙන් උපුටාගත් මිහිරි ගීතයක් දුවෙන් ඔබ මගේ ප්‍රාණයයි. එඩ්වඩ් ජයකුඩි ගායනා කරන මේට සමාන ගීතයක් මට මතකයි. බඳුල නානායකාරව සම ලිව්වක්. මේ ගීතය අහන අතරේ ඒ ගීතයත් අපි සිහියේ තියාගමු. ශ්‍රියාරි පුළුවන් නම් මේ ගීතයත් අහන්න. දුවෙන් ඔබ සඳක් නොව සඳ එළිය ඉහිරෙන මාවතයි. දුවෙන් ඔබ මලක් නොව මල් සුවඳ බිරිගිය දෙනිපෙතයි. දුවෙන් ඔබ කවක් නොව සදා නින්නාද වන ගීතයයි. තාරකා නිවෙන තැන පහන් තාරකාව නුඹයි. ඔබ වෙනි අය ඒ ගීත අහන්නම ඕන. කුමාරදාස සබුතන්ත්‍රීලියෝ සුනිල් එදිරිසිංහ ගැයෝ නංගිලා මල්ලිලා වගේ නොවේදුවේ නුඹ දැන් ලොකු ළමෙක් කියන ගීතයත් මට හුඟක් සමීපයි මේ ගීතය අහනකොට.

0: ಮಾನವೀಯ ಪ್ರೇಮಯೇ ಸೌಂದರ್ಯಾತ್ಮಕ ವ್ಯಮನ ಸಂತತಿಯ ದಹರ. ಆದರೆ ನಹಕ್ಕೆನೆ ಎನ್ನೆ ಅನುಗ್ರಹಕ ದಾಯಕತ್ವ ಅಪಿಟ ಲಭಾತೆ ನಮ ಚುವೆತೆ ಸಹಿನೇಟ ವಾಸನವಿ ಆಶೀರ್ವಾದ ರಾಕೆನೆ ಎನ ಜಾತಿಕ ಲತರೈ ಮಂಡಳಿಯ ಜಾತಿಕ ಲತರೈ ಮಂಡಳಿ ದಾಸವಸಿ ಹಯವಸರೆ ಜಾತಿಕ ವ್ಯಾಪಾರ ವಿಶಿಷ್ಟತಾ ಸಮ್ಮಾನ ರಾತ್ರಿಯತಿ ರೀತಿಯ ಸಮ್ಮಾನ ಕೆಂಪೆದೊಂ ಲಭುವ ಅಡಸಿಯ ವಸಕಟ ವಡ ವಡಿ ಕಾಲ್ಯಾಗ ರಾಟಟಮ ವಾಸನಾವ ಖ್ಯಾತುನ್ ಲೊತರೈ ಪ್ರಮುಖ ಯಾವಕೇಮ ಲೊತರೈ ಲೊವ ರಾಜಕಿರುಳ ಮಹಜನ ಸಂಪದ ಲೊತರೈಯ ವಿಶೇಷ ದಾಯಕತ್ಯ ಕ್ಲಪಾತೆಮಿನ್ ಶ್ರೀಲಂಕಾ ಜಾತಿಕ ವಾಣಿಜ್ಯ ಮಂಡಳಿ ವೆಸನ್ ಸಂವಿಧಾನೀಕರಣ ಲಭು ಜಾತಿಕ ವ್ಯಾಪಾರ ವಿಶಿಷ್ಟತಾ ಸಮ್ಮಾನ ಉಡಲೇತಿ ಜಾತಿಕ ಲೊತರೈ ಮಂಡಳಿ ವೆಸಿನ್ ರಾಜ್ಯ ಸೇವಾ ಸದಾವನ ರೀತಿ ಸಮ್ಮಾನ್ಯತೆ ನಕಲಪುವ ಮಿ ಸಮ್ಮಾನ ಉಳಲ ತುಲತಿ ಜಾತಿಗಳ ಉತ್ತರ ಮಂಡಳಿ ಸಮ್ಮಾನಿತವನು ಫಲವಿನಿ ಅವಸ್ಥಾವ ಮೇನೆವೇ ದಹಸ್ ದಹಸ್ಯ ದಹಸ್ ವಸೆ ಪಹವಸರ ತುಲತೀತ್ ಜಾತಿಕ ವ್ಯಾಪಾರ ವಿಶಿಷ್ಟತಾ ಸಮ್ಮಾನ ಉಡಲೇತಿ ಜಾತಿಕ ಲೊತರೈ ಮಂಡಳಿಯ ರಾಜ್ಯಾಂಶೆ ಸದಾ ಅನುಶೂರತಾ ದ್ವಿತ್ವಯಕ್ ದಿನಾಕನು ಲಭುವ ಜೇವತಿ ಸಿಹಿನೇಟ್ ವಾಸನಾವ್ಯ ಆಶೀರ್ವಾದಯ ಜಾತಿಕ ಲೊತರೈ ಮಂಡಳಿಯ
1: මට මේ ළඟදී රාත්‍රී ඇමතුමක් එනවා. ඒ ඇමතුමේ හිටියේ මේ හඬාගත්තු ගැහණු ළමෙක්. මම මට මගේ ජීවිතේ දැන් ඇති කියලා හිතනවා. මට වෙන කතා කරන්න කෙනෙක් නැති හින්දා සර්ට කතා කළේ. එහෙම කිව්වේ. හුඟක් වෙලා කතා කළා. මගේ කාලය පිළිබඳව මම එච්චර සැලකිල්ල දක්වන්නේ නැහැ. තවත් කෙනෙකුට උදව්වක් ඕන වෙච්ච වෙලාවකද. නමුත් අවසානයේදී මම හිතන්නේ ඇයගේ තීරණය වෙනස් කරන්න ඇති. ඇය තාමත් ඉන්නවා. ඊට දවස් දෙකකට පස්සේ මට තව තරුණියක් හවස් වරුවේ කතා කරනවා. නිවාඩු දවසක. එයා කියනවා මම දැන් ඉන්නේ කොහෙද කියලා සර් මම දන්නේ නැහැ. හැබැයි මම ආවේ මගේ ජීවිතේ නැති කරගන්න කියලා. පුතේ කියලා මම කතා කරන්නේ මගේ වයසේ හැටියට මට ඔයත් පුතා. මම දුවටත් පුතා තමයි කියන්නේ. ෂාරි. ඉතින් මේ ඈ කිව්වෙත් හරි ගැටලු සහගත තත්වයක තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ මට පුළුවන් ආකාරයේ මගේ අත්දැකීම් එක්කලා මම විසඳුම් කිව්වා. ඒ අතරතුර මම ෆේස්බුක් එකේ බලනකොට පොඩි වෙලාවක් හරි අපි ගත කරනවානේ. මම දැක්කා ලස්සන අදහසක් තියෙනවා. ඒ ලස්සන අදහසේ කියුනේ මට මේ ගමන හොඳින් යන්න පුළුවනි. හැබැයි මට ඕනේ මම විතරක් නෙවෙයි තවත් අය එක්ක මේ ගමන යන්න. මේ සමාජයට උනේ එහෙමයිනේ. අපි උත්සාහ කරන්නේ, අපි වැඩසටහන් කරන්නේ, අපි වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. තවත් අය තමයි අපි මේ අහගෙන ඉන්න අය. එහෙම නැත්නම් අපි ඇසුරු කරන අපේ සමාජය, අපේ රැකියා කරන ස්ථානය, අපි හැමෝමනේ ගොඩ යන්න ඕනේ. තරුණ කාලෙම ඒ අදහස කොහොමද හරියාවේ?
2: මම ඉස්සෙල්ලත් කිව්වා මට වෙච්ච දේවල් කියලා වචනයක්. ඒ වෙච්ච දේවල් වලට ජීවිතේ හැම පැතිකඩකින්ම මට ජීවිතේ එක එක පාඩම් උගන්වන්න ගත්ත කාලයක් තිබුණා. දැනට අවුරුදු 4කට ඉතුරුටදී. ඒකේ ජීවිතේ අපිට ආදරය, රැකවරණය, ඒ හැම දෙයකටම වඩා අපේ ශරීරය උන්නය කියන කාරණා තුනෙන්ම මගේ ජීවිතේ බිඳුවටම කඩා වැටෙන වෙලාවක් තිබුණා. මම විවාහ වෙලා හිටියා. ඒ විවාහයෙන් මට වෙන් වෙන්න සිද්ධ වුණා. තිබුණ හොඳ රැකියාවක් ඒ වෙනකොටත්. ඒ රැකියාව මට අහිමි වුණා. ඒ හැම දෙයකටම වඩා මට මගේ දකුණු කකුල දණහිසෙන් පහලක්. ඒක අහිමි වුණා විතරක් නෙමෙයි, ඒත් එක්කම මට එක එක එක ආකාරයේ අසනීප වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇඳටම වෙලා හරිම දුර්වල රෝගියෙක් විදිහට හිටියා. ගොඩක් කටි හිතුවේ නෑ මට ආයෙම නැගිටින්න පුළුවන් වෙයිද කියලාවත්. මම නැගිටිනවා, මං කලින් හිටියා වගේම ඉන්නවා. මට ඒ ශක්තිය තියෙන බව මම විශ්වාස කරගෙන හිටියා. මට මං ගැන පුදුම විශ්වාසයක් තියෙන කොහෙන් ආපු එකක්ද කියලා. ඒ වගේම මට මගේ වටේට ඉන්නවා මගේ අම්මා තාත්තා, මගේ මහත්තයා, එතකොට මගේ යාළුවෝ, ඒ වගේ මට ලොකු වර අපි කියන්නේ සපෝට් සිස්ටම් එකක් කියලා. අනේම සපෝට් සිස්ටම් එකක් තියෙන හැම වෙලාවෙම හිතනවා මම ගොඩක් ශක්තිමත් කෙනෙක්, මට මේ දේවල් ජය ගන්න පුළුවන් කියන එක.
1: ඔබට ඍණාත්මකව දකින්නත් පුළුවන්.
2: වෙලා තියෙන දේවල් එක්ක ගොඩක් කට්ටිය මං හිතන්නේ මෙහෙම දෙයක් වුණාම ඍණාත්මක පැත්තට තමයි යන්නේ. හැබැයි මං දකින්නේ මේක මගේ ආශිර්වාදය. මගේ කකුල නැති වෙනවත් එක්ක මට ආපු හොඳ දේවල්, මගේ ජීවිතේට එකතුන හොඳ දේවල් තමයි මම දැක්කේ. මට පොඩි කාලේ ඉඳන්ම ආසාවක් මං සමාජයට මොකක් හරි ලොකු දෙයක් කරන්න ඕනි කියන එක. ඉතින් මේකත් එක්ක මං දකින්නේ මට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මං දැන් ගත්තොත් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිහට ආබාධිත කෙනෙක්. ඒනට මම කැමති නැහැ කොයි වෙලාවකවත් ඒක කියන්න. මට ඒක දැනෙන්නෙත් නැහැ. කියනවා ඩිසේබල්ඩ් කියලා. මං ඒ වෙනුවට හරිම ආසයි පාවිච්චි කරන වචනේ ඩිෆරන්ට්ලි ඒබල්ඩ් කියන එක. ඒ කියන්නේ පුළුවන් හැබැයි වෙනස් විදිහකට.

0: 왔다 하랴.
1: ඔබ ලියනවා මේ මිනිස්සු කියන්නේ ආදරෙන් උපන්න අය. ඉතින් මැරෙනකන්ම ආදරේ ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ මේ ආදරේ වෙන කෙනෙක්ගින්ම ලැබෙන්න ඕන කියලා. ඔයා ඔයාටම ආදරේ දෙන්න. ශ්‍රියාරි ඔබ ඔබටම ආදරේ කරන කෙනෙක් කියලා හොඳින්ම. ඔබ ඊළඟ ගීතයට මම යොමු වෙනවා. බොහෝ දිනක් මේ තෝරන ගීතයක් නම් නෙවෙයි, හදසැලෙන නාදල්ලයි. දීපිකා ගායනා කරන ගීතේ
2: දැන් අර ඔබතුමා ඉස්සෙල්ලා කිව්ව මම ලියපු පොඩි වාක්‍ය ටිකක් අපි අපිට ආදරය කරගන්න ඕනි කියන.
1: ඔයා ඔයාටම ආදරේ දෙන්න.
2: ඔව්.
1: එහෙනම් මම මට ආදරේ කරන්න ඕනි.
2: කරන්න ඕනි.
1: ඔව්.
2: ඉතින් මං හිතන්නේ මම මට ආදරය කරන්න පටන් ගත්තම මං ගැන ගොඩක් හිතුවා. මගේ පළවෙනි විවාහය අසාර්ථක වුණා. මං ඒ විවාහයේදී අනිත් පාර්ශ්ව වෙනුවෙන් කරපු දේවල් අට කරගන්න පටන් ගත්තා. මට මගේ වෙලාව දුන්නා. මම මගේ ජීවිතේ ඉස්සරහ ගෙනියන්න ඕනේ විදිය හැම වෙලාවෙම මනසින් දැක්කා. මම කතා කරන මං ආකර්ෂණය කරගන්නවා කියන එක මම මනසින් දැක්කා. මැනිෆෙස්ටේෂන්ස් කියලා, විෂුවලයිසේෂන්ස් කියලා අපි කතා කරන, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා අපි දෙයක්, අන්නේ දේවල් මම උත්සාහ කළා මං මට ආදරය කරගන්න. ඒත් එක්ක මට ආකර්ෂණය වුණ දෙයක් තමයි මේ මගේ, ඉතින් එයා මට පුදුම විදියට ආදරය කරන, කිසිම අඩුවක් පාඩුවක් නැතුව එයා ලංකාවේ ඉන්නේ පොඩි දවසක් වුණාට ඒ දවස් ටිකේ පොඩි දරුවෙක් වගේ බලාගෙන. ඉතින් මං හිතන්නේ ඒක හරීම කලාතුරකින් කනෙක්ට් වෙන දෙයක්. ඒක හරීම ලොකු බ්ලෙසින් එකක්, ගොඩක් හිතපු නැති දෙයක්. උදාහරණයක් විදිහට කියන්නේ, මං කිව්ව කලින් මගේ අම්මයි තාත්තයි මාව මලක් විදියට තමයි ඇත්තටම හැදුවේ. ඉතින් ගෑනු ළමයි හිතනවා මට තාත්තා වගේ කෙනෙක් හම්බෙන්නේ, හොඳ තාත්ත කෙනෙක් හිටියා නම් එයාගේ පුංචි කාලේ ලස්සන කරපු. ඉතින් මට තාත්තා වගේ හස්බන්ඩ් කෙනෙක් තමයි කවදරේ හම්බෙන්න ඕන කියලා දැන් ඒක මට වෙලා තියෙනවා. ඉතින් මං තෝරපු ගොඩක් ගීතවල ඇත්තේ එයාව මතක් වෙන දේවල්. මං හිතලා නෙමෙයි, මං සින්දු ටික නෝට් ඩවුන් කරලා බැලුවට පස්සේ ඔක්කොම මං තෝරලා තියෙන්නේ ඒ දේවල්. දැන් මං එයාව තමයි හැම වෙලාවෙම මතක් වෙන්නේ. හස්බන්ඩ් ඊරයා කෝල් කරනම් කිව්වා මං සින්දු තේරුව හෙට මේ ප්‍රෝග්‍රෑම් එකට. හැබැයි ඒ සින්දු වලින් ගොඩාක් තියෙන්නේ ඔයා ගැන. දැන් මොකද කරන්නේ? එයා අහන්නෙත් නෑ මගේ වැඩසටහන් එහෙම. එන්නම උණ කියලා හිතපු තව කාරණයක් මම මෙතනදී මේක කියන්න. ගොඩාක් අපි දකිනවා මිනිස්සු ඔය සමාජ මාධ්‍යවල එහෙම දාන්නේ හරිම දුක්ඛිත දේවල්. ආදරය ගැන සතුටෙන් එහෙම මේක හොඳ දෙයක්, මේක ජීවිතයට එකතු කරන්නේ හොඳක් කියලා කියන හරිම අඩුවෙන් දකින්නේ. මං හිතන්නේ ඒකට හේතුව තමයි ඔය මගේ හස්බන්ඩ් ගෙන් තමයි මම ඒක හිතුවේ. අපි කෙනෙක්ට ආදරය කරනවා නම් ඇත්තටම අපි විඳිනවා නම් ඒක අපි කාටවත් කියන්න පෙන්නන්න යන්නේ නැහැනේ. මොකද එතන ඇටෙන්ෂන් එකක් නේ තියෙන්නේ. දැන් මට ඇටෙන්ෂන් එක හොඳටම හම්බෙනවා. ඒත් අපිට ඒ ඇටෙන්ෂන් එක වෙන කාගෙන්වත් ඕනේ නැහැ. හැබැයි ඒකේ අනිත් පැත්ත වෙච්ච කෙනෙක්ට විවාහය වෙන්න පුළුවන්. අර අපි කියන්නේ ටොක්සික් රිලේෂන්ෂිප්ස්. එතකොට නෙගටිව් රිලේෂන්ෂිප්ස් වගේ වචන පාවිච්චි කරේ. ඒ වෙලාවට මේ මිනිස්සුන්ගේ නැහැ අවශ්‍ය ඇටෙන්ෂන් එක. ඒක නිසා තමයි අපි සමාජ මාධ්‍ය පරිහරණය කරනකොට හැම වෙලාවකම අර ගොඩක් නෙගටිව් දේවල් දකින්නේ. මේක අපේ පසුපසින් එන පරම්පරාවල කට්ටිය ගන්න පුළුවන්. විවාහය කියන්නේ බැන්දොත් එහෙම හරියන්නේ නැහැ. හොඳ සම්බන්ධතාවයක් පටන් ගන්නවා කියන එක නිකන් ෆැන්ටසි එකක් විතරයි. මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් මං හස්බන්ඩ්ටත් කියන්නේ අපි අපේ ආදර කතාව අපි ලස්සනට ගෙනිනවා. ඒක පුළුවන් වෙලාවල් වලට පොඩ්ඩක් එළියට දෙන්න කෙනෙකුට ආදර්ශයක් ගන්නවා කියන්නේ.
1: සඳදියධාරට අද ආරාධනය ලැබූ ශ්‍රීහාරි වත්තාරච්චිගේ ගීත එකතු වේ. මම දුටු විශේෂ ගීතයක් තමයි දීපිකා ප්‍රියදර්ශිනී ගයන්නේ. ඇ ප්‍රිය කරන මේ ගී පද නිමවුවේ කුලරත්න ආර්යවංශ. තනුවත් සංගීතයත් සුරේෂ් මාලියද්දගේ. මේ ගීතේ තනුව තමයි මුලින් නිර්මාණය කරලා තිබෙන්නේ. පසු අයයට ගී පද එක් කරන්නේ. ජීවිතයට ආදරය ගෙනාපු සහකරු පිළිබඳව උපන්න අසීමිත ආදරයත් සුබාදහමේ අපූර්ව උපමා ඇසුරින් මේ ගීතයට ඇතුළත් වෙනවා. අව්‍යාජ ආදරයක සැනසිල්ල නිසා පෙම්වතිය පෙම්වතා තමන්ගේ ලෝකයේම ලෙස දකිනවා. පෙම්වතියට ආලෝකයේ සිසිල ගෙන එන ඔහු මේ ගායනයේ වර්ණනා කරනවා. මෙවන් ගයුමක් තම පෙම්වතියන්ගේ සිත තුළ පැල කරන්නට පෙම්වතිය සැබෑ ලෙස සමත් වෙනවද? ඔහුගේ ප්‍රේමය කොතරම් බරක් වේවිද?

0: realnică viemene. Sanctitatea. FM 93.5, FM 93.7, La Kanda. Radio ITN.
1: Hete thiyena business ekak patan ganna mudal prashneyakda? Oyage aluthma business plan ekak wenasma level ekakata aragena yanna. Youth ekey inna oba wenuwenma handunwa dena RDB Startup Plus vivasayaka naya pahasukama. Wedi vistara danaganna 1985 amatanna.
2: Tekya surakimu magatota. Clean Sri Lanka wedasathana yatate kriyaatmaka wana. ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: ඔක්තෝබර් 7 ජෙෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාඩ් රැලිය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහට බලා ගන්න.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
8: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
10: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහට බලා ගන්න.
11: වාර්තා පිට වාර්තා කඩමි කෝටි යටේ NLB තන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3 5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN මානවීය ප්‍රේමේ සෞන්දර්යය
3: මානවීය ප්‍රේමයේ සොඳරාත්මක විහමන සන්තතිය දහර අතරෙනහ කෙනෙන්නේ ඔබ ජතික ලොතරැයි මණ්ඩලයේ නෝපතික අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පෙරසක් ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පෙරසක් ඒ විතරක්ද යතුරු පැදි රන් කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය සන්තෝෂය තහර
4: අද සදදිය දහරට ඇවිත් ඉන්නේ අපේ ආරාධනෙන් ඇය ගැන හැඳින්වීමක් කළොත් කියන්න බොහෝ දේවල් තියෙනවා කියලා මම මුලිනුත් කිව්වා ඇය උපදේශකවරියක් විදිහට කටයුතු කරනවා කවුන්සලර් කෙනෙක් විදිහට ඊට අමතරව සමාජ මාධ්‍යයේ බොහෝ විට පොසිටිව් අදහස් තමයි පළ කරන්නේ ක්‍රියාකාරකම් මොනවද ශහරි ඔබ සිද්ධ කරන්නේ
5: මම දීර්ඝ කාලීනව කෝපරේට් එකේ වැඩ කරලා පර්පස් එකක් තියෙනවානේ ජීවිතේ මං හිතන්නේ මම මැරෙන්න ගිහිල්ලා ආයෙත් පණ ලැබුණු කෙනෙක් ඉතින් එතකොට මාව ඒකට තෝරගෙන මට අවස්ථාවක් ලැබලා දීලා තින්නේ මට මොකක් හරි දෙයක් මේ ලෝකෙට කරන්න
4: අපි වෙනදට හුඟක් වෙලාට මේ මාධ්‍ය ප්‍රවීණයන් ශ්‍රේෂ්ඨෝල් ප්‍රවීණයන් මේ වැඩසටහනට කැඳවනවා ඒ අතර බොහොම ජනකාන්තයත් වෙනවා තරුණ නළු නිළියන් වෙනවා ඒ අතර ඔබ වැනි තරුණියක් කොහොමද මේ සමාජයේ දකින්න නිසා ගීතයට සම්බන්ධ කරගන්නේ කියන කතාවට අපි යොමු වෙන එක වඩා වැදගත් බොහෝ දෙනෙක් තරුණ තරුණියෝ ගීත ගැන සමාජ මාධ්‍ය තුල එහෙම ලියනවා ඔවුන්ට මේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලත් ඇතැම් දෙනෙකුට ඉඩකඩ හැදෙනවා ඔබ මේ සමස්තයක් විදිහට ගීතය කියන දේ ජීවිතේට කොහොමද ශ්‍රේහරි එකතු කරගෙන තියෙන්නේ
5: ඔබතුම මුලදීම සඳහන් කරන්නේ මගේ මං තෝරගත්ත සින්දු ටික හරිම ලස්සනයි කියලා. ඇත්තට මේ ආභාෂයාවේ මට ගෙදරින් දැන් කාලේ හැදෙන සින්දු වලට වඩා ගොඩක් පරණ කාලේ සින්දු වලට තමයි වැඩි ආසාවක් තියෙන්නේ. ඔරිජිනල් කටහඬවල් ඒක නිසා වෙන්නේ නැති. ගීතේ කියන්නේ අපේ මනස සුවපත් කරන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම මම ගොඩක් වෙලාවට මේ අමරදේව මහත්මයාගේ ගීත අහනවා රැට ඔය මේ සඳ තරුණිහඬයි වගේ ඒ ගීත හරීම මනසට මාර සංගීතයන්ට එක ලයිට් එකක් ඕෆ් කරගෙන පොඩ්ඩක් ඒ සින්දුව දාගෙන ඒ සින්දුවේ ජීවත් වෙනවා කියන්නෙම මනසට සැහැල්ලුවක්.

0: තනියම අවුරුදු දෙකක් විතර ඇදගවෙතිලා ඉන්නකොට
1: අනිවාර්යයෙන්ම ගීත තමයි මාව ජීවත් කරේ අනිත් දේවල් වලට අමතරව. එතකොට මගේ අත්පය වැඩ කරන්නේත් නැහැ. මට ෆෝන් එකවත් අල්ලන්නත් බෑ. ගීත වගේම පිරිත්. ඒ සංඛ්‍යාත වලින් ගොඩක් රෝග සුවපත් කරන දෙයක් වෙනවනේ.
0: ඒ පිරිත් සොරේ ගැන කොහොමද ඔබ කියන්නේ? පිරිත් කොහොමද ඔබට දන්නේ?
1: අපේ අම්මිත් හැම වෙලෙම මාත් එක්ක ඉඳගෙන පිරිත්ම කියනවා. රෑටත් ළඟ දාලා තියෙනවා. ඒ කතාව කියනනම් තව කියන්න පුළුවන් ඒ තරමට දේව. මට ඒ කියන්නේ ඒ දවස්වල මං ශාරීරිකව රෝගී වෙලා ඉන්නකොට අපිව මානසිකවත් අනිවාර්යයෙන්ම රෝගී වෙලා ඉන්නකොට. ඒ කියන්නේ පැත්තත් එහෙම අපි මානසිකව රෝගී වුණොත් අපේ ශරීරයත් අනිවාර්යයෙන්ම රෝගී වෙනවා. ඉතින් එතකොට මට ඒ දවස්වල මගේ කාමරේ ඉන්නව. ඉතින් මං මේ සාලේ ඇඳක් දාන්න කියලා තාත්තයි අම්මයි මං කියන හැම දෙයක්ම කරනවා. ඉතින් එතන හිටියා එතනත් පිරිත් දාන්න ඕනේ මට. ඒ බෙඩ්ෂීට් එක පෙරවනවා නම් පෙරවන්න ඕනේ පැත්තක් තිබුණා. මට දැන් හිතනකොට ඒව හරියම අමුතුයි. ඇයි මට එහෙම වුණේ කියලා. හැබැයි මගේ මානසික මට්ටි මට පහලට වැටිලා තිබුණේ.
2: අද සඳ දිය දාර හැඩවන්නේ ශහාරි වත ආරච්චි කැමැති ගීත එකතුවකින්. ඇය මෙහෙයුම් මවදානම් සහ අනුකූලතා පිළිබඳ ආයතන උපදේශිකාවක්. ඒ වගේම මනෝ උපදේශිකාවක්. ශ්‍රීහරි ඔබේ කතාවේ කිව්වා ගීත වගේම පිරිත් ස්වරයත් ඔබට හොඳින් හුරුයි. ඔබ දැඩි ලෙස අසනීප වෙලා වසර දෙකක් සයනයේ ඉන්නකොට කියලා. මම ඔබ වෙනුවෙන් තෝරාගත්තා ගීතයක් මේ පිරිත ගැන සඳහන් වෙන හින්දා නෙවෙයි. WD අමරදේව ගායනා කරන මේ ගීතේ ස්වරයට, ඒ වගේම මේ ගීතේ නිර්මාණය වුණු ඒ විදිහට මගේ හිත ගිය හින්දා. සුනිල් ආර් ගමගේ මේ ගීතයේ ගීපද රචකයා. මහා පිරිත වී නුඹ ඇසෙන නැසෙන දුරින් මේ ගායනයේ අපූර්වත්වය මේ අපේ කතා බහට කදිමට ගැලපෙවි කියලා මම හිතනවා.

0: சந்ததியினார் ஸ்ரீஹாரிகி அன்னை திரிமத் தருணியாக அனுப்பரப்புரிய அதாஸ்மனவாக யோகிம ஏட்ட அன்ன புலுவன் தூர கொச்சராக்குது நீதி வல்ல பிடாரி வேதகத்த பி சமாஜிட்டு ஸ்ரீஹாரி மம அஹலனே மெஹேயும் அவதானம் சா அனுகூலதா உபதேசனே கேன தே மங்கன் பொதுவே சா மீ மங்கிதன பகு தினக்கு ஏகன அவபோதயக் நெது வெதி கேலா மொனது ப ஏகன கியானே அபிட
1: மம ஹரிம சரலவ ஒப்ப துமத்தி கோடாக் பத்தி கடையன் தீன அபி கவர்னன்ஸ் ரிஸ்க் அண்ட் கம்ப்ளைன்ஸ் கேல் தமே ஜிஆர்சி கேனிக் கியானே ஏகேதி லோகும தயக் கரன்னே ஓய ஐஎஸ்ஓ தத்து சாதிக கேலா தீனானே ஏகே ஏக கேலக் அத்தரம் மேக මං දැන් වෘත්තියක් විදියට කරන්න පටන් අරගෙන තියෙනවා ඒ ISO තත්ත්ව සහතික ආයතන වලට අරගෙන දෙන එක. ඒකේ එක එක 9001 14001 27001 ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. මගේ මුලින්ම රස්සාව පටන් ගත්තේ මම මේ ඉන්ඩස්ට්‍රි එකට ආවෙත් ඒ අංශයෙන්මයි. එතකොට උපදේශනේ ලැබලා දෙන එක ඒවට ડોකියුමන්ටේෂන් කියලා අපි කියනවා ඒ අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම ඒ වගේම ওই ටෙක්නිකල් පැත්තේ දේවල් ඒ දේවල් තමයි ඇත්තටම මගෙන් වෙන්නේ. ඊට අමතරව මානව සම්පත් හා සම්බන්ධ දේශන විදිහට කරනවා මේ ව්‍යාපාරවලට.
0: තව කෙනෙකුට ඔබගේ මාවතේම තව ඉදිරියට යන්න පුළුවන් කියලා උපදෙසක් ඔබ දෙන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම පුළුවන්. ඇත්තටම අපි ජොබ්ස් කරනවානේ. අපි කාගේ හරි වෙනුවෙන් කාට හරි කාගේ හරි ආයතනයක වැඩ කරනවා. ඒකට අපි ඒවෙන් එක්ස්පීරියන්සස් ගන්නවා. අපිටම කියලා දෙයක් හදාගන්නක හොඳයි කියන එක තමයි මගේ මතය. මං කියන්නේ මගේ ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි ඕනම ශාස්ත්‍රයක කෙනෙක්ට තමන් මනසින් දකිනවා නම් මට යන්න ඕනේ මෙන්න මෙතෙන්ටයි කියලා ඒ කෙනාට ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. හැබැයි එතන ඩවුට්ස් තියෙන්න බෑ. මට තියෙන ස්කිල් එක මදි, මට නොලෙජ් එක මදි, මගේ এডুকেෂන් එක මදි මේකට කියන එක ඒකට එක්ස්කියුස් එකක් නෙමෙයි මම දකින විදිහට. තැනකට යන්න ඕන නම් ගෝල් එකක් තියෙනවා නම් මම මෙන්න මෙයයි වෙන්නේ කියලා ඒ ගෝල් එකට යන්න තියෙන මොනවා හරි බාධා තියෙනවා නම් ඒක තමන්ට දැනෙනවා. අනිත් එක තමයි ඒක මනසින් දැක දැක ඉඳලා විතරක් මදි. ඒ පරිසරය තමන්ට අවශ්‍ය විදියට හදාගන්න, තමන්ගේ ඉලක්කයට යන දේවල් ටික හදාගෙන ලස්සන පාරක් හදාගන්නවා නම් ඕනම ශාස්ත්‍රයක තමන්ට කැමති තැනකට යන්න පුළුවන් කියන එක තමයි මම දකින්නේ.

0: Sahara.
1: මේ දේවල් කියනකොට ෂහරිගේ ස්වරූපය ටිකක් වෙනස් වෙනවා. මාතකයේ භාගයක් ගන්නවා. ටිකක් තැන්පත් ගතියක් වෙනවා. බෙරහැරුම් කමක් දකිනවා. එහෙම නෙවෙයි. ඔබ හොඳින් හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. මේ මතකයේ අතීතයට ගෙනියන්නද? ඒ සැහැල්ලුවෙන් හිටපු කාලේ මුල් කාලේ ඉවාන් පවුලෝසා ඉතිහාසයේ තිබුණා.
2: ඒකට කැමති මං මට තේරෙන්නේ නැහැ කල් මට අවුරුදු 3ක් 4ක් මම මොන්ටිසෝරි යන්නත් කලින් වගේ කාලේ ඉවාන් පවුලෝෂා ගීතය අහන කාලේ මම හිටියේ හපුතලේ. ඉතින් අර ඒකේ ගිනි මැල ගහගෙන නටන අර තොප්පි දාලා ලස්සන මල් තියෙන සීතල පරිසර මීදුමත් එක්ක ඉතින් ඒකට මම හරි ආසයි ওই සින්දු ටීවී එකේ යනකොට මම නටනවත් එක්ක මට දැන් නංගිලා දෙන්නෙක් තමයි ඉන්නේ. ලොකු නංගි මට වඩා අවුරුදු 6ක්ම බාලයි. ඒක නිසා මං අම්මයි තාත්තයි අවුරුදු 6ක් තනියම හිටියේ. මේ නංගිලාවම ඉතින් සුන්දරයි මම අර තනියෙන් ඉන්නකොට ගොඩක් ෂොක් නේ. අර ඒ ලස්සන කාලේ මට මතක් වෙන ওই ඉවාන් පවුලෝෂා ගීතේ යනකොට
1: ඔබට මම කිව්වා ජනප්‍රිය ප්‍රකට රුසියානු කෘතියක් වන වානේ පන්නරේ ලැබූ හැටි කෘතියේ ප්‍රධාන චරිතය පාවෙල් කොරචාගින්ට. පාවෙල් කොරචාගින්ට ආදරය කරන ඇමතුම ඉවාන් පවුලෝෂා ගීතේ ඇතුළත් වෙන්නේ. මේ පවුලෝෂාට දැඩි ලෙස පෙම් කරන තරුණියගේ සිතුවිලි තමයි ගීතෙන් කියවෙන්නේ. මේ ගීත රචකයා චාරුක සුරවීර, සංගීතය ප්‍රියන්ත ඩිරෙක්ස්, ගායනා කරන්නේ අප්සරාද සිල්වා. මට ගැටලුවක් තියෙනවා, රුසියානු සාහිත්‍ය අපේ රටේ ජනප්‍රිය වුණාට රුසියානු සාහිත්‍යය ඇතුළත් වෙන මේ මානුෂීය ප්‍රේමයේ සුන්දර අද්දකීම් අපේ ගීත සාහිත්‍යයට මුසුණු තැන් අල්පයි. ඒ නිසාත් මේ ගීතය විශේෂ වෙනවා. අධික සීතලට වැටෙන හිම පහුදා උදෑසන අවරශ්මියට දී වෙලා යනවා සේම යුද්ධය නිසා තමන්ගේ ජීවිතයත් හෙට උදෑසන වන විට අහිමි වී යා හැකි නිසා ලැබුණු මොහොත සතුටින් ඉඳිමු බලලායිකාවද වයමින් මසූර්කා නැටුමින් කියලා මේ තරුණිය ඉවාන් පවුලෝෂාට ආරාධනය කරනවා.
3: මේ ගීතය මේ පරණ වෙන්නේ නැති ගීතයක් වගේ මට
2: දැනෙනවා. හැමදාම තරුණ ගීතයක්.
3: හැමදාම තරුණ. ගායනයත් හරි ලස්සනයි, සංගීතය ටිකක් වෙනස්. පරිසරය අපේ නොවුනත් රුසියන් කතාවක් ගැන නෙමෙයි අපිට හැඟෙන්නේ. මේ වචන තිකලේ වුණාට අහන්නද? ගීතය අපි අහලා බලමුකෝ.

0: dice Harry, ubi adesso non mi chiede, ma tenta, mi ubi adesso ragano. Ma uno può dire, buono dival, ragano può dival, mi ubi ma pochi sati e tre cali tu le dimmi, purdac, quella bella. Ma ta hitagatu dival, hitena mettere di chian, apito puluam punci di acari enjoy caran, hinavin, ait apiva hoyagan. මටත් හිතෙනවා එහෙම දැන් එහෙම කියපුවා ජීවිතේට මේ වයස් සීමාව බාධකයක් නෙවෙයි ඔයා 33 ඉන්නවද මම 63 ඉන්නවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ කොතනද පටන් ගන්න කියන එක මට දැන් එහෙම ඔයා ඒ අර විදිහට කියපුවාම අපිට පුළුවන් පුංචි දෙයක් හරි එන්ජොයි කරන්න අලුත් දෙයක් පටන් ගන්න ආයෙත් අපි හොයා ගන්න අහිමි වෙලා නම් ඉන්නේ මම ආයෙත් මම වෙලා දැන් ඔබ මේ කියන්නේ මට තේරෙන විදිහට
1: ඔව් මම ඇත්තටම මට වෙච්ච දේවල් වලින් පස්සේ තමයි ওই විදිහට ජීවිතය ගැන බලන්න ඉගෙන ගත්තේ. ප්‍රැක්ටිස් එකක් විදිහට මම හැමදාම මගේ ජර්නල් එක ලියනවා. මගේ වටේ පරිසරය ලස්සන වෙනවා මට අවශ්‍ය දේවල් ආකර්ෂණය වෙනවා කියන එක. මගේ මේසෙ උඩ තියෙන පොඩි බෝතලයක්. එහා මෙහා වෙන වීදුරු බෝතල. අප මන් තියලා තියෙන ස්ටිකි නෝට්ස් අර පාට අපි කොළ ලියන් ඒ බෝතලේ මම පාවිච්චි කරන්නේ මට මොකක් හරි දවසේ සතුට දෙයක් වුණොත් මම මට මෙහෙම දෙයක් වුණා මේක මට එක්ස්පීරියන්ස් කරන්න දුන්නට මේ විශ්වයට ස්තුති කියලා මම ඒක ලියලා ඒ කොලේ පොඩි කොලේ දාන බෝතල ඇතුළේ දැන් බෝතලෙන් භාගයක් විතර භාගයට වඩා පිල්ලා තියෙන දැන් අවුරුද්දට තමයි මම ඒක තියාගන්නේ ජනවාරි වල පටන් ගත්තේ උදාහරණයක් විදිහට අම්මා රස කෑමක් හැදුවොත් එහෙම දාන්න මම ඒකත් ලියනවා මිට තියෙන්නේ උදේම නැගිටින්න ඕනේ යාට දැන් අපි එළියට යනවනේ දැන් අදත් උදේම නැගිටලා මට දැන් මට අවුරුදු 33ක් වෙලත් පටන් ගත්ත දවසේ ඉඳලම මට කවනවා දැන් ගෙදර ඉන්නවා නම් දැන් හස්බන්ඩ් ඉන්නවා නම් එයාත් ওই වැඩේම කරනවා දැන් අම්මි කරනවා බලාගෙනද අපි ඔෆිස් යනකොට ඉස්කෝලේ යනකොට හැමදාම උදේ පාන්දර තුත් බැඳලා ගෙනියන්න උදේට කවලක් තමයි ගෙනියන්නේ ඕක කරේ නැත්තම් අපේ අම්මිට ඒ දවසම හරිනේ අයියෝ මං කෑම හැදුවේ නෑ නේ එකම එක දවසක්වත් එහෙම අපේ අම්මි අපිට බඩගින්නේ එළියට බස්වල නෑ මං ජර්නල් එකේ ලොකු දිග්ග හැලි තමයි ජර්නල් එකේ ලියන්නේ ස්තුතිවන්ත වෙනවා ජීවිතේ එක කොටසක් තමයි ස්තුතිවන්ත වෙන්නේ ඒ ස්තුතිවන්ත වීම තමයි මගේ ওই පොඩි පොඩි දේවල් වලින් සතුට වෙනවා කියන එකේ අන්තිම දේ
0: හැබැයි ඔබ මායික කේන්ති ගත්තේ නැති වුණාට ලූපස් එක කේන්ති නේද ඔබට
1: ලූපස් එක කේන්තියේ දැන් මේ මට කොවිඩ් වලින් තමයි ඇත්තටම මේ වෙච්ච දේවල් උනේ වෛද්‍යවරු කියන විදිහට මේ ඒක අර අපි කියන ට්‍රිගර් වෙනවා කියලා මොකක් හරි නිලින ඥානයක් මගේ ඇඟ ඇතුලේ තිබිලා තිනවා අපේ ඉස්සර පරම්පරාවල තියෙන දේවල් වලින් මොකක්ම හරි එක ඇත්තටම ওই ලූපස් හැදෙන්නේ මොකක්ද හේතුව කියන එක තාමත් හොයාගෙන නැහැ වෛද්‍ය විද්‍යාවේදී කියලා තමයි මම දන්නේ ඒගොල්ලෝ අනුමාන කරනවා මට ලූපස් හැදුනේ නැත්නම් ට්‍රිගර් වුනේ මට කොවිඩ් වැක්සින් එක ගහපු නිසා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක තමයි මේ මෙහෙම වුනේ. කකුල නැති වුනේ. ඒ ඔක්කොම හින්දා තමයි. ඔය ලූපස් වල තියෙනවා එක එක ස්ටේජස්. සීවියර් එකක් තියෙනවා, මයිල්ඩ් එක තියෙනවා. එහේ මේ අතරමැද දේවල් තියෙනවා. මට තියෙන්නේ හරියම මයිල්ඩ් එකක්. කන ඕක හොයාගන්නත් ගොඩක් කල් ගියා මම අසනීප වෙලා ඉන්න කාලේ. මට ලියුකේමියාද කියලා ටෙස්ට් කරලා තියෙනවා. අර නීඩල් එකක් දාලා මේ බෝන් මැරෝස් ගන්න එක. ඒකේ ඉඳලා තව ගොඩක් ටෙස්ට් ඉන්දියාවෙත් ගෙනහිල්ලා කරලා තියෙනවා. මේ මම ඒ දවස්වල කියන මගේ ලීටර් 1000ක් විතර අරන් තියෙනවා මේක ටෙස්ට් කරන්න කියලා. ලූපස් එක ඇත්තට මම ඉස්සර තරහින් හිටියා. හැබැයි අර දැන් මගේ හොඳකට වුණේ කියන ඉතින් ඒකත් දැන් ඒගොඩටම දාලා තමයි මම හිතන්නේ.
0: දැන් මේ ලූපස් ගැන ඔබ කියන්නේ මේ ඇඟේ ශෛල
1: මටම විරුද්ධව වැඩ කරනවා. දැන් මම දන්නේ ওই ලූපස් කමියුනිටි එකේත් මම ඉන්නවා. ඒකෙත් කට්ටිය දානකොට මේ ගොඩක් ඔක කාන්තාවන්ට ගොඩ තියෙන කියලා තමයි කියන්නේ. ඇත්තටම මේ ඒ කමියුනිටි එක බැලුවමත් පිරිමි අය හරිම අඩුයි ඉන්නවා. ඒකේ හරිම කලාතුරකින් තමයි එක්කෙනෙක් දෙන්නෙක් දකින්න පුළුවන්.
0: ගොඩ දෙනෙක් ලංකාවේ ඉන්නවද?
1: ගොඩ දෙනෙක් ඉන්නවා කියන්නේ ඩයග්නෝස් කරපු කට්ටිය ඉන්නවා යම් කිසි ප්‍රමාණයක්. ওই ලූපස් කෙනෙකු ගොඩක් වෙලාවට දැනගන්නේ මේ මූණේ එනවා සමනලෙක් වගේ පොඩි මේ ලකුණක් නිකන් අවුවට පිච්චිලා වගේ. ගොඩක් කට්ටියට ওই ලූපස් කෙනෙක් අඳුනගන්නේ ඒක පොඩ්ඩක් මම හරියටම දැනුවත් නැහැ. ඒක එන්නේ පොඩ්ඩක් අර සැරින් සැරේ කාලෙන් කාලෙට එන්නත් පුළුවන්. ලූපස් රෝගිය දැක්කොත් එමේ කෙනාට උදේ නැගිට්ට වෙලේ ඉඳලා ඒක හරිම වේදනාකාරී ලෙඩක්. හැබැයි සමහර කාලවලට සීතල කාලවල වලට තියෙනවා ඇඟිලි රිදෙනවා, අස්ථි රිදෙනවා එහෙම එකක්. ওই ලූපස් කියන තත්ත්වය හැබැයි මගේ මොකක් හරි වාසනාවකට මට ඒක තියෙන්නේ මගේ මේ ලේවල විතරයි. ඒකට ඉතින් මම හැමදාම ටැබ්ලට් එකක් ගන්න එච්චරයි මට තියෙන්නේ. හැබැයි මම හරිම අමාරුවෙන් ජීවිතය ගෙවන රෝගීන් මම පෞද්ගලිකව දන්නවා.
0: කනගාටුනවා හදවතින්ම. අද සඳදිය දහර ශිහාරි වත්ත ආරච්චිට අපි වෙන් කළේ ඇප්‍රිය කරන ගීත රැසක් සමග. ඊළඟ ගීතයට අපි ශිහාරි යොමුයමු රඟදරයා ගැන කිත්සිරි ජයසේකර. මොකද ඒ ගීතය ටිකක් වෙනස්නේ. මේ බොහෝ දිනක් මේ
1: ආලනයන
0: සටහනේදී මේ රඟදරයා තෝරගත්තා. ඔබට මොකක්ද එතන තියෙන විශේෂත්වය?
1: මං කිත්සිරි ජයසේකර මහත්මයාගේ සින්දු වලට හරිම කැමතියි. රජීව් සෙබස්තියන් මහත්මයාගේ හැම ඒගොල්ලන්ගේ කාරක ගීතනේ තියෙන්නේ.
0: ඔව් රජීව් ඉන්නවා ඊට පහලින්.
1: ඔව්. තේරුමටවත් සින්දුවේ මොකක්වත් එහෙම නෙමෙයි. ඒකේ සංගීතයට ඒ වචන වලට මම හරි ආසයි. ඒකෙන් අර මට මේ හිතට සතුටක් දැනෙන වයිබ් එකක් තමයි ක්‍රියේට් වෙන්නේ. රඟතරයා ගීතයත් ඒ වගේ මගේ ජීවිතේ යම් කාලයක මම ආස වෙච්ච ගීතයක්. මට ඇත්තටම කාලයක් නම් මතක නැහැ. ඒකට මම කොයි කාලෙද කොහොම මෑත කාලෙදි මං හිතන්නේ ඒ ගීතේ වැඩි ඇහෙන්නෙත් නැහෙනි. හැබැයි මට සතුටක් දැනෙන ගීතයක්.
0: රඟතරයා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාවකින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
6: ටීකියා සුරකිම මගතොට
7: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ NLB තනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
4: ටෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
8: ඔක්තෝබර් 7 ජැෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.
9: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
10: පූර්ණ මාධ්‍ය නිපුණද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
10: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
11: සංසන්දිය හර හර.
12: අද සදදිය දහර ශිහාරි වත්ත ආරච්චිට අපි වෙන් කළේ ඇප්‍රිය කරන ගීත රැසක් සමඟ. ප්‍රශ්න අතර ජීවත්වෙන්න පිගෙන ගන්න එක කියලා මේ ශිහාරි ලියලා තිබුණා තැනක.
13: මම ප්‍රශ්නත් එක්ක ජීවත් වෙච්ච විදිහෙන් මම ගත්ත එක්ස්පීරියන්ස් වලින් තමයි මං ඔය ලියන දේවල් හැම එකක්ම ලියන්නේ. මං දැන් එහෙමලි ජීවත් වෙන්නේ.
12: ඉතින් මේ ඔක ලියන්න පොතක
13: මට ආසාවක් තියෙනවා පොතක් ලියන්න.
12: ආ
13: ඉන්නට මට එච්චර ලස්සන ලියන්න බෑ කියලා හිතනවා. හැබැයි බැරි දෙයක් නෑ නේ. ඉතින්
12: ඔයාට හිතෙනවා ඇති එහෙම. මට හිතෙන්නේ මම කියවන කෙනෙක් විදිහට, මම වැඩිහිටියෙක් විදිහට, මගේ එක්ස්පීරියන්ස් එක ඔයා කියන වගේම අර එක්ස්පීරියන්ස් හරි වැදගත් කියනවා. අවර හොඳට ලියන්න පුළුවනි. ඔයා මේ ලියන දේවල් මම පොතකට ගත්තොත් ඒක ලස්සන පොතක් වෙයි.
13: ඔබතුමා වගේ ප්‍රවීණයෙක්ගෙන් ඒ වගේ වචනයක් අහගන්න එකත් මට හරිම සතුටයි. ඉතින් ඔබතුමා කිව්වා වගේ මම ඒකටත් උත්සාහයක් කරලා බලන්නම්කෝ.
12: අපි කියනවනේ මේ එකිනෙකාට උදව් කරගන්න ඕනේ කියලා, සාමූහික සමාජයක්නේ. එකිනෙකාට උදව් කරගත්තේ නැත්නම් ශිහාරිට කළුතරේ ඉඳලා කොළඹට එන්න කොච්චර දවසක් ගත වෙයිද? මිනිසුන් කී දාහක් කොච්චර පැය ගණනක් වැය කරලා ඇතිද අපිට එන්න මම්මාවත් අනන්න? ඒ මිනිස්සු කවුද කියලා කොහොමවත් ලියවෙන්නේ නැහැ ශිහාරි. නේද? ඒ මිනිසුන් කවුද කියලා අනුරාධපුරයේ ගියත් ලියවිලා නැහැ. ඒ මහා චෛත්‍ය ළඟ, ඒ මහා වැව් ළඟ
13: කවුරු හරි කෙනෙක් ඒක පටන් ගත්ත නිසානේ අපි දැන් මෙහෙම වෙලා
12: තියෙන්නේ. ඔව්. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඔයාට මේ අපි කතා පටන් ගත්තේ ලියමු කියලා. ලියන්න පුළුවනි. අපි මේ දෙයක් දෙන්න ඕනේ කියන තැනදී මට හැම වෙලේම ඔයත් එකඟ වෙන්න වෙන්නේ ඔන්න ඔය කාරණෙත් එක්ක. අපි මේ භුක්ති විඳින්නේ අපි කළ දේවල් නෙවෙයි. ඒ හින්දා අපි දෙයක් කරනවා ඒ දේවල් අනාගතයේ භුක්ති විඳින්න. ඉතින් ශිහාරි දවසක ඔබ ලියන්න මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා, මෙහෙම දෙයක් ගැන අපි කතා කළා කියලා ටිකක් ගැඹුරින් හොයන්න. මගේ යෝජනාව. ඔයාලා ඉන්නවා මෙන්න මෙහෙම. මිනිස්සු කියන්නේ ආදරෙන් උපන් අය. ඉතින් ඒ ආදරෙන් උපන් ජීවීන්ට මැරෙන කන්ම ආදරය ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ ආදරේ වෙන කෙනෙක්ගෙම ලැබෙන්න ඕනේ කියලා. ඔයා ඔයාට ආදරය දෙන්න. වෙන කෙනෙක්ට දෙන කාලේ ඔයාට දෙන්න. වෙන කෙනෙක් වෙනුවෙන් කරන වියදම් ඔයා වෙනුවෙන් කරන්න. ආත්මార్థකාමීවගේ පොඩ්ඩක් හැංගීම.
13: ආත්මార్థකාමී නෑ, ඇත්තටම මගේ ජීවිතේ විෂන් එකක් තියෙනවා. මම ඒක ගහලා තියෙනවා පිටියේ හැමදාම මට හැම වෙලාවකම පේන්න. මගේ විෂන් එක to attract love, happiness, blessings and success and radiate to others skill. ඒ කියන්නේ මට මගේ ජීවිතේට ආදරය, blessings, success එක කියන්නේ ජීවිතේ ජය ගන්න දේවල්, ඒ හැම දෙයක්ම මට ආකර්ෂණය කර ගන්නත්, ඒ අනිත් පැත්තට අනිත් අයට දෙන්නත් කියන එක තමයි මගේ vision එක. ඉතින් ඒ vision එක ඇතුළත දැන් ඔබතුමා සඳහන් කරා ඔක පොඩක් ආත්මార్థකාමීද කියලා. හැබැයි මම විශ්වාස කරන්නේ මම මේ දේවල් attract කරගත්තොත්, මම ඒව ලබා ගත්තොත් තමයි මට දෙන්න පුළුවන් දෙයක්. මොකද අපි හිතමු මල්වත්තක් තියෙනවා කියලා. මල්වත්තක මල් පිපුණොත් විතරයි මිනිස්සුන්ට මල් කඩා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම හදන්නේ මගේ මේ මල්වත්තේ පිපෙන මල් වලින් අනිත්

මිනිසා හරි හම්බ කර ධනය සියල්ල මේ ලෝකේ තබා ආපසුයයි. නෑදෑ මිතුරන් පවා පසුපස එන්නේ සුසානය දක්වා පමණි. මේ බව තේරුම්ගෙන ජීවත් වූ මිනිසා හොඳ වැඩියෙන්ද නරක අඩුවෙන්ද රැස් කරයි. එය තේරුම් නොගත් මිනිසා නරක වැඩියෙන්ද හොඳ අඩුවෙන්ද රැස් කරයි. හරි හම්බ කළ දේවල් ධනට පිනට දෙන්නේ හොඳ වැඩියෙන් රැස් කරන්නටයි.

0: ಹಾರ.
1: කොහමද ශේහරි වගේ සැලසුම මොකක්ද සාමාන්‍යයෙන් කියන අනිත් අයත් එක්කනේ වාට ඉදිරියට යන්න ඕන කියලා
2: කියන්නේ?
1: දැන් අනිත් අය කවුද කියන එක ගැන පැහැදිලි. ආබාධිත මොනියම් හෝතත්වයේ ඉන්න ආබාධිත කියන කොටසනේ.
2: ආබාධිත විතරක්ම
1: නෙමෙයි.
2: ආබාධිත සහ විවිධ අවශ්‍යතා වලින් පෙළෙන කට්ටිය වෙන්න.
1: තමා වෙනවනේ මම මේ වචනේ දැන් ආපහු වෙනස් කරනවා. මේ ඔබ කිව්වා මේ ආබාධිත කියන වචනේ
2: මම කැමති නැහැ කියලා.
1: කැමති නැහැ කියලා වගේ මම ගාව අපි දශකයක් ඇතුළත විතර වෙනස් කරමු කියලා. එතකොට අපි මේ ඉස්සරලා කරමු කතා බහට මේ වෙනස් විදිය අදහසක් කෙනෙක් ගන්න පුළුවන්
2: නේ.
1: ඒකට කියන්නේ අපි මොකක් කියලාද?
2: ඒ වෙනුවට මම කැමති differently abled කියන වචනේ. ඒ කියන්නේ විවිධ ආකාරවලින් පුළුවන් කියන එක. වෙනස් ආකාරයකින් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මාවම ගත්තොත් මම සාමාන්‍ය මනුස්සයෙක් කරන හැම දෙයක්ම කරනවා. එතකොට හැබැයි සමහර විට වෙනස් විදිහකට වෙන්න පුළුවන්. ඔක්කොහේ හරි ගමනක් යනකොට සාමාන්‍ය මනුස්සෙක් කකුල් දෙකෙන් යනවා. හැබැයි මම මගේ ඇත්ත කකුලයි මගේ ආටිෆිෂල් ලෙග් එකයි ඒ දෙකෙන් තමයි යන්නේ. ඒක ඩිෆරන්ට්ලි ඒබල්. ඇවිදින්න පුළුවන් හැබැයි ඩිෆරන්ට්ලි. මට ඒ කකුල නැතුව ඇවිදින්න බෑ. ඒ වගේ හැම වැඩක්ම අපිට වෙනස් විදිහකට කරන්න පුළුවන්. ඇත්තටම මගේ මේ ආසන්නතම අත්දැකීමක් කිව්වොත් එහෙම මම මේවා වෙනකොට මට ලයිසන් තිබ්බ මම වාහනේ පැත්ත ඔක්කොම කරා. හැබැයි දැන් මේකෙන් පස්සේ මගේ ලයිසන් එක ඒ කාලේ වෙනකොට එක්ස්පයර් වුණා. වෙලා දැන් කකුල ආබාධිත තත්ත්වයක් එක්ක ලයිසන් එක ගන්න ගියට පස්සේ පාරමට මුකුත් එහෙම කරදරයක් වුණේ නෑ. ටෙක්නිකල් කමිටි එකක් කියලා වෙනම එකකට දානවා. ඒ කමිටියකට දැම්මාට පස්සේ ඒගොල්ලෝ මට ලයිසන් එක දුන්නා අවුරුදු දෙකකට. හැබැයි මගේ දකුණු කකුලෙන් නැත්තේ වම් කකුලෙන් අරක පෙඩල් කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ මගෙන් ඉන්ටර්විව් එකකදී වගේ ප්‍රශ්න අහලා ඒක මට දුන්නා. මේ පාර ගන්න යනකොට නීති වෙනස් වෙලත් නැහැ. මම දන්නේ නැහැ මොකද්ද කියලා. මට කොහොම හරි ඒ ලයිසන් එක දුන්නේ නැහැ. මම මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න මේ උත්සාහ කරනවා. මම වගේම මන් දන්න තව කට්ටිය ඉන්නවා. මට හම්බ වෙච්ච කට්ටිය මගේ වගේම ආබාධ තියෙන. ඒ හැමෝම තමන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන් සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා ලොකු පරිශ්‍රමයක් දරලා ඒගොල්ලන් ට්‍රයි කරනවා. සල්ලි හම්බ කරන්න, තමන්ගේ ජීවිතේ තියෙන ආශාවල් ලිස්ට් කරගන්න එහෙම. හැබැයි මෙතන මට ලොකු ප්‍රශ්නයක් ආවා. මගේ ලයිසන් එක රිනියු කරගන්න යනකොට ඒගොල්ලෝ දැන් කලින් දීපු එක මට මේ පාර දෙන්න බෑ කියලා. අපි හැම වෙලේම කියන කරන අපි දකින දේවල් තමයි අපේ යටි සිත නැත්නම් අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක ඇදගන්නේ. මං අර ඉස්සෙල්ලා කිව්වා මං විෂන් එක ගහලා තිනවා මගේ විත්තිය හැමතිස්සෙම දකින්න. ඒතකොට මං ඒ ආදරය, බ්ලෙසින්, සක්සස් එක මං ඇට්‍රැක්ට් කරගන්නවා. මං අනිත් හැර දෙනවා. ඒතකොට මගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක දැනගන්නවා මේක තමයි මට ඕනේ. දැන් අරම වාහනේත් ගහලා, වාහනේ පොතෙත් ගහලා ඔක්කොම හැමතැනම තියෙනකොට මම ඩිසේබල්ඩ් කියන එක තමයි ඔළුවට යන්නේ. ඒක හරිම අර මනෝවිද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් ඒක හරිම මිනිස්සෙගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා සමාන දෙයක් කියලා තමයි මම දකින්නේ මේක
1: ජොඩා. මේ බැලුවද හෙව්වද වෙනත් රටවල මොකක්ද අනුගමනය කරන ක්‍රියාමාර්ග?
2: වෙනත් රටවල ඒ වගේ කිසිම දෙයක් ආබාධ සහිත මිනිස්සුන්ට ඔය වගේ වෙනස් විදිහකට සලකන කිසිම දෙයක් නැහැ. එක මේ අම්මා කෙනෙක් දරුවෝ ඉන්න මට මේ කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාලා තිබ්බා. එයා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. එයාට ඒ මුකුත්ම එයා ආබාධිතයි කියන ප්‍රශ්නයක් නැහැ. එයාට ඩ්‍රයිවිං කියන්නේ ස්කිල් එකක්. ඒ ස්කිල් එක කරන්න පුළුවන් මොන කකුලෙන්ද කියන එක අදාළ නැහැ ඒ රටේ විදිහට. එයාට එයා පෙන්නලා තියෙන වාහනේ පැදල එයාට වාහනේ පදින්න පුළුවන් නිසා එයාට ලයිසන් එක දීලා තියෙනවා. එයා කියලා තියෙනවා එයා ඩිසේබල්ඩ් කියලා. හැබැයි ඒගොල්ලෝ ඒක ගණන් අරගෙන නැහැ. එයාට පදින්න පුළුවන් නම් මොන කකුලෙන්ද පදින්නේ, ඒක ඩිසේබල්ඩ්ද නැද්ද කියන එක අදාළ නැහැ.
1: ශිහාරි කියන්නේ මේ රටේ යම් ආබාධයක් තියෙන කෙනෙකුට කියලා විශේෂ සැලකිල්ලක් නැහැ සහ අසාධාරණයක් වෙනවා. මේ කියන කාරණා දෙකම ඒගේ කතාවෙන් කියවෙනවා. එවන් තත්ත්වයක් පිළිබඳ සමාජ අවධානයක් යොමු කිරීමත් අපේ මේ කතාව ඇතුලේ සිදුවෙනවා. ගීත රසවින්දනයට අමතරව අපි සියලු දෙනා මානව දයාවෙන් යුතු මිනිසුන් විදිහට මේ කාරණේ දකින්න ඕන කියන එකයි අපේ අදහස වෙන්නේ.

0: kadangi sebaimin sugugi katawa
1: aniwaryam
0: rusiyan sahithye taadreekarana bohu dinaga hita dinagattu manam kiyawu wara ganana matakath naha mata ee tarama samang mawa ungak shaktimat karu potak thamai chari me pota tapi genihin demuda me arim ekata
1: atta washayenma obathuma man ee obathumata me vistare kiyenakota obathumat kiyuwe oy pota attharam mata mage me husband දුන්න පළවෙනි තෑග්ග මේ මට මේ දේ වුණාට පස්සේ ඒක එයා මටත් නිතරම මතක් කරන මට හරි ආසිතන ඔබතුමත් ඒක කිව්වම අර අපේ කනෙක්ෂන් එකක් තියෙනවා නෙතරින්
0: කියලා මම මගේ වයිෆ්ට මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කාලේ අරන් දීපු තෑග්ගක්
1: කියලා
0: මමත් තව වාක්‍යයක් ලිව්වා කොහොමද නම් මම ලිව්ව පොත පෙරලනකොටම ජීවිතයේ අසීරුව මොහොතකදී ඔබට මේ පිහිට වනු ඇත කියලා
1: ඒක ආර්.එම්.වී. එකට ගෙනහිල්ලා දීලා මේ කොහොමද ගුවන් නියමුවා කකුල් දෙකම නැතුව මෙච්චර ජයග්‍රහණයක් කරේ ඒ ප්ලේන් එකක් පදින්න පුළුවන් නම් පාර යන වාහනේ දෙන්න බැරි පදින්න කියලා මට අහන්න හිතිලා තමයි තියෙන්නේ.
0: ශිහාරි මම ඔබට මතක් කරන්නම් බරිස් පොලෝවයිගේ සැබෑ මිනිසුගේ කතාවක් ස්ටෝරි ඔෆ් ඒ රියල් මෑන් කෘතිය රුසියානු සාහිත්‍යයට ඇලුම් කරන ලාංකිකයන්ට වගේම ලෝකයේ රටවල් රසක පාඨකයන් ආදරෙන් වැළඳගත්තු පොතක්. මේ පොතට පාදක වුණු සැබෑ ජීවිතයේ වීරයා ඇලෙක්සෙයි මෙර්සියෙව්. ඔහු මිය ගියේ 2001 දී. ඔහු දස්කම් දැක්වේ දෙවන ලෝක යුද්ධයේදී. මිය යනකොට ඔහුට වයස අවුරුදු 84යි. ඔහුගේ 85 වන උපන්දින උත්සවයේ සමරන්න මොස්කව් නුවර සංවිධානය කරලා තිබුණා උපහාර උත්සවයක්. ඒ ආරම්භීමට පැයකට පමණ පෙර ඔහු හෘදයාබාධයකින් මිය ගියා. දෙවන ලෝක යුද්ධයේදී ගුවන් අනතුරකින් දෙපා අහිමි වීමෙන් පස්සේ සෝවියට් දේශය වෙනුවෙන් සටන් වැද යුද්ධෙන් පස්සේ ඉතිහාසයේ පිළිබඳ ආචාර්ය උපාධියක්ද ඔහු ලබා ගත්තා. ඔහුගේ විශේෂත්වය තමයි දෙපා අහිමි වීමෙන් පස්සේ කෘතිම පාද දෙකක් භාවිත කරමින් ගුවන් යානා පදවල සතුරු යානා 7ක් බිම දමන්න ඔහුට හැකි වුණා.
1: කටගීතේ නම

පොඩි කාලේ මතක් වෙන්නේම කේශනාලිකාවක් පිපිරුණ කියලා තියෙන්නේ. ඔබ නල්ලලේ කොනක කේශනාලිකා. ඕක මම කල්පනා කරන දැන් මේ කේශනාලිකාවක් කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ දස. ඒක පිපිරුණා නම් මේ මිනිස්සු මැරෙනවනේ වගේ එහෙම සිතුවිල්ලක් මට තිබ්බා. හැබැයි මං ඒක අර මට මැවිලා පේනවා හවසක මුහුදක ඉර බැහැගෙන යන වෙලාවක අර ඒ গিitar එකේ ඒ গিitar එකක් නේ ඔක ගොඩක් ගහන්නේ දිගටම මියුසික් එක. අර ඒකත් එක්ක මට ඒත් අර සතුට හිතෙන එක තමයි අන්තිමට. ඊට පස්සේ කේශනාලිකාවේ කතාව ලොකු වෙලා මං ඉතින් මොකද්ද මේකෙන් කියන්නේ කියන තේරුම දැනගත්තා. හැබැයි අර ශබ්ද රසයටයි ඒ ටික තමයි මම පොඩි කාලේකදී කැමති වුණේ.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: Obe Kotipati Sihinaya, Adha Sabaveida, Ratri 10ta, La Khana Ahanna, Jathikala Uthare Mandalaye Siyunuma Ticket Pattola Jagrahi Pratipala, Adha Rathriyema Obata Kiyana, Ekama Radiova, La Khana.
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
3: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිමිතුම සුනිල් සෙනෙවි සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
4: මල් පිඟුම්
5: හසන් සමීර අධ්‍යක්ෂණයක්
6: නාගි උරතලේනේ මෙයා මොකටද උරතල් කරන්නේ
7: මේ යනවා යන්නේ
8: ඔබ දැන් ආවේ මේ ළමයා වදත් කොහෙරි එක්කන් යන්නේ
6: මෙයා වම් කොහෙ එක්කන් යන්නද
8: මම මෙයාටත් කියලා තියෙන්නේ අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න කියලා
5: මල් පිඟුන්
7: මට සුදුගෙන බයයි කසුන් මට මේවා කියන්න වෙන කවුරුත් ඇත්තෙත් නැහැ මට මහා නරක දෙයක් දැනෙනවානේ
9: ඒක මට සන්දේශ නෙවෙයි ඔය සුදු අල්ලගෙන
7: අල්ලගෙන කියන්නේ මං ඒ ළමයින්ගේ අක්කානේ කසුන් මට බයයි මේ ළමයා කුණු ගොඩකට කරගහයි කියලා
9: මූදාහත් ගවුවක් තියාගෙන නාන්න ලෑස්ති වෙනවා කියන්නේ මේවට තමයි මට වෙලාවට කේන්තිත් යනවා අප්පා
7: ඒ මොකද
5: සතියේ දිනවල රාත්‍රි 8ට ITN බලන්න.

0: රුපියල් 2,32,00,000කට අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකොටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට්පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000,000 සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, 100,000 ත්‍යාග සමකෙන් අනිකුත් සසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40,000,000ක් පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සඳදිය දහර
2: ශහරිවත් ආරක්‍යද අපේ සඳදිය දහර ආරාධිතයා. ශිහාරි තෝරගත්ත ගීත ගණනාවක් තියෙනවා. තවත් මේ ශිහාරි මුලින් අපිට කිව්වා මේ හුඟක් ගීත තෝරා ගන්නකොට තමන්ගේ ස්වාමිය බව, තමන්ගේ ස්වාමි පුරුෂය, නැත්නම් තමන්ගේ ප්‍රේමවන්තය. ඔහු තමයි හුඟක් වෙලාවට මේ ගීතවල පසුපස ඉන්නේ. ඒකට ගැළපෙනම ගීතයක් තියෙනවා මේක. හැබැයි ප්‍රති

0: දිව්‍යයන් විසින් දුන් පඬුරක් ලෙසින් කියන ගීතයෙන් මොකද්ද මේ එයාට කියන්න තියෙන විශේෂයෙන්?
1: ඒ ගීතයේදී ඇත්තටම මට මගේ ස්වාමියාව තේරෙන්නේ දෙවියන් විසින් දුන් පඬුරක් වගේම තමයි.
0: එයාටත් එහෙම හිතෙනවා ඉතින්.
1: එයා කියන යටෙම හිතනවා කියලා.
0: දැන් මේ ලෝක සිතීම කොයි හරියද ඉන්නේ? මේ දවස්වල.
1: දැන් මේ දවස්වල ඉන්නේ ස්පේන් වල. මේ දවස්වල එයා වෙළඳ නාවිකයෙක්. ඉතින් මේ කාලේ ඉන්නේ ඔය හරියටම. එයා මගේ ඇත්තටම දෙවැනි විවාහය මං ඉස්සෙල් සඳහන් කරා වගේ. දැන් මට ලූපස් තියෙනවා, අර අපි කලින් කිව්වා වගේ මට ලූපස් තියෙනවා. මට එක කකුලක් නැහැ. ඒ වගේම මං කලින් විවාහයෙන් වෙන් වෙච්ච කෙනෙක්.
0: එයාට
1: සැර සමහර වෙලාවට, හැබැයි මං ගොඩක් වෙලාවට සැර වෙන්නේ නැහැ. ඔව් සමහර වෙලාවට තියෙනවා. ඊට පස්සේ ඒ වගේම මට රස්සාවක් තිබුණෙත් නැහැ. ඉතින් රස්සාව නැති වෙනවා. දෙවියන් විසින් දුන් පඳුර ඔබ තුමා ඉස්සෙල් සඳහන් කරා වගේ මගේ මහත්යව මට හම්බුනේ ඇත්තටම දෙවි කෙනෙක් වගේ. මට හැම දෙයක්ම නැති වෙලා තිබුණා. මට කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් එයා ඇත්තටම මේ අවස්ථාවේ දෙවි කෙනෙක් වගේ තමයි මගේ ජීවිතයට ආවේ. ඒ කියන්නේ ඒක තමයි මං කියන්නේ සැබෑ ආදරය කියලා. වෙන කිසිම දෙයකට නෙමෙයි, එයා මට මගේ ආත්මයට තමයි ආදරය කරේ. ඉතින් එයා දෙවි කෙනෙක් වගේ, දෙවියෝ දුන්න පඳුරක් වගේ මගේ ජීවිතයට ආවා. මගේ ජීවිතේ ලස්සන කළේ එයා. මම හැම වෙලාවෙම කියන්නේ මට දෙවෙනි පාරට මාව ඉපැද්දෙව මගේ අම්මයි තාත්තයි. ඒ ජීවිතේට හුස්ම දුන්නේ එයා. ඒ ජීවිතේ කියන්නේ හදවත ගැහෙන තරමට පත් කළේ එයා කියලා තමයි මම හැම වෙලේම දෙවියන් විසින් දුන්න පඳුර තමයි මට එයා.
0: දැන් එයාටත් එහෙම හිතෙනවා ඇති. ඔබ වෙනි ශක්තිමත් සහ උත්සාහවන්ත කෙනෙක් එක්කලා මේ ගත කරන ජීවිතයේදී ඔහුටත් එහෙම හිතන ඇති.
1: අනිවාර්යයෙන්ම ඔහු හැම වෙලෙම කියනවා මේ මම එහෙම තමයි කියලා.
0: හැබැයි මේකයි වෙන්නේ. හම් වෙන්නේ කලතුරු ගින්නේ. අවුරුද්දකට දෙසරයක් හම් වුණාම අපිටත් එහෙම තමයි හිතෙන්නේ. හැබැයි ඉතින් උදේ හවා දකින්නකොට ඔක ටිකක් වෙනස් වෙන්න පුළුවන් මේ ශාරි.
1: අර ඒ ගීතේ තියෙන දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් ප්‍රියයාණනි ඔබ සුරකින් බැතින් හරිම කලාතුරකින් හම් වෙන්නේ. ලොකු ආශිර්වාදයක්.

0: හර.
1: ඔබට වෙලාවක් තියෙනවද මේ තවත් කෙනෙක්ගේ දුක්ගෙන විල්ලකට සවන් දෙන්න, එහෙම නැත්නම් මග පෙන්වීමක් කරන්න, ඔවුන් හමු වෙන්න, සාමූහිකයක් විදිහට එකතු වෙන්න? මොකද්ද මේ එහෙම තියෙන අවස්ථාව?
2: මං තනියම සේවාවන් සපයන ආයතනයක් මං පටන් ගත්තා. ඒකෙදි දෙකක් තියෙනවා. එකක් තමයි ව්‍යාපාරවලට සේවා සපයන උපදේශන ලබා දෙන එක, ඔය මානව සම්පත් සහ මේ ඔය ISO සහතික ලබා ගන්න ඒ වගේ දේවල්ට. අනිත් පැත්ත තමයි, ඒක තමයි මගේ purpose of life කියලා මං හිතන ඔය අනිත් පැත්ත, තමන්ගේ ජීවිතය හදා ගන්න, තමන්ගේ ජීවිත දුකින් ඉන්නවා නම් සතුට කරා යන්න මොකක්ම හරි බාධකයක් තියෙන කෙනෙක්ට උදව්වක් වෙන එක. උදාහරණයක් විදිහට ගත්තොත් ආබාධිත ප්‍රජාව, එහෙම මගේ තියෙනවා හිතේ කට්ටිය රැස් කරලා කතා කරන්න ඕනි. ඒගොල්ලන් ගොඩක් මනසින් වැටිලා ඉන්නවා, ගොඩක් කට්ටිය දෙයක් කරගන්න බැරුව ඉන්නවා. ඒ අයට මඟ පෙන්වීමක් කරන්න මං ආසයි.
1: අපේ කතාව ඔයා මේ ලියන්නේ, ඒකයි මම මේ කියන්නේ, විශේෂයෙන් සදාන් කරන්න.
2: ඒක තමයි ගොඩක් දෙනෙක්ට ඒව හිතට වදිනවත් ඇත්ත. ගොඩක් ওই පෝස්ට් වලට රියැක්ෂන්ස් එහෙම එනවා, මට මැසේජස් උත් එනවා. මට ඒක මගේ ජීවිතේ ඒක සතුට දැනෙන දෙයක්. ඔය මම TikTok එකේ එහෙම දැම්මම මට දිගව මැසේජස් දානවා, එයා දුකෙන් හිටියා, යාට මේ ප්‍රශ්නේ තිබුණා, මේ ලෙඩේ තිබුණා. හැබැයි මගේ මේ වීඩියෝස් දැකලා මම ලියන දේවල් කියවල එයා හිතට ධෛර්යය ගත්තා. දැන් එයා මං කියන විදිහට ඉන්නවා. ඔය භාවනා කරන ඒවා, ජර්නලින් කරන ඒවා වගේ අර මනස සැහැල්ලු කරන දේවල් ට්‍රයි කරනවා. ඒවෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒව ඉතින් මට අර හරිම සන්තෝෂයක් මගේ පැත්තෙන් එන ඒවා. ඉතින් ඔය පර්ෆෙක්ට් ලයිෆ් එකක් එනකන් ඉන්නවනේ හැමෝම, ඩිග්‍රී එක කම්ප්ලීට් කරනකන් ඉන්නවා කියලා කියන. ඊට රස්සාවක එක්ස්පීරියන්ස් ගන්නකන් කියලා ඉන්න. ඊට පස්සේ විවාහ වෙනකන් කියලා ඉන්න. ඒ වගේ අර අපි ජීවිතේට දාගෙන තියෙන මෙහෙම එක එක කඩේම් මේක පැන්නොත් මේක පුළුවන් එහෙම කියලා. මං කියන්නේ එහෙම නෙමෙයි, සම්පූර්ණ වෙනකන් ඉන්න ඕනේ නැහැ. කොයි හරි දෙයකින් මොකක්ම හරි පටන් ගන්න. ඩිග්‍රී එකක් කරන ළමයෙක්ට උනත් පුළුවන් තමන්ගෙම කියලා ව්‍යාපාරයකට මොකක් හරි අඩිතාලමක් දාගන්න. වරදින්න පුළුවන්. මමත් ඒ දවස්වලත් එක එක දේවල් කරලා තිනවා, වැරදිලා තිනවා. හැබැයි ඒ හැම වරදින දෙයක්ම අපිට ජීවිතේට පාඩමක් එකතු කරගන්න. දැන් මං අවුරුදු 10ක් 11ක් විතර ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා තිනවා. මම දැන් වරදින තැන් ගොඩාක් දන්නවා, සම්පූර්ණයෙන්ම නෙමෙයි. ඒ දේවල් වලට මොනාට කරන්න ඕනි කියලා දන්නවා. ඒ ඔක්කොම මං අර පර්ෆෙක්ට් ලයිෆ් එකක් එනකන් හිටපු නැති නිසා. ඉතින් මට පණිවිඩයක් දෙනවා නම් කවුරු හරි කෙනෙක් එහෙම ආසාවෙන් ඉන්නවා නම් දෙන්න තියෙන්නේ, බල බල ඉන්න එපා. හිතන දේ අදම පටන් ගන්න කියන එක තමයි.

0: ඔයාට තියෙනනේ අර විනාඩි දෙකේ මේ ජීවිතය වෙනස් කරන විනාඩි දෙක කියලා වගේ කතාවක් මම බලලා තියෙනවා. ඒක
1: අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන්. මොකද මමත් ඒක කරනවා. දැන් ඔය මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර මගේ රියදුරු බලපත්‍රයේ කතාව මං හරීම දුක් වෙලා එහෙම මටත් තියෙනවා. තාම ඔය මං කිව්වට මට හරියටම ගහස්බනත් කියනවා. මගේ තියෙන එකම ප්‍රශ්නේ මට ඉමෝෂන්ස් මේ මැනේජ් කරගන්න බෑ කියලා. ඇත්තට මේක ඇත්ත. මං ඒකට දැන් හිතලම ට්‍රයි කරනවා, යා උදව් කරනවා. අර දැන් දුක් වෙලා මම හිටියා ඒකෙන්. අයියෝ මට දැන් කියන්නේ මම වාහනේ අරගෙන එහෙම යනවා. දැන් මගේ කන්සල්ටන්සි වැඩවලට එහෙම මට යන්න වෙනවනේ කස්ටමර්ස් තමයි හම්බ වෙන්නේ. ලේසි වාහනේ ගිහිල්ලා වාහනේ එන එක. දැන් ඕකේ නම් හරියට දුක් වෙවි හිටියා. හැබැයි මම ඒක හිතලා හිතලා මේක හරියන්නේ නැහැ. මෙතනින් මං එළියට එන්න ඕනේ. මට තව වැඩ තියෙන. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක තිබ්බ මං ඊටට ලෑස්ති වෙන්න ඕනේ. ඔබතුමාට සින්දු එවන්න තිබුණා. මම ඔක්කොම අර ටික ගණන් පොඩ විනාඩි දෙකක් කියලා මං නිකන් කියන්නේ. අපිට විනාඩි දෙකක් පහක් විතර ඇති ඕක. ඔළුව වෙනස් කරනවා මම නැහැ. මං මේ දේවල් මං කරගෙන තියෙනවා. මගේ ජීවිතේ මම මේ වගේ කඩේම් එක එක අභියෝග ජය අරගෙන තියෙනවා. හැබැයි විනාඩි දෙකක් ඔයා අරගෙන වාඩි වෙලා මේක ඉනිෂියල් ස්ටෙප් එක ගත්තොත් මේක පටන් ගන්නවා. දැන් ලැප්ටොප් එක හරි දාගෙන assignment එක හදන උදාහරණයක් ගත්තොත් ඒක ටයිප් කරන්න පටන් ගන්නවා. විනාඩි දෙකයි යන්නේ. අයියෝ මම මෙච්චර හිත හිටියට මේක හරිම ලේසි දෙයක් නේ. තව පොඩ්ඩ ඉස්සරහට යන්න කියන එක අපිට ඒක දැනෙනවා. මටත් ඒක දැනিলা තියෙනවා.
0: ඔව් ගීතයක් තෝරගන්නම් නේද? සෙනෙහසේ නවතනී මගිලුවේ චරිත ගීතෙම තෝරගන්න. ඔබම සුන්දර පෞල් පසුබිමක් නේ ඔබට දැන් ඔබ විඳිනවයි කියලා මට කියන්නේ.
1: ඇත්තටම ඒ ගීතේ අන්තිමට තියෙන ශෝක වේදනා නිමා වෙලා ජීවිතේම ගීතයක් වුණා. වාසනාගෙන ප්‍රාර්ථනා නිසා ආදරේ අපේ සැබෑ වුණා කියලා ඒ කැලිටම මම හරිම ආසයි. ඉතින් අපි දෙන්නගේ

0: ශිහාරේ ඉවත් වේ ආරච්චි. මේ විදිහටම අපිට ඉදිරියේදී දකින්න ලැබෙයිද? කියන්නේ මේ ශිහාරේ මේ එයාගේ තේමාව වෙනස් කරන එකක් නෑ නේද?
1: නෑ නෑ, මගේ ආසාව සහ මං අර purpose of life කියලා දකින්නේ මගේ මට මේ ජීවිතේ දෙවෙනි පාරට ජීවත් වෙන්න හම්බුනේ මේ ලෝකයට මොකක් හරි දෙයක් කරන්න. මං හිතනවා මං ගොඩාක් දුරට ඒක මොකද්ද කියලා දැන් තේරුම් අරගෙන තියෙන කියලා. ඒකින්ද මං ඒක ඉස්සරහට ගෙනියනවා මිස කායි පස්සට ගන්නෙ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ.
0: පිරිත් අහන්න කැමතියි කියවනේ.
1: හ්ම්.
0: බුදු ධර්මය ගැන මං හිතනවා ඉතින් දව පිරිත් අහනවා කියන්නේ බුදු බෞද්ධාගම
1: කියන්නේ. බෞද්ධාගමයි.
0: ඔව්, බුදු දහම ගැන මොකද්ද ඔබේ?
1: බුදු දහම ගැන ඇත්තටම මම මේක විවෘතව කිව්වට කමක් නැද්ද කියලා. ඇත්තටම මම පන්සල් යන ඒවට, එතකොට ඔය පෙරහැරවල් වලට යන එකට, දානමාන දෙන ඒවට අකමැත්තක් නෙමෙයි. හැබැයි ගොඩාක්ම කැමති කෙනෙක් නෙමෙයි. ඊට අමතරව මම කැමති බුදුහාමුදුරුවන්ගේ දර්ශනයක් තියෙනවානේ. බුදුහාමුදුරුවෝ දර්ශනයෙන් කියන්නේ අපි කොහොම වුණත් මේ ගෙවන්නේ අපි කරපු දේවල්. පින් හෝ පව් හෝ මොකක් හරි මේ සංසාරේ ගෙවනවනේ. මේ සංසාරේ කෙලවර කරගන්න එක ගැන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මගේ ආසාව සහ මට වුමනා දේ යන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය ෆලෝ කරන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ මේ කිසි දෙයක් නෙමෙයි, අන්තිමට නිර්වාණය තමයි මේ සැනසීම තියෙන්නේ. එතකොට මේ අපි කිසිම කරන දෙයක් නෙමෙයි, මේ ඔක්කොම තාවකාලික දේවල්, මේ කෙලෙස් තියෙන දේවල්. ඉතින් මං ආසම දේ තමයි භාවනා කරන එක. ලංකාවේ ඉන්නව ඔය මම කියපු දේ අනුගමනය කරන හාමුදුරුවරු, මං ඒ හාමුදුරුවන්ගේ බණ හරියට අහනවා. සහ මේ අපි කොහොමද අපේ මයින්ඩ්ෆුල්නස් එක, කියන්නේ අපි මේ මොහොතේ දැන් මම ඉන්නේ මෙතන, ඒ අපි ගැන අපිට තියෙන අවයානස් එක හදාගන්නේ කොහොමද? ඒකෙන් තමයි අපේ සතිමත් බව එහෙම පටන් ගන්න. ඒක තමයි නිවනට යන මාර්ගයේ මුල.
0: ශිහාරි, මේ අවසන් ගීතය විදියට ගීතයක් ඔයා නම් කරනවද නැත්නම් මම නම් කරන්නද? මටත් ඉඩක් දෙන්න බැරිද මේ ඔයාගේ වැඩසටහනේ ගීතයක් එකතු කරන්න?
1: එන මේ පාර ඔබතුමාගේ ප්‍රියතම ගීතයක් ගමු අපි.
0: අවසන් ගීතය එහෙම නම් මගෙන් ඇයි කියලා කියන්න මම යොදාගන්නේ ඔබ සහ මේ මුළු වැඩසටහනම. සඳ දියධාරී අද කතාවට සම්බන්ධ වෙන්න කාලයේ ශ්‍රමය සහ ඔබේ දැනුම පාවිච්චි කරපු ශිහාරි ඔබට වේවෙන්න සුදී. මම ප්‍රාර්ථනා කරන්නේ මේ මට තවත් වතාවක් ඔබත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙන්න කියලා. මං ඊතරම්ට ඔබට කැමතියි. ඔබේ ස්වරය සහ ඔබ ලියන දේ, ඔබේ සිතුවිලි ඒවා මේ සමාජයට ඉතාමත් වැඩදායි දේවල්. මට දැන් ආසන්නයි හැටට ඔබ ගත කරයි තව අවුරුදු 30ක් හැටට යන්න. ඒ අතර කාලය තුළ ඔබට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද? ඔබ පරිණතයි මා දැන් ගත කරන ජීවිතේ තරම්. බොහොම ස්තුතියි.
1: ඔබතුමන්ටත් බොහොම ස්තුතියි. ඔබතුමා වගේ ප්‍රවීණයෙක් එක්ක මට මේ වැඩසටහනේ සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව මම හදවතින්ම ගෞරවාන්විත ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මටත් ආසයි ඉස්සරහටත් අපිට මේ වැඩසටහන් කරලා සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් වුණත්.
0: එදාට මේ පුටුවේ වෙනත් කෙනෙක් ඉඳීවි. ඒ ඔබ ඔතන ඉඳ කතා කරාවි. ඔබේ අදහස ඉවර කරන්න මේ වැටෙන ලස්සන වැස්සත් එක්ක මගේ වටේට තියෙන ඍණාත්මක දේවල් නැති වී යනවා. මම ධනාත්මකව සිතන ධනාත්මක දේවල් ආකර්ෂණය කරගන්න කෙනෙක් බවට

මේ කතා බහ අපේ ගීත රසවින්දනයේ අවසන් කරන්න. ඒ විදිහට මගේ අදහසක් නැහැ. නන්දා මාලිනීගේ ගීතය වඩාත් ප්‍රකටයි. සමාජයේ පන්ති පාර්ථරේ සහ අපේ අතෘප්තිකර ආශාවන් පිළිබඳව ගීතේ කියවෙනවා. ජීවිතය කියන්නේ සාපේක්ෂව බැලිය යුතු ක්‍රියාවලියක් බව වටහා ගැනීම අපසතුයි. බලය සහ ධනය ලැබුණු පසු අනෙක් අය ගැන ඒ අයගේ දුක නොසොයන, නොදකින අමානුෂිකත්වය සහ බහුතර ජනතාවගේ අසරණකම මාචාර්ය සුනිල් ආරියරත්න ඒ ගීතේ සටහන් කරනවා. මට මතක් වෙනවා පැරණි අපූරු කියමනක්. ඔව්, එය පර්සියානු පැරණි කියමනක්. ඒ කියනවා, මට පාවහන් නැතැයි මම හැඬුවෙමි. පාද දෙකම නැති මිනිසෙකු හමු වෙන තුරු මට මගේ වටිනාකම වැටහුනේ නැත. අපේ කතාවේ අවසානයේ මේ කියවනත් එක්ක බැඳුණු නන්දා මාලිනීගේ ගීතේනුත් ඊට නැකම් කියන විශාරද ගුණදාස කපුගේ කයන මේ ගීතේනුත් මේ දෙකෙන්ම සිදු කිරීමයි මගේ අදහස. ඔබ දැන් අහන්නේ නන්දගේ ගැයුමෙන් වෙනස් ආකාරයෙන් සමාජ අරුදය දකින ගීතයක්. එය හුදෙක් පෞද්ගලික හැඟීමක් නොවේ. මට පාවහන් නැතැයි මම හැඬුවෙමි. පාද දෙකම නැති මිනිසෙකු හම් වෙනතුරු මට මගේ වටිනාකම වැටහුනේ නැත. අද සඳදිය දහර නිෂ්පාදනය දෙලානි බටුගෙදර සමග ප්‍රේමසිරි ගම්මුදවත්ත. මම කපිල.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

Luck Hunter Radio ITN Ratata Vaga Kiyana Radio Dashaka Tunaka Luck Hunter Abhimanaya Samagi Navatama Radio Reality Luck Hunter Golden Voice Api Soyanne සෑම සවිදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice මානවීය ප්‍රේමී

0: රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳතිය දාර සඳතිය දාර
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිලිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
6: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රි 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිතුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
2: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 ලකන්න

පෙළවරාත්‍රු 10යි අය ඔබ මේ ලක්හඬ අහගෙන ඉන්නේ. ජීවිතේ හීනවලට වාසනාවේ ආශිර්වාදයක් වෙන්න පුළුවන් දෙයක් තමයි NLB කියන්නේ. ඉතින් ඔයා අද ගත්තේ නැත්තම් හෙට ගන්න. මෙන්න අද ගත්ත අයට ප්‍රතිඵලයි.

0: ඒ විශ්වාස කරන්න ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: ජයග්‍රහහි ලොතරයිපත් අටක් වාසනාවන්ත මිනිත්තු තිහක් සමඟ එනවී ජාතික ජයවරන්නේ වාසනාව අඩ හොරාව අපි දැන් අරම්භ කරනවා. එනවී අපේ ලොතරයි පවුලට එකතුුණු අලුත්ම සාමාජිකය ආයුබෝ ලොතරයි මංගල දිනුම් වරය විශේෂ දිනුම් වරයක් ඉදිරි ක්‍රියාත්මක කරන්න ඔක්තෝබර් මාසේ 12 වෙනිදා අපි සූදානමින් ඉන්නවා. තෝරාගන්න ජයග්‍රහහි ඉංග්‍රීසි අක්ෂරය සමඟ අංක 4ක් මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් 1,05 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමි කර ගන්නටත් විශේෂ දිනුම් මැදීමෙන් රුපියල් මිලියනේ තෑගි රුපියල් ලක්ෂයේ තෑගි රන්කාසි රැසක් දිනා ගන්න නම් ඔක්තෝබර් මාසේ 12 වෙනිදා දිනුම් මැදින ආයුබෝල ලොතරැයිපත් වැඩියෙන් මිලට ගන්න අපි ඔබට ආරාධනා කරනවා. දිනපතා දිනුම් අදින ආයුබෝල ලොතරැයිෙන් ඔබට දිනුම් බෝවි ආයුබෝ වේවා. ඉතින් අද වාසනාවේ අට හෝරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් ශාමර මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වන ආනමඩුව සහකාර ප්‍රාදේශීය ලේකම් රසිකා මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතරණ මහතා සහ ශ්‍රේෂ්ඨ සහකාර විගණකාධිපති නිරෝෂණී පීරිස් මහත්මිය. අපි එහෙමනම් ඔබේ වාසනාව ආරම්භ කරන සුදානම් NLB ජය ලොතරැයි පතත් සමග. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 600 වන දිනුම් වාරය අපි මේ ආරම්භ කරන්නේ. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 5, 3, 2 සහ 8. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 1,05,000 බැගින් දිනු වාසනාවන්තින් 374 දෙනෙක් වගේම රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 9,453 දෙනෙක් අපි බිහි කරනවා.
2: Today's selected English letter is R. The winning numbers are 5, 3, 2, and 8.
1: අද රුපියල් 1,05,000 ත්‍යාගයකට ඔබ හිමිකම් කියනවා. ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ අනුරාධපුර NLB අලෙවි නියෝජිත KG වික්‍රමසිංහ. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 37 දෙනෙකුත් අපි අද බිහි කරනවා. එත් සමගින් වාසනාවන්තින් 76,979 දෙනෙක් අතරේ රුපියල් 65,81,440 මුදලක් අපි බෙදා දෙනවා. මෑරමෙන්නේ නියත ධනයෝග හඳහන 1,641 වන දිනුම් වාරය. අද අපේ වාසනාවන්ත ලග්නය සිංහ. අද පළමුව ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 34. අද දෙවන වාසනාවන්ත අංකය අංක 1. වාසනාවන්ත තුන්වන අංකය අංක 33. අද හඳහනේ අවසන් ජයග්‍රහී අංකය අංක 46. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටපු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් අපේ රටට බිහි කරනවා.
2: Today's selected zodiac sign is Leo. The winning numbers are 34, 1, 33, and 46.
1: අද 110ක ප්‍රථම ත්‍යාගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ වේරකොට NLB අලෙවි නියෝජිත UVGP අයිරංගනි. ඒත් සමගින් වාසනාවන්තින් 1,32,805 දෙනෙක් අතරේ රුපියල් 9,78,560 මුදලක් අපි බෙදා දෙනවා. හඳහනේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 34,042,640. මේරමෙන් සත් දිනම ජය නියත ගොවිසිත 4,574 වන දිනුම් වාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. පළමු වාසනාවන්ත අංකය අංක 11.
3: මුදල
1: දෙවන ජයග්‍රහී අංකය අංක 1. තුන්වන වාසනාවන්ත අංකය අංක 32. සිවන වාසනාවන්ත අංකය අංක 6. කෘෂිකර්ම මන්ත්‍රී නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතින් මේ වසරේ අපි බිහි කරනවා සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20,85,000 85 දෙනෙක්.
2: Today's selected English letter is X. The winning numbers are 11, 1, 32, and 6.
1: අද ගොවිසිත රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ත්‍රිපත් අලවි කරනවා SLව රාජා කල්මුනේ රුචිර ලක්නාත් ඇල්පිටිය කුමාර ගුණවර්ධන ආලියාගල සහ HG ප්‍රියන්ත ඇඹිලිපිටිය අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 1,23,672 දෙනෙක් අතරේ රුපියල් 84,87,760 මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගොවිසත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,71,53,796. දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් 448 වන දින වරේ මේ ආරම්භ වෙන. අද සුබ ලග්න කුම්භ. වෙන පළමු සුබ අංකය අංක 23. දෙවන සුබ අංකය අංක 5. අද ඔබේ අවසන් සුබ අංකය අංක 47. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන සුබ දවසක් ලොතරැයි පතින් මේ වසරේ රුපියල් ලක්ෂ 5ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 359 දෙනෙක් අපේ රටට බිහි කරලා තියෙනවා.
2: Today's selected zodiac sign is Aquarius. The winning numbers are 23, 5 and 47.
1: අද සුබ දවසක් වෙතින් රුපියල් ලක්ෂ 5ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තෙක් බිහි වෙනවා. ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ අම්පාර NLB අලෙවි නියෝජිත AG ජයලා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 6 දෙනෙකුත් අපි බිහි කරා. ඒ අනුව වාසනාවන්තින් 1,15,294 දෙනෙක් අතරේ රුපියල් 81,65,960ක මුදලක් අපි බෙදා දෙනවා. වාසනාවන්ත ලොතරැයි පත 4ක් සමගින් සූදානම් වෙනවා ජානක සමගින් රාධිකා.
2: මීළඟට මෙගා පවර්.
0: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝතිකන් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
3: මේක අත්වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාව. ජාතික ලොතරැය් මණ්ඩලයේ විසින් දින හතම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැය්‍ය සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැය් මණ්ඩලය විසින් මේ සත්කාරය කරලා තියෙනවා.
0: ඉදුම් භෝවේ ආයුබෝ වේවා.
3: ආයුබෝ ටිකට් පතක් මිලදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජ වර්ගයෙන් යුතුව කරුණු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. එතකොට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල්ය හිතන පසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න. ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පරීක්ෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා මේ ප්‍රධාන කාරණා හතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක
0: වෙන්නේ.
4: රුපියල් කෝටි 23ක් එවැගේම රුපියල් කෝටි 47ක් අති දැවැන්තම සුපිරි ත්‍යාග විදිහට ඔබට ලබා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පව ලොතරැය්‍යයි. සූදානම්ෙන් ලංකා ඉතිහාසයේ මීළඟ දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය දිනා ගන්නට. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R වාසනාවන්ත සුපිරි අංකයේ බවට පත්වන්නේ අංක 22. මෙන්න පළමු ජය අංකය අංක 56. අංක 58 දෙවන ජය අංකය. යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 37. රටේ සංවර්ධන වෙනුවෙන් රජයක බදාර මුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලාභින් 6 දෙනෙක් සමගින් 20 ලක්ෂ ප්‍රතියන් 75 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවස්ථා.
5: Today selected English letters are super numbers 22 and the winning numbers are 56, 58, 37 and number 25.
4: අදරුම් බාර රුපියල් ලක්ෂ 2 බැගින් ජයග්‍රහගෙන් 5 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහ ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. ස්වර්ණා කුමුදුනි කොළුණාව, අතුල කුමාර හොරම්බාව, වී ගෞෂල්ලා යාපනය, සුමිත්‍රා රත්නායක පදවි පුර, සාන්තප්‍රිය රණසිංහ වැල්ලව. අද දින බාරයේදී සමස්ත ජයග්‍රහකයන් 1,22,660 දෙනෙක් අතර රුපියල් 80,51,280ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්. හෙට මෙගා පව මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,85,78,578යි. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට නවීනතම ටොයෝටා රේස් මෝටර රථයක්. ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2362 වන ජයග්‍රහී දින වාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය එක් වෙන අද පළමු ජය අංකය අංක 54 දැන් ලැබුණේ දෙවන ජය අංකයේ විදිහට අංක 37 ජංකේ ලබා දෙනවා තුන්වන ජය අංකයේ විදිහට අංක 26 අවසන් ජය අංකය මෙන්න අංක 15 රටි සංවර්ධනයේ වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරිති අගලාබින් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂ ප්‍රතිඅන් 47 දෙනෙක් මේ වෙනකොටත් ඔන්න අපි රටට හඳුන්වා දී අවසන්.
5: Today selected English letter is X and the winning numbers are 54, 37, 26 and 15.
4: මෙන්න අද දිනුම් වාරින් 2 ලක්ෂ ප්‍රතිඅන් 3 දෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිත වරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. සරත් විස්නායක මතුගම IV ප්‍රියන්ත පිටබැද්දර OMM කරුණාතිලක හිරුඹුර අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රාහකීන් 89,902 දෙනෙක් අතරේ රුපියල් 56,73,560 මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. දිනා ගන්න ධන නිධානයේ ලොතරැයියෙන් හෙට දෙවන්තම සුපිරිතයාගේ විදිහට රුපියල් 8,92,14,395 දෙවන්ත මුදලක්. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,332 වාසනාවන්ත දිනුම් බාරින් ඔබේ සිහින සැබෑ කරන්නට දැන් අපි සූදානම්. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ G ජයංක 2,8,5,5,4,5 රටේ සංවර්ධනයේ වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරිතයාග ලාභින් 15 දෙනෙක් සමගින් 25,304 දෙනෙක් NLB අපි රටට මිහි කර තිබෙනවා.
5: Today selected English letter is G and the winning numbers are 285545.
4: NLB කිව්වොත් සුපිරිතයාගේ සුපිරිතයාගේ කිව්වොත් NLB අද මහජන සම්පත දිනුම් බාරින් අපි රැගෙන ආ රුපියල් 3,10,33,336 දෙවන්ත සුපිරිතයාගේ ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ ත්‍රිකුණාමලයේ අලෙවි නියෝජිත MS රංගනාදන්. 2026 වසරට මහජන සම්පතින් විතරක් සුපිරිතයාගේ ලාභින් 16 දෙනෙක් බිහි වෙනකොට 2026 වසරට NLB සමස්ත සුපිරිතයාගේ ලාභින් 40 දෙනෙක් බිහි වෙලා තියෙනවා. ඒ සියලු ජයග්‍රහකින්ට NLB අපේ උණුසුම් සුබපැතුම් මේ මොහොතේ කර සිටිනවා. එකම අද දිනුම් බාරින් අපිට හැකියාව ලැබුණා රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 24 දෙනෙක් රටට බිහි කරන්නට මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. BR සම්පත් රදාවිල නන්දික සිරිසේන හෝමාගම වසන්ති රේණුකා මැදකොළඹ රංජිත් ගාමිණි කඩවත ජයග්‍රහකින් 3 දෙනෙක් AS ප්‍රේමරත්න හෙට්ටිපොළ SDN රත්නායක බදුල්ල TW පෙරේරා බණ්ඩාරවෙල ලංකා බණ්ඩාර හලාවත CJ අබේරත්න පුත්තලම T රජින්තන් තෙලිපලේ HG ප්‍රියන්ත ඇඹිලිපිටිය ධම්මික ක්‍රිෂාන්ත ආනියම්බලම සොහෙල් එරන්සා බටගම CP ඒකනායක ගලේවෙල KP වික්‍රමසූරිය දෙමටගොඩ නිල්මිනි ජයතිලක බියගම ලයිනල් ද සිල්ලා කටුපත නිර්මලා සුදර්ශිනී ඇටිකෙහෙල් ගල්ල සරත් වීරරත්න හේනේගම තිවංක ධර්මසිරි අරනායක DD සුනිතා නවගම LP ලියනපතිරණ රණ්ඩ අද දිනම් බාරේදී සමස්ත ජයග්‍රාහකින් 2,63,640 දෙනෙක් අතරේ රුපියල් 5,193,776 දෙවන්ත ත්‍යාග මුදලක් ඔබ අතරේ අපි දැන් බෙදා දුන්නා. හෙට මහජන සම්පතින් ඔබ දිනා ගන්න රුපියල් 2,00,000,000 නැවුම් සුපිරිතයාගයක්.

0: අද විදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලයේ බාට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් වාරයේදී තෝරා ගන්න ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත් අද සම්පත 907 වන දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ G ජය අංක 5545 අද දිනුම් වාරයේ රුපියල් 250,000 ත්‍යාගයකට ඔබ හිමිකම් කියා තිබෙනවා ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ රුවන්වැල්ල අලෙවි නියෝජිත උදය දිසානායක එකම රුපියල් 50,000 ත්‍යාග 47කුත් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා අද දිනුම් වාරයේදී අපිට හැකියාව ලැබුණා සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,12,58,120ක දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට අද වාසනාවන්ත දිනුම් බාර 8ක් තුලදී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 940,755 දෙනෙක් අතරේ රුපියල් 10,74,90,456ක අතිවිශාල ත්‍යාග මුදලක් බෙදා දෙන්නට ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නවා ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLV

0: आशीर्वाद है।
1: FM 93.5, FM 93.7, लाखाना रेडियो ITN।
2: වෙලාව රාත්‍රී 10යි විනාඩි 16යි ඔබ මේ ලක්කඩ අහගෙන ඉන්නේ

0: 93.7 Lakhana Radio ITN Sri Lanka Television Itihasi Palan Varadet TV Radio Digital Ikavara Ikamitate
1: Samvartana Dishanati Sanskritikavat Puruvesi Bhumikava Sanskritikaha ආගමික කටයුතු අමාත්‍ය හිමිතුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
4: අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
5: Most popular radio program couple of the year චමිත් විදානගමගේ සමග චාරු සමාධි
4: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි
5: Most popular television program couple of the year අසංක සතරසිංහ සමග දසුනි නවෝදය
4: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝහි අසංක සතරසිංහ
6: ජීවිතයට එක්වරක් පමණක් හිමිවන කෙලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සනත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි
4: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය
7: රටට වග කියන රේඩියෝ
8: ලකන්ද රේඩියෝ ITN From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
9: වෙලාව රාත්‍රී 10:00යි විනාඩි 30යි දැන් on air politics
10: විශේෂ සාකච්ඡාවක් කරන්න තීරණය කළා සංවර්ධනය ගැන බොහෝ දෙනා කතා බහ කළාට සංස්කෘතියේ වැදගත්කම සංවර්ධනයේට කුමක්ද පිළිපදව තමයි අද සාකච්ඡා අපේ මාතෘකාව සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව පුරවැසියාගේ භූමිකාව පිළිබඳව සදසුම පුත්‍රයාව තමයි අද කඳවා ගත්තේ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද අපේ සාකච්ඡාවට එක්වනවා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ආයුබෝවන් කියලා
11: ආයුබෝවන්
10: අපේ මාතෘකාව සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව මම මෙහෙම ඇහුවත් ඔබ අමාත්‍යවරේ වගේම ආචාර්යවරෙක් ඔබ මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න සුදුසුම කෙනෙක් මාස දහම් කළ ආකාරයට සංස්කෘතිය සහ සංස්කෘතිකවත් කියන දෙක තියෙන වෙනස මොකක්ද
11: ප්‍රථම කොටම අමිලනාත් සහෝදරයා මම ස්තුතිවන්ත වෙනවා මාතෘකාව තෝරා ගැනීම පිළිබඳව මොකද මාතෘකාව තෝරා ගැනීම සහ මාතෘකාවේ වචන ගැනත් මම හරිම උනන්දුයි මොකද සංස්කෘතිකවත් බව අපි වැඩි කතා කරන්නේ නැති යෙදුමක් සංස්කෘතිය කියන්නේ මේ මහා සාරවත්‍ර කුලකය විශාල කැන්වසය ඒක ඇතුලේ තමයි ආගම දහම නීතිය වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන් නේද ආචාර ධර්ම හැමදේම කවිය ගීතය සාහිත්‍ය ශානර සියල්ල. එතකොට සංස්කෘතික වත් කියන එකෙන් අදහස් කරන්නේ මට වැටහෙන හැටියට සහ මට විස්තර කරන්න පුළුවන් විදියට මේ ඉංග්‍රීසියෙන් ගත්තොත් අපිට කල්චර්ඩ් කියන්න පුළුවන් නේද? හික්මවන ලද මනාව සකස් කරන ලද මනාව සැකසුණු කියන අදහස. ඇත්තටම අපට අද වමනා වෙලා තියෙන්නේ සංස්කෘතිකවත් පුරවැසියෝ. එහෙම පුරවැසි සමාජයක්.
12: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව අපේ මාතෘකාව. සංවර්ධනය උදෙසා සංස්කෘතිකවත් පුරවැසියෙක් බිහිවීම කොයි තරම් වැදගත්ද? අපි සංවර්ධනය ගැන කතා බහ වෙන බොහෝ දිනකගේ අවධානය තියෙන්නේ සංවර්ධනය ගැන. අපි නිකන් අපි මුද්‍රණය කරන ලීෆ්ලට් එකක් ගත්තත් පොතක් ගත්තත් ප්‍රවෘත්ති ගත්තත් මගතරදි කතා බහ ගත්තත් සංවර්ධනය ගැන ආර්ථික සංවර්ධනය ගැන තමයි කතා කරන්නේ භෞතික සංවර්ධනය. හැබැයි සංස්කෘතිකවත් පුරවැසියෙක් බිහිවීම සංවර්ධනයේ රටට කොයිතරම් වැදගත්ද?
11: මා හිතන්නේ ඇත්තටම මේ දෙක වෙන වෙනම සාකච්ඡා නොකළ යුතු තරමට අන්තර් සම්බන්ධතාවක් තිබෙන මාතෘකාවක්. මොකද සංවර්ධන දිශානතියේනේ අපි දැන් මේ එක කොටසක් හැටියට බේරගන්නේ නේද? මං හිතනවා ඔබ කලින් නිවැරදිවම කිව්වා වගේ හැම තිස්සෙම පුරවැසි සමාජයත් හැමෝම උනන්දු වෙන්නේ ඉලක්කම් ගැන, අංක ගැන. කොතෙන්ටද මේ දර්ශකය ළඟා වෙලා තියෙන්නේ? ආර්ථික සංවර්ධනයේ කොතනද?
12: භෞතිකව පෙනෙන දේවල් ගැන.
11: භෞතික පෙනෙන ගොඩනැගිලි වෙන්න පුළුවන් නේද? නමුත් මානව සංවර්ධනය කියන ඇතුලේ තමයි මේ සංස්කෘතිකවත් පුරවැසියා ඉන්නේ. සංස්කෘතිකවත් නොවන පුරවැසි සමාජයක් තිබුණොත් සංවර්ධනයේ දිශානතිය තනිකරම අවුල් වෙනවා. අර ඔබ අප විස්තර කරන ගොඩනැගිලි වෙන්න පුළුවන් භෞතික නැගීම පවා එසේ වෙන්නේ නැහැ සංස්කෘතිකවත් පුරවැසි සමාජයක් නොවෙන්න. ඒ ගොඩනැගීමට ඉවහල් වෙන ඉංජිනේරුවා වෙන්න පුළුවන්, වෛද්‍යවරයා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෙදරේරු සහෝදරයාගේ ඉඳලා මේ සියලු දෙනා තම තමන්ගේ භූමිකා ඇතුලේ සංස්කෘතිකවත් විය යුතුයි. අධ්‍යාපනඥයා, දේශපාලඥයා, විශේෂයෙන්ම දේශපාලඥයා. මොකද දේශපාලනය කියන එක ලංකාවේ අසංස්කෘතිකවත් කියන තැනට

0: ආචාර ධර්ම, ඔහු හැදුණු වැඩුණු පරිසරය, ඔහුට ලොකු මහත් වෙනකොට මුණ ගැහුණු ගුරුවරු, යාළුව, මෙන්න මේ මහා කුලකයා තමයි මම කලින් අදහස් කරේ සංස්කෘතිය කියලා. එතකොට ඒක ඇතුලේ ඔහු කොච්චර දුරට ශික්ෂණය වුණාද කියන එක තමයි වැදගත් වෙන්නේ. බඳු ශික්ෂිත සමාජයක් අපට අත්‍යවශ්‍ය යුගයක තමයි අපි ජීවත් වෙන්නේ.
1: දැන් එවැනි තැනකට සමාජය තල්ලු වුණා, දේශපාලනය තල්ලු වුණා. දැන් සංස්කෘතිකවත් පුරවැසියෙක් නිර්මාණය කිරීම වැදගත්කම ජනතාවටත් තේරුම් ගන්න ඇති, ඒ උදෙසා වෙන්නේ නැති ජනතාවේ පරිවර්තනය කරන්න ඇති. දැන් මේ සංස්කෘතිකවත් පුරවැසියා නිර්මාණය කිරීම වගකීම බෙදියන්නේ කොහොමද කියලා මම ඔබෙන් අහුවොත්, ඔබටත් වගකීමක් තියෙනවා, ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා, ඒ වගේම පැවති ආණ්ඩුවලටත් වගකීමක් තිබුණා, හැබැයි නැවුණා වෙන්න පුළුවන්. මොන වගේ වගකීමක්ද ඔබ දකින්නේ? කොතනින්ද මේ වගකීම ආරම්භය?
0: ඔව්, ඇත්තටම දැන් ඔබ කිව්වා වගේ මේකේ පංගුකාරීත්වය බෙදිලා යනවා මුළු මහත් පුරවැසි සමාජයේ.
1: දරුවෙක් ඉපදුන දවසේ ඉඳන් එනවා
0: අනිවාර්යයෙන්මනේ. ඒ පුංචි දරුවෙක් පූර්ව ළමාවිය ගෙවන තැන ඉඳන් ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ඉන් පස්සේ ඔහු සමාජයට විවාහ වෙලා වැඩිහිටියෙක් හැටියට සමාජයට එනවා. ඊට පස්සේ ඔහු සමාජයට පාරේදී හම්බෙන මගියෙක් අපිට නේද. දැන් අපි මේක විවෘත ටිකක් දිගට කතා කරමු. මේකේ වගකීම බෙදිලා යනවා මට හිතෙන හැටියට එකක් තමයි මගේ අමාත්‍යංශය. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය කියන එක මේකේ විශාල පංගුවක් දරාගෙන ඉන්න තැනක්. හැබැයි අධ්‍යාපන අමාත්‍යංශය, ඒ වගේම ජනමාධ්‍ය, මේ සියල්ල ලෝකයට සන්නිවේදනය කරන්න ඉවහල් වෙන සන්නිවේදන මෙවලම් හැසිරෙන ජනමාධ්‍ය, ජනමාධ්‍ය ආචාර ධර්ම, ආචාර ධර්ම වලින් පිරිච්ච මාධ්‍යවේදියෙක් මේ මේක ලෝකෙට ගෙනියන්න ඕන. අද අපි හුඟක් මොන දෙමින් ඉන්නව නේද අමිල්නාත් සහෝදරයා, ජනමාධ්‍යයේ තිබෙන සීමාවන් වලට. ඒක ලෝකෙත් එහෙම තමයි. එතකොට මේ වගකීම එහෙම බෙදිලා යනවා. ආණ්ඩුවක් හැටියට, රජයක් හැටියට අපිට හැබැයි මේක එක මිටක තියෙන්නේ. අපේ පහසුවටනේ අපි අමාත්‍යංශ වෙන් කරගන්නේ. ඉතින් අපි සියලු දෙනා මම විශ්වාස කරනවා ලැබිලා තිබෙනවා අපේ දෝතට. දැන් මේ රට පුරවැසි සමාජය තියෙන්නේ. එතකොට ඒ දෝති එතකොට ඒක කොතනටද ගෙනියන්න කියන එකේ වගකීම තමයි අපි අතේ තියෙන්නේ. අපි මේ අවුරුදු දෙක පුරාම කියන්නේ ඇත්තටම සතුටුයි. මේ අවුරුදු දෙක පුරා මේ වෙනස අපි කරලා තිබෙනවා. ඒක දර්ශක වලින් පෙනෙනවා සංවර්ධනයේදී, ආර්ථික සංවර්ධනයේදී, භෞතික සංවර්ධනයේදී. නමුත් පුරවැසි සමාජයේදී
1: ඔබතුමා කොහොමද කියන්නේ මේ වෙනස කරලා තියෙනවා කියලා? කොහොමද මැන බැලෙන්නේ? මොනවද තියෙන සාධක?
0: දැන් උදාහරණයක් මම ඔබට මම එක උදාහරණයක් කිව්වොත් පොග දවසල අපිට අහන්න හම්බ වුණා දුම්රිය වර්ජනය.
1: ඔව්. ඔබෙන් අහන විමසන ප්‍රශ්න මොනවද කරේ ආණ්ඩුව මේ කාරණේ උදෙසා සංස්කෘතිකවත් පුරවැසි නිර්මාණය කරන්න? ඔබේ ආණ්ඩුවට තියෙන වගකීම, ඔබට තියෙන වගකීම තුළ මොනවද කළේ?
0: විශාල වැඩලා ඉස්තුවක් මා ඉදිරිපත් කරනවා. දැන් ඔබ ඉස්සෙල්ලා ඇහුවා කොහොමද මේක දැක ගන්න පුළුවන් සමාජය කියලා. දර්ශක අර දුම්රිය වර්ජනය වෙලා ඔබට මතකද අපට අහන්න ලැබුණා එදා ටිකට් ගන්න බැරි වෙච්ච, ප්‍රවේශ පත්‍ර ගන්න බැරි වෙච්ච තරුණ තරුණියන් ප්‍රවේශ පත්‍ර දෙක ගානේ මිලදී ගත්ත කියලා ඊට පස්සේ නේද? අන්න පුද්ගල චර්යාවෙන් මේක එළියට එන හැටි. ඒගොල්ලෝ විශ්වාස කරා මට කොටසක් තියෙනවා මෙතන, මම මගේ කොටස ඉටු කරන්න ඕන කියලා. අපි දැන් මෙට්‍රෝ බස් විශාල ප්‍රමාණයක් ගෙනහැල්ලා සමාජය ඇතුළට දාලා තියෙනවා. දැන් මේක සම්පතක්. මේක රැක ගන්න ඕන. මේක පාපුවරුවෙන් ඇතුළට නැගින මොහොතේ ඉඳලා මේක මහජන සම්පතක් හැටියට මගින් පිළිගන්න ඕන නේද? ඒතර මේක කරන්න පුළුවන් වෙන්නේ නම් ඇත්තටම ලොකු අවංක භාවයක් එක්ක. ඒතර මේ පුරවැසියාගෙන් අවංක භාවය ප්‍රාර්ථනා කරන්න නම් දේශපාලනඥයෝ අපි වෙනස් වෙලා ඉන්න ඕන. අපි කරපු ලොකුම දේ තමයි ඒක. අලුත් දේශපාලන සංස්කෘතියක් අපි බිහි කළා. ඒක අපේ ජීවිතවලින්ම අපි මේ අවුරුදු දෙක ඇතුළේ තහවුරු කරලා තියෙනවා. දැන් ඔබ නිකන් හිතන්නකෝ, ජනාධිපතිවරයාගේ වරප්‍රසාද අහිමි කරනවා. එයාගේම යෝජනාවක් හැටියට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශ්‍රාමයට ඉවත් කරගන්නවා. අපි හැමෝම සම්මත කරගන්නවා උපයපු විදිය හෙලි කරන්න බැරි ධනය තියෙනවා නම් කොහේ හරි ඒක රාජසන්තක වෙන්න ඕන කියලා. මේ නීති රීති අනපනත් එක්ක තමයි මේ ඉස්සරහට මේ කාරණේ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි විශාල අධ්‍යාපන පරිවර්තනයක නිරත වෙලා ඉන්නවා මේ දවස්වල. මොකද මේක එතනින් පටන් ගන්න ඕන. ඉතින් මෙහෙම ගත්තාම මම කැමතියි මගේ අමාත්‍යංශ පැත්තට ගිහිල්ලා කරපු වැඩ කොටස දීර්ඝව සාකච්ඡා කරන්න.
1: හොඳයි, අපිට අවස්ථාව තියෙනවා. මොනවද කරේ සංස්කෘතිකවත් පුරවැසියෙක් නිර්මාණය කරන්න? අපි කෙටියෙන් පැහැදිලි කරමු, දීර්ඝව අපි ඉදිරියට සාකච්ඡා කරමු. කෙටියෙන්
0: ගත්තොත්, ඔව් දැන් කෙටියෙන් ගත්තොත් මගේ අමාත්‍යංශයේ තියෙන ක්ෂේත්‍ර තුනක් හොඳින් අඳුන ගන්න පුළුවන්. බුද්ධ ශාසන

0: ආගමික සහ සංස්කෘතික රට කෙනෙකුට කියන්න පුළුවන් බුද්ධ ශාසන සහ ආගමික තියෙන එක තැනක නේද කියලා. ඔව් ආගමික ව්‍යුහයනේ. නමුත් බුද්ධ ශාසනයට වෙනම විශාල ඉඩහසරක් වෙන් කරලා තිබෙන්නේ අපි ව්‍යවස්ථා අනුවෙන් බැඳිලා ඉන්න ප්‍රමාණයත් ලංකාවේ ඉන්න අති දැවැන්ත බහුතරයක් වන බෞද්ධ ජනතාවත් ගැන හිතලා ඒක වෙනම එන්ටිටි එකක් හැටියට අපි ගන්නවා. ආගමික කියන කොටස ඇතුළේ තමයි අපට ඉතුරු නේද කිතුණු හින්දු ඉස්ලාම් ආදී අනිත් කොටස් ටිකම නැගෙන්නේ. ඊළඟට තමයි සංස්කෘතිය. මෙතෙන්දිම සිහිපත් කරන්න ඕන මේ සියල්ලටම වෙන වෙනම අමාත්‍යවරු හිටපු රාජ්‍ය අමාත්‍යවරු හිටපු
1: ඔබට මේ මම අද වෙනතකට ගෙන යනවා වෙන plan සාකච්ඡාව කලින් චෝදනාවක් කළා මේ ඔක්කොම ඔබට කරන්න බෑ මේ වෙන වෙනම අමාත්‍යවරු හිටියා මේක අසාධාරණයක් අනිකුත් ආගම් වලට කියලා.
0: කොහෙත්ම නැහැ.
1: කොහමද ඒ අසාධාරණය ඔබ සාධාරණයක් කළේ?
0: ඇත්තටම කොහෙත්ම නැහැ. මම අර කලින් විස්තර කරේ අපි ව්‍යවස්ථාවෙන් ඉන්න බැඳීම සහ සංඛ්‍යාත්මකව අනුපාතික වශයෙන් තියෙන ජනානුපාතයත් අපි මෙතන සලකන්න ඕන. ඒ අනුව තමයි බෞද්ධ කොටස ඔය පෙරට ඇවිල්ලා තියෙන්නේ. වෙනසක් නොවෙන්න බලපෑවේ අපි එක දිහා බලන විදිය. අපි තාම උනන්දුවෙන් කිව්වා තවදුරටත් අපේ රට ජාතීන් විදියට වෙනස්ව අපි ජනතාව සලකන්නේ නැහැ. ආගමික බෙදීම් විදියට සලකන්නේ නැහැ. උඩපාත දෙරට නැත්නම් ප්‍රාදේශික වාද විදියට සලකන්නේ නැහැ. කුලමලානුව සලකන්නේ නැහැ. මේ ඉන්නේ ශ්‍රී ලාංකික ජනතාවනේ අමිලනාත්. ඒතර ශ්‍රී ලාංකික ජනතාව දිහා බලන්නේ අපි එක විදියකට. ඒතර මේ ප්‍රධාන ආගම් ටික ගැන ඉස්සෙල්ලා අපි කතා කරොත් දැන් අපේ වගේ රජයක් බලයට පත් වුණොත් බුදුදහමට විශාල වැඩක් වේවි කියලා කතාබහක් හැදිලා තිබුණා නේ ඔබට මතක ඇති.
1: අපේ ධම් විනාශයි
0: ආශ්‍රමී පෙරහැර නතර වේ
1: චෝදනාව.
0: කඩිනේ නැති වේ ස්වාමින් වහන්සේලාට දන් වේල වරදී මේ විදිහට. මම කියන්නද මම කරපු දේ. අපි ආවොත් පෙරහැර නතර වෙනවා කියලායි කිව්වේ. නතර කරපු පෙරහැරවල සම්භාරයක් මම පටන් ගත්තා. උදාහරණයකට යහපහුව රාජමහා විහාරේ පෙරහැර ගත්තොත් දළදා වහන්සේ වැඩ හිටපු තැන. 49 වෙනි වතාවට තමයි මේ සැරේ පෙරහැර පැවැත්වුවේ. නාමල් ඇමතිතුමා, ආනන්ද විජයපාල ඇමතිතුමා, එහෙම දේශපාලන නායකත්වය දෙන පළාත. අවුරුදු 7ක් පෙරහැර කෙරලා තිබුණේ. අපි සියලු දෙනා සංවිධානය කරගෙන, ධනය සොයාගෙන, මිනිස්සු එකතු කරගෙන, ස්වාමින්වහන්සේ මුල් තැන තියාගෙන යාපහුව පෙරහැර පටන් ගත්තා. ඒ වගේම තමයි ඔබ දන්නවා වෙසක් පොසොන් නැසල නිකිණි ආදී ජාතික තලයේ තියෙන සියලුම පොහොයවන් සහ ඒවත් එක්ක බැඳුණු ජාතික උත්සව රාජ්‍ය උත්සව විදියට අපි කරගෙන යනවා නේද? ඒ වගේම තමයි ආගම එක්ක බැඳුණු අපේ ගෞරවනීය සංඝ සසුන නැත්තම් බුදු සසුන කියලා පොදුවේ ගන්න පුළුවන් අපිට. ඒහා බැඳුණු විහෙර විහාර ආරක්ෂා කිරීම, ස්වාමීන් වහන්සේලා රැක ගැනීම, ඒ අයගේ පහසුකම් ගැන සිතීම, මේ ඔක්කොම ඒවට වෙන වෙනම වැඩසටහන් සම්භාරයක් අපේ අමාත්‍යාංශය යටතේ හැදිලා තියෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවක් තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ විශාල පිරිසක් එතන වැඩ කරනවා. අනිත් තැන්වලටත් එහෙමයි. හින්දු කටයුතු, මුස්ලිම් කටයුතු, ක්‍රිස්තියානි කටයුතු. දෙපාර්තමේන්තු හතරක් අධ්‍යක්ෂ ජනරාල් හතර දිනක්, අධ්‍යක්ෂවරු හතර දිනක් එක්ක. එතකොට දැන් හින්දු පැත්ත ගත්තොත් අපේ බලයට පත් වෙලා අමිලනාත් පළවෙනිම මට මතකයි ජනවාරි මාසේ තයිපොංග ජාතික තයිපොංගල් වල අපි යාපනයට අරන් ගියා. පාර්ලිමේන්තුවේ තයිපොංගල් වල සැමරුවා. නත්තල පාර්ලිමේන්තුවේ සැමරුවා. මේ විදියට මීලාදුන් නබි උත්සවය ගත්තොත් ජාතික මට්ටමින් අපි අම්බලන් තොට සැමරුවා ගිය අවුරුද්දේ මේ සැරේ මීගමුයි නබිතුමාගේ උපන්දිනේ හජ් වන්දනා ගමන තාම ඉහලින් මම සංවිධානය කරගෙන යනවා. දැන් අපේ නියෝජ්‍ය ඇමති සහෝදරයෙකුත් ඉන්නවනේ මොනීර් මුලාෆර් කියලා අපේ මුස්ලිම් සහෝදරයා. එතකොට හජ් පනත මෙච්චරකල් හදලා තිබුණේ හජ් ඇක්ට් එකක් තිබුණේ අපේ රටේ වකුප් සභාවල තෙන්පත් කරගත්තා. මම මේ ආගම ගැනමයි කියාගෙන යන්නේ. එතකොට ඔබ විශ්වාස කරන්න මම ආරාධනා කරනවා මේ තොරතුරු දැනගන්න. නැවතත් ස්තුතිය ආරාධනා කළාට මේ තොරතුරු කියන්න. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තියෙනවා අයියප්පන් දෙවිඳු වැඳ පුදා ගන්න අපේ හින්දු ප්‍රජාවගේ විශාල වන්දනා ගමනක්. සබරිමලයේ වන්දනා ගමන කියලා. අවුරුදු 50ක් ඇතුළත මේකට උත්සාහ කරලා තියෙනවා රජය පිළිගත් ජාතික වන්දනා ගමනක් හැටියට මේ වන්දනා ගමන පිළිගන්න කියලා. ඒක ඇසට් කරන්න පුළුවන්ුනේ අපිට. මම ඒකට මැදිහත් වුණා. මම හිතන්නේ ඒක විශාල ජයග්‍රහණයක් කිය පැත්තෙන් ගත්තා. අවුරුදු 50ක් කරලා තිබුණේ. ඉතින් ක්‍රිස්තියානි සහ අපේ කිතුණු හිතවතුන් ගැන බැලුවොත් එහෙම. ඒ දෙපාර්තමේන්තුව ඉතාම හොඳින් ඒ කටයුතු කරගෙන යනවා. දැන් මම ගිය සුමානෙත් මඩු පල්ලියට ගියා. එවැගේම කල්වාරි දේවස්ථානයේ වෙන්න පුළුවන් මේ ආදි වශයෙන් ගත්තාම ඒගොල්ලොන්ගේ තියෙන අඛණ්ඩව කෙරෙන ලොකු උත්සව. ඒ සියල්ලම රජය මැදිහත් වෙලා ධනය වෙන් කරලා නිසි පරිදි කරගෙන යනවා. ඉතින් මේ විදිහට ආගමික කොටස සහජීවනය ඇති වෙන විදිහට ඉතාම හොඳින් මෙහෙව ගන්න මට ඇත්තටම අවස්ථාව ලැබුණා. ඔබට තියෙන විමසලා බලන්න ඕන, ඒ ආගමික සංස්ථාවෙන් විමසලා බලන්න ඕන. දැන් ජතිවර මහපිය නිවහන වගේ වැඩසටහනක් ගත්තොත් ඒක අපේ රජය දියත් කරපු අලුත්ම වැඩසටහනක්. බුදු සසුනට
1: ඉතිහාස කීයක් ඉලක්ක කරනවද?
0: මේ අවුරුද්ද පමණක් අපේ සැලැස්ම තිබෙන නිවාස 1000ක් හදන්න. නමුත් ලැබුණු අයදුම් පත්‍ර අනුව අපි නිවාස 270කට මුදල් සම්මත කරගත්තා. දැන් අපි එකට රාජ්‍ය උත්සවයේ තිබිලා තිබුවා බදුල්ලේ.
1: අයදුම්පත් කීයක් විතර ආවද?
0: විශාල ප්‍රමාණයක්. අයදුම්පත් ගොඩක් ලැබුණා තමිල්නාත්. එතන තියෙන කොන්දේසි ටිකත් එක්ක අයදුම්පත් පෙරිලා එනකොට තමයි අඩු වෙන්නේ. හේතුව ඉඩම් කැබැල්ලක් ඕන වෙනවනේ. රජය වේදන් කළා නිවසක් ගොඩනගන්න වෙන්නේ පුද්ගලික ඉඩමක බෑ. නමුත් ස්වාමීන් වහන්සේ එක පැත්තක වැඩ ඉන්න ගමන් දෙමව්පියෝ ඈතක හිටියට කමක් නැහැ. සසුනට ඇතුළත් වෙලා අවුරුදු 5ක කාලය ගත වෙන්න ඕන මේ විදිහේ කොන්දේසි කීපයක් තිබුණේ. ඉතාම උතුම් වැඩසටහනක්. ඔබ විශ්වාස කරන්න දෙමව්පියන් කඳුළු පිරිච්ච දෑසින් ඒ තෑග්ග බාරගත්තේ. තමන්ගෙම පුතණුවන් වෙච්ච ස්වාමීන් වහන්සේගේ අතින් හිමිකම් ප්‍රදානය අම්මා තාත්තා බාරගත්තේ. මං හිතන්නේ මේ උතුම් වැඩ කොටස
1: කරන්න. ඉලක්කේ නිවාස 1000ක් එතන යතිකරම අපි වැඩසටහන.
0: පළවෙනි වටේදී 1000ක්. තව ඉතුරු වෙනවා නම් තව අයදුම් පත්‍ර ලැබෙනවා නම් කිසිදු පැකිලීමක් නැහැ මේ නිවාස හැදීම කරන්න. මොකද ජනාධිපතිතුමා සදහන් කරලා තිබෙනවා සියලු දෙනාට හේවණක් අපි හදන්න බැඳිලා ඉන්නවා. එතකොට සසුන කියලා එක වෙන් කරගන්න ඕනත් නැහැ. ජාතික නිවාස සංවිධාන අධිකාරියත් එකතු වෙලායි අපි මේ වැඩසටහන කරන්නේ. පුදුම ප්‍රසාදයක් මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉඳලා ජනතාව දක්වා අපට ඒක ලැබුණා. සංස්කෘතික කොටස ගැන අපි ඉස්සරහට
1: ආයේ මතක් කරා. සංස්කෘතිකවත් පුරවැසිය නිර්මාණය කරන්න ආරම්භක ක්‍රියාමාර්ග මොනවද ආණ්ඩුවක් විදියට කියන්න අපි හිටියේ.
0: එතකොට දැන් ඒ කොටසට ගියොත් එහෙම ඒකේ තාම රමණීය විෂයක් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ඒ යටතේ තියෙන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බොහොම පැරණි ආයතනයක්. 1956 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බිහි වෙන්නේ 1956 ඉඳලා මේ 2026ට අවුරුදු 70ක් වෙනවා. අනේ අවුරුදු 70ක් පිරෙනවා අපේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට. ඒ විතරක් නෙමෙයි 1956නේ අපේ රටේ අපේ සංස්කෘතික ජීවිතයට බලපාපු ක්ෂේත්‍ර ගණනාවක හැරවුම් ලක්ෂ්‍ය බඳු කෘති බිහි වෙන්නේ. නිදර්ශනයක් මතක් කළොත් නාට්‍යයට මනමේ, චිත්‍රපටයට රේඛා, කෙටි කතා සංග්‍රහයක් විදිහට ගත්තොත් ජීවන සුවඳ, කවි පොතක් හැටියට ගත්තොත් මස්ලේ නැති ඇට. මම මේ කතුවරුන්ගේ නම් සිහිපත් කරේ නැහැ. ඊට පස්සේ නවකතාවක් විදිහට ගත්තොත් විරාගය. ඊට පස්සේ ගත්තොත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, සීගිරි ගීතාවලිය පරණවිතානගේ, මේ සියල්ලම 56. හරිද? දැන් ඒ සියල්ලටම අවුරුදු 70ක් පිරෙනවා. දැන් අපිට බොහොම ලස්සන සංදිස්ථානයක අපි ඉන්නේ. එතකොට මගේ අමාත්‍යංශය යටතේ තියෙනවා ශ්‍රී ලංකා කලා මණ්ඩලය. ඒක තමයි මුදුනේම තියෙන්නේ. කලා මණ්ඩලය යටතේ තියෙන අනුමණ්ඩල 9ක්. මේ සියල්ලටම අතිවිශිෂ්ට කලාකරුවන්, නිර්මාණකරුවන් වගේම හොඳ ශාස්ත්‍රඥයින්පත් කරගත්තා අපි. ඒ ඔබ විශ්වාස කරන්නේ අය අමාත්‍යංශයට දෙපාර්තමේන්තුවට හරියට මේ උදේ හවස වැඩට එන සේවකයෝ ගානට ඒගොල්ලෝ එනවා. එයාලට එහෙම අපි ගෙවීමක් කරන්නෙත් නැහැ. කුඩා ගරු දීමනාවක් විතරයි. නමුත් සියලු දෙනා මේ පුනරුද ලංකාවත් එක්ක එකතු වෙලා තමන්ට පැවරුණු භූමිකාව හොඳින් ඉෂ්ට කරමින් ඉන්නවා. ඊළඟට ඔබ දන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාධ්‍යම සංස්කෘතික අරමුදල, චිත්‍රපටි සංස්ථාව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර් හෝල් රඟහල පදනම, කෞතුකාගාරය, ලේඛනාගාරය, ගාලු උරුමය, රන්මිහිතැන්න, ශබ්දකෝෂ, විශ්වකෝෂ, මහාවංශ වගේ විෂයන්, ඊළඟට BMICH, නෙළුම් පොකුණ ආදී රඟහලවල්, මේ සියල්ලම අයිති මගේ අමාත්‍යංශයේ සංස්කෘතික කොටසට. මේ සියල්ලම අපි තාම හොඳින් කළමනාකරණය කරලා තියෙනවා. ඒකෙන් මං අදහස් කළේ ඒවා අවුල් වෙලා තිබුණේ. දැන් අපිට පස්සේ කතා කරන්න පුළුවන් කලාභවන ජෝන්සිල්ලා වගේ ආයතන ගැන. අපිට තියෙන ලොකු සම්පත්නේ. මේ සියල්ලම අවුල් වියවුල් වෙලා තිබුණේ. දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල විතරක් ඔබ ගත්තොත් දැවැන්ත මුල්‍ය අපයෝජන සිද්ධ වෙලා, අවභාවිත සිද්ධ වෙලා, විනාශ වෙලා තිබිච්ච තැන්. එතකොට මම ඒ තැන්වල වාඩි වෙලා නිලධාරීන්පත් කරගෙන අතීත අවුල් ලිහා ගනිමින් ඒවට කමිටු කොමිෂන් පත් කර ගනිමින් ඉදිරියට යමින්නේ.
1: දැන් ආරම්භය පාසලෙන් නියම දෙක මාර්ගයේ පාසල. පාසල අධ්‍යාපනයේ කලාව හා සංස්කෘතිය ගෙනියන්න මහාන්තරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද අතන වැඩසටහන් අධ්‍යාපනයත් එක්ක බද්ධ වෙන්න.
0: හරියට හරිය. අන්න එතෙන්දී අපි අර අනිත් අමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් ගරු අග්‍රාමාත්‍යතුමිය අපේ රටේ අධ්‍යාපන ඇමතිතුමිය. එතකොට ඔබට මතක ඇති පසුගිය වසරේ අපි අපේ ප්‍රමුඛ කාර්යයක් හැටියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තෝරගත්තා. ඒකේ ක්‍රියාදාමයේ ඇතුළේ ඇති වෙච්ච යම් ගැටලු නිසා තමයි ඒක පොඩක්
1: වත්තේ ආවැදී හිටියා.
0: බැඳී හිටියා. මුළු ලංකාවෙම ගමක් ගානේ නැවත වතාවක් සම්මන්ත්‍රණ කරමින් මේ කාරණේ
1: පැහැදිලි කළා. ඒක තහ සුදානන්ද කටයුතු
0: කියලා. ඒක පැහැදිලිව. පෙළ පොත්වල ඉඳලා අපි පොරොන්දුනා ගිය අවුරුද්දේ මේ අඩුපාඩු ටික හදාගෙන මේක දියත් කරනවා කියලා. ඊළඟට කුළුණු පහකින් මේක කරන්නේ. ඒ කියන්නේ පෙළ පොත් ඇතුළු විෂයමාලා සංවර්ධනය ගැන එක කුළුණක් විතරයි. ඒකට අවශ්‍ය කරන පිරිස බඳව ගන්න ඕන. ගුරුවරුන් 23000ක් පළවෙනි වටේදී. මේ මානව සම්පත නේද? ඊට පස්සේ අපි දන්නවා ප්‍රචාරණ කටයුතු අවශ්‍යයි. භෞතික සම්පත් හොඳ දියුණු පන්ති කාමරයක් අවශ්‍යයි මේ කටයුත්තට. එතකොට ඔබ ඇහුවේ මේ දියුණු අධ්‍යාපන පරිවර්තනය ඇතුළේ අපේ කොටස
1: කරන තුරට කලා හා සංස්කෘතිය තවදුරටත් අන්තර්ගත කරන්න ක්‍රියාමාර්ග aran තිබෙනවද?
0: විශාල වශයෙන් aran තියෙනවා. ඒ aran තියෙන්නේ අර මොඩියුල යටතේ. මේක හරි ලස්සනයි. දැන් අපි හිතමුකෝ රත්නශ්‍රී විජේසිංහයන්ගේ එහෙම නැත්නම් මහගම සේකරගේ නිර්මාණ දැන් දරුවන්ට පෙළ පොත්වල හම්බ වෙනවා. ඉස්සරත් හම්බ වුණා. හැබැයි අපි ඒක දරුවන්ට ගුරු කේන්ද්‍රීය සාකච්ඡාවකට එහා ගෙනහිල්ලා මොඩියුලයක් ඇතුලේ එයාට පන්ති කාමරයේ නිර්මාණශීලී එයාට සහභාගී වෙන්න පුළුවන් දෙයක් බවට පත් කරනවා. ඉතින් එයාගේ රසිකත්වය වැඩි දියුණු වෙනවා. එයා මේකත් එක්ක එන්ගේජ් වෙනවා. යෙදෙනවානේ. සොයන්න පටන් ගන්නවා. දැන් අපිට AI තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. AI තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් අපේ ඇත්තටම ගිය අවුරුදු වල අධ්‍යාපන කතාබහ ඇතුලේ අපි AI කතා කළේ නැහැ. දැන් ඒක කතා කරන්න පුළුවන් දරුවට තමන්ගේ ක්‍රිටිකල් එන්ගේජ්මන්ට් එක කොහොමද කරගන්නේ? මේ කරුණු ඇත්තද? පොතපතේ තියෙන දේ ඇත්තද? ඔහුට දායක වෙන්න පුළුවන්නේ. එයාටම නිර්මාණ කරන්න පුළුවන්. එයාට තමන්ගේ වැඩක් හැටියට assignment එකක් නැත්තම් ඇගීම මම හෙලින් කරන්න දැන් පහසුකම් හැදිලා තියෙනවා. ඔය විදිහට දැන් අධ්‍යාපනය කියන්නේම මේ සංස්කෘතිය මැනෙන එක මිනුම් දණ්ඩක්. එතන තමයි වැඩබිම. ඒ වැඩබිම දියුණු කිරීමට මගේ අමාත්‍යංශය ඒ අමාත්‍යංශත් එක්ක සමාන්තරව වැඩ කරමින් ඉන්නවා.
1: දැන් සංස්කෘතික හා කලාව දියුණු කරන්න දැන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන්න මහාන්තරන් තියෙන පියවර කියලා මම ඔබෙන් අහුවොත් වැදගත් සාධකයක්.
0: ඔව් දැන් සංස්කෘතිය කලාව කියන කොටසේ ඔබ කිව්වා වගේ මගේ අමාත්‍යංශය මිල්නාත් සහෝදරයා තියෙනවා කාලයක් තිස්සේ කරගෙන යන වැඩ ටිකක් තියෙනවා. ඒකට මම අලුතෙන් එකතු කරපු කොටසක් වෙනම මම කියලා කියන්නේ ඒක වචනයක් හැටියට මේ මම කේන්ද්‍ර කරගෙන නෙමෙයි අපේ නායකත්වයේ ඇතුළේ එකතු කරපු දේවල්. දැන් ඔබ හිතන්නකෝ අයවැයෙන් දෙවැන්ත මුදලක් වෙන් කරනවා අපේ අමාත්‍යංශයට. මේ මුදල වෙන් කරන්නේ අර මහා සම්මාන උත්සව වල ඉඳලා කලාභූෂණ සම්මාන පිරිනමනය වෙන්න පුළුවන්, සාහිත්‍ය රත්න වෙන්න පුළුවන්, අර කියපු අනුමණ්ඩල නමේ වැඩමුළු වෙන්න පුළුවන්, පරිවාර ඈත පළාත් වලට ගිහින් කරන සිනමා පරිෂද හදන ඒවා වෙන්න පුළුවන්. විශාල මුදලක් මේවට වෙන් වෙනවා. ඊට ඒ කොටස එහෙම යන අතරේ අපි ඊටාම නිර්මාණශීලීව ගිය අවුරුද්දේ අයවැයේ ඉඳලා අලුත් කොටස් මේවට එකතු කරලා තිබෙනවා. ඊට මේවා ආර්ථික වශයෙන් මණින් එක ඔන්නතන තමයි මා යෝජනා කරන්නේ අද මාත්‍රකාව හරිම වැදගත් කියලා. මේක ආර්ථික වශයෙන් මණින්න වෙන්නේ කලාකරුවෙකුගේ වැටුපෙන් හෝ කලාකරුවා හදන ගයක් හදලා පදිංචි වෙන එක හෝ එයා ගන්නා යාන වාහන වලින් නෙමෙයිනේ. අපේ රටේ දියුණු පුරවැසි සමාජයක් ශිෂ්ට සම්පන්න භාෂාවක් කතා කරන දවසක අපේ රටේ පුරවැසි සමාජය සාමාන්‍ය නීතියට අවනත වෙලා පාරේ බැහැලා යන තැන ඉඳලා නීතිගරුක රියදුරෙක් පාරේ මුණ ගැහෙන තැන ඉඳලා සහෝදරාත්මක කොන්දොස්තර සහෝදරයෙක් මුණ ගැහෙන තැන ඉඳලා තමයි මේක මනින්න වෙන්නේ. සංස්කෘතියේ ආර්ථිකය තියෙන්නේ එතන. එහෙම නැත්නම් සංස්කෘතියේ ආර්ථිකය කියලා කියන්නේ කරා කලාකරුවා බෙන්සෙහ ගැන එකට නෙමෙයි. ඒකත් එක පැත්තක් තමයි.
1: අද ඒක කතා බහ වෙන අපසර කතා බහ කරමු.
0: අපසර කතා කරමු. ඉතින් මම නිතරම සඳහන් කරන්නේ අපි හිටවපු මේ පැල මේ වනස්පති වල මල් පිපෙන්නේ ටිකක් පරක්කු වෙලා. මොකද සංස්කෘතිය කියන්නේ ආයෝජනයක්. ඒක ශිෂ්ටාචාරමය ආයෝජනයක්. ශිෂ්ටාචාරමය ආයෝජන පළ දරන්නේ ප්‍රමාද වෙලා. දැන් අපේ විමල් ඇමතිතුමා වෙන්න පුළුවන් අපි ගමුක වෙනත් අමාත්‍යංශයක්. කැඩුණු පාලමක් තියෙනවා නම් දිත්තාවලට ඒ පාලම මාසයක් දෙකක් තුනක් ඇතුළත හදලා ජාතියට දායාද කරන්න පුළුවන්. එතකොට ඒක උඩින් බස් එකක් යනවා, ඒක උඩින් කන්ටේනර් යනවා, ඒක උනන් ආර්ථික ඉලක්කම් වලටම පරිවර්තනය කරලා කියන්න පුළුවන්. හැබැයි මේ පාලම රැකගන්න එක, මේ පාලම ප්‍රමිතියට හදන්න හොඳ ගුණවත් ප්‍රඥාවන්ත ඉංජිනේරුවෙක් දායක වෙච්ච එක, ඒ ඉංජිනේරු සහෝදරයාට අධ්‍යාපනය ලැබුණු විදිය, ඔහුට දියුණු දෙමව්පියෝ හම්බෙලා තිබිච්ච විදිය, ඔහුට වටිනා යාළු මිත්‍රයෝ හම්බෙලා තිබිච්ච විදිය, ඒ අන්න ඒක තමයි අර අවංක විදියට වැඩ කරලා හදන ශක්තිමත් ඉංජිනේරුමය ප්‍රකාශනය ඇතුලේ සංස්කෘතිකවත් පුරවැසියා ඉන්නවා. ඒක හරි පරිස්සමට අපි තහවුරු කරගන්න ඕන කියන එකයි මගේ අදහස.
1: හරි, අපි විරාමයකට යන්න අවශ්‍යයි. ඔබතුමා මාතෘකාව විදිහට මේ ගමන් මගේ ප්‍රතිඵල දැක්කාද, දකින්නට තිබෙනවාද?
0: මේ අවුරුදු දෙක ඇතුළත මේ ප්‍රතිඵල මට පේනෙන්න තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපිට කතා කරන්න බැරුණ පුරා විද්‍යාව.
1: ඒක උදාහරණයක් නෑ, වදුමුරේ වර්ජනයේ වෙලාවක තාලා.
0: ඔව්. ඒ ප්‍රවේශ සමාජයෙන් අපිට ඒක පේන විදිය නේද? මම හිතන්නේ ඒක විවිධ පැති වලින් අපිට දකින්න පුළුවන්. සමහර වෙලාවට දැන් පන්ති කාමරයේ ඉන්න දරුවා, එයා ඒ දරුවාගේ ප්‍රකාශනය අපිට හම්බෙන්නේ වැඩිහිටියෙක් වුණාම තමයි බොහෝ දුරට නේද? එහෙනම් ඒක දැන් මනින්න බෑ. දැන් උදාහරණයක් හැටියට ඔබ ගන්නකෝ, පුරාවිද්‍යාවේ නව ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. පුරාවිද්‍යාවේ නව ප්‍රබෝධයක් ඇති වෙන්නේ අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවදි කරගෙන හොඳ නිලධාරීන්පත් කරගෙන මේක කරගෙන යන විදිය උඩ. ඔබ විශ්වාස කරන්න මම මේක බාර ගන්නකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 4000ක් ඉන්න ඕන කාඩර් එක. හිටිය 1900ක් වගේ. දැන් අපට රජයෙන් අවසර ලැබෙනවා පුද්ගලයන් බඳව ගන්න. ඒතර මේවයි අධ්‍යක්ෂ තනතුරු වල ඉඳලා හිස් වෙලා තිබුණේ. ඉතින් එතකොට කොහොමද පුරාවිද්‍යාවෙන් උදා වෙන්න ඕන සංස්කෘතිකවත් බව උදා වෙන්නේ? ඒක උදා නොවී තිබුණේ. මුරකරුවන් පෙදරේරුවන් වගේ අය 850ක් අඩුවෙන් තිබුණා. එතකොට දැන් මුරකුටියක් නැත්නම් ඒ පුරාවස්තු රැකෙන්නේ නැහැ. සෙල්ලිපියක් ආරක්ෂා වෙන්නේ නැහැ. සෙල්ලිපි ආරක්ෂා කරන්න අපි යකඩෙන් වැටක් ගහලා තිබුණා, මේ එක යකඩ බට කපාගෙන යනවා. ඒ කපාගෙන යන්නේ කවුද? අසංස්කෘතිකවත් පුරවැසිය නේද? එතකොට පුරාවිද්‍යාවට යොදන ආයෝජනය අපට පළදරන්නේ අර විදියට. කියන්න සතුටුයි, යාපහුව වෙන්න පුළුවන්, රිටිගල වෙන්න පුළුවන්, අනුරාධපුර ඇතුළු නුවර වෙන්න පුළුවන්, යුනෙස්කෝ එකත් එක්ක කරන වැඩසටහන් වෙන්න පුළුවන්. මහා වටිනා යුගයක් පුරාවිද්‍යාවේ ඇති වෙමින් තිබෙනවා. අපිට පුළුවන් වුණා පහුගිය දවස්වල මහාචාර්ය මහංගල කටුගම්පල ඇතුළු පිරිස තමයි පරේෂණ මෙහෙයුවේ යාපහුවේ. යාපහුවේ පිටත නුවරෙන් අමිලනාත් සහෝදරය අපිට හම් වෙනවා නල පද්ධතියක් ටෙරාකොටක්. කාසි නිෂ්පාදනාගාරයක් තිබුණු බව තමයි දැන් අර්ථකථනය කරමින් යන්නේ. ඇතුළු නුවර තමයි හුඟක් කාලවලට භික්ෂුන් වහන්සේලා සහ රජවරුන් හිටියේ. පිටත නුවර හිටියේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු. පිටත නුවරෙන් හම්බෙන සාධක හරි වැදගත්. එතකොට දැන් ඔබ හිතන්න මේ කාරණා එනවා කියලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ මොඩියුලයකට දරුවන්ට පුළුවන් වෙනවා කියලා හිතන්නකෝ. පන්ති කාමරේ ඉඳන් යාපහුව නරඹන්න අපි හදන්න ඕනේ. අයි භෞතික සංවර්ධනය ගැන මං කිව්වේ. එතකොට පන්ති කාමරේ ඉඳන් දරුවට පුළුවන් වෙනවා කියලා හිතන්නකෝ. මේ සොයා ගැනීම වල කාල නිර්ණය කරගෙන ලෝකෙ මොනවද මේක ගැන හිතන්නේ කියලා දිනුන කතා බහකට යන්න. ඔන්න ඔතන තමයි අර ආර්ථිකයට පාර කැපෙන්නේ. ඒ හින්දා සංස්කෘතික දෙපාර්තමේන්තුව අමාත්‍යංශය යටතේ අර මම කියපු අනුමණ්ඩල වෙන්න පුළුවන්, මහා සම්මාන උළෙලවල් වෙන්න පුළුවන්, පුරාවිද්‍යාව වෙන්න පුළුවන්, මොනවාද ඒක යටතේ තියෙන දිනුන කරපු රඟහල පද්ධතිය වෙන්න පුළුවන්. මේ සියල්ලෙන්ම මට බලන තැන
1: හොඳයි
0: මේ දිනුව දකින්න තියෙනවා.
1: හොඳයි, අපි පළමු විරාමයට යමුන්ට. සුදානම දවසේදී සාකච්ඡාවට එක්වන්නේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සේවය මහතා. කෙටි විරාමයකට යමන විරාමයෙන් අනතුරු යලිත් හමුවෙමු. රදිසිරින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමඟ.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Lakhana Sita Nivana Budupana Sita Nivana Budupana
3: Satyantaye Ratri Sumadhura Dharma Deshanaya Sinasurata Ratri Novator.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 හසුන් සමීර අධ්‍යක්ෂණයක්
1: නාගි උරතලේනේ මෙයා මොකට දොරතල් කරන්නේ
2: නෑ යනවා යන්නේ
3: ඔබ දැන් ආවේ මෙලම වදත් කොහෙරි එක්කයි යන්නේ
1: මෙයාව මං කොහෙ එක්කයි යන්නේ
3: මම මෙයාටත් කියලා තියෙන්නේ අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න ඉපා
4: FM 93.5 FM 93.7 ලකන්ඩ රේඩියෝ ITN
5: රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය රාජ්‍ය සංගීත අනුමණ්ඩලය මේ ආකාර අනුමණ්ඩල නවයක් මේ අනුමණ්ඩල නවයක් පත් කළේ ඇයි මොකක්ද මේ පරමාර්ථය ඉෂ්ට වෙලා තියෙනවද
6: ඔව් ඇත්තටම අර ඔබ කලින් කිව්වා වගේ ලංකා කලා මණ්ඩලය තමයි මුදුනේම හම්බෙන ප්‍රධාන ව්‍යූහය ඒක බොහොම පැරණි ආයතනයක් මාචාර්ය ගුණපාල මල්ලසේකරයන්ගේ දක්වා ඈත අතීතයකට මේක යනවා කලා මණ්ඩලයේ යටතේ තමයි අනුමණ්ඩල ටික තිබෙන්නේ ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා වෙන්නේ මේ වෙලාවේ ප්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහත්මයා ඊටමතර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සාමිනාදන් විමල් ආචාර්ය අනසුයා සුභසිංහ මේ ආදී කණ්ඩායමක් තමයි එතන ඉන්නේ එතකොට ඒක යටතේ තියෙන කලා මේ රාජ්‍ය අනුමණ්ඩල නමේ ඔබ කිව්වා වගේ සාහිත්‍ය සංගීත නාට්‍ය නර්තන අස්පර්ශණීය උරුමය සාම්ප්‍රදායික කලා
5: සිනමාව
6: රූපවාහිනී ගුවන්විදුලි මේ සියල්ල මේ මොනවද මේ තමයි ඇත්තටම කියනවනම් කලා සංස්කෘතික දේහය මේ කලා සංස්කෘතික දේහය අපේ පහසුවට අපි විෂානුබද්ධව අනුමණ්ඩල නමයක් බවට පත් කරලා තියෙනවා ඒ අනුමණ්ඩල නමේ ඉන්නේ ලංකාවේ ශාස්ත්‍රයේ අපට හමු වෙන හොඳම විශිෂ්ට නිර්මාණකරුවෝ විචාරකයෝ සම්මානනීය ලේඛකයෝ එතකොට ඒ අයට පැවරුණු කාර්යභාරයක් තියෙනවා වෙනම ඒවා ලියලත් තිබෙනවා ඒ කියන්නේ මොකද ඒගොල්ලන්ට කටයුතු කරන්න සේවා ව්‍යවස්ථාවක් කිවිසුමක් තිබෙනවනේ එතකොට ඒවට අර මම කලින් කියපු ප්‍රධාන මධ්‍යම අයවැයෙන් වෙන මුදල් තිබෙනවා ඒ මුදල් කොහොමද අවුරුද්ද ඇතුලේ විනිවිද භාවයක් සහිතව නිර්මාණශීලී වැඩසටහන් වලට යළ වියදම් කරන්නේ ඒ වැඩසටහන් තමයි අර අපි කියන සංස්කෘතිකවත් පුරවැසියා බිහි කරගන්න ඈත පරිදියේ ගම්මාන වල ඉඳන් කොළඹ දක්වා දිග එළලා තියෙන වැඩසටහන් දැන් අපි හිතමුකෝ සිනමානු මණ්ඩලයේ ඉතාම හොඳ වැඩසටහන් වල නිරත වෙලා ඉන්න මේ වෙලාවේ ඈත ගම්මාන වල සිනමා පරිෂද හදනවා ඒගොල්ලෝ දැන් එතෙන්දී ඔන්න අපව අධ්‍යාපනය සම්බන්ධ වෙනවා කොහොමද පාසලේ හදන්න ඕන සිනමා සමාජ විශ්වවිද්‍යාලේ හදන්න ඕන සිනමා සමාජ ඈත ගම්මානවල සිනමා පරිෂද ඉතින් එතකොට අපිට පැහැදිලි වෙනවා අර මොඩියුලත් එක්ක පාසලේ හැදෙන සිනමා සමාජයේ දරුවා බොහොම ක්‍රියාශීලී දරුවෙක් වෙනවා ඊට පස්සේ අපි ගමට අරන් ගියන් තියෙන සිනමාව එතකොට ඒ දරුවට හවස ගමේදී ආපහුණ ගහෙනවා සිනමා පරිෂදේ ඉතින් මෙන්න මේ විදිහට අන්තර් සම්බන්ධතා තියෙන විදිහට තමයි මේව හැදිලා තියෙන්නේ. ඊට අමතරව අපි දන්නවා මේ හැම ශාස්ත්‍රයකටම තියෙන රාජ්‍ය සම්මාන උත්සවයක්. ඒක නිසි පරිදි ආයතනපත් කැඳවලා විනිශ්චය කරලා අභිමානවත් සම්මාන උත්සවයක් දක්වාම අරගෙන එන එක ඒ අනුමණ්ඩල වලට
5: සම්මාන වල ගැන ඔබේ අදහස මොකක්ද අමාත්‍යවරයා විදිහට සම්මාන වල ගණනාවක් දැන් සංවිධානය වෙනවා.
6: ඔව්.
5: මුදලට සම්මාන වල විකිරෙනවා කියන අදහසත් නැතුවම නොවේ පේන්නත් වෙනවා.
6: අමාත්‍යංශර යෝජනා දිනපතා ලැබෙමින් ඉන්නවා හවල් දේ දැක්කේ නැද්ද මේ දේ දැක්කේ නැද්ද කියලා මොකද ජනතාව හිතනවානේ ඒකේ ප්‍රමිතිගත කිරීම අමාත්‍යංශයෙන් එන්න ඕන කියලා
5: තිබෙන සම්මාන වල පවා
6: ඔව්
5: විශ්වාසය කඩවෙන්න පුළුවන්
6: ඇත්තටම දැන් මෙහෙම පෞද්ගලිකව සංවිධානය කරන උළෙලවල් වල ප්‍රමිතිය පිළිබඳ අදහසක් අපට තිබුණාට
5: ඒක
6: නියාමනය කරන්න මෙහෙවන්නේ අපි නෙවෙයි ඇත්තටම ඒකට
5: දෙන්න බැරිද
6: නියමනක් නියාමනය කරන්න බැරි කමක් නැහැ ඒක නියාමනය කරන්න වෙන්නේ අර වගේ පුළුල් සංවාදයක් ඇතුළේ මිසක් අත්නොමතිකව හෝ හදිසිය ගහන ගැසට් එකකින් චක්‍ර ලේඛකකින් සමාන උල්ලක් නතර කරලා හෝ කපා හැරලා නෙමෙයි. අර ඒ හැමතැනම මට හැමතිස්සෙම මතක් වෙන්නේ අර සංස්කෘතිකවත් පුරවැසියා තමයි ආයේ අපට ඕන වෙන්නේ. කෙසේ වෙතත් සාහිත්‍ය රත්න ආදී සම්මාන පිරිනමන තැන ඉඳලා ඒ යම් ශාස්ත්‍රයකට වැඩ කරපු උත්තම ගණයේ මහා කලාකරුවන් තෝරගෙන තමයි සාහිත්‍ය රත්න සම්මානය පිරිනැමෙන්නේ. දැන් ඔබ හිතන්නකො තුඩු කියලා අපේ තිබෙනවා වාද්‍යාභිමානී කියලා සම්මාන වලට. වාද්‍යවේදී නැගෙන්නේ නැහැ. හරිම අඩුයි නේද? මේ රජයක වගකීම
5: පසුගිය දිනක පැවැත්තුණානේ.
6: සිද්ධ වුණා. ඔව්. හර්ෂ මාකලන්ද ඇතුළු හොඳ වාද්‍යවේදීන් තෝරගෙන අයට රාජ්‍ය ගෞරවය පිරිනැමුවා. ඒක සමහර විට අර ඔබ අදහස් කරපු මුදල පස්සේ යන හෝ හඹා යන සම්මානවලකින් ඉබඳු දෙයක් කෙරෙන්නේ නැහැ. ඒතර රජයක් ඕන වෙන්නේ නැතෙන්ටනේ. පොදු සමාජයේ අවධානයෙන් ගිලිහෙන එහෙත් රජයේ වගකීම ලෙස බාරගත යුතු. ඉතින් ඒ කොටස් පැවරලා තිබෙනවා මේ කියන අනුමණ්ඩලවලට. ඊට අමතරව මට මතක් වෙනවා ගරු ජනාධිපතිතුමා පසුගිය අයවැයෙන් එතුමාගේ අයවැය කතාව ඇතුලේ රුපියල් මිලියන 50ක් වෙන් කෙරුවා බිම් මට්ටමේ මේ කියන විවිධ කලා ශාස්ත්‍රවල පුබුදු කිරීම සඳහා. දැන් අපි එකට වැඩසටහන් හදලා තිනවා. අනුමණ්ඩල මණ්ඩල 9ටම රුපියල් මිලියන ගානේ මූලික වටේදී ඇතර මිලියනකට වඩා වෙන් වෙනවා. ඊට අමතරව ලැප්ටොප් වෙන්න පුළුවන්, සිනමා තිර වෙන්න පුළුවන්, ප්‍රක්ෂේපණ යන්ත්‍ර වෙන්න පුළුවන්, ආලෝක පද්ධති වෙන්න පුළුවන්, මේ වගේ බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිලදී ගන්න මේ මුදල් යම් ප්‍රමාණයක් වෙන් වෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙල ප්‍රමිතිගත කිරීම සඳහා එයින් යම් මුදලක් වෙන් වෙනවා. නාට්‍ය සඳහා හොඳ ජර්නල් එකක් සඟරාවක් ආරම්භ කරන්න එයින් යම් මුදලක් වෙන් වෙනවා. මෙන්න මේ වගේ පැතිරුණු කලාපයක මේ අනුමණ්ඩලයේ නමේ වැඩ කටයුතු අමිල්නා සහෝදරයා විසිරිලා තියෙනවා.
5: ඉදිරි අයවැයෙන් මිටට අධයක් නේද?
6: ඔව්
5: අයවැක් ළඟලගෙන
6: ළඟලගෙනවා.
5: කතා වෙනවා ඔබතුමා දන්නවා ඇති අයවැ රහසක් එළියට දන්නේ නැව නමුත් ඉදිරි අයවැයෙන් මිටට අධයක් බලාපොරොත්තු වෙන්න හැකිද?
6: ඇත්තටම පුළුවන්. අපේ අයවැය යෝජනා ඒ පැත්තට යොමු කරලා තියෙනවා. ඊට අමතරව පසුගිය අයවැයෙන් දියත් කරපු දේවල් තව ඉස්සරහට යන්න තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ගන්නකෝ භාෂා පරිවර්තන මධ්‍යස්ථානය. ඒක පසුගිය අයවැයේ යෝජනාවක්. නමුත් ඒක පසුගිය අයවැයෙන් වෙන් වෙච්ච මුදලෙන් විතරක් කරලා අවසන් වෙන්නේ නැහැ සහෝදරයා. එතන මේසෙර අයවැයනොත් කලින්ට වඩා ලොකු කොටසක් ඒකට වෙන් වෙනවා. භාෂා පරිවර්තන මධ්‍යස්ථානයෙන් අපි අදහස් කරේ මේ ජාතික භාෂාවන් සහ ජාත්‍යන්තර භාෂා කියන එවෙන් සාහිත්‍ය හරහා කෙරෙන ගනුදෙනු. ඔබ හිතන්න මේ සැරේ රාජ්‍ය සාහිත්‍ය වලලේ අපේ කමල් පෙරේරා සහෝදරය ඇතුළු පිරිස හඳුන්වලා දුන්න ජාතික භාෂා සම්මානය කියලා එකක්. විශේෂයෙන්ම දෙමළ භාෂාව සම්බන්ධව. ඒතර හොඳම දෙමළෙන් ලියවෙන හොඳම නවකතාව. ඉතාව ඉක්මනින් අපි සිංහලෙන් කියව ගන්න ඕන. සිංහලෙන් සම්මාන ලැබෙන හොඳම කෙටි කතා සංග්‍රහය. අපේ ආදරණීය දෙමළ ප්‍රජාව ඉතාම ඉක්මනින් තමන්ගේ බසින් කියව ගන්න ඕන. මේ පරිවර්තන මධ්‍යස්ථානයට මේ වගකීම පැවරෙනවා. ඊට අමතරව බුකර් සම්මානය වෙන්න පුළුවන්, නොබෙල් සම්මානය වෙන්න පුළුවන්. ඒ කෘති පිළුණු නොවි, ප්‍රමාද නොවි අපේ සමාජය කියවා ගත යුතුයි.
5: ජනතාවනම් දක්වන ප්‍රදර්ශන හරහා
6: පැහැදිලි. ඒක. ඊට අමතරව බහු සංස්කෘතික කේන්ද්‍ර 6ක් පසුගිය අයවැයෙන් ඉදිරියට ආවා. දැන් අපි ඒවට තැන් නියම කරගෙන ඒවට සැලසුම් හදාගෙන එලිමහන් රංගපීඨ හදාගෙන දැන් වැඩ කරගෙන ඉස්සරහට එමින් ඉන්නවා. ඒතර ඒකේතර මුදලුත් ලොකු මුදලක් අර ආරම්භයේට මුදල තමයි ගිය අවුරුද්ද වෙන් උනේ. මේ අයවැයෙන් ඒ ඉස්සරහට අකණ්ඩවම යනවා. ඉතින් ඊට අමතරව නව යෝජනා රාශියකුත් තිබෙනවා.
5: මොනවාද යෝජනා?
6: දැන් ඒක අයවැයෙන් මුදල් වෙන් වෙනවා කියන අදහසම නෙමෙයි. මේ යෝජනා දැන් දියත් කරලා තිබෙනවා. ඒ යෝජනා වලට පසුබිම හදාගෙන තමයි අපි බජට් දෙපාර්තමේන්තුවෙන් සල්ලි ඉල්ලන්න ඕන. උදාහරණයක් ඇටියට ගත්තොත් නව සංස්කෘතික ත්‍රිකෝණ සංකල්පය.
5: නව සංස්කෘතික ත්‍රිකෝණ ඒ මොකක්ද?
6: New Cultural Triangle කියලා අපි හිතුවේ. දැන් මේකට සුනිල් විජේසේවර්ධන, චූලානන්ද සමරනායක ඇතුළු පිරිසක් මේ වෙනකොට වැඩ කරමින් ඉන්නවා. අපි අදහස්
5: කරගෙන ඉතිටියත් විස්තරාත්මකව දැනගන්න අලුත් දෙයක්.
6: ඒක ඇත්තටම හරිම වටිනා අදහසක් කියලායි මටත් හිතෙන්නේ. රටවල් තුනක්. ඒ රටවල් තුනෙන් සාහිත්‍ය කලා ශාස්ත්‍රයේ සංස්කෘතික ශාස්ත්‍රයේ බලකණු තුනක් තෝරගෙන ඒක යා කරලා හදන විශාල අම්බ්‍රෙලා එකක්, එහෙම නැත්නම් ඡත්‍රයක්.
5: කොහොමද ඒ රටවල් තුන?
6: රුසියාවෙන් අපි තෝරගෙන තියෙනවා ලියෝ ටෝල්ස්ටෝයි පඬිවරයා. ඉන්දියාවෙන් අපි තෝරගෙන තියෙන්නේ රබින්ද්‍රනාත් ටාගෝතුමා. ලංකාවෙන් අපි තෝරගෙන තියෙන්නේ මාටින් වික්‍රමසිංහ. මේ තුන්පල සම්බන්ධ කරගෙන මම දැන් රුසියාවට කිපිටක් ගිහිල්ලත් මේක එහේ සංස්කෘතික අමාත්‍යවරයා එක්ක ගියසුන් හුවමාරු කරගෙන දිගු සාකච්ඡාවකට ගිහින් තියෙනවා. දැන් ඉන්දියාව සහ කල්කටාව සම්බන්ධ කරගන්නයි ඊළඟට තිබෙන්නේ ටාගෝර් පණ්ඩිතමා සම්බන්ධව. අපෙන් කොග්ගලින් මාටින් වික්‍රමසිංහ සෝරින් එතන මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයත් එක්ක සාකච්ඡාවට කීපයක් තියලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපි අපේක්ෂා කරන්නේ මේ අම්බ්‍රෙලා එක මේ ඡත්‍රය යට අපිට පුළුවන් වෙනවා ජාතික සහ ජාත්‍යන්තර තලයේ වැඩසටහන් සම්භාරයක් සූදානම් කරන්න. පරේෂණ සැසි වෙන්න පුළුවන්. ජාත්‍යන්තර තලයේ හොඳ ජර්නල්ස් වෙන්න පුළුවන්. ඒ රටවල් වලින් සම්පත්දායකයන් ගෙනහැල්ලා කරන සංස්කෘතික හුවමාරු වැඩසටහන් වෙන්න පුළුවන්. නැවතත් මට මතක් වෙනවා අධ්‍යාපන පරිවර්තනය සහ විශ්වවිද්‍යාල. මේ වැඩසටහන් ඇතුළට තමයි පාසලෙන් සහ විශ්වවිද්‍යාලයෙන් දරුවන් උකහා ගන්න ඕන. එතකොට අර අධ්‍යාපන පරිවර්තනය ඇතුළේ යාලට හම් වෙන වැඩසටහන් වලට යාලට හම් වෙනවා ඒක ප්‍රායෝගිකව යෙදෙන්න වැඩසටහනක් නේ. එතබ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන තමයි මම මේ වැඩසටහන දියත් කරන්න කල්පනා කළේ. ඊට අමතරව මම හිතනවා සමකාලීන කලා ශාස්ත්‍රයේ බොහොම සතුටු වේවි මේ පණිවිඩයෙන්. අපි මිට කලිනුත් මේක හෙළි කරලා තිබෙනවා. ඔබ දන්නවා සමකාලීන කලාවට අපි වියදම් කරන්නේ අඩුවේ. සමහර වෙලාවට අතීත උරුමය පාදා ගන්න අපි පුරාවිද්‍යාවට ඉතිහාසයට ලොකු මුදලක් වෙන් කරනවා. නමුත් කන්ටෙම්පරරි ආර්ට්ස් කියන එකට අපි වියදම් කරන්නේ ගොඩක් අඩුවේ. ඔබ දන්නවා නූතන කලා කෞතුකාගාරයක්වත් අද අපේ රටේ තාම නැහැ. තිබෙන්නේ ජාතික කෞතුකාගාරය සහ ඒ ශාඛාවන්. මොඩර්න් ආර්ට් මියුසියම් එකක් නේ. කලා ඉතිහාසය සම්බන්ධ කෞතුකාගාරයක් නේ. අපි මේවා ලෝකේ ගොඩක් ඉහළින් කතා කරන මාතෘකාවක්. අපි කතා කරා මධ්‍යම සංස්කෘතිය අරමුදලත් එක්ක. ඒ සභාපතිනිය ගරු අග්‍රාමාත්‍යතුමිය අරමුදල තියෙන්නේ මගේ අමාත්‍යංශයේ යටතේ. ආචාර්ය නිලන් කුරේකේ අධ්‍යක්ෂ ජනරාල්වරේ අපි වැඩසටහනක් හැදුවා. රුපියල් මිලියන 400ක විතර ස්ථාවර ගිණුමක් හදාගෙන අරමුදලෙන් ප්‍රතිපාදන අරගෙන සමකාලීන කලාව නැංවීම සඳහා ජාතික බහරයක් හදන්න. දැන් ඔබ දන්නවා රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානයට පාත්‍ර වෙන නාට්‍ය සමහරලාට ඊළඟට ආරාධනා ලැබනවා ඉන්දියාවේ NSD එක කියලා අපි කියන ජාතික නාට්‍ය පාසලේ පෙන්වන්න. එතකොට මේ නාට්‍යකරුවන් හැමදාම වාර්ෂිකව මුහුණ දෙනවා ගුවන් ටිකට් එකක් ගන්න විදියක් නේ, ප්‍රවාහන පාසකම් හදාගන්න විදියක් නේ, මේ වගේ ගැටලු. අලුත්ම පරේෂණ කරපු දරුවන් ඉන්නවා ඒක ප්‍රසන්ට් කරගන්න පිටරටකට යන්න විදියක් නේ. තිරනාටකයක් ලියන්න හොඳ කෙනෙක් ඉන්නවා එයාට ඒකට අවශ්‍ය කරන පහසුකම් හැදෙන්නේ නැහැ. මෙන්න මේ සියල්ලම හිතේ තියාගෙන මේ වෙනකොට මහාචාර්ය ජගත් වීරසිංහ, ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහ ඇතුළු පිරිසක් දිග පුළුල් ડોකියුමන්ට් එකක් මේකට වර්ධනය කරලා හදලා තියෙනවා ලේඛනය කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඒ වගේම තමයි මම කැමති මේක ගැන කුඩා වෙලාවක් කතා කරන්න. අපේ අමාත්‍යංශය හා දෙපාර්තමේන්තුව හා බැඳුණු 50 කෙටුම්පත් තියෙනවා සහෝදරයා. දශක ගාණක් පරණයි මේ. දශක ගාණක් පරණ 50 කෙටුම්පත් එක්ක මේ කියන පුනරුද සමාජය හදන්න, පරිවර්තනීය පුරවැසි සමාජය, සංස්කෘතිකවත් සමාජය හදන්න ගමන යන එක පහසු නෑ. මොකද 50 වලින්ම විලංගු වැටිලා තියෙනවා. සමහර විලංගු වැටිලා තියෙන්නේ ඔබට මා එක කියන්නේ මා යම් දේශයක් සහිතව නෙවෙයි මේ විලංගු කියන අදහස කිව්වේ. ඔබ හිතන්නකෝ අපි Netflix ගැන කතා කරනවා, සයිබර් අවකාශයේ සිද්ධ වෙන නිර්මාණ මංකොල්ල ගැන කතා කරනවා. නමුත් චිත්‍රපට සංස්ථා පණ තේව නැහැ. ඇයි ඒක අවුරුදු 45කින් විතර සංශෝධනය කරලා නැහැ?
7: මේ දිනන බහුලව කතා බහ කරනවා. ඒකත් මම ඔබෙන් අහන්න බලාපොරොත්තු
6: වෙනවා. මම මේක අවසන් කළොත්
7: බාධා කරන්නේ
6: නැහැ. මේක අවසන් කළොත් ප්‍රධාන පණත් කෙරුම්පත් 4ක් 5ක් සංශෝධනය වෙනවා. සමහර ඒවා අලුතින්ම ලියවෙනවා. චිත්‍රපට සංස්ථා පණත, කලා මණ්ඩල පණත, ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පණත, මධ්‍යම සංස්කෘතික අරමුදල් පණත, විහාර දේවාලගම් පණත කියන බොහොම ආන්දෝලනාත්මක පණතෙහි 41-42 වගන්දි සංශෝධනය, මේ ආදී ගොඩාක් දේවල් සිද්ධ වෙමින් තියෙනවා. ඒවා ඉතාම විශිෂ්ට උගතුන් අතර පත් කරලා, කමිටුපත් කරලා තමයි බාර දීලා තියෙන්නේ. සමහර ඒවා මේ වෙනකොට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව දක්වා ගෙහින් තියෙනවා. මේ වෙනස්කම් ටික කරගත්තොත් තමයි අර අපි අපේක්ෂා කරන ගැඹුරු ගමන අපට යන්න පුළුවන්කම තියෙන්නේ.
7: හොඳයි අතන්ට එන්න කලින් සිනමාවට આવොත් සිනමාවේ උන්නතිය උදෙසා මොනවද රන්දින ක්‍රියාමාර්ග ස්වාභිමයෝගියක් තිබ්බ අපිට යලිත් ඒ වගේ තැනකට එන්න පුළුවන් වෙයිද මොනවද රන්දින ක්‍රියාමාර්ග ඔය පනත් සංශෝධනයත් එහා බෙදිච්ච දෙයක් තමයි මොනවද රන්දින ක්‍රියාමාර්ග
6: ජාතික චිත්‍රපටි සංස්ථාව මගේ අමාත්‍යංශ යටතේමයි තියෙන්නේ ඒ වගේම රාජ්‍ය සිනමා අනුමණ්ඩලය ඒකත් අපි ගාව තියෙන්නේ එතකොට ප්‍රතිපත්ති සම්පාදනය කරන අනුමණ්ඩලය සහ කර්මාන්ත ස්වරූපයේ තියෙන සංස්ථාව කියන දෙකම එකම ව්‍යුහ එක තියෙනවා. හැබැයි ගුවන්විදුලිය සහ රූපවාහිනිය මීට වඩා වෙනස්. ඒ කර්මාන්ත ස්වරූපයේ දරන ගුවන්විදුලි සංස්ථාව සහ රූපවාහිනිය සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැවරෙන අතරේ ඒ රාජ්‍ය අනුමණ්ඩල දෙක අපසතුව තිබෙනවා. ඒවත් සමහර විට වෙනස් විදියට දැකලා එකෝ එකාබද්ධ කිරීම හෝ යමක් ඉදිරියේදී කළ යුතුයි. සිනමාවේ ස්වර්ණමය යුගය අපි නිකම් පුරදෙලා තියෙනවනේ 60-70 දශක වලට සම්බන්ධ කරලා කතා කරන්න. ඒක එක කතා කරන විදියක් තමයි. හැබැයි සිනමාවේ ස්වර්ණමය යුගයක් අපිට අපව හදන්න පුළුවන්. ඒක ස්වර්ණමය වෙන්නත් පුළුවන්, ප්ලැටිනම් වෙන්නත් පුළුවන් සමහර විටනේ. අපි වැඩ කරන විදිය උඩ තමයි තියෙන්නේ. ලංකා සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවට අප සමත් වෙනවා ලංකාවේ හැදුණු චිත්‍රපටියක් ඇකඩමි සම්මානවලට යෝජනා කරන්න. 99 වෙනි ඔස්කා සම්මාන වල තමයි ඉදිරියේදී ඉන්නේ. 2025 හැදුණු චිත්‍රපටි 30 ගණනක් අතරින් දැන් හෙළි වෙලා තියෙනවා. මිනිස්සු හෙළි කරා පීයේ පෙරේද
7: රිවර්ස්ටන්
6: චිත්‍රපටයේ අවස්ථාව ලැබලා තියෙනවා ඔස්කා නියෝජනය කරන්න. මේක දවසක දෙකක මහන්සියක් නෙවෙයි. සොදත් මහදේවුල්ලව
7: මේ මහන්සියට අවිස්තරාත්මකව දැන්
6: ගන්න. සොදත් මහදේවුල්ලව සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් මාස ගණනක් අඛණ්ඩව වැඩ කරලා තමයි මේ ප්‍රතිඵලය දිනාගන්නේ. මොකද ඒකට හේතුව ඇකඩමි සම්මාන උරලේ ප්‍රමිතිය නිතාම ඉහළයි. ඒකට හෝම්වර්ක් එකක් තියෙනවා කාලයක් තිස්සේ කරන්න. ඒවට පත්‍රිකා පුරවලා, අයදුම් පත්‍ර පුරවලා, අරගොල්ලෝ සපයන පරාමිතීන් දක්වා මේව අරගෙන එන්න ඕන. මොකද එයාලගේ නීති රීති තාම ඉහළයි. එතකොට මේ වැඩ
7: ප්‍රමිතිය
6: ඇතරම නීති රීති කියන එකෙන් අදහස් කළේ ප්‍රමිතිය. එතන අදහස් කරේ දියුණු කැමරාවකින් චිත්‍රපටය රූගත කරනවා කියන එකම විතරක් නෙවෙයි. ඒ ප්‍රමිතියලා ආරක්ෂා කරන ප්‍රතිමානක රාශියක් තියෙනවා. කතා කරන භාෂාව වෙන්න පුළුවන්, කලා කෘතියේ අන්තර්ගතයේ ප්‍රමිතිය වෙන්න පුළුවන්. ඒ සඳහා දායක වෙන නළු නිළියන් මේ රටෙන් තෝරගෙන තියෙන්නේ කොච්චරක්ද, විදේශයෙන් කොච්චරක් ඉන්නවද, ඒවා ඒගොල්ලෝ 100ට ගණන් විදියට අනුපාත වශයෙන් පවා ප්‍රකාශ කරනවා. කතා කරන භාෂාව සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉංග්‍රීසි වෙන්නත් පුළුවන්. ඒවයි අනුපාත පවා ඒක ඇතුලේ ඒගොල්ලෝ සාකච්ඡාවට ගන්නවා. මේ විදියට ඔස්කා නියෝජනයක් අපිට තිබෙනවා. ඒ වගේම තමයි දැන් ඔබ දන්නව නේද, අවංකව බැලුවොත් සිනමා සමාජයේ දිහා, ඉන්ඩස්ට්‍රි එක දිහා බැලුවොත් ජනතාව ආපහු චිත්‍රපට ශාලාවට රොදබඳිනවා. හොඳ චිත්‍රපටි හැදෙනවා. මෙතන විසඳගාතිය ප්‍රශ්න වගේක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඒකත් එක්ක බැඳුණු වැට් සම්බන්ධ ගැටලුව, නිෂ්පාදකයන්ට ගෙවිය යුතු මුදල් ගෙවීම සඳහා තිබෙන සූත්‍රයේ තිබෙන ගැටලුව. මේක මේ අපේ ආණ්ඩුවේ අවුරුදු දෙකේ ගැටලුවක් නෙවෙයි, අවුරුදු 40ක් 50ක් විසඳගත්තේ නැති ගැටලුවක්. නමුත් මුදල් අමාත්‍යාංශය සමග චිත්‍රපට සංස්ථාව කරපු අඛණ්ඩ සාකච්ඡා රාශියක් නිසා ඒක දැන් හොතාම හොඳ තැනකට ඇවිල්ලා තිබෙනවා.
7: මේ මාර්ගයේ හරි විදිහට හැදුණොත් විදේශ ආයෝජන පවා එන්න පුළුවන්.
6: ඉතා පැහැදිලිව. ඒ විදේශ ආයෝජන සහ විදේශ සිනමාකරුවන් කණ්ඩායම් එනකොට අපේ රටේ නොතිබුණු දෙයක් තිබුණා. ඒ තමයි සිංගල් වින්ඩෝ ඔෆිස් එකක්. තනි කවුළුවක් කියලා අපි අදහස් කරන්නේ. මේ එන රූගත කරන්න එන කණ්ඩායම් වලට සහෝදරය අපි විශාල පහසුකම් සලසන්න ඕන. ඒ අය සමහරලාට පුරාවිද්‍යා අනුමැතිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය, වනජීවී අනුමැතිය, නගරේ රූගත කරන්න තියෙන අනුමැතිය, සීගිරිය වගේ පසුතලයක් ඕන නම් කොහොමද ඒක ගන්නෙ? මේවට ඔබ හිතන්නේ කී තැනකට දුවන්න ඕනද? කලකිරලා මිනිස්සු ආපහු යනවා.
7: එවන්නක් නිර්මාණය වෙයිද?
6: ඔව් අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. දැන් ඒකට
7: අපිට විදේශ විනිමය පැත්තෙන් ගත්තහම නවත් ලංකාවේ බොහෝ සුන්දර ස්ථාන තියෙනවා, පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙනවා. විදේශ විනිමය ඉපෙවීම සම්බන්ධයෙන් සෑහෙන වැදගත්.
6: පැහැදිලිව. දැන් මේ කටයුත්තේ
7: නිර්මාණය
6: වෙන්නේ මේක සිංගල් වින්ඩෝ ඔෆිස් තනි කවුළුවක් සම්බන්ධ මේ කාර්යාලය මම හිතන්නේ අපිට බොහොම නුදුරු කාලයකදී මේක යථාවක් බවට පත් වෙනවා. ඒකටත් අවශ්‍ය කරන හෝම්වර්ක් එක ඉතා හොඳින් සිද්ධ කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ අතරතුරේ ලංකාවට ආපු කණ්ඩායම් එක්ක මම සාකච්ඡා කරමින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරමින් පහසුකම් සලස්සලා එයාලගේ බලාපොරොත්තු බිඳ දාලා ආපහු යන්න දුන්නේත් නැහැ. බිඳ දාන්න නැතිව සාර්ථකව කරගත්ත වැඩසටහන් සම්භාරයක්. මොකද දැන් ඔබ හිතන්නේ අපි ජපන් වීරසේතුකල් වගේ සම්මානනීය සිනමාකරුවෙක් ඇවිල්ලා වැඩ කරා සමහර ලාට 50ක 100ක කණ්ඩායමක් එක්ක. ඒ තමයි ඔබ කියපු විනිමය. එතකොට එතුමා මේ දර්ශනතලය සහ අපේ ආගන්තුක සත්කාරය සහ අපේ පරිපාලන ව්‍යුහය ගැන පැහැදුනොත් එතුමා ලංකාවේ දර්ශනතලයන් සහ පහසුකම් ගැන ප්‍රකාශයක් කරනවා
7: ලෝකෙට. විදෙස් ඍජු ආයෝජන ගෙනීමේ අවස්ථාවන් සම්බන්ධයෙන් ඔබ සොයා බලලා තියෙනවා.
6: ඔව්, ඉතින් අපිට
7: විදෙස් ඍජු ආයෝජනයක් ගෙනෙන්න අවශ්‍ය වපසරි නැති නිසා නොවෙනවා වෙන්නට පුළුවන්.
6: දැන් ඒකට මට කියන්න තියෙන එක කරුණක් තමයි එන හිටලා තිබුණු තානාපති සබඳතා විදේශ සබඳතා මම ගොඩක් අලුත් කරගත්තා. ඒ රටවල් දෙකක් අතරේ අපේ රට හා වෙනත් රටවල් අතර තිබිච්ච සංස්කෘතික ගිවිසුම් මිය ගිහින් තිබුණා. ඉනැක්ටිව් වෙලා තිබුණා. මේවා මම දැන් සක්‍රිය කරගෙන තියෙනවා. ඒ සංස්කෘතික ගිවිසුම් හරහා තමයි ඒ රටේ ආයෝජකයෙකුට අපට සිනමාව වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, කලා ශාස්ත්‍රයට ආයෝජනය කරන්න එන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ පිළිබඳ පැහැදිලි කරගැනීම් රාශියක් මම පහුගිය කාලේ කරගත්තා. ඒ වගේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මට දැන් මාත් එක්ක ළඟ ගනුදෙනුවක කතා බහ කරමින් ඉන්නවා විදේශ රටවල් වල සිනමා වේදීන් සහ සමහර අය නළු නිළියන්. දැන් ගන්නකො සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ රංගපාපු ගගන් මලික් වගේ කෙනෙක්. ඔහු ඒ රටේ ආයෝජකයෙක්. ඔහු ව්‍යවසායකයෙක්. ඔය තා කැමැත්තෙන් ඉන්න අපත් සමග ළඟ ගනුදෙනුවක් කරමින් ලංකාවේ මේ කෙරෙහි ආයෝජනය කරා. ඉතින් එතකොට ඊට අමතරව ගත්තොත් ඔබ සිනමාව ගැන විමසපු නිසා සිනමා පාසල ආරම්භ කරන්න අවශ්‍ය කරන කටයුතු සෑහෙන කොටසක් නිම කරගෙන තියෙනවා. පන්ති කාමරවල ඉඳලා, හරිද, ඒ වගේම සිලබසස් හදන තැනට ඉඳලා මේ කටයුතු දැන් කරගෙන තියෙනවා. සිනමා සංරක්ෂණාගාරය කියන්නේ කාලයක් තිස්සේ තිබිච්ච සිහිනයක්. මම හිතන්නේ සංස්ථාවේ නිලධාරීන් වාර ගණනක් පෞද්ගලික සංරක්ෂකයන් කැඳවල ඔවුන්ගේ එකතුන් දිහා බලලා මේකේ ප්‍රමිතිය ගැන කතා කරලා තියෙනවා. ඊළඟට චිත්‍රපට සංරක්ෂණාගාරය දැනටත් ජාතික ලේකණාගාරය ඇතුළේ තිබෙනවා. නියුණු එක. නමුත් ඒක ඇතුළෙන් තාම ඔක්කොම කරෙන්නේ නැහැ. ඒ නිසා අපට පැවරුණු වැඩ කොටසක් තිබෙනවා. ඉතින් මේ ආදී විදිහට ගත්තාම ෂෝ ටයිම්ස් පැත්ත ගත්තොත් චිත්‍රපටයකට දර්ශන වේලාවල් ලබා දීම, ඒ වගේම චිත්‍රපටයක් කොයිතරම් කාලයක් එක ශාලාවක් ඇතුළේ පෙන්න ගන්න පුළුවන්ද කියන එක. ඊළඟට දැන් කිලිනොච්චිය ඇතුළු උතුරු නැගෙනහිරට වෙන්න පුළුවන් හැම තැනකටම දිස්ත්‍රික්කයකට එක ගානේ චිත්‍රපට ශාලාවක් දෙන්න පුළුවන්ද කියන එක. දැන් ඒ ගැන ශක්‍යතාව දෙන හුඟක් ඉවරයි. සමහර ශාලා ප්‍රමාණයක් පටන් ගත්තා අපි. මොකද ඔබ දන්නවා බෙදා හැරීම අර්බුදයට ගිහින් තිබුණේ. දැන් චිත්‍රපට සංස්ථාව සතුව මේ වෙනකොට එකම ශාලාවක්වත් නැහැ. ඒ වගේ සංස්ථාවක් තමයි අපේ දෝතට ලැබුණේ. නමුත් රිත්මා කියලා මණ්ඩලයක් සංස්ථාවට තියෙනවා. එකම ශාලාවක්වත් නැති
7: ශාලාවක් නොමැති
6: නොමැති. ඉතින් ඒ හින්දා ඔබට වැටහෙන්න ඕන මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ කියලා. සිනමා පැත්තේ
7: වගේ නැවන්ත අභියෝගයක් ඇත්තටම තිබෙනවා පැහැදිලිය. හොඳයි, සිනමාවෙන් මම කල්පනා කරේ කොතනද යන්නේ කියලා. ජාතික කලා භවන් දැනනවද නැත්නම් මේ දවස්වල ගීත සම්බන්ධ බුද්ධිමය දේපල සම්බන්ධ කතා කරද්දී ජාතික කලා භවන් කියේ. ජාතික කලා භවන 2012 ප්‍රතිසංස්කරණ කටයුතු වෙනවා. දැන් අවුරුදු 10කට වැඩි 13ක් විතර වගේ. ඇයි තාමත් ප්‍රමාද? දැන් අවුරුදු දෙකක් ඔබත් බලයට ඇවිල්ලා මේ ආණ්ඩුවත් ඇවිල්ලා. ඇයි මේ ප්‍රතිසංස්කරණ කටයුතු තාමත් ප්‍රමාද? ඒ ගැන හොයලා බැලුවද කොතනද ඒක තියෙන්නේ?
6: කොමලිම මම කැමති ඒ කොටස විවෘත කරගන්න සුබ පණිවිඩයකින්. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තව මාසෙක හමාරක් වගේනේ තියෙන්නේ. ජාතික කලා භවන ආපහු ජාතියට පවරනවා, විවෘත කරනවා.
7: සතුටුදායක පණිවිඩයක්.
6: ඒක කළ හැකි. අන්නේ කියන දාම්පෙතේ මේ ඉත්තා සලව ගන්න, හොලවන්න, වෙනස් කරගන්න අපිට කරන්න සිද්ධ වෙච්ච හෝම්වර්ක් එක අතිවිශාලයි. ඒ හෝම්වර්ක් එකේ එක කොටසක් බැඳිලා තිබුණේ අවුල් සහ එතන සම්පූර්ණ අවුලක් කරලා තිබුණා නීතිමය පැත්තෙන්, එහෙම නැත්නම් කොන්ත්‍රාත් කරුවන්ගේ පැත්තෙන්, ඊට පස්සේ අපිට ලැබිච්ච කන්සල්ටේෂන් උපදේශනයේ පැත්තෙන්. හැම තැනින්ම විනාශයක් තමයි කරලා තිබුණේ. ඒ සියල්ල එකේලි කරගෙන සමහර වෙලාවට මේවා බේරුම් කරන නඩු මේව ඇතුලේ තියෙනවා. සමහර සමාගම් මේවා අතහැරලා දාලා ගිහිල්ලා ගිවිසුම් මුල්ලංගනය කරලා ගිවිසුමේ මුල් කොටස මුදල් අරගෙන වැඩ කොටස කෙරෙලා නැහැ. එනිසා මේක ඇතුලේ මට ලැබුණේ මෙන්න මේ වගේ වියවුලක්,
7: අච්චාරුවක් වගේ එකක්.
6: අච්චාරුවක් වගේම අමිලා සහෝදරයා, ඒකේ තිබෙන නෛතික පැත්ත හරි භයානකයි. දැන් අපි වග කියන්න ඕන මේකට. එතකොට නිලධාරීන් වග කියන්න ඕන යම් කොටසකට. එතකොට ඒගොල්ලොත් එක්ක මම ඉස්සර වෙලාම කරේ විවෘත කරගෙන මේ ව්‍යසනය මොකක් කොයි වගේද කියලා තෝරගන්න එක. එතකොට එතනින් ඉඳලා සාකච්ඡා පටන්ගෙන නාවුක හමුදාව තමයි ශ්‍රමය සැපයුවේ. කැබිනට් පත්‍රිකා සංදේශ ලියමින් මුදල් අනුමත කරගනිමින් ඒවට ගැළපෙන විදියට නාවුක හමුදා ශ්‍රමය ලබා ගනිමින් මොරටු විශ්වවිද්‍යාලයේ කන්සල්ටේෂන් එක අරගෙන ඒ සහසම්බන්ධකම් පවා බිඳිලා ගිහින් තිබුණේ. එක මේසක වාඩි වෙලා කොන්ත්‍රාත්කරුවා සහ උපදේශන සමාගම වැඩ නොකරන තැනක තිබුණේ. ඉතින් ඒ නිසා මම කවදා හරි මේක ජාතියට දැන් හිතන්න ඉඳ බාර දෙන මොහොතක මං හිතාගෙන ඉන්නවා මේ ශේෂ පත්‍රය කියන්න
7: සමස්ත කතාව.
6: එහෙම නැත්නම් ඔබ මගෙන් ඇහුවා වගේ අවුරුදු දෙකක් ගියේ කුමක් සඳහාද කියලා හැමෝටම හිතෙන්න පුළුවන්. ඔබ විශ්වාස කරන සමහර කලා සංස්කෘතික ශේෂ්ත්‍රයේ හිතවතුන් දොස් කියලා අප අතහැර යන තත්ත්වයට පත් වුණා. ඇයි මේක ජාතියට දෙන්න බැරි කියලා. එහෙම හිතන එක සාධාරණයි ඒගොල්ලෝ. මේකේ බටහිර නැගෙනහිර කියන ශාලා දෙක දැන් හුඟක්තරට වැඩ අවසන් වෙලා තියෙන ප්‍රධාන ශාලාවේ තමයි ස්ථිර ගැලරි එක කලාගාරය තිබුණේ. ඒවේ බිම ටයිල් කරන කටයුතු වගේ එක තියෙනවා. ඒ වගේ මේ ඉතාම ඉහළ විද්‍යාත්මක ප්‍රමිතියර කරන්න ඕනකම තියෙනවා. මොකද මිල නියම කරන්න බැරි තරම් චිත්‍ර ප්‍රමාණයක් මෙතන තිබුණා. ඔබට ඒ චිත්‍ර ගැන තෝරන ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
7: ස්ථානගත වීමක් සම්බන්ධ චිත්‍ර 42ක් අනිවාර්ය දිනම් චිත්‍ර 42ක් ස්ථානගත වුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි තාමත් මොනහරි පණිවිඩයක් දැනගන්න ලැබෙලා තිබෙනවද?
6: ක්‍රියාත්මකයි.
7: කොහොමද?
6: ක්‍රියාත්මකයි. ඒකත් අර ව්‍යසනයේම කොටසක් සහෝදරයා.
7: කොහොමද මේ ස්ථානගත වුනේ?
6: ඒක දැන්
7: මේ කාලේ වෙච්ච දෙයක් නෙමෙයි.
6: නෑ නෑ. ගොඩක් දෙයක් නෙමෙයි. අපේ කාලේදී නෙමෙයි.
7: කොහොමද උනේ?
6: මේ අවුරුදු දෙක ඇතුලේ කරපු භාණ්ඩ සමීක්ෂණයකදී තමයි චිත්‍ර නැති වුණු බව හොයාගත්තේ.
7: එතකන් දන්නෙත් නෑ.
6: නෑ. ඒ කියන්නේ ඒ යුගයේ හිටපු නිලධාරීන්ගේ වගකීමක් වෙනවා, රජයේ වගකීමක් වෙනවා. පැමිණිල්ලක් නිසි පරිදි දාලා අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න, ආයතන පරීක්ෂණයක් කරන්න එපා ඉස්සර වෙලා විමර්ශනයක්. ඒකවත් කරලා තිබුණේ. එනිසා එතනමයි පටන් ගන්න ඕනේ. එනිසා අපරාධ විමර්ශන පැමිණිල්ලක් දාලා CID මේක බාර දීලා අපසතු තොරතුරු ඔක්කොම දීලා දැන් ඒගොල්ලෝ මේක හඹාගෙන යනවා. මොකද උනේ කෙනෙක් හොයන්න. මම ඒක ඒගොල්ලෝ අතේ තියෙන වැඩක් නිසා මම සමහර කරුණු කියන්නේ නැත්තේ පරීක්ෂණයට බාධා වෙන නිසා. නමුත් ඒක ඛේදවාචකයක්. රටක් හැටියට අපි කනගාටු වෙන්න ඕන. කෙසේ හෝ මේ අමිල සම්පත හොයා ගන්නට ඕන. මේ ගැන එලිමහනේ ඉන්න අපේ කලා විචාරකයන් ඕන තරම් අදහස් පළ කරලා තියෙනවා. නමුත් මම සඳහන් කරේ අමිලනාත් සහෝදරයා ජාතික කලා භවන මෙහෙම ජාතියට පවරන්න පුළුවන්. ඒත් එක්කම තියෙන අනිත් පර්යාය පදය වගේ පේන එක තමයි අනිත් අල්ලපු ඉඩමේ තිබුච්ච ජෝන් සිල්ලා. ජෝන් සිල්ලාගේ ඛේදවාචකය මිටත් වඩා දරුණුයි.
7: මහන්නේ ඊළඟට
6: ඒක මිටත් වඩා දරුණුයි. ඔබ විශ්වාස කරන්න ජෝන්ද සිල්ලා එක වෙනුවෙන් ගිය අවුරුද්දේ වෙන් වෙලා තිබිච්ච සමහර මුදල් අප නිලධාරීන් එකතු කරගෙන සාකච්ඡා කරලා ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමත් අරගෙන ඒ වැය ශීර්ෂය මම කලාභවනට පවර ගත්තා. කලාභවනට වියදම් කරලා කලාභවන ජාතියට දායාද කරන්න පුළුවන් හින්දා. මොකද ජෝන්ද සිල්ලා එකේ තිබිලා මේ මුදල් ටික ආපහු යනව නැත්තම්. ඒ වගේ උපක්‍රමානුගමනය කරලා තියෙන මේක ඇතුලේ මම. තමතර ජනාධිපතිතුමා මේ ප්‍රශ්නේ කොච්චර ගැඹුරුද කියලා තේරුම් අරගෙන අමාත්‍ය අනුකමිටුවක් පත් කළා ජෝන්ද සිල්ලා එකට. අනිල් ජයන්ත අමාත්‍යතුමා, අනුර කරුණාතිලක ඇමතිතුමා සහ මම. ඔබ දන්නවා අමාත්‍ය අනුකමිටුවක් කියන්නේ පත් කරන්න පුළුවන් ඉහළම අනුකමිටුව. ජෝන්ද සිල්ලා එක අපි ඒ බරෙන් බාරගත්තා. දැන් එතනත් අර විදියටම බේරුම් කරන ක්‍රියාවලියල තියෙන අය එක්ක ගිවිසුම් අලුත් කරගෙන අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ මත මුල ඉඳලම මේ කටයුත්ත කරගෙන යනවා. මේ වෙනකොට ඒකෙත් සෑහෙන්න අර නූල් බෝලය ලිහා ගන්න කටයුත්ත මම සහ මගේ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්තුමා කරගෙන තියෙනවා. ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එක ඔබ දන්නවා හැදිලා තියෙන්නේ. නමුත් ඒ තැන්වල කොන්ක්‍රීට් කඩාවැටෙන තරමට ඒක පැරණි වෙලා තියෙනවා. නමුත් අපේ කාලය ඇතුළේ යන්න පුළුවන් උපරිම වේගයෙන් තමයි මම ගිහින් තියෙන්නේ. කටයුත්ත කොච්චර දුෂ්කරද කියන එක තේරුම් ගත්තොත් විතරයි වේගය අසාධාරණ නැහැ කියලා යමෙක් පිළිගන්නේ.
7: ඒ සඳහා ඉලක්කගත වසරක් කාලයක් තිබෙනවද?
6: ඒක දැනට මට ටයිම් ෆ්‍රේම් එකක් නැත්තම් කාල රාමුවක් කියා ගන්න බැහැ. මොකද අර නෛතික ගැටලු ටික විසඳ ගැනීම ඒක සමහර කොටසක් තියෙන්නේ නීතිය ඉදිරියේ. ඒක විසඳ ගත්තොත් අපිට කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන නිසා මුදලුත් අපි ඇති තරම් අපි ඉතුරු කරගෙන තියෙන නිසා කිසි බාධාවක් නැහැ. ප්‍රොකියුමන්ට් කොටසට තමයි පිවිසෙන්න තියෙන්නේ.
7: හොඳයි අපි විරාමයකට යෑමටත් අවශ්‍යයි. කලින් ජාතික කලා භවනයේ අස්ථානගත වූ චිත්‍ර සම්බන්ධවත් එක් ප්‍රශ්නයක් ඇහුවොත් මොනවද මේ චිත්‍ර මොනවද මේ වටිනාකම් සම්බන්ධ හඳුනාගෙන දෙනවා මේවා නාමකරණය වෙලා තිබෙනවද හරි ආකාරයෙන් අස්ථානගත වූ චිත්‍ර?
6: එතන තිබෙන්නේ අර කලින් කියපු පැහැදිලි කිරීමේම කොටසක්. ඔබ දන්නවා ජාතික කලා භවනයේ ස්ථිර ගැලරි එක අපි ඒකට කියන පර්මනන්ට් ගැලරි එක කියලා. ඒකේ තමයි ඔය එල්ටීපී මංජුශ්‍රීලාගේ අයිවන් පීරිස් ලාගේ මුදලින්දු අමරසේකරගේ ආදී ශ්‍රේෂ්ඨ මහා නිර්මාණ තිබුණේ. ඒවා නිසි පරිදි අපි මේ අලුත් එළියා කටයුතු වල කලින් නිසි පරිදි කලා භවනයේම නිශ්චිත තැනක ආරක්ෂා කරලා තිබෙනවා. මේ ටික ඒ චිත්‍ර නෙමෙයි මේ. නමුත් කලා භවනයේ තිබුණා විශාල චිත්‍ර සම්භාරයක්. ඒව අතරින් කොටසක් තමයි මේ නැත්තේ. ඒවැ නිර්මාණකරුවෝ කවුද කියලා මම ලේඛනයක් කියන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් කියන්න ඕන ඔබට ඇල්බම් හදලා තිබුණා. ඒ සමහර පැරණි ඇල්බම් වල මේ චිත්‍ර ඇතුළත් වෙනවා. ඒතර අපිට මේ චිත්‍ර නිරවුල් කරගන්න පුළුවන්. සමහරලාට මුහුදු වෙරළක් වෙන්න පුළුවන්, කඳුකරයක් වෙන්න පුළුවන්, ආලේක පුද්ගල චිත්‍ර වෙන්න පුළුවන්. අර ඉන්ඩෙක්සස් වල එහෙම නැත්නම් අනුක්‍රමණිකවල මේ චිත්‍ර ඇතුළත් වෙලා තිබුණා. හැබැයි නිරවුල්ව තාම අපිට සමහර චිත්‍ර ප්‍රමාණයක් වෙන් කරගන්න බෑ. මේ අස්ථානගත වෙලා තිබෙන්නේ මෙන්න මේ ඇල්බම් එකේ මෙතන තියෙන චිත්‍රය කියලා. ඒකටත් හේතුව නිසි පරිදි ඒව අංකණය කරලා ආයතනික ව්‍යුහය පවත්වා නොගැනීමේ වරද. ඉතින් ජාතික කලා භවන ජාතික කලා භවනයේ බරෙන් බාර අරගෙන මෙහෙයවපු නැති එක. ඒක නිලධාරීන්ට වෙන්න පුළුවන්, දේශපාලනයට වෙන්න පුළුවන්, අමාත්‍යවරයාට වෙන්න පුළුවන්, හැමෝටම මේ වගකීම් පැවරෙනවා.
7: හොඳයි, මේ ජාතික කියන වචනේ බර ඔබ ඇතුළු වහන්නෝ ගණන් ගලා මා විශ්වාස කරනවා. ඇලිට විරාමයකට යමුන්ටයි සූදානම් වන්නේ. අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හේතුම සුනිසම මහතාදී සිටින ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග මේ සාකච්ඡාව හා විරාමයේ පසු යන්නේ.

0: මේ සංවාදයේ දිගේලිලා තියෙනවා. එනිසා ලෝක මට්ටමේ ප්‍රමිතියේ තියෙන කතා බහ කොයි වගේද? ගීතයේ හැබෑ අයිතිකාරය හැටියට කවුද දැනට සම්මත නීතිය ඇතුලේ ඉන්නේ? මේවා තමයි කතා බහට ලක් වෙමින් තියෙන්නේ. ඇත්තටම පෞද්ගලික සංවිධානයක් තමන්ගේ සමාජිකයින් සඳහා පමණක් පනවපු ප්‍රමිතීන් මුළු ලංකාවටම අදාළයි කියලා හිතාගෙන තමයි මේ සංවාදයේ අර නරක පැත්ත එළියට ආවේ. එසේ විය යුතුනේ.
1: එහෙනම් වැරදි තැනකද උන් සිටින්නේ?
0: නැහැ. ඒ සංවිධානය
1: මම අහන්නේ මේ තේරුම් ගැනීමේ
0: අඩුපාඩු සහිතයි. තේරුම් ගැනීම ඉතාම අඩුපාඩු සහිතයි. මේ ප්‍රසංග සංවිධායකයන් වෙන්න පුළුවන්, ගායක ගායිකාවන් වෙන්න පුළුවන්. මේ සියලු දෙනා හරිම නිමිහැනිහිල්ලේ සහ ප්‍රඥා සම්පන්නව මේකට ප්‍රවේශ විය යුතුයි. මොකද්ද මේ සංගීතඥයින් සහ පදරචකයින් කියන කතාව?
1: සංස්කෘතිකවත් ප්‍රවේශයක්.
0: එතෙන්ට අවශ්‍යයිනේ. ඒ සාකච්ඡාව සංස්කෘතිකවත් බසකින් කරගන්න ඕන, සංස්කෘතිකවත් විලාසයකින් කරගන්න ඕන. එකිනෙකාට දෙස් දෝල් තබන, එහෙම නැත්නම් හරි මෙන්න මම මේක විසඳුවා, කලින් පදමාලාව අයින් කළා, මම අලුත් පදමාලාවක් දාලා මේක කරනවා, හා දැන් කලින් එක්කෙනාට උසාවි යන්න බෑ නේද? එහෙම අහලා මේක බේරගන්න බෑ. ජනාධිපතිතුමාගේ
1: වෙන තැනක් නැහැ. එහෙමනොත්
0: එහෙම කොහොමද අනිත් එක සාදරය? කවුද මේ කලාකරුවන්නේ? කලාකරුවන් මේ නිර්මාණකරණයේ යෙදෙන්නේ ඇයි? අපිව සුවපත් කරන්න, අර කියන සංස්කෘතිකවත් සමාජය හදන්න, කටහඬෙන්, උපමා රූපකයකින්, භාෂාවෙන්, සප්තස්වරයෙන් දායක වෙන මේ මගදී හම්බ වෙන උතුම් පිරිස නෙමේ. මේගොල්ලෝනේ මේ වැඩබිමේ ඉන්නේ. දැන් මේ අය රුපියල් කෝටියයි දෙකයි තුනයි කිය කිය නඩු දාගෙන පුළුවන්ද මේක කරන්න? එහෙනම් ඒ අයට ආවේනික ප්‍රශ්න තියෙනවා. ඒ අයගේ සීමාවන් තියෙනවා. ඒ අය පීඩාවට පත් වෙන තැනුත් තියෙනවා. අපි මේවා හොඳින් තේරුම් ගන්න ඕන. මම කියන්නේ සංවාදයේ දිගේලි වෙච්ච එක හොඳයි. ලෝකයේ මේ ගැන කරමින් හිටපු කතාබහ කොයි වගේද කියලා අපි අඩු ගානේ දැනගන්න ඕන. ඒ නිසා මම තීන්දුවක් දෙන එක නෙමෙයි මේ හදන්නේ. දැනට දියත් වෙලා තියෙන කතාබහ දියත් උනේ අර වගේ පෞද්ගලික නිශ්චිත සමාගමක්, සංවිධානයක්, තමන්ගේ සංවිධානයට අදාළව කරපු ප්‍රකාශනයක්. ඒක රජයට නිවැරදි කරන්න බෑ. ඒක රාජායතනයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ උනේ මේක ගැසට් පත්‍රයක පළ වෙච්ච නිසා ගැසට් පත්‍රය පොදු ජනතාව තේරුම් ගන්නේ ආණ්ඩුවේ ප්‍රකාශනයක් ඇටියෙද. එතනයි ගැටලුව උනේ.
1: ආණ්ඩුවේ ප්‍රකාශනයක් නෙමෙයි.
0: නෑ, ගැසට් පත්‍රයේ තියෙනෝනේ රජයේ නොවන නිවේදන පළ කරන්න කොටස. ඒක පුළුවන් රජයේ නොවන අයට නිවේදන පළ කරන්න. නමුත් ඒ නිවේදනය පළ කරපු විදියේ අන්තර්ගතයේ තිබෙන හැටි, ඊළඟට ඒක ඒගොල්ලෝ පළාත් පාලන ආයතන වලට විනෝද බදු සඳහා ප්‍රාදේශ සභා, පළාත් සභා, නගර සභා වලට වෙනුවෙන් කරපු විග්‍රහය, ඒවේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මං කියුවේ තේමාව ගැන. මේ තේමාව මෙහෙම කතා වෙන්න ඕන. අපි ලෝක බුද්ධිමය දේපල වල ප්‍රමිතීන් දැනගන්න ඕන. ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කෙරුණා යම් යම් කොටස්. නමුත් මේ සංවාදයේ ඉදිරියේදී ඊටම නිරවුල්
1: කරගන්න මැදිහත් තේමාවක් කරන විදිහට කරනවාද?
0: අනිවාර්යෙන්. ඒක මං කියන්නේ කොටස් දෙකකින් කරන්න පුළුවන් කියලා. එකක් තමයි දැන් මේ ඇති වෙලා තියෙන අය ජනාධිපතිතුමා, අමාත්‍යවරයා සහ ඒ අය හොඳ කන්වීනර්ස්ලා විදියට, එහෙම නැත්නම් හොඳ කැඳවුම් කරුවෝ හැටියට මැදිහත් වෙලා පාර්ශව කරුවන් එකතු කරගෙන විසඳන්න ගන්න උත්සාහය. සහ විසඳන්න කරන ආරාධනාව. ඒක එකක්.
1: දෙවෙනි එක
0: එකමුතු වෙන්න. ලෝක නීතිය ගැනත් දැනගන්න, ලංකාවේ ප්‍රවේශය ගැනත් දැනගන්න. ඔබ සියලු දෙනාම මේකේ අයින්ද්‍රිය කොටස්කරුවෝ නිසා විසඳගමු කියන යෝජනාව එක ප්‍රවේශයක්. දෙවෙනි එක තමයි බුද්ධිමය දේපල පිළිබඳ පනත් කෙටුම්පත් යාවත්කාලීන කරගෙන එහි නීතිය පොදු ජනයාට තේරුම් කරමින් අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ තමයි මේ පිළිබඳ හොඳ සංනිවේදනයක් කරමින් වසන්ත සම්සිංහ ඇමතුමා දැන් ඒ සාකච්ඡාව පටන් ගෙන තියෙනවා. බුද්ධිමය දේපල කාර්යංශයේට හිගකාන්ති වීච තැන් වලට නිලධාරීන්පත් කරගනිමින් පැරණි පනත යාවත්කාලීන කරගෙන ඒකේ නීතියේ තිබුණා නොවිසඳුණු කොටස් වගේක් ඒවා නිරවුල් කරගෙන ඒ වැඩ කොටස එතුමා කරගෙන යනවා. මේ ප්‍රවේශ දෙකෙන්ම සමානව වැඩ කිරීමෙන් අපිට මේක විසඳ ගන්න පුළුවන්.
1: හොඳයි, අපිත් බලාපොරොත්තු වෙනවා විසඳ දෙයි කියලා. ඒ වගේම අවුරුද්දක් පාසා තවත් ගැටලුවක් මතුවෙන තැනක් තමයි නැකත්, අවුරුදු නැකත්. මේ ප්‍රශ්නයට පිළිතුරක් ඔබතුමා ලබා දෙන්න සමත් වෙනවා. මාතෙන් ශාක්‍යදීට ලබා දුන්නා වගේ අදහසක් තමයි.
0: ඉතාම පරිසමාප්ත පිළිතුරක්, සාමකාමී විසඳුමක් සොයාගත්ත රටේක පිළි අරගෙනක් තියෙනවා. ඔබ දන්නවා රාජ්‍ය නැකත් කමිටුව කියලා එකක් තිබුණා. මට කලින් හිටපු අමාත්‍යවරයා මේකේ තිබෙන සංකීර්ණකම සහ ගැටලු නිසාම මේක විසිරුවා හැරලා

0: එහෙනම් පස්සේ ඔබ දන්නවා පසුගිය වසර දෙක තුල ඇතුලේ අවුරුදු නැකත් ටික නිසි පරිදි සකස් කරගන්න බැරි විදියට මේ විෂය අවුල් කළා සංකීර්ණ කළා. මොකද මේවත් එක්ක අපි දන්නා රූපවාහිනී නාලිකා බැඳිලා තියෙනවා, වෙළඳ සමාගම් බැඳිලා තියෙනවා, පාරම්පරික ජ්‍යොතිර්වේදීන් ඉන්නවා, ඒ වගේම පංචාංගලිත්. දැන් පංචාංගලිත කිව්වහම ඔබ හිතන්නේ පුංචි කාලේ ඉඳන් දන්න ඈපා පංචාංගලිත තමයි මතක් වෙන්නේ ඔබට. නැහැ. තව පංචාංගලිත් කරුවන් තව කී ගොඩක් ඉන්නවා.
1: ව්‍යාපාරයක්.
0: ඔව්. ඒ නිසා මම සහ මගේ අමාත්‍යංශය මැදිහත් වෙලා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය මැදිහත් වෙලා අපි මොකද කළේ? අපි කල් ඇතුවම මේ සැරේ Google Form එකක් සහිතව වේලාසනින්ම අපි ජ්‍යොතිර්වේදයේ ඉන්න අය සියලු දෙනාට පුළුල් ආරාධනයක් කරලා කිව්වා ඉස්සර ලියාපදිංචි වෙමු අපි එක ප්ලැට්ෆෝම් එකක. ඊට පස්සේ ඒ අයගෙන් 100 ගාණක් කැඳවලා ලොකු සංචිතයක් හදාගත්තා. ඒ අයගෙන් යම් ප්‍රමාණයක් එකතු කරලා හැමෝගෙම එකඟතාව සහිතව අර මං කියපු ආයතන නියෝජනය වෙන විදියට රාජ්‍ය නැකත් කමිටුව නැවත පත් කරගත්තා. පාරම්පරික ජ්‍යොතිර්වේදීන් කාලයක් මේ වැඩේ සංස්කෘතික දෙපාර්තමේන්තුවත් එක්ක කරලා අධ්‍යක්ෂීම් තියන අය, ආතර්සී ක්ලක් මධ්‍යස්ථානය වගේ විද්‍යාත්මක ආයතනත් එක්ක එකතු වෙලා පරිගණක ඇසුරින් මේ කටයුතු කරන උදවිය, පංචාංගලිත් කරුවන් එකතු කරලා රාජ්‍ය නැකත් කමිටුව හදාගත්තා. ඒත් අන් ඉතාම සාමකාමී විදියට දූරදර්ශීව අවුරුදු නැකත් එක හදලා දුන්නා.
1: අපම මේ වැඩේ
0: කරා. එකතු වෙන වැඩේ කළා. මා අපි ඒකට පහසුකම් සැලසුවා. ඊට පස්සේ නැකත් එක ශ්‍රීමත් මහනායක හඳුරන වහන්සේලාට ඉදිරිපත් කරලා ඒක සමාජයට දැන් ලබා දීලා තියෙනවා. දැන් එකම වෙලාවක ගිනිමලවන්න වැඩල්ලන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේක ඉතාම හොඳ ප්‍රවේශයක්. මේ විසඳ ගන්න බෑ කියලා කියන දේවල් විසඳ ගන්න පුළුවන්.
1: සංගීත ක්ෂේත්‍රයටත් උදාහරණයක් නැකත් කරුවන්ගෙන් ලැබිලා තියෙනවා. මහිතා උන්නේ උදාහරණේ ගණින් කියලා. ඔබත් බොහෝ දුර විශ්වාස කරනවා ඇති. අද අපි බුද්ධ ධර්ම කියන කොටසට ආවොත් ආගම් පැත්තට බුද්ධ ශාසන සභාවක් පිළිහෙව්වා. කුමක්ද එහි කාර්යභාරය වෙන්නේ? මොකක්ද එහි ආරම්භන?
0: ඔව් අමලනාත් ඒක මම ජයග්‍රහණයක් හැටියට සලකනවා. අපි මම කෙටියෙන් කියන්නම්. ජයග්‍රහණයක් හැටියටයි මා සලකන්නේ මා සහ අපේ රජය. බුද්ධ ශාසන සභාව මේ ආකාරයෙන් පිටුවා ගන්න සමත් වුණේ නැහැ පසුගිය රජයන් කිසිවක් කිසිවෙක්. මෙතන ඉන්නේ නිකායත්‍රයම නියෝජනය වෙන විදිහේ පාර්ශව 31ක් අපේ ප්‍රධාන නිකායන් තුනේ පාර්ශව 31ක මහා ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලා 31 නමම මේ සභාවේ වැඩ ඉන්නවා. ඒතත එතනින් එළියේ බුදුදහම පිළිබඳ ව්‍යෝහයක් හෝ ප්‍රකාශනයක් නැහැ. සියලු දෙනා මෙතන ඉන්නවා. ඇයි අපි ඒකපත් කරගත්තේ? අපේ රජයට අවශ්‍ය වෙනවා බොහෝ වෙලාවට මහානායක ස්වාමින් වහන්සේලා සහ මේ අපට මග කියන අපේ අතිවරයන් වහන්සේලාගේ අවවාදන ශාසනා මග පෙන්වීම. දැන් වෙනකත් කමිටුව ගැන උනත් ගත්තොත් ඒක අපි මේ වගේ එතනකට ඉදිරිපත් කරලා පොදු අනුමැතියක් ගත්තාම මුළු රටක ජනතාවක් ඒක පිළිගන්නවා. එතකොට අපිට මීට අමතරව ශාසන ආරක්ෂක බල මණ්ඩල තියෙනවා, දහම් පාසල් ව්‍යුහය තියෙනවා, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. මේ අතර බුද්ධ ශාසන සභාව මාසිකව රැස් වෙලා ප්‍රධාන ක්ෂේත්‍ර තුනක අනු කමිටු හදාගෙන පර්යේෂණ ක්ෂේත්‍රයක් තිබෙනවා, සමාජයේ ඇතිවෙන හදිසියේ තියෙන ගැටලු निराකරණය කරගන්න කමිටුවක් ඉන්නවා. මේ ආදි වශයෙන් උන්වහන්සේලා ඉතාම දියුණු සහයෝගයක් රජයට පළ කරමින් ඉන්නවා. ඒක ලොකු ජයග්‍රහණයක් හැටියට මා සලකනවා.
1: හොඳයි. ඒ වගේම UNESCO ලෝක උරුමයන් ආරක්ෂා කරගන්න අරන් තියෙන පියවර සහ තවත් ස්ථාන නම් කිරීම සම්බන්ධව අවධානයක් යොමු වෙලා තිබෙනවා UNESCO ලෝක උරුම ලෙස.
0: ඒ තාම සතුටුදායක ජයග්‍රහණ රැඳුණු තව ශේෂ්ත්‍රයක්. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ මේ වෙන විට ජගත් උරුමයන් 8ක් තිබෙනවා. එයින් 6ක් සංස්කෘතික උරුමයන්, 2ක් ස්වාභාවික උරුමයන්. ඒ කියන්නේ සිංහරාජය සහ නකල්ස් මැදම කඳු පන්තිය ඇතුළු. අපි මේකට දැන් සමත් වෙලා තිබෙනවා తాවකාලික ලයිස්තුවට තව යෝජනා කීපයක් එකතු කරන්න. කාලයක් තිස්සේ මේ වැඩ කෙරෙමින් තිබුණා. දැන් උදාහරණයක් හැටියට ශ්‍රී ලාංකේය තේ සංස්කෘතික භූමි දර්ශනය, ශ්‍රී ලංකන් ටී කල්චරල් ලෑන්ඩ්ස්කේප් කියන එක දැන් తాවකාලික ලයිස්තුවට ඇතුළත් වෙලා තිබෙනවා. එතකොට තේ සංස්කෘතියේ තිබෙන වතුකරය වෙන්න පුළුවන්, ඒ බංගලා වෙන්න පුළුවන්, ඒ පැරණි පුස්තකාල වෙන්න පුළුවන්, සිංහල දෙමළ මුස්ලිම් මේ අය අතර සිද්ධ වෙච්ච විවාහ, ඒ ඇසුරින් ලියවුණු පොතපත, ජන කවි, හැදුණු නවකතා, කෙටි කතා, මේ සියල්ලම තේ සංස්කෘතික භූමි දර්ශනයට අයිති. ඔන්න සංචාරක ව්‍යාපාරයට විවෘත වෙන තව රමණීය දොරටුවක්. ඊට අමතරව UNESCO ලෝක උරුම ගැන තියෙනවා UNESCO ලෝක මතක පොත කියලා එකක්. World Memory Registry කියලා එකක්. ඒකට අපි මෑතකදී මේක එකතු කළේ ත්‍රිභාෂා සෙල් ලිපිය. ගාල්ලෙන් හම්බුණු ත්‍රිභාෂා සෙල් ලිපිය. ඒ වගේම පානදුරාවාදී ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික. පානදුරාවාදී මුල් පිටපත්. ඔන්න අපි එකට එකතු කරලා තියෙනවා. දැන් හෙට අනිද්දා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපි අපේක්ෂා කරනවා අනුරාධපුරයේ ඇතුළු නුවර UNESCO සම්බන්ධ කරගෙන කරන මහා ව්‍යාපෘතියක් පියත් කරන්න. මේ ආදී UNESCO සම්බන්ධ වුණු ජයග්‍රහණ රාශියක් මේ අවුරුද්දේක ඇතුළත තියෙනවා.
1: හොඳයි. කලාව කියන කොටස බඩමග හැරෙන කොටසක් උතුරු නැගෙනහිර කලාව සංස්කෘතිය වෙනුවෙන් නැංගිම් වෙන උදෙසා මොනවදලන් තියෙන පියවර සාමි ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීම උදෙසා මොනවදලන් තියෙන පියවර මේ කලාවන් එකට එක් කිරීම උතුරු නැගෙනහිර සහ දකුණ.
0: ඉතා වැදගත්. ඒ කොටස අපිට අතහැරුණා නම් ඇත්තටම ලොකු අඩුවක්. ලංකා මුළු ලංකාවමනේ අපි සලකන්නේ. උතුරු නැගෙනහිර අපි පුරුදු වෙලා තියෙන ඇත්තටම වෙනම සාකච්ඡා කරන්න. ඒක හොඳ නෑ. ඒක අපේ ඉදිරියේදී අපි හදා ගන්න ඕන එකක් ඒක. උතුරු නැගෙනහිර කියන එක කොළඹ රත්නපුරේ වගේම මතක් වෙන්න ඕන අපිට. එහෙම නැත්නම් ඒක ඒ හැඟීම පවා අපි අත්හරින්න ඕන දැන්. ලංකාව. ලාංකේය. හරි. උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අපට ජනවරමේදීත් ලැබුණු දායකත්වය අපි අමතක කරන්න හොඳ නැහැ. ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අද තාම ආදරණීය ජනනායකයෙ හැටියට පිළිඅරන් ඉවරයි. එතකොට උතුරු නැගෙනහිර තියෙන විශාල සංස්කෘතික කුරුමයක්. විශාල ආගමික කුරුමයක්. මේ සියල්ලටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ආදී තැන්වලින් දැවැන්ත මුදලක් වෙන් වෙලා තිබෙනවා. ඒ වගේම තිස්ස විහාරය වෙන්න පුළුවන්, නාග විහාරය වෙන්න පුළුවන්, නාගදීපය වෙන්න පුළුවන්, කදුරුගොඩ ඔබ විශ්වාස කරන්න කදුරුගොඩ ලෝකරුමයක් හැටියට නම් කරන්න ඕන තැනක්. ඒ වගේ තැන්වලට මම පෞද්ගලිකව නිතර සංචාරය කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අරගෙන අපේ ස්වාමින්වහන්සේලා එක්ක නිතර සංචාරය කරමින් මේ පළාත්වල ගැටලු විසඳමින් ප්‍රතිපාදන ලබා දෙමින් වැඩ කරමින් ඉන්නවා. හෙට අනිද්දා යාපනයේ මන්ත්‍රී මාලිගය ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගන්නවා. සංකලේ රජුරුවන්ගේ රාජසභාවේ හිටපු ඇමතිවරයෙකුගේ මාලිගයක්. ඔබ විශ්වාස කරන්නේ ඒක එක කාමරයක් ඇතුලේ කාන්තාවන් හිටපු කාමරයක්. නිල් කැටේ වගේ වතුර තිබෙන ලිඳක් තියෙනවා. ඒ සංස්කෘතිය. මේව හදන්න ඕන අපි. එතකොට යාපනයේ කොටුව ලෝක බැංකු ව්‍යාපෘතියක් එක්ක මම යාපනයේ කොටුව සංරක්ෂණය කරමින් ඉන්නවා. සහ අපි ඒකට අලුත්ම යෝජනාවක් ගේනවා. යාපනයේ කොටුව ලෝක උරුමයක් එක්ක යන්නේ කොහොමද කියලා. ඊළඟට යාපනයේ බිඳ වැටුණු කච්චේරිය ඇතුළු මේ සියල්ලම යාපනයේ විතරක් නෙමෙයි නැගෙනහිර. නැගෙනහිර අපට අමතක වෙනවා. අම්පාර ප්‍රදේශයේ රජගල කියන්නේ අපි තවම හරියට පිවිසුණු නැති වෙනම දිවයිනක් වගේ. ඒ සියල්ල පිළිබඳව දේශී ප්‍රතිපාදන වෙන් කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මම හිතන්නේ ඒකේ ප්‍රතිචාරත් අපට ලැබෙනවා. මඩුපල්ලිය වෙන්න පුළුවන්, තිරුකේදීශ්වරන් කෝවිල වෙන්න පුළුවන්, ත්‍රිකෝණමලයේ ෆෝර්ට් පෙඩ්‍රික් ඇතුළු උරුමය වෙන්න පුළුවන්. මේ සියල්ලටම නිලධාරීන් සමග සමසම වැඩ කරමින් ඉන්නවා.
1: හොඳයි, අපි වැඩසටහනේ අවසානයේ ළඟා වෙන්නේ. කාලය ගත වෙන නිසා අපේ මාතෘකාව සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව අවසාන වශයෙන් අහන්නේ. පුරවැසියාගේ වගකීම භූමිකාව මොකක්ද?
0: මම හිතන්නේ අපි මාතෘකාවට වට රවුමක් ගිහිල්ලා මූර්තයක් සම්පූර්ණ කළා අපි ආපහු වෙනවා මාතෘකාවට. මේ සංවර්ධන දිශානතියේ හැම දෙම ඉලක්කම් වලින් මනින්න නියම වෙච්ච ලෝකයක ගුණ ධර්ම කියන, ආචාර ධර්ම කියන, යහගුණ කියන මීටරයකට අසු නොවන ඒත් පුද්ගල ජීවිතයේ පරාමිතිය කොයි වගේද කියලා තමයි අපි මේ ආයත් විමසන්න හදන්නේ. ඇත්තටම දියුණු ශ්‍රී ලාංකිකයෙක් අන්‍යෝන්‍ය ගෞරවය රකින තමන්ගේ ආබදාසුනේ ඉන්න තැනැත්තාගේ ජාතිය ආගම කුලය නොසලකා කතාබහ කරන, ආරක්ෂා කරන පුරවැසියෙක් හැදිච්ච දවසනේ මේ කියන සංස්කෘතිකවත් පුරවැසියා කියලා තියෙන්නේ. එතෙන්ට ළඟා වෙමින් ඉන්න බව තමයි මම කලින් මේ වැඩසටහන ඇතුලේ කතා කරේ. මෙතෙන්දී මේ පුරවැසියටත් තමිල්නාත් සහෝදරයා විශාල වගකීමක් පැවරෙනවා.
1: පුරවැසියා ජනතාව.
0: මොකද අපි නීති රීති හදලා, නීති ආධිපත්‍ය හදලා, බජට් එකෙන් මුදල් වෙන් කරලා, මන් නිලධාරීන් ලැහැස්ති කරගෙන, රැස්වීම් සිය ගාණක් කරගෙන, ඇලොකේෂන් හදාගෙන, ප්‍රොකියුමන්ට් කරගෙන මේක කරාට වැඩක් නැහැ. ජනතාව මේකේ කොටසක් Tamanට පැවරුණු බව තේරුම් නොගෙන හිටියෝ. මම විශ්වාස කරනවා පොදු දේපල ආරක්ෂා කිරීම, පුරාවිද්‍යා උරුමය රැකීම, යහපත් බසකින් කතා කිරීම. අපි දන්නවා රියානතුරක් වෙච්ච තැනක ඒ දෙපාර්ශවය සම්මුඛ වෙන්නේ බොහොම හිතරිදුණු භාෂාවකින් පටන් ගන්න මෙහෙමනි නේද. ඊළඟට අපි දන්නවා මේ උතුරු නැගෙනහිර ජාතිය ආගම අවුලවන සුළු තේමාවන් ජනිත වෙන හැටි, මුහුණු පොත පුරා තියෙන අශිෂ්ටවත් බස, මේ සියල්ල මං හිතන්නේ කවුද ඒ පිටිපස්සේ ඉන්නේ? ඒ පිටිපස්සේ ඉන්නේ පුරවැසියෙක්. පිටිපස්සේ ඉන්න පුරවැසිය තමයි මේ බස හසුරවන්නේ. ඔහු තමයි ඔහුගේ භාෂාව කොයි වගේද කියලා කටහැරලා පෙන්වන්නේ. මාධ්‍යවේදියා, මාධ්‍යවේදියා පුරවැසියෙක්. නීතිවේදියා පුරවැසියෙක්. භික්ෂුව, කතෝලික අපේ කිතුණු ස්වාමි පුරවැසියෙක්. ඒ නිසා මගේ විශ්වාසය තියෙන්නේ පොරවැසි සමාජයට පැවරුණු කොටස ඕන් වටහ ගන්නවා, නිර්නුමානවම වටහ ගන්නවා. ඇස් පනාපිටම අපිට ඒත්තු ගිහින් තියෙනවා සහෝදරයා, අමාත්‍යංශ පිටින් වෙනස් වෙන හැටි. මම උදේ අමාත්‍යංශයට යන්නේ සමාජ පරිවර්තනයට යන දේශපාලඥයෙක් හැටියට. නමුත් වැඩට එන මගේ ආදරණීය සහෝදර සහෝදරයන් ඉන්නේ වැඩට, සමාජ පරිවර්තනයේ නෙමෙයිනි. නමුත් දැන් මට තේරෙනවා ඕන් සමාජ පරිවර්තනයේ කොටසක් පතාගෙනයි වැඩට එන්නේ. එයි මම මට උදේ හම්බ වෙන අතුගාන අක්කට මම අක්කේ කියලා සහෝදරිය කියලා කතා කරගෙන ඇතුළට යනකොට, මිදුලි සෝපානයේ මට හම් වෙන සහෝදරයට මම සහෝදරයා කියලා කතා කරගෙන ඇතුළට යනකොට, එයා කල්පනා කරනවා මේ වෙනස් ඇමතිවරේ, මේ වෙනස් දේශපාලන චර්යාවක්. එහෙනම් එයා එන්නේ බඩු බාන්න බෑග් ඔක්කොම උස්සගෙන එතුමාත් එන්නේ සරල වාහනයකින් තමන්ගේ සහෝදරය දෙදෙනෙක් එක්ක නේද? මෙහෙම නේද අපිට මේක වෙනස් කරන්න වෙන්නේ. එහෙනම් මම විශ්වාස කරනවා ප්‍රතිපත්ති සම්පාදනය අපි රජයක් හැටියට කරනවා, විපක්ෂ දේශපාලනයට අපි ශක්තිමත්ව මුහුණ දෙනවා, ජාත්‍යන්තරයේදී අපි ලංකාවේ ගෞරවය රකින්නවා, අපි ජාත්‍යන්තර මට්ටමේ ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවක් හදලා තියෙනවා, පාර්ලිමේන්තුවේ භාෂාව අපි වෙනස් කරලා තියෙනවා නේද? මෙහෙම යනකොට ජනතාව තමන්ගේ කොටස වටහා ගන්නවා. මෙසේකයි
1: හොඳයි බොමිසූතිවතුමාට ජනතාව වෙනස් වෙයි කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. බොමිසූතිවතුමා අපගේ ආරාධනාව පිළිගත්තා රද වැඩසටහනට, වගේම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
0: ඔබට ස්තුතිවන්ත වෙනවා, ස්වාධීන රූපයන් සේවයට ස්තුතිවන්ත වෙනවා. මේ අදහස් මට ජනතාව කරාගෙන යන්න මාධ්‍ය සකස් කරලා දුන්නට.
1: හොඳයි, යලිත් වරක් ඔබතුමා සම්බන්ධ කරගන්න අප බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී. ඉතින් අද දවසේදී සාකච්ඡාවට එක් වූයේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදිම සුනිල් සෙනෙව මහතා. සංවර්ධන දිශානතියේ සංස්කෘතික වත්පුරවැසි භූමිකාව පිළිබඳ තමයි අද දවසේදී සාකච්ඡා කළේ. බොහෝ වැදගත් සාකච්ඡාවක්, ඔබට වැදගත් වන්නට ඇති. ලබන සතියේ අඟහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වූ සාකච්ඡාවකින් අල්ජේන් ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ ඔබට එක්වන්නට ආරාධනා කරමින් සමුගන්නවා. සුබ රාත්‍රියක්.
2: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොනින් ඒසල්.

අරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුදකලහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසින්

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: Dajakasur tradition hour. Dishgyanan Vahansi, Gampula Meethalava Kohumada, Ruanpa Mulamaha Viharadipati, Pujapada, Gani Kumure, Shanta Swamin Vahansi.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩවඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

හමුවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

මෙලෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, ස්මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 හතෙන් ලක්හඬහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේ

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ